0: 나왔구나.
1: 나왔네.
0: 야, 문이
1: 필수다.

0: Money. දෙපහයි විනාඩි 43 වෙලා වුණ දවසේ පළවෙනි තරගකරුවා ඉන්නවා දැන් කතා කරන්න. මිහෙලි. Good morning මිහෙලි.
1: Good morning.
0: මිහෙලි අපි තව චුට්ටක් සද්දෙන් කතා කරමු. මිහෙලි ඉස්කෝලේ කොහෙද?
1: පෝරම්බ.
0: කොහෙද?
1: මාර පෝරම විද්‍යාලය.
0: හරි. ගෙවල් කොහෙද තියෙන්නේ?
1: අකුරැස්සේ.
0: හරි. මිහෙලි දැන් උදේ පාන්දර මචුරන් නිදිමතේ වගේ ඉන්නේ මිහෙලි. කමන්නේ ලෑස්තිනේ තරඟ කරන්න.
2: හරි ප්‍රශ්න හතරයි තියෙන්නේ. හොඳට කල්පනා කළ හරි උත්තරේ තේරුවොත් ඔන්න රුපියල් 5000ක් පොකට් මනී තියෙනවා මිහෙලි. මේ තමයි අපි ඔයාට දෙන පළවෙනි ප්‍රශ්නය.
0: මිහෙලි පළවෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ පුරවැසි අධ්‍යාපනයේ සබ්ජෙක්ට් එකෙන්. ලංකාවේ පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් 225කින් සමන්විත වෙනවා. ලංකාවේ පාර්ලිමේන්තුව තියෙන්නේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ. අපේ ප්‍රශ්නේ පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට බලය ඇත්තේ 1. ජනාධිපතිවරයාට 2. කතානායකවරයාට.
2: පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ බලය ඇත්තේ කාටද කියලා තමයි අපි ප්‍රශ්න ඇහුවේ. හරි උත්තරේ තමයි ජනාධිපතිවරයාට. හරි තව ප්‍රශ්න දෙකක් තියෙනවා. අපි යමු දෙවැනි ප්‍රශ්නෙට.
0: රයිට් ඔන දෙවැනි ප්‍රශ්නේ හම්බෙන්නේ සිංහල සබ්ජෙක්ට් එකෙන්. මහිලාව යන පදයට සමාන පදයක් වන්නේ 1. කාන්තාව 2. මෑණි.
1: කාන්තාව.
2: කාන්තාවට තව සමාන පද තියෙනවා. දිගැස්සිය, මියුලැස්සිය, ලලනාව කියන සමාන පදත් කාන්තාවට කියන සමාන පද. හරි දැන් අතේ තියෙනවා පොකට් මනි රුපියල් 250. ඔයාට පුළුවන් මේ 250 500ක් කරගන්න අපේ තුන්වෙනි ප්‍රශ්නෙට උත්තර දීලා. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
0: රයිට් ඔන තුන්වෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ විද්‍යාව සබ්ජෙක්ට් එකකින්. පීවී ඇසට නොපෙනෙන ජීවීන් අපි ශුද්‍ර ජීවීන් කියලා කියනවානේ. ශුද්‍ර ජීවීන් නිරීක්ෂණය කිරීම සඳහා අන්වීක්ෂයත් පාවිච්චි කරනවා. අපේ ප්‍රශ්නේ ශුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වයට බලපාන ප්‍රධානම සාධකය මොකක්ද? 1. තිතමනය 2. ආලෝකය.
1: තිතමනය.
2: තුන්වෙනි ප්‍රශ්නටත් ඔන්න හරි උත්තරේ තෝරලා අතේ තිබු රුපියල් 250 රුපියල් 500ක් වෙනකම් වැඩි කරගෙන තියෙනවා. මිහෙලි, දැන් ඔයාට පුළුවන් අපේ බෝනස් ප්‍රශ්න තෝරගන්න. බෝනස් ප්‍රශ්න තෝරගමුද?
0: මිහෙලි, මේක තමයි ඔයාට හම්බෙන අවසාන ප්‍රශ්නේ. ගොඩනැගිලි එහෙම නැත්නම් ඉදිකිරීම කරන මේ කර්මාන්තවලට අපි කියනවා පෙදරේරු කර්මාන්තය කියලා. ගල්, ගඩොල්, සිමෙන්ති මේ පෙදරේරු කර්මාන්තයේදී පාවිච්චි වෙනවානේ. අපේ ප්‍රශ්නේ මේ අතරින් පෙදරේරු කර්මාන්තයේදී භාවිත වන උපකරණය මොකක්ද? 1. බුරුමය 2. සල්ලඩය.
1: සල්ලඩය.
2: බුරුමය භාවිතා කරන්න එතකොට වඩු කර්මාන්තයේදී. හරි දැන් ප්‍රශ්න දෙකකට උත්තර දීලා රුපියල් 500ක් අතට අරගෙන තිබ්බා. ඊට පස්සේ බෝනස් ප්‍රශ්නට හරි උත්තරේ තෝරලා අර රුපියල් 500 පස් කුණේකින් වැඩි වෙලා පොකට් මනි රුපියල් 2500ක් මිහිලිව දිනා ගන්නවා.
0: රයිට් මිහිලි, අද ඉස්කෝලේ යන්න කීයටද? මිහිලි
1: 6:45ට.
0: තව වෙලා තියෙනවනේ. එහෙනම් ඉස්කෝලේ ගියාම යාළුවන්ටත් කියන්න ඕන අපිට මැසේජ් එකක් දාන්න කියලා. ජය වේවා.
3: දරුවෙන් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි, කමයි, වසරයි 0711 98 2 98 4 ට දැන්ම WhatsApp කරන්න.
4: සියතා පොකට් මනි අනුග්‍රහය. දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 14.5% පොලියක්, 11.52% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම් කේ. Lanka Rating Agency BBB- Stable Outlook.

0: සමහර වෙලාවකට හිතන අපි මේ කතා කරන දේවල් වලින් මේ රට මේ ලෝකේ වෙනස් කරන්න හදන කියලා මගුල. මම හිතන අපි ලොකු දායකත්වයක් දෙනවා නේද ඒ වෙනුයි.
1: නෑනේ. නෑ මේ මෙතන මේ පැය කාමාර ගත කරගන්න කිගේ දේවල් රටවල් ලෝක හැදෙනවා නම් ඉතින් බැරිය. අපි මේ ඔක්කොම කරන්නේ මොකටද?
0: පටි ගන්න.
1: මේ පැය කාමාර ගත කරලා ගියක් හරි
2: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට.
3: සෙනසුරාද උදේ 8ට.
4: අදහුණා හොරා. එහෙනම් තමුන් තමයි හැමදාම අපේ මේ තාප්පේ පොස්ටර් අලවන්නේ නේද?
5: අනේ සර් බස් හෝල් ටිකේ හැමදෙනම ගහලානේ දැන්වීම ඇලවීම තහනම් කියලා.
4: ඉතින් මිනිස්සු මේ තාප්පෙත් ගහලා තියෙන්නේ.
5: ආ මේක නම් ඉතින් මේ පොස්ටරේ ගහපු ගමන් වැහිලා යනවනේ සර්.
4: ඈ?

0: 98.2 98.4 සියත දිවයිනපුරා සියත පොකට් මනි
1: දෙපහයි විනාඩි 55යි වෙලා වුණ දෙවනි තරඟ කරුව තමයි දැන් ඉන්නේ. කවුද අපේ සහන් නේද? Good morning සහන්.
2: Good morning.
1: සහන් කොළොන්නාවේ ඉඳන් තමයි එකතු වෙන්නේ. සහන් ඉස්කෝලේ කොහෙද සහන්?
2: මේ රාහුලේ.
1: රාහුල. හරි. සහන් ලෑස්ති වෙන ඉදිරිපෙල් 5000ම වින් කරන්න.
2: ඔව්.
3: හරි. ප්‍රශ්න හතරයි තියෙන සහන්. ප්‍රශ්න හතරට උත්තර දෙන්න අපි වට තප්පර 5ක් දෙන, ඒ වගේම උත්තර 2ක් දෙනවා. මේ තමයි අපි සහන්ට දෙන පළවෙනි ප්‍රශ්නය.
1: සහන් පළවෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ සිංහල සබ්ජෙක්ට් එකෙන්. සිංහල භාෂාව ඉගෙන ගන්නකොට උච්චාරණය කරනකොට වැඩි හඬක් වැය වෙන අක්ෂර මහ ප්‍රාණ අක්ෂර. සිංහල භාෂාවේ මහ ප්‍රාණ අක්ෂර 10ක් තියෙනවා. අපේ ප්‍රශ්නේ මේ අතරින් මහ ප්‍රාණ අක්ෂරයක් යෙදিলা තියෙන වචනය මොකක්ද? 1 ලේඛනය, 2 ලේකම්.
2: ලේඛනය.
3: රුපියල් 250ක් දිනා ගන්න ඕන පළවෙනි ප්‍රශ්නෙට හරි උත්තරේ තෝරලා අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
1: සහන් දෙවෙනි ප්‍රශ්නේ හම්බ වෙන්නේ ඉතිහාසයේ සබ්ජෙක්ට් එකකින්. ලෝකෙ ගොවිතැන ප්‍රධාන ක්‍රම කීපයකට සිද්ධ වෙනවා. මිනිස් ශිෂ්ටාචාරයේ ආරම්භයත් එක්ක ගොවිතැන් ක්‍රම අදටත් මේ ලෝකෙ පැතිරලා ගිහිලා තියෙනවානේ. අපේ ප්‍රශ්නේ හරි කමක් නැහැ. අපි පොඩ්ඩක් ප්‍රශ්නේ මාරු කරලා අපි යමු භූගෝලයේ ප්‍රශ්නෙට නේද? හරි. ඔන්න මේ ප්‍රශ්න වල අපි දෙන්නේ භූගෝලයේ සබ්ජෙක්ට් එකෙන්. ආසිය මහද්වීපයේ ලෝකේ විශාලතම මහද්වීපය වගේම වැඩිම ජනගහනයක් ඉන්න මහද්වීපය. යුරෝපා මහද්වීපයේ සංස්කෘතික ආර්ථික වශයෙන් වැදගත් මහද්වීපයක්. අපේ ප්‍රශ්නේ ආසියාව හා යුරෝපයේ වෙන්වන කඳු පන්තිය මොකක්ද? 1 එවරස්ට් කඳු පන්තිය, 2 යුරල් කඳු පන්තිය.
3: හරි. අපේ එනනි ඔයාට දැන් පුළුවන් අපේ බෝනස් ප්‍රශ්න තෝරගන්න. බෝනස් ප්‍රශ්නට ගිහිල්ලා ඔය අතේ තියෙන පොකට් මනි ගන්නවට වැඩි කරගන්න පුළුවන්. මොකද කියන්නේ බෝනස් ප්‍රශ්නට යමුද?
1: මේක තමයි ඔයාලට හම්බෙන බෝනස් ප්‍රශ්නේ. සිංහල රාජාණ්ඩුව පාලනය කළ 180කට අධික රජකරුන් අතරේ සිංහල රැචිනියන් සිටි සිව් දෙනෙක් විතරයි. ඉන් දෙදෙනෙක් අනුරාධපුර යුගයේදී, අනිත් දෙදෙනා පොළොන්නරුව යුගයේදී තමයි රාජ්‍ය පාලන කටයුතු කරේ. අපේ ප්‍රශ්නේ ලංකාව පාලනය කරපු පළමු රැජිනිය කවුද? 1 ලීලාවති රැජින, 2 අනුලා රැජින.
3: හරි සහන්, හරි උත්තර තෝරලා රුපියල් 500ක් වා පොකට් මනි දිනා ගන්නවා.
1: සහන් ඉස්කෝලේනේ කීයටද? හරි, එන යාළුවන්ට කියන්න ඕන අපිට මැසේජ් එකක් දාන්න කියලා. ජය වේවා.
2: හරි.
4: දනුමින් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි, කමයි, වසරයි 0711 982 984 දැන්ම WhatsApp කරන්න.
0: සියත පොකට් මනි අනුග්‍රහය. දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 14.5% පොලියක්, 11.52% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook.
1: දෙපහ විනාඩි 59යි වෙලාව. අපි මතක් කරනවානේ හැමදාම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. අපිත් එක්ක පොකට් මනිත් එක්ක සේතත් එක්ක හැමදාම ඉන්න ආයතනයක්. ඉතින් සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් කියලා කියන්නේ ඔයා වගේම ඔයාගේ අනාගතය ගැන හිතන, ඔයාගේ අනාගතයට ආතරය කරන ආයතනයක්. මොකද ෆික්ස් ඩිපොසිට්, එහෙම නැත්නම් ස්ථාවර තැන්පතුවක් කියලා කියන්නේ තමන්ගේ ජීවිතේ තමන්ට තියෙන ඔක්කොම මුදල් ටික, සියලුම මුදල් ටික, තමන් ජීවිත කාලෙම හම්බ කරපු මුදල් ටික වෙන්න පුළුවන් ස්ථාවර තැන්පතුවක් විදිහට දාන්නේ. මොකද තමන්ගේ ළඟ තියෙනාට වැඩිය එතනට දැම්මොත් ආරක්ෂිතයි කියන මතය සහ ඒ තියෙන විශ්වාසයත් එක්ක තමයි අපි මුදල් එක තැනකට ස්ථාවර තැන්පතුවකට දාන්නේ. ඉතින් මේ ස්ථාවර තැන්පතුවක් හොයන බණන් ඔයා තෝරගන්න බලාගෙන ඉන්නවා නම් කොහෙද තියෙන විශ්වාසයේ වගකීම වගේම ප්‍රතිලාභත් එක්ක කොහෙද හොඳම ස්ථාවර තැන්පතුවක් දාන්න පුළුවන්කම තියෙන්නේ එකම එක තැනයි තියෙන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ඔයාට කෝල් එකක් ගන්න තියෙන 13:19ට වැඩිපුර විස්තර සේරම දැනගන්න පුළුවන්. හොඳට විස්තර කරලා කියනවා මෙන්න මෙහෙම මෙහෙම මෙහෙම තමයි සිද්ධ වෙන්නේ කියලා. ඉතින් කෝල් එකක් ගන්න 13:19ට. ඒ වගේම විශේෂයෙන්ම දැන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ටත් විශේෂ ප්‍රතිලාභ දීලා තියෙනවා සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් මේ ස්ථාවර තැන්පතුව. වසර 5ක් කල් පිරෙනකොට 14.5% පොලියක් වගේම වාර්ෂික සඵල පොලිය 11.52% විදිහට තමයි මේ අනුපාතයට තමයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඉතින් අපේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට මේ අවස්ථාව දීලා තියෙන්නේ. අනාගතය වෙනුවෙන් කරන මුදල් ආයෝජනය විශ්වාසවන්ත තැනකනේ කරන්න ඕන නේද? විශ්වාසවන්ත සහ ප්‍රතිලාභ තියෙන එකම තැන තමයි මේ සේරම එක්ක ඔයාලට ඉතුරු කරන්න පුළුවන්කම තියෙන්නේ. ෆික්ස් ඩිපොසිට් එකක් දාන්න පුළුවන්කම තියෙන්නේ සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ගන්න කෝල් එකක් 13:19ට. වෙලාව මතක් කරන්න දැන් වෙලාව 9:06.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
1: සියත හෙඩ්ලයින් රිවියු
2: අද සිට යළි ඩෙංගු මර්ධන වැඩසටහනක් IMF දූත පිරිස දිවයිනට බැඩ් සංශෝධනය හකුලා ගැනීමට ජනතා ජයක් විපක්ෂයෙන් ප්‍රකාශයක් චමරි අතපත්තුට තරගේ වීරයා සම්මානය හිමි වෙයි
0: වැඩි විස්තර උදෑසන 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න
3: අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
4: 98.2 98.4

0: Money.
1: දැස්සන 6:08 වෙලාව. දැන් ඉන්න කතා කරන්න අවිත් එක්ක net mina. Good morning net mina.
2: Good morning.
1: Net mina කොහෙන්ද අවිත් එක්ක කතා කරන්නේ? ඇඹිලි පිටිය. ඇඹිලි පිටිය නම් ස්කෝලේ කොහෙද? ඇඹිලි පිටිය මධ්‍යම විද්‍යාලය. හරි, net mina ලැස්සෙන්නේ තරම් කරන්න.
3: හරි, මෙත් මිනටත් ඔන්න අපි ප්‍රශ්න හතරක් අරන් ඇවිල්ලා තියෙනවා. හොඳට උත්තර දීලා රුපියල් 5000ම දිනා ගන්න පුළුවන්. අපි ඔයාලට තප්පර 5ක් දෙනවා එක ප්‍රශ්නකට හරි උත්තරේ තෝරන්න. ඒ වගේම උත්තර දෙකක් දෙනවා. මේ තමයි අපි දෙන පළවෙනි ප්‍රශ්නය.
1: මෙත් මින පළවෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ භූගෝලයේ සබ්ජෙක්ට් එකෙන්. ලෝකේ ඍතු හතරක් තියෙනවා. ඒ හතරෙන් එකක් තමයි සරත් ඍතුව. ගිම්හාන කාලයට පස්සේ සරත් ඍතුව ආරඹෙනවා. අපි ප්‍රශ්නේ දකුණු අර්ධගෝලයේ රටවලට සරත් ඍතුව ඇති වෙන්නේ කුමන මාසයේද? 1. සැප්තැම්බර් මාසේ, 2. මාර්තු මාසේ.
3: මාර්තු මාසේ තමයි හරි උත්තරේ වෙන්න ඕන. මෙත්මින අපිට උත්තරේ දුන්නා. හැබැයි තව ටිකක් සද්දට උත්තරේ දුන්නා නම් හොඳයි මෙත්මින. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
1: මෙත්මින උන දෙවෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ ඉතිහාසයේ සබ්ජෙක්ට් එකකින්. මහවංශී රණව විජය කුමරුගේ පැමිණීමත් එක්ක සිංහල ජාතිය ආරම්භය සටහන් වුණා. ලංකාවේ තම්බපන්ණියට තමයි ක්‍රිස්තුපූර්ව 453 දී විජය කුමාරයතුළු පිරිස ආවේ. අපේ ප්‍රශ්නේ විජය කුමරු සමග පැමිණි ජන කොටස හැඳින් වෙන නම 1. යක්ෂයෝ, 2. ආර්යයෝ.
3: තව ප්‍රශ්න දෙකයි තියෙන්නේ නෙත්මින. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: මෙත්මින ඔන්න තුන්වෙනි ප්‍රශ්නේ විද්‍යාව සබ්ජෙක්ට් එකෙන් තමයි හම්බෙන්නේ. මිනිස් සිරුරේ වැදගත්ම පද්ධතියක් තමයි ආහාර ජීර්ණ පද්ධතිය. විවිධ අවයව සහ ග්‍රන්ථි වලින් සමන්විත සංකීර්ණ පද්ධතියක් විදිහට ආහාර ජීර්ණ පද්ධතිය හඳුන්වනවා. අපේ ප්‍රශ්නේ ආහාර ජීර්ණ පද්ධතියට අයත් නොවන අවයවය මොකද්ද? 1. ශ්වාසනාලය, 2. අක්මාව.
3: නෙත්මින හරි උත්තරේ වෙන්න ඕනි ශ්වසනාලය. හරි, අතේ දැන් රුපියල් 500ක් පොකට් මනී තියෙන නිසා ඔයාට අපේ බෝනස් ප්‍රශ්න තෝරගන්න පුළුවන්. බෝනස් ප්‍රශ්නට යමුද? නෙත්මින
2: ආයම්
1: මෙත්මින මේක තමයි ඔයාට හම්බෙන බෝනස් ප්‍රශ්නේ. ලෝක රටවල් බොහෝමයක් තමන්ගේම මුදල් ඒකකයක පාවිච්චි කරනවා. යුරෝපා සංගමයට අයත් රටවල් 20ක් තම මුදල් ඒකකයේ ලෙස යුරෝ පාවිච්චි කරනවා. අපේ ප්‍රශ්නේ මුදල් ඒකකයක් ලෙස යුරෝ භාවිතා කරන්නේ කුමන රටේද? 1. ඉතාලියේ, 2. කැනඩාවේ.

13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: ආච්චි අප්පච්චි, ඔයා පොසොන් දන්නවද?
1: මම නම් දන්නවා. පුතා මොනවද දන්නේ?
0: මම දන්නවනේ පොසොන් පද්දි ගීත.
1: ෂා, පොඩි කෑල්ලක් කියමු බලන්න.

0: දැන්ම ඒ භක්ති ගීතේ රෙකෝඩ් කරලා 0.71555.6047 වට්ස්ඇප් කරන්න.
1: ඩෙංගු මාරාන්තිකයි. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
2: අධික වැසි තත්ත්වයෙන් පසු ඉදිකිරි පරිශ්‍රවල ජලය එක් රැස් වූ ස්ථාන වැඩි විය හැක. එම ජලය එක් රැස් වන තැන් ඉවත් කර ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන නැති කර ගන්න. මේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පණිවිඩයකි.
1: ඩෙංගු මාරාන්තිකයි. දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 14.5% පොලියක් 11.52% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා rating agency BBB minus stable outlook
3: finishing wahalak lesa color of flow wajabena
4: sit padagani kal pavati avalakshana novi
3: oyat wahalata washi wenna
4: finishing wahalak nam color of samai

0: පුද්ගලිකවර්ධන ටෙක්ස්ටයිල්ස්. ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධීන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා ප්‍රදේශයේ හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියාව අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492, 0718 392 477. Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
1: සමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing, විශ්වාසයේ ප්‍රමුඛයා.

0: සියත දෙවයිනපුරා සියත පොකත්මනි
1: දස්සන 6:22 වෙලාව ඔන්න අද අවසාන තරගකරුවා තමයි යනුල්. ගුඩ් මෝනින් යනුල්.
2: ගුඩ් මෝනින්
1: යනුල්. කොහෙද ගෙවල්? කොහෙද ඉස්කෝලේ?
2: අක්කුරේ ගෙවල්
1: හරි ඔන්න ස්කෝලේ නමම එකටම කියාගෙන ගිය. හරි යනුල්, දැන් රුපියල් 5000ක් තියෙනවා. ප්‍රශ්න හතරයි තියෙන්නේ. ලෑස්තිනේ තරම් කරන්න.
3: ඉතින් මේ ප්‍රශ්න හතර පොකට් මනී කරගන්නවාට අපි තප්පර 5ක් දෙනවා. එක ප්‍රශ්නකට හරි උත්තරේ තෝරන්න, ඒ වගේම උත්තර දෙකක් දෙනවා. මේ තමයි අපි ඔයාට දෙන පළවෙනි ප්‍රශ්නය.
1: යනුල්ගේ පළවෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ පුරවැසි අධ්‍යාපනයේ සබ්ජෙක්ට් එකකින්. ප්‍රජාතන්ත්‍රවාදී නායකත්වයක් කියන්නේ කණ්ඩායම් හෝ සාමූහිකව සියලු දෙනාගේ අදහස් යෝජනාවලට ගරු කරමින් තීරණ ගන්න නායකත්ව ක්‍රමයක්. අපේ ප්‍රශ්නේ, ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙකු සතු ගුණාංගයක් වන්නේ එක පක්ෂග්‍රාහී නොවීම, එක ඒකමතික තීරණ ගැනීම.
3: යනුල් ඔන්න පළවෙනි ප්‍රශ්නෙට හරි උත්තරේ තෝරලා රුපියල් 250ක් පොකට් මනි අරන් තියෙන අතට අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
1: යනුල්, දෙවෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ ඉතිහාසයේ සබ්ජෙක්ට් එකකින්. ක්‍රිස්තු වර්ෂ 1592 ඉඳන් 1604 වෙනකන් මහනුවර රාජධානිය පාලනය කළේ පළමුවන විමල ධර්මසූරිය රජතුමා. මේ ප්‍රශ්නේ, විමල ධර්මසූරිය රජු කුසුමාසන දේවියගේ එක පියා, දෙක ස්වාමි පුරුෂයා.
3: හරි උත්තරේ වෙන්න ඕනේ දෙවෙනි උත්තරේ, ස්වාමි පුරුෂයා. හරි, එහෙනම් අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: තුන්වෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ විද්‍යාව සබ්ජෙක්ට් එකකින්. මිනිස් සිවුරෙන් 50-60% පමණ ප්‍රමාණයක් ජලයෙන් සමන්විත වෙනවා. අපිරිසිදු ජලය පානය කිරීමෙන් පාචනය, කොලරා වගේ බරපතල රෝගාබාධ ඇති වෙන්නත් පුළුවන්. අපේ ප්‍රශ්නේ, බීමට ගන්නා ජලය පිරිසිදු කිරීමට යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය මොකද්ද? එක ක්ලෝරින්, දෙක පිනොප්තලීන්.
3: ප්‍රශ්න දෙකකට හරි උත්තර තෝරලා රුපියල් 500ක් පොකට් මනි ඔන්න දැන් අතට අරන් තියෙන යනුල්, ඔයාට දැන් පුළුවන් අපේ බෝනස් ප්‍රශ්න තෝරගෙන අතේ තියෙන ඔය රුපියල් 500 5 ගුණයකින් වැඩි කරගන්න. යමුද බෝනස් ප්‍රශ්නෙට?
1: හරියනුල්, මේක තමයි ඔයාට හම්බෙන බෝනස් ප්‍රශ්නේ අවසාන ප්‍රශ්නේ. ලෝකෙ මිනියන ගණනක් මිනිස්සු විවිධ භාෂාවලින් පොත් කියවනා වගේම ලියනවා. සමහර පොත් තියෙනවා භාෂාව සංස්කෘතිය රටවල් වලට ආවේනිකයිනේ. අපේ ප්‍රශ්නේ, ලෝකෙ වැඩිම භාෂා ගණනකට පරිවර්තනය වුණ කෘතිය මොකද්ද? එක බයිබලය, දෙක කුරාණය.
3: පොකට් මනි තිබ්බ රුපියල් 500ක් අතේ දැන් ඔන්න රුපියල් 2500ක් පොකට් මනි යනුල් දිනාගෙන තියෙනවා.
1: හරි යනුල්, ලැංග ඉස්කෝලේ ලෑස්ති වෙලා දින්නේ. ඔව්. එහෙනම් පරිස්සමින් යන්න ඕනේ. යාළුවන්ටත් කියන්න ඕනේ අපිට මැසේජ් එකක් දාන්න කියලා. ජය වේවා.
2: හා, ජය වේවා.
3: යනුල්, ඒ විදිහට පොකට් මනි දිනා ගන්නකොට අපි නංගිලා මල්ලිලාට ආයමත් සරයක් ඔන්න නම් එක මතක් කරනවා. 0714-151-151 කියන අපේ WhatsApp නම් දෙකට එවන්න අපිට මැසේජ් එකක්. 6 වසරේ ඉඳලා 11 වසරට වෙනකන් ඉගෙන ගන්න නංගිලා මල්ලිලාට අපි දෙනවා පොකට් මනි.
1: රයිට්, ඔය විදිහට පොකට් මනි දෙනකොට මතක් කරන්න ඕනේ අනිවාර්යයෙන්ම ස්ථාවර තැන්පතුවක් දාන්න හිතාගෙන ඉන්නවනම්, ෆික්ස් ඩිපොසිට් එකට යන්න හිතාගෙන ඉන්නවනම් ගොඩක් අය කල්පනා කරනවානේ ෆික්ස් එකක් කියලා. කියන්නේ අපි හිතනවා අපේ ළඟ තියෙන සේරම සල්ලි ටික දාලා තමයි මේක අපි ඕපන් කරන්නේ. එතකොට විශ්වාසය කියන දේ අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඒ වගේම එහා සමානම ප්‍රතිලාභත් තියෙන්න ඕනේ. මේ ඔක්කොම එක තැනක තියෙවිද? මොකක් හරි අවුලක් තියෙනව නේද හැම තැනකම කියලා කල්පනා කරනවා නම්, චූටිවත් ප්‍රශ්නයක් නැතුව, කිසිම ඩවුට් එකක් නැතුව ඔයාට පුළුවන්කම තියෙනවා සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් තෝරගන්න. ස්ථාවර තැන්පතු ලෝකෙ නිකන් රජ්ජුරු වගේ තමයි. හරියටම කිව්වොත් එහෙනම් ප්‍රතිලාභ ගොඩක් තියෙනවා ස්ථාවර තැන්පතුවේ. අපි පොඩි අනුපාත අපි මතක් කරනවා, විශේෂයෙන්ම ජ්‍යෙෂ්ඨ පුරවැසියෝන්ගේ පැත්තට ගියොත් එහෙම, ජ්‍යෙෂ්ඨ පුරවැසියෝන්ට විශේෂයෙන්ම මේගොල්ලෝ වසර 5ක් කාල පිරෙනකොට 14.5% වගේම සපල පොලිය, වාර්ෂික සපල පොලිය 11.52 අනුපාතයකට තමයි මේ ඔයා දාන මුදල යටත් වෙන්නේ. ඉතින් ජ්‍යෙෂ්ඨ පුරවැසියෝන්ට වගේම ඕනම කෙනෙක්ට මේ ස්ථාවර තැන්පතු යෝජනා ක්‍රමයට ගිහිල්ලා අනාගතය වෙනුවෙන් කරන මුදල් ආයෝජනය හොඳම තැනකනි කරන්න ඕනේ. ඒ වෙනුවෙන් තියෙන හොඳම තැන තමයි සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් කියලා කියන්නේ. ගණකෝල එකක් 13.19ට වැඩිපුර විස්තර දැනගන්න පුළුවන්කම තියෙනවා. අපිත් ලෑස්ති වැඩිපුර විස්තර කියන්නේ.

0: සුවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: අද සිට ඩෙංගු මෙහෙයුමක්. ආණ්ඩුව වැට් සංශෝධන යෝජනා ඉවත් කරගනී. IMF කණ්ඩායමක් දිවයිනට. ඇමරිකාව සහ ඉරානය අතර යළි මත ගැටුම්. ලෝක කුසලාන විසයි විස පිටියේදී චමරිගෙන් ශතකයක්.
0: දේශීය සියත. Local news on Seatha. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: අද සිට යළි තුන්දින ජාතක ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා. ලබන 26 වනදා සිට ග්‍රාම නිලධාරී වසම් 538ක් ආවරණය වන පරිදි ඒ ක්‍රියාත්මක කිරීමට නියමිතයි. දෙවන පුරා ඩෙංගු අධි අවදානම් ග්‍රාම නිලධාරී කොට්ටාස 538ක් හඳුනා කෙරුණා. එම ග්‍රාම නිලධාරී කොට්ටාස පිහිටා ඇත්තේ දිස්ත්‍රික්ක 14ක් තුළයි. මෙම වසරේ ගත වූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 47,530ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. සිදු ඇති මරණ ගණන 29ක් බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ. එම ඒකකය ඊයේ නිකුත් කළ වාර්තාවට අනුව මෙම මාසයේ ගත වූ දින 22 තුළ ඩෙංගු රෝගීන් 13,689 දෙනෙකු වාර්තා වී තිබෙනවා. සමස්ත ඩෙංගු රෝගීන්ගෙන් 51.9%ක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන්. රෝහල් කිහිපයක දැරිය හැකි ඩෙංගු රෝගී ධාරිතාව උපරිම මට්ටමට ළඟා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. එහි වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කණ්ණංගර සඳහන් කළේ ගතයුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් චක්‍රලේඛයක් නිකුත් කර ඇති බවයි.
3: මේ මරණ අතර අවුරුදු 15ට අඩු දරුවන් 5 දෙනෙක් වාර්තා වෙලා තිබෙනවා. IDH රෝහල, රාගම රෝහල, කළුබෝවිල රෝහල, හෝමාගම රෝහල, මාතර කරාපිටියෙන් රෝහල වල උපරිම ධාරිතාවට ඇවිල්ලා තිබෙනවා. ඒ නිසා දැන් ඒ අයට අපි ඉස්සල්ලා නිකුත් කරපු චක්‍රලේඛ ක්‍රමොත් එක නැවත නවීකරණය කරලා අපි නිකුත් කරා. මොකද ඒ අවස්ථාවේ උඩ වෙනත් වාට්ටුවල ඉඩ පාසුකම් ලබා දෙන්න කියලා ඩෙංගු රෝගීන්ට, එහෙම නැත්නම් වෙනමම ඩෙංගු වාට්ටුවක් වශයෙන් ස්ථාපිත කරන්න කියලා, හයි ඩිපෙන්ඩන්ස් යුනිට්ස් ඇති කරන්න කියලා. මදිකමක් තිබුණොත් එහෙම ළඟම තියෙන රෝහල් අපි දන්නවා ප්‍රාදේශ රෝහල් තියෙනවා. ඒ රෝහල් වලට සාමාන්‍යයෙන් හොඳ මට්ටමේ ඉන්න රෝගීන් යවලා අවදානම් මට්ටමේ ඉන්න රෝගීන් මූලික රෝහල් හෝ මහ රෝහල් තුල සර්ජන් වෛද්‍යුරින්ට තැන්වල තබා ගන්න එවැනි උපදෙස් තමයි අපි දීලා තියෙන්නේ.
1: රෝහල් පද්ධතියේ අර්බුදයක් ඇතිවීම වැළැක්වීම සඳහා කඩිනම් පියවර ගත යුතු බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමල් විජේසිංහ පැවසුවේ.
4: එනිසා රෝහල් වල ඇඳන් ප්‍රමාණයකම මැදින් ගැටලු මතුවෙමින් තියෙනවා. ඉඩකඩ සම්බන්ධයෙන් විශාල ගැටලු මතුවෙමින් තියෙනවා. කවුරු හරි හිතන්න පුළුවන් අලුතෙන් වාට්ටු හදමු, අලුතෙන් ඇඳන් හදමු, නැත්නම් අලුතෙන් මොන හරි මධ්‍යස්ථාන හදමු, එහෙම කළා ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කරමු. මේක එහෙම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මොකද මේ හැම රෝගියෙක්ටම වෛද්‍යවරු, හෙදකාරි මණ්ඩලය, අනෙකුත් සෞඛ්‍යකාරී මණ්ඩලය ළඟට ගිහිලා බලන්න, කරන්න, ලබා දෙන්න ඖෂධ නිරීක්ෂණය කරන්න දේවල් තියෙනවා. ප්‍රායෝගිකව කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. එනිසා ඒ සීමාව ඉක්මවා යමින් තියෙන්නේ. ඒකේ ලක්ෂණ තමයි මේ පේන රෝහල් පද්ධතිය ඇතුලේ කොයි තරම් තදබදයක් තියෙනවද කියන එක. මේක මම හිතන්නේ බොහොම පෞද්ගලිකංශයට ගියත් මම හිතන්නේ මේ තත්ත්වය නිරීක්ෂණය කරමින් ඇත්තේ.
1: ඩෙංගු රෝගය සමග තවත් රෝග කිහිපයක් මෙම දිනවල පැතිරෙන බවයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සංස්කාරක අනුර තිලකසිරි සඳහන් කළේ.
5: මේ වනුවට ඩෙංගුත් සමග ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්ත්වයන්, ඒ වගේම මෙනින්ජයිටිස් රෝගී තත්ත්වයන්ද වාර්තා වෙනවා. එතකොට අපිට ඩෙංගු වලට ප්‍රතිකාර කිරීම පිළිබඳව අවධානය යොමු කරන සේම අනිකුත් රෝග වලටත් අවධානය යොමු කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඔබගේ හොඳ සෞඛ්‍ය පුරුදු මේ අවස්ථාවේ අනුගමනය කිරීම ඉතාමත් වැදගත් වෙනවා.
1: ජල කන්නේ වීමලදී ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා. ඒ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් පසුගිය වසරේ යල කන්නේ මිලදී ගත් වීතොග ප්‍රමාණවත් පරිදි වෙළඳපොළට යොමු නොවීම ගැටලුවක් බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ. එම ගබඩා නිදහස් කර ගැනීම වෙනුවෙන් ගෙන ඇති පියවර සහ ඒ සඳහා වන යෝජනා පිළිබඳවද විමසීමක් කළා. ජනාධිපතිවරයා පැවසුවේ ගබඩාවල තත්ත්වය සහ ආරක්ෂිත තොග පිළිබඳව නිවැරදි දත්ත පද්ධතියක් පවත්වාගෙන යාමමකින් ඇතිවිය හැකි ගැටලු වළක්වා ගත හැකි බවයි. ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසද ඔහු නිලධාරීන්ට උපදෙස් දුන්නා. ජනාධිපතිවරයා පැවසුවේ ඇතිවිය හැකි දේශගුණික තත්ත්වයන් මත ආරක්ෂිත වී තොග පවත්වා ගැනීම අත්‍යවශ්‍ය බවයි. එය සාමාන්‍ය ක්‍රියාවලිය තුළ නොව විශේෂ අවධානයට ලක්විය යුතු කරුණක් බවත් ජනාධිපතිවරයා සඳහන් කළා. මේ අතර වීමිල සභාදෙන් පවත්වන සාකච්ඡා සඳහා කැදවා ඇත්තේ ආණ්ඩුවට සහාය දක්වන ගොවි සංගම් පමණක් බව ජාතික ගොවිජන එකමුතුව චෝදනා කර සිටිනවා. එහි සභාපති අනුරාධ තෙන්නකෝන් මේ බව සඳහන් කළේ මාත වෙත අදහස් දක්වමින්.
6: සමස්ත ලංකා ගොවියන් සම්මේලනයට සම්බන්ධ රජයට ඍජුවම සම්බන්ධ ගොවි සංවිධාන නියෝජිතයෝ විතරයි අරන් ගිහිල්ලා තියෙන මේ සාකච්ඡාවට. අපි ආන්නේ ලාල්කාන්ත ඇමතිවරයාගෙන් එහෙම කරලා මේ රටේ ගොවි ජනතාවගේ දැන් ඇලි ඇවිල්ලා තියෙන අවුල ලෙහන්න පුළුවන්ද? අර්බුද ලියන්න පුළුවන්ද?
1: ඉන්ධන මිල කඩිනමින් පහත දමන ලෙස සමස්ත ලංකා බහුදින දෙහිවර යාත්‍රා හිමියන්ගේ සංගමය ඉල්ලීමක් කර සිටිනවා. එහිලේ කම්රුවන් ප්‍රනාන්දු සඳහන් කළේ ඉන්ධන මිල ඉහළ යාම හමුවේ එක්ගමන් වාරයක් සඳහා වැයවන පිරිවැය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවයි.
7: එතකොට දැන් ලෝකවෙළඳ පොලේ තෙල් මිල අඩු වෙලා තියෙනවා. යුද්ධ පටන් ගද්දිම අපේ ආණ්ඩුව වැඩි කෙරුවා තෙල් මිල. එතකොට තෙල් සංස්ථාවේ. එතකොට මේ වැඩි කෙරුවා වගේම අඩුවෙද්දි අඩු කරලා දෙන්න. දැන් කියන්න එපා මේ අපි වැඩි ගණන් වලට ගත්තේ කතන්දර. තෙල් ගබඩාවල තිබිච්ච තෙල් වලටත් අඩු මිලට ගෙනාපු වලට වැඩි කෙරුවා තෙල්. මාර්තු මාසේ මම හිතන්නේ 3 වතාවක් වැඩි කෙරුවා. වියදම අපිට 140ක් විතර ගිය වියදම 40-45ක ගිය වියදම අද 60-70කට ගිහිල්ලා තියෙනවා. වැඩි වෙලා. තෙල් වැඩි වීමෙන්.
1: දෙහිවර යාත්‍රා සඳහා ඉන්ධන සහනාධාරය ලබා දීම ආරම්භ කර ඇති බව දෙහිවර දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්‍යක්ෂ ජෙනරාල් සුසන්ත කහවත්ත පැවසුවේ පසුගිය අප්‍රේල් 22 වනදා සිට මාස 3ක කාලයක් සඳහා සහනය බලාත්මක බවයි. භූමිතල් මගින් 10 වනේ වන කුඩා යාත්‍රා සඳහා මාසිකව රුපියල් 31,250ක උපරිමයකට යටත්ව ඉන්ධන සහනාධාර දීමනාව හිමිවනු ඇති. ඩීසල් මගින් 10 වනේ වන බහුදින දෙහිවර යාත්‍රාවක් සඳහා ලබා දෙන ඉන්ධන සහනාධාර මුදල රුපියල් 150,000ක්. ඊට අදාළව ඉල්ලීම් විශාල ප්‍රමාණයක් ලැබී ඇති බවයි දෙහිවර අධ්‍යක්ෂ ජෙනරාල් සුසන්ත කහවත්ත සඳහන් කළේ.
8: දෙහිවර දිස්ත්‍රික්ක 15 විශාල යාත්‍රා ප්‍රමාණයක තොරතුරු අප වෙත ලැබී තියෙනවා. හැබැයි අපි සෑම විටම මේක උපරිම නිරලතාවයේ තහවුරු කර ගැනීම සඳහා මේ සෑම අයිදුම් පතක්ම පරිගණකගත කරලා පරීක්ෂා කිරීම සිදු කරනවා. මේ දිනවල තහවුරු කර ගැනීම සහ නිවැරදිතාවය සනාථ කර ගැනීමේ කටයුතු සිදු වෙමින් පවතිනවා. ඒ වගේම ඒ සනාථ කරගත් යාත්‍රා සඳහා මේ වෙනකොට ගෙවීම් කිරීම ආරම්භ කරලා තියෙන්නේ. මේ වෙනකොටත් සැලකිත යාත්‍රා ප්‍රමාණයකට මේ සහනය ලබා දීම සිදු කරලා තියෙනවා.
1: ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂ නියෝජිත කණ්ඩායමක් අද සිට ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතයි. ලබන 30 වනදා දක්වා එම සංචාරය සිදුවනු ඇති බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානි එවන් පැපජෝජියෝ පැවසුවේ. ශ්‍රී ලංකාව දැනට ක්‍රියාත්මක කරන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ වත්මන් ප්‍රගතිය පිළිබඳව සොයාබැලීම සංචාරයේ අරමුණයි. මේ අතර ඇමරිකානු ඩොලරයක විකුණුම් වටිනාකම සටහන් වන්නේ රුපියල් 339.49ක් ලෙසයි. එහි ගෙනුම් වටිනාකම රුපියල් 329.65ක් ලෙස දැක්වුණා. බදු අනුපාත පහත දැමීමට උත්සාහ දරන බව නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර පවසනවා. ඔහු සඳහන් කළේ වාර්ෂික වැඩබද්දට යටත්වීමේ සීමාව සංශෝධනයට ඉදිරිපත් කළ යෝජනාව ඉවත් කරගත් බවයි. ඔහු මේ බව සඳහන් කළේ එකතු කළ අගේ මත බදු සංශෝධන පනත් කෙටුම් පත දෙවන වර කියවීමේ විවාදයට ඊයේ පාර්ලිමේන්තුවේදී එක්වෙමින්.
9: දැනට මිලියන 60ක් තියෙන වාර්ෂික වැට්බද්දට යටත්වීමේ සීමාව මිලියන 36කට ගේන්න කියලා තිබිච්ච යෝජනාව අපි දැනට ඒක ඉවත් කරගන්නවා. ඒ කවදෝටත් මේ බදු ගෙවන්නන් මත පවතින බදු අනුපාත වැඩි කරලා ඉදිරියට ජනතාව මත බදු බර පැනවීම නෙමෙයි. අපි අපේ ප්‍රධානම බලාපොරොත්තුව තමයි මේ බදු පදනම් පුළුල් කරලා මේ බදු ගෙවිය යුතු සියලුම ජනතාව මෙතෙන්ට කැඳගෙන ඒ කැඳ ගැනීම ඇතුළේදී බදු ආදායම වැඩි කරගෙන බදු අනුපාත අඩු කරන්න තමයි අපි උත්සාහය දරන්නේ.
1: වැඩපත් සම්බන්ධයෙන් නියෝජිත සංශෝධනය ඉවත් කර ගැනීම ජනතාව ලැබූ ජයග්‍රහණයක් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා සඳහන් කළේ.
10: හැබැයි අවසානයේදී මොකද වුනේ? ආණ්ඩුවට සිද්ධ වුණා ඒ ගේන්න හදපු සංශෝධන හකුලා ගන්න. ඔබලා තභාවේ කාලකෝට්ටිය යන වෙලාවේ ගරු ඇමතිතුමා මයික්‍රෝෆෝන් එක දාගෙන හෙඩ්ෆෝන් එක දාගෙන මොකද්ද කිව්වේ? අපි මේක අකුල ගන්නවා. අකුල ගත්ත එක හොඳයි. ඔබලාට සිද්ධ වුණා ජනතාව නගපු හඬට සවන් දෙන්න. ඒක අපි ජයග්‍රහණයක් හැටියට දකිනවා ජනතාවගේ පැත්තේ.
1: ආර්ථිකය සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇති කිරීමට විපක්ෂය උත්සාහ දරන බවයි අමාත්‍ය සුනිල් හඳුන්නැති කියා සිටියේ.
11: ලක්ෂයට වැඩි නම් වැට්පදි. ඒ කියන්නේ ඒගොල්ලෝ සංශෝධනය කරන එක අනිත් පැත්තට තමයි ප්‍රවෘත්ති දාලා තියෙන්නේ. මේක නැති බිල්ලෙක් හරි මවලා මේ ආර්ථිකය කඩා වැටෙනවා, වැට්පදිනවා, ජනතාවට බරපටවනවා, ආණ්ඩුව පීඩාවක් දෙනවා එක පැත්තක කියන හදවත. ඒ කියන්නේ ඒගොල්ලෝ හිතාගෙන ඉන්න එහෙම දෙයක් වුණොත් අපේ දේශපාලන වාසියක් ලැබිලා මේන් කියලා ආණ්ඩුව වැටෙයි කියලා.
1: අපනයන ආදායම වර්ධනය කරන ආකාරය පිළිබඳ ආණ්ඩුව පැහැදිලි කළ යුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක සඳහන් කළේ.
12: මේ කතා කරන මොහොතේ අපේ සම්පූර්ණ අපනයන US ඩොලර් බිලියන් 20 තව අවුරුදු 5කින් ඒ කියන්නේ 2030 වෙනකොට මේක US ඩොලර් බිලියන් 36කට වැඩි වෙනවා කියලා. දැන් බලන්න කොතරම් ප්‍රායෝගික නැති ප්‍රකාශයක්ද මේක කියලා. අපේ නියෝජ්‍ය අමාත්‍යතුමා දැන් මේ අවස්ථාවේදී කතා කරන්න යනකොට කරුණාකර අපට උත්තර දෙන්න.
1: බදු සම්බන්ධයෙන් ආණ්ඩුව සිදු කළ සංශෝධන පිළිබඳ අපනයනකරුවන් ප්‍රසාදයෙන් පසුවන බවයි නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ කියා සිටියේ.
13: කෑ ගහන්න ගත්ත ස්වැට් එක අයින් කිරීම තුලින් මේ අපනයනකරුවන් බිඳ වැටෙනවා. අද වෙනකොට ඒ ස්වැට් එක අයින් කළා. ඒකේ තිබ්බ අක්‍රමිකතා ඔක්කොම අයින් කරලා මේ වෙනකොට ස්වැට් ක්‍රියාවලිය ඉතාමත් කාර්යක්ෂමව ඉන්ග්ලන්ඩ් රෙවෙනියු එකෙන් කරගෙන යනවා. ඒකේ තව පොඩි පොඩි දේවල් හදාගන්න නැති නමුත් සමස්තයක් විදිහට අපනයනකරුවෝ සතුටුයි මේ වැඩේ සිද්ධ වෙච්ච ආකාරය පිළිබඳ. ආර්ථික ගැන කතා කරලා PhD ගහපු කට්ටියට සිද්ධ වුණේ ඒගොල්ලන්ට හැකියාවන් දැනුම තිබ්බට කරගන්න බෑ. තව ඩොලර් මිලියන් 13ක අපනයන ආර්ථිකයක් තමයි මේගොල්ලෝ බිහි කරලා කියන්නේ අයවැය විනාගයක් ඊට පස්සේ උපදෙස් දෙනවා කියලා බුරු බේගල් සමාජගත කරලා ජනතාවගේ අනවශ්‍ය ප්‍රශ්න ඇති කරනවා. ඉතින්
0: විදේශීයත ඉන්ටර්නැෂනල් නිවුස් ඔන් සියත.
1: ඇමරිකාව සහ ඉරානය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුමට ඉරානයේ මිසයිල වැඩසටහන ඇතුළත් නොවන බව ඉරාන ජනාධිපති මසූද් පෙෂස්කියන් ප්‍රකාශ කර තිබෙනවා. ඔහු මේ බව සඳහන් කළේ පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර පැවති මාධ්‍ය හමුවකදී. ඉරානයේ මිසයිල වැඩසටහන රටේ ආරක්ෂාව සඳහා අත්‍යවශ්‍ය බවද ඔහු ප්‍රකාශ කළා. ඉරානය සතුව මිසයිල නොතිබුණේ නම් ඊශ්‍රායලය සහ ඇමරිකාව එක්ව ඉරානය විනාශ කරනු ඇති බවයි ඉරාන ජනාධිපතිවරයා සඳහන් කළේ. පසුගිය සතියේ ඇමරිකාව විසින් නිකුත් කළ ඇමරිකා ඉරාන අවබෝධතා ගිවිසුමට ඉරානය න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධ ඉදිරි සාකච්ඡා සඳහා රාමුවක් සකස් කිරීම, හොමුස් සමුද්‍ර සන්ධිය ව්‍යවෘත කිරීම ඇතුළු කරුණු 14ක් ඇතුළත්. එම ගිවිසුමේ ඉරානයේ මිසයිල වැඩසටහන සීමා කිරීම හෝ එරට ආරක්ෂක හැකියාවන් සම්බන්ධයෙන් කිසිදු සඳහනක් නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ගිවිසුමේ අභ්‍යායුධ සම්බන්ධයෙන් සඳහන් එකම පැහැදිලි කොන්දේසිය වන්නේ ඉරානය න්‍යෂ්ටික අවි ලබා නොගන්නා බවට සහ ඒවා නිෂ්පාදනය නොකරන බවට ඇති එකඟතාවයයි. මේ අතර ඉරානය න්‍යෂ්ටික ස්ථාන පරීක්ෂා කිරීම සඳහා ජාත්‍යන්තර පරමාණු බලශක්ති ඒජන්සිය වෙත අවසර ලබා දීම සම්බන්ධයෙන් ඇමරිකාව සහ ඉරානය අතර මතභේදාත්මක තත්ත්වයක් මතුව තිබෙනවා. ඉරාන බලධාරීන් පවසා ඇත්තේ ජාත්‍යන්තර පරමාණු බලශක්ති ඒජන්සියේ පරීක්ෂකයින් ඉරානයේ කිසිදු සංචාරයක් සැලසුම් කරනමැති බවයි. ජාත්‍යන්තර පරමාණු බලශක්ති ඒජන්සියේ පරීක්ෂා කිරීම සඳහා ස්විට්සර්ලන්තයේ පැවති සාකච්ඡාවලදී නිල එකඟතාවයක් ලබා නොදුන් බවයි ඉරානය පැවසුවේ. ඉරානයේ එම ප්‍රකාශය ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රතික්ෂේප කළා. ට්‍රම්ප් පැවසුවේ ඇමරිකාව සමග පැවති සාකච්ඡාවලදී ඉරානය ඒ සඳහා එකඟතාව ලබා දුන් බවයි.
0: ක්‍රීඩා සියත. සියත ස්පෝර්ට්ස් හයිලයිට්ස්.
1: 2026 කාන්තා 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අයර්ලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව පැවති තරගෙන් කඩුරු 9ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා. තරගයේ පැවැත්වුණේ බ්‍රිස්ටල් හිදී. පළමුව පන්දුර පහර දුන් අයර්ලන්ත කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දෙවි ලබාගත් ලකුණු සංඛ්‍යාව 130ක්. එම ලක්ෂ්‍ය හඹාගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 15යි පන්දු 3කදී 1 කඩුල්ලක් පමණක් දෙවි ලකුණු 134ක් ලබා ගනිමින් තරගයේ ජය ගැනීමට සමත් වුණා. ශ්‍රී ලංකා ඉනිම මෙහෙවූ නායිකා චමරයා තපත්තු නොදෙවි ලකුණු 106ක් රැස් කළා. ඇය ගැනීමට 4 පාර 17ක් සහ 6 පාර 2ක් ඇතුළත්. ජලි සිරස්තල. අද සිට ඩෙංගු මෙහෙයුමක්. ආණ්ඩුව වැට් සංශෝධන යෝජනා ඉවත් කරගනි. IMF කණ්ඩායමක් දිවයිනට. ඇමරිකාව සහ ඉරානය අතර යලි මත ගැටුම්. ලොක් කුසලාන 2020 පිටියේදී චමරිකෙන් ශතකයක්. සියත උදැසන ප්‍රධාන ප්‍රවෘත්තිනිමයි. මම සිතාරා අතුකෝරල. සියත මිළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යහන 12ට. එත ක්‍රැඳි සිටින්න පෑන් පෑපුවත් සමක.
0: ලොවපුරා සෙරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්න.

0: of the town. ලංකාවේ අපේ නම ඉන්ටර්නැෂනල් ලෙවල් එකට අරගෙන ගිය රේසින් චැම්පියන් ඩිලන්ත මාලිගමුවගේ අද බර්ත්ඩේ එක.
1: Happy birthday ඩිලන්ත.
2: බොහොම ස්තුතියි.
3: Happy birthday, happy birthday, happy birthday to you.
1: ලොකු ජර්නි එකක් නේ ආවේ. ආපස්සට හැරිලා බලද්දි මොකද හිතෙන්නේ?
2: විශේෂයෙන්ම ලංකාවගේ රටක ඉපදිලා ලංකාවේ ඉන්සන්ගේ ආදරය ලබන්න හම්බුන එක තමයි මට කියන ලොකුම සතුට. රිග්‍රෙට් මුකුත් නැහැ. මං ජීවිතේ අවශ්‍ය හැමදේම අවශ්‍ය වෙලාවට කරගෙන සතුටින් ජීවත් වෙනවා.
0: ලයිෆ් එකම වෙනස් කරපු දවසක් මතකද?
2: රේස් ජීවිතේෙන්ද වෙනස් වුණේ මල්ලේ ෆිල්ම් එකක් බලලා සිල්වර් ඩ්‍රීම් රේස් කියලා. ඉතින් එදා තමයි මම තීන කරත්තේ මම ලොකු සූරෙක් වෙනවා කියලා. මම හිතන්නේ මගේ ජීවිතේ ටර්නින් පොයින්ට් එකනේ ෆිල්ම් එක තමයි.
1: මේ වෙද්දි අරගෙන තියෙන වටිනම ජයග්‍රහණය
2: ලෝක සූරතාවේදී මම තුන්වෙනි තැනට ඇතරම දෙවෙනියා වුණේ උනාට ඒකේ පස්සේ ඇක්සිඩන්ට් එකක් වෙලා ඊට කලින් ලැප්ටොප් එකට තුන්වෙනි තැන දුන්නේ. ඉතින් ඒක මම හිතනවා සතුටු දවසක්. මොකද ලංකාවේ ගොඩාක් ඉතාලියේ රේස් එක බලන්න ඇවිල්ලා කියයි.
0: ලංකාවට කොච්චර ආදරෙයිද කියලා හෙව්වොත්
2: මගේ ජීවිතයටත් වඩා ලංකාවට ආදරය. ඇත්තටම මම පිටරට රේස් කියනකොට මම ලංකාවෙන් ලා යනවා ගිහිල්ලා රේස් උන ගම් වෙනවා. මම මේ රට ආදරෙයිද තමයි මේ ජීවත් වෙන්නේ.
0: Talk of the town.
1: වෙනස්ම මියුසික් ස්ටයිල් එකක් එක්ක අපේ හදවත් දිනාගත්ත ෆේමස් සිංගර් කෙනෙක් තමයි කේ සුජීවා.
0: අද එයාගේ බර්ත්ඩේ එක. Happy birthday.
4: Thank you so much. Have a

0: මුලිමවිශ් කරන්නේ
1: අපේ ගෙදර පුරුද්දක් තියෙනවා බර්ත්ඩේ කියන්නේ දැන් 24 බර්ත්ඩේ නම් 23 රෑම කේක් එක කපනවානේ ළමයි එකතු වෙලා 12 වෙනකොට කේක් එක කපනවා. එතකොට අද දවසේ වෙනකොට ඔක්කොමලා විශ් කරලා ඉවරයි.
2: අද ස්පෙෂල් වැඩක් තියෙනවා නේද?
1: මගේ උපන්දිනය වෙනුවෙන් අද දවසේ හවස කතරගම කිරි වෙහෙර ලොකු පින්කමක් කරනවා. ඒ කියන්නේ මගේ තරමට මට ඒක ගොඩක් විශේෂයි.
0: ළඟදි අලුත් සින්දුවක් අහන්නත් පුළුවන් වෙයි නේද?
1: අනිවාර්යෙන් මේ වෙද්දි ප්‍රොඩක්ෂන් එකක් කරලා ඉවරයි. ඒකේ වීඩියෝ එක තමයි දැන් කරමින් ඉන්නේ. බොහොම ඉක්මනින් ඒ කියන්නේ ජූලයි මාසෙ ඉවර වෙන්න කලින් මගේ අලුත්ම වීඩියෝ එක බලාගන්න පුළුවන් වෙයි.
3: Talk of the town.
4: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
5: තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසින් විශ්වාසයේ ප්‍රමුඛයා. ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011-832-1000. NIBM The City University, The Place to Be.
6: මට වෙලාවක හිතෙනවා අපි මේ කතා කරන දේවල් වලින් මේ රට මේ ලෝකෙ වෙනස් කරන්න හදන්නේ කියලා මගුල. මම හිතන අපි ලොකු දායකත්වයක් දෙනවා නේද මේ වෙනුවේ.
7: නෑ නේ. නෑ මේ මෙතන මේ පැය කාමාර ගත කරගන්න කිගේ දේවල් රටවල් ලෝක හැදෙනව නම් ඉතින් බැරිය. අපි මේ ඔක්කොම කරන්නේ මොකටද?
6: පටි ගන්න.
7: මේ පැය කාමාර ගත කරන ගියක් හරි වාගන්න.
8: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට.
9: සෙනසුරාද උදේ 8ට.
10: අදහුණා හොර. එහෙනම් තමුන් තමයි හැමදාම අපේ මේ තාප්පේ පොස්ටර් අලවන්නේ නේද?
11: අනේ සර්, පස්සෝල් ටිකේ හැමදෙනම ගහලානේ දැන්වීම ඇලවීම තහනම් කියලා.
10: ඉතින් මිනිස්සු මේ තාප්පෙත් ගහලා තියෙන්නේ.
11: මේක නම් ඉතින් මේ පොස්ටරේ ගහපු ගමන් වැහිලා යනවනේ සර්.
10: ඈ?

0: ඇත. අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත FM.
1: මමීස් පොකට් මනි.
2: මාෂි පොඩ්ඩු හතර දෙනෙකුට ඔන්න පොකට් මනී දිය ඉවරයි. දැන් තියෙන්නේ අද දවසේ මමීස් පොකට් මනී සෙග්මන්ට් එක අපිත් එක්ක එකතු වෙන අම්මට පොකට් මනී දිනාගන්න හම්බෙන චාන්ස් එක. අද ඉන්න අපිත් එක්ක සම්බන්ධ වෙලා නිරෝෂණී කදානීදක්. ගුඩ් මෝර්නින් නිරෝෂණී.
3: ගුඩ් මෝර්නින්
2: නිරෝෂණී. රුපියල් 5000ක් තියෙනවා. ප්‍රශ්න හතරයි තියෙන්නේ. ලෑස්ති නේද?
3: ඔව් ලෑස්ති.
4: මේ ප්‍රශ්න හතරට හරියට උත්තර දුන්නොත් අපි දෙනවා පොකට් මනී රුපියල් 5000ක්. තප්පර 5ක් අපි දෙනවා එක ප්‍රශ්නකට හරි උත්තරේ තෝරන්න. ඒ වගේම උත්තර දෙකක් අපි දෙනවා. මේ තමයි නිරෝෂණීට අපෙන් ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
2: නිරෝෂණී, අපිට මොකක් හරි ප්‍රශ්නයක් ආවම අපි සාමාන්‍යයෙන් වෙලාව බලන්න එහෙම යනවනේ. ඔන්න පළවෙනි ප්‍රශ්නේ. ලග්න කොටස් හතරක් තියෙනවා. ක්‍රිස්තු පූර්ව 2000 තමයි මේ රාශි චක්‍රය ආරම්භ වෙන්නේ. අපේ ප්‍රශ්නේ, ලග්න 12 අතරින් කලගෙඩියක සංකේතෙන් පෙන්눔 කරන්නේ 1. කුම්භ ලග්නය 2. තුලා ලග්නය.
3: කුම්භ ලග්නය.
4: ඉරෝෂණී, පළවෙනි ප්‍රශ්නයට හරි උත්තරේ තෝරලා ඔයා පොකට් මනි රුපියල් 250ක් දිනා ගන්නවා. අපි යමු අපේ දෙවැනි ප්‍රශ්නෙට.
2: නිරෝෂණී, ඡන්ද කියන්නේ අපිට ලැබෙන විශේෂ අවස්ථාවක්නේ. ඔන්න දෙවනි ප්‍රශ්නේ. දකුණු ආසියාවේ මුල්ම සර්ව ජන ඡන්ද බලය ලැබුණු රට තමයි ලංකාව. ලංකාවේ විශාලතම මැතිවරණ දිස්ත්‍රික්කය තමයි අනුරාධපුර දිස්ත්‍රික්කය. අපේ ප්‍රශ්නේ, ලංකාවේ මැතිවරණ දිස්ත්‍රික්ක කීයක් තියෙනවද? 1. 25. 2. 22.
4: නිරෝෂණී, දෙවනි ප්‍රශ්නයටත් හරි උත්තරේ තෝරලා ඔයා පොකට් මනී රුපියල් 500ක් දිනා ගන්නවා. ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක 25ක් තිබ්බට මැතිවරණ දිස්ත්‍රික්ක තියෙන්නේ 22යි. හරි, මේ තමයි නිරෝෂණීට අපෙන් ලැබෙන තුන්වෙනි ප්‍රශ්නය.
2: දරුවෙක්ගේ මොළය වැඩිහිටියෙක්ට වඩා දෙගුණයක් වේගෙන් වැඩ කරනවා කිව්වොත් අපි සාමාන්‍යයෙන් විශ්වාස කරන්නේ නැහනේ. හැබැයි ඒක එහෙම සිද්ධ වෙනවා. ඔන්න තුන්වෙනි ප්‍රශ්නේ. දරුවෙක්ගේ මොළයේ 90%ක්ම වර්ධනය වෙන්නේ මුල් ළමාවිය සමයේ. මුල් ළමාවිය කාලෙදී දරුවෙකුට ඕනම භාෂාවක් ඉක්මනින් ග්‍රහණය කරගන්න පුළුවන්. අපේ ප්‍රශ්නේ, දරුවෙකුගේ මුල් ළමාවිය ලෙස සැලකෙන වයස් සීමාව මොකද්ද? 1. පිළිසිඳ ගැනීමේ සිට වසර 8ක් දක්වා. 2. පිළිසිඳ ගැනීමේ සිට වසර 5ක් දක්වා.
4: නිරෝෂණී, හරි උත්තරේ වෙන්න ඕනි පිළිසිඳ ගැනීමේ සිට වසර 8ක් දක්වා. කමක් නෑ, දැන් අතේ පොකට් මනි රුපියල් 500ක් තියෙනවා. දැන් පුළුවන් බෝනස් ප්‍රශ්න තෝරගෙන ඔය අතේ තියෙන රුපියල් 500 රුපියල් 2500ක් වෙනකම් වැඩි කරගන්න. මොකද කියන්නේ, බෝනස් ප්‍රශ්න තෝරමුද?
2: හරි නිරෝෂණී, මේක තමයි වාට හම්බෙන බෝනස් ප්‍රශ්නේ. ලංකාවේ විවෘත ආර්ථිකයක් ඇති වෙන්නේ 1978. මේ නිසා ලංකාවේ ඇඟලුම් ක්ෂේත්‍රයේ ඉතාමත් ඉහළ දියුණුවකට ලක් වුණා. අපේ ප්‍රශ්නේ, මේ අතරින් ලංකාව තුළ නිදහස් වෙළඳ කලාපයක් පිහිටා ඇත්තේ 1. වියගම 2. හෝමාගම.
4: නිරෝෂණී, හරි උත්තරේ වෙන්න ඕනි බියගම. කටුනායකත් මේ වගේ නිදහස් වෙළඳ කලාපයක් පිහිටලා තියෙනවා. අතේ තිබ්බ රුපියල් 500ක් බෝනස් ප්‍රශ්නෙට හරි උත්තරේ දෙන්න බැරි වුණ නිසා 500 250ක් වෙනකන් අඩු වුණා. හැබැයි අපි ආයෙම දවසක සම්බන්ධ වෙලා රුපියල් 5000ව ජයග්‍රහණය කරමු.
3: හරි, මම ස්තුතියි.
4: ජය වේවා.
3: ජය වේවා.
0: සියත පොකට් මනී.

0: මාෂි ඔයාගේ විශ්‍රාම ජීවිතය ගත කරන්න හිතාගටින්නේ කොහොමද? එවෙනුවෙන් අනිවාර්යයෙන්ම ස්ථාවර තැන්පතක් ඕන වෙනවානේ. විශ්වාසයත් වගකීමත් එක්ක තියෙන ස්ථාවර තැන්පත තමයි විශේෂයෙන්ම ඕන වෙන්නේ. එවෙනුවෙන් තමයි ඔන්න සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතව ඔයා වෙනුවෙන්ම අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ගන්න තියෙන කෝල් එකක් 13:19ට ප්‍රතිලාභ ගොඩකුත් එක්ක හිතේ නිදහසේ ඔයාගේ අනාගතය ප්ලෑන් කරන්න පුළුවන්කම තියෙනවා සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එක්කම.
1: ඔව්, ඉතින් ඒ වගේම සතියේ මැද දවස්සේ අපි ඔන්න පොකට් මනි අරගෙන ඇවිල්ලා පොකට් මනි දුන්නා. ඒ වගේම හෙට දවසෙත් අපි පොකට් මනි මේ විදිහටම අරගෙන එනවා. අපිට මැසේජ් එකක් එවලා තියන්න 6 වසරේ ඉඳලා 11 වසරට වෙනකන් ඉගෙන ගන්න නංගිලා මල්ලිලා අම්මගේ හරි තාත්තගේ ෆෝන් එක අරගෙන මැසේජ් එකක් එවන්න. නම ගම විස්තර ටික තමයි අපිට ඕන කරන්නේ. 0714151151 තමයි අපේ WhatsApp නම්බර් එක.
0: එහෙනම් අපි අදට ගිහින් එන්න. සුබ දවසක්. මම රවිෂ්ක.
1: මම ආශි.
2: දැනුමෙන් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි ගමයි වසරයි 0711982984ට දැන්ම WhatsApp කරන්න.
3: සියපා පොකට් මනි. අනුග්‍රහය. දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 14.5% පොලියක්, 11.52% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභී මූල්‍ය සමාගම් කේ. Rating agency BBB- stable outlook.

Good morning. මම පෝස්ට් එකක් දැක්කා පිරිමි රැවටෙන්නේ රූපෙට. ගැහනු රැවටෙන්නේ වචනෙට කියලා. ඒක ඇත්තද? හැබැයි මං බැලුවොත් රැවටෙන්නේ බෝංචි කියලා අමු මිරිස් වලට. එතකොට කිරිපිටි කියලා පාම් පිටි වලට. චිකන් කියලා ගොරකවලට. What do you think? අද දවසේ හරි මැද දවස නේ නසර්ස. සතිය හරි මැද දවසද? බදාදා. හතයි විනාඩියයි. Good morning.

0: නොදන්න මෙඩිසින්.
1: ඔබ නොදන්න මෙඩිසින්.
2: උණ හොඳ කරගන්න අත් බෙහෙත් තියනවාද?
0: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවින්ද උණකමගේ සමග.
2: වෛද්‍යවරු විදිහට අපි දැකලා තියෙන දෙයක් තමයි බොහෝ විට උණ රෝගය ඇති විට උණ පාලනය කරගන්න සමහර විට විවිධ අත් බෙහෙත් වර්ග පාවිච්චි කරනවා. විශේෂයෙන්ම ඩෙංගු රෝගී හැදුනහම මේ වගේ දේවල් බොහෝ විට පාවිච්චි කරනවා අපි දැකලා තියෙනවා. විවිධ ශාකවල විෂ වර්ග, ඒ වගේම තෙල් වර්ග වැනි දේවල් මේ සඳහා භාවිත කරනවා. ඩෙංගු රෝගය කියන්නේ තවමත් හරියට බෙහෙතක් සොයාගෙන නැති නමුත් හොඳින් පාලනය කර ගැනීමෙන් සම්පූර්ණයෙන්ම සුව කරගන්න පුළුවන් වෛරස් ආසාදනයක්. මේ සඳහා යම් යම් අත් බෙහෙත් භාවිත කිරීමෙන් පළක් වන්නේ නැහැ. ඊට අමතර මේ අත් බෙහෙත් භාවිත කිරීමෙන් ඩෙංගු රෝගයේදී ඇති වෙන සංකූලතාවන්ට අමතරව තවත් සංකූලතා ඇති වෙන්න පුළුවන්. ඒ නිසා හැම විටම සුදුසුකම් තියෙන වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගන්න. ජීවිතයට වටින වෛද්‍ය කරුණු දැනගන්න හෙට උදෑසනත් සියත අහන්න.
0: ඔබ නොදන්න මෙඩිසින්.
1: ඔබ නොදන්න මෙඩිසින්.
0: තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවින්ද උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවින්ද උඩගමගේ Studio Health YouTube නාලිකාවට.

0: ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011 7388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල්
1: සමාගම. සීනිවෝඩ් සමාජිකයන් සඳහා කාදිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගා වට්ටම් Fortune RBD Cooking Oil ඉතිරි රුපියල් 210යි. බයිරහා චිකන් සොසේජස් ඉතිරි රුපියල් 230යි. 7 Up ඉතිරි රුපියල් 125යි. මැජික් වැනිලා අයිස්ක්‍රීම් ඉතිරි රුපියල් 215යි. කාගේල්ස් ෆුඩ් සිටි
2: මාසෙම කරන වියදම් Combank Debit Card එකෙන් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. Combank Debit Card Challenge. මාසෙටම මුළු වියදම රුපියල් 20000ක් උනොත් මාස්පතා TV, Fridge, Washing Machine, මුල්තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකීන් 1000කටත් වැඩියි. අවසන් දිනුම් මැදින් Side by Side Fridge, Laptop, iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ Shopping, Bill Payments, ඕනම දෙයකට Cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. Combank Debit Cards. ගෙවන්න, ගෙවන්න දිනන්න.
3: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIB The City University සමගින් ඔබගේ Global Life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011 7320 1000. NIBM The City University, the place to be.
4: Platina 100 stylish penumai mileage ekai dekama ekama ride eken. DRL headlight, anti skid braking system saha electronic fuel injection taakshane samagin. Platina 100 head of weda karya. David Peters Motor Company Private Limited with
5: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 201 ස්ථාවර තැන්පතු සඳහා 9.79 ආසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 011 2200 Fitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි
6: 2026 FIFA උණුසුම ජූනි 12වනදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න
7: SLT Mobitel Pure TV
8: Aluminium, aluminium money.
9: Mahatmya, dansale fried rice venai. Hotale fried rice venai. Dekama fried rice unata, quality venas.
10: Hondama pramithiya sahathaka karana. ISO saha SLS sahathakalat Alumex. Aluminium ona taram. Alumex nam istaram.
11: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
12: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන Bajaj Vigo ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය David Peters e-mobility වෙතින් 011 7400 550.
13: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එක ගත්තේ.
14: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
15: LOLC Finance හරියන්න හරිම තැන.
16: වැඩි විස්තර සඳහා 011 7150 555 අමතන්න.
17: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුවල මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
18: ලීටරයට වැඩිම දුරක් සමග හීරෝ ඩිලක්ස් 100 යතුරු පෙදිය, සෙල්ෆ් ස්ටාර්ට්, සයිඩ් ස්ටෑන්ඩ් ඉන්ඩිකේටර්, ටියුබ්ලස් ටයර් ඇතුළු විශේෂාංග රසක්, වසර 5ක හෝ කිලෝමීටර් 70,000ක වොරන්ටියක් සමග රුපියල් 585,400කට. දෙවෙනි පුරා හීරෝ අලෙවි නියෝජිතයන් විදිහට 98.2 98.4

0: ඉංගලිෂ් පෙනුමයි මයිලෙජ් එකයි දෙකම එකම රයිඩ්ඩකෙන් එලෙක්ට්‍රොනික් ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා ඩේවිඩ් පීටර්ස් මෝටර් කම්පනි ප්‍රයිවට් ලිමිටඩ් විදින්
1: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක් දැන් බලන්න බඩ මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ
2: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි
3: ගන්නවා ලයිසන් එක
4: දැන් හරිනේ අමාරු
1: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි
0: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්
1: හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා
0: ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය
1: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි
5: යාලගේ වාර්ෂික සඵල පොලිය අනුපාත 11.52ක් ලුනේ ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 14.75ක පොලියක් ඕන හිටිය ගෙවන්න බැරිය
0: 13.19ට කෝල් එකක් ගන්නකො
5: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩන ඉති නේද
6: අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණය පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්
7: කමර්ෂල් බැංකුවේ නුඹේ ස්ථාවර තැන්පතුවලට වැඩි පොලියක් සමග උපරිම ආරක්ෂාවක් කෙටිකාලීන සහ දීර්ඝකාලීන ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන ඔබට 11%ක් දක්වා ඉහළ පොලියක් කොම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් එක භාවිතයෙන් ආයෝජනය කිරීමේදී තවත් වැඩි පොලියක් රුපියල් ලක්ෂ 5ක් හෝ ඊට වැඩි මුදලකින් අද මොබේ ආයෝජනය ආරම්භන්න
8: බිස්නස් වැඩවලට හොඳම ආයෝජනය බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙති 0114700550
9: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට වට්ස්ඇප් කරා
8: මිලියන 2.5ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 0.76780 වට්ස්ඇප් කරන්න
10: අද කෑම එක නම් කෑම රසටම තිබුණා
9: පොඩි වෙනසක් 100%ක් පිරිසිදු කොකෝ ෆ්‍රයි RPT පොල් තෙල් එක්ක මගේ ආදරණීයන්ට සතුට රසගොන එක්කලා
11: කොකෝ ෆ්‍රයි RPT පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසීම
12: කරන වියදම් කොම්බැක් debit card එකකින් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. Combank debit card challenge. මාසෙටම මුළු වියදම රුපියල් 20000ක් වුණොත් මාස්පතා TV, fridge, washing machine, මුල්තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1000කටත් වැඩිය. අවසන් දිනුම් මැදින් side by side fridge, laptop, iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. Combank debit cards. ගෙවන්න, ගෙවන්න දිනන්න.
13: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද NIBM the city university සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් business, computing, interior හෝ fashion designing, AI and data science, engineering, languages, psychology හෝ logistics යන අංශයකින් සම්පූර්ණ කරන්න අදම අමතන්න 011732 තහා NIBM the city university the place to be
14: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි
15: දිමොවෙතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක් දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766844797 කුන්දේසි සහිතයි
16: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසමසම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0116738388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර බලපත්‍ර ලැබීමේ මුදල් සමාගමේ
17: 98.2 98.4

0: good
1: Parakuela
0: morning.
1: Hari enava, parakuela kiyata hari enava, mamma.
0: Dan me velawa purudu yo, ena velawa.
2: ඔයාගෙන මම ඇවිල්ලා ටිකක් නිකන් මම ඉන්නවා මේ වෙලාව හරි මේ දොරගාව වට වට දකින්නේ
0: නැහැ. ඔව් නෑ මට හැවනල්ල පේනවා. ඔයා දොරගාව ඇවිල්ලා ඉන්නවනේ පැය භාගයකට කලින්.
2: පැය භාගයක් මම ඉන්නවා මේ. ඒ කියන්නේ අර තම බලාපොරොත්තු වෙන්නේ නැහැ නේ වේල පහින් ඒ කියන්නේ.
0: ඔව් මේ වෙලාව තමයි එන්න ඕනි වෙලාව.
2: අද අපි යනවා
1: Ubuntu Ubuntu Ubuntu Ubuntu Ubuntu Ubuntu Ubuntu
2: උබුන්ටු කියන්නේ මොකද්ද කියලා දන්න අය මේ පැත්තට එන්න.
0: හරි.
2: ඒගොල්ලන්ට පුළුවන් ඒගොල්ලන්ගේ දැනට මොකක්ද තියෙන වැඩක් බලාගන්න.
0: ඔකේ.
2: උබුන්ටු දන්න තේ මේ පැත්තට එන්න.
0: හරි මම මේ පැත්තට ආවා.
2: ඔබ උබුන්ටු කියන එක දන්නව නම් මේ කතාව ඔබට වැඩන්නේ. 1980 ගණන් වල සමාජ විද්‍යාත්මක පරීක්ෂණ ලොකු වැඩක්. සෙල්ලමට ගන්න එපා.
0: හරි.
2: සුප්‍රසිද්ධ සමාජ විද්‍යාඥයෙක් ලොකු පළතුරු කූඩයකුත් අරගෙන යනවා අප්‍රිකාවේ පොඩි ගමකට.
0: හා හා.
2: ගිහිල්ලා.
0: Ubuntu.
2: Ubuntu කියන එක දන්නවද?
0: නෑන්නේ නෑ.
2: දැන් මේ පැත්තේ ඉන්නේ කවුද?
0: මම විතරයි දැන් ඉන්නේ.
2: Ubuntu කියන එක දන්නේ නැති මිනිහෙකුට මෙච්චර. හැම මිනිහෙක්ම තමන්ගේ වැඩ.
0: ඒ කියන්නේ Ubuntu කියන එක දන්නවා.
2: ඔව්. මිනිසුන්ගේ වැඩ. Ubuntu කියන එක දන්නේ නැති එකා මේ පැත්තට ඇවිල්ලා ඕන්න නැති මේ ඒව කරන්න යන්න ඕනේ. මම සිද්ධියක්. මේ සමාජ විද්‍යාවන් කියන ලොකු පරතු වට්ටියක් අරන් යන්නේ.
0: පළතුරු වට්ටියක්.
2: හා අප්‍රිකාවේ ළමයි ගොඩාක් හිටියයි පොඩි ගමේ.
0: හරි.
2: ඒ ළමයින්ට කියලා කිව්වා. මං පළතුරු වට්ටිය ආන අතන තියෙනවා. දැන් ඕගොල්ලෝ පොලිමක් හැදෙන්න ඕනේ. මම 1 2 3 කියනවා. එතකොට ඕගොල්ලෝ දුවගෙන එනවා.
0: හරි.
2: ඉස්සෙස්සේ ළාම ඇවිල්ලා පළතුරු කූඩේ අල්ලගන්න එක්කනට ඒ තියෙන පළතුරු ටික ඔක්කොම අයිති වෙනවා කිව්වා. 1 2 3 සමාජ විද්‍යාඥයා හිතපු නැති වැඩක් වුණා.
0: ආ
2: 1 2 3 කියපු ගමන්
0: හරි
2: ළමයි ඔක්කොම අතින් අත අල්ලගත්තා. කට්ටියම එකට දුවගෙන ආවා.
0: අනේ
2: වට වුණා. පළතුරු බෙදාගෙන කෑවා.
0: හා හා
2: සමාජ විද්‍යාඥයා බලාපොරොත්තු වෙන්නේ මේක නෙවෙයි.
0: අනිවාර්යෙන්
2: සමාජ විද්‍යාඥයා බලාපොරොත්තු වෙන්නේ මේක නෙවෙයි. අපි උදේ ඉඳන් රෑ වෙනකන් කම්පිටිෂන් එකකට හුරු කරපු මිනිස්සු. අපි දන්නවා මේක ඌ කෑවොත් අපිට එක කන්න වෙන්නේ. අපි කෑවොත් ඒකට මේක කන්න වෙන්නේ. එක්කෙනෙක් කෑවොත් අනිත් එකාට බඩගිනින් ඉන්න වෙනවා. අපි එහෙම සමාජයක ජීවත් වෙන්නේ. ඒ නිසා අපිට තරංගය අපිට උගන්වලා තියෙනවා.
0: මේක
2: තමයි අපේ ඇඟේ තියෙන්නේ. නමුත් මේ අපි නොදියුණුයි කියලා හිතන අප්‍රිකාවේ පොඩි උන් ටික තරගයක් වෙනුවට එකට දුවලා ගිහිල්ලා පළතුරු කූඩේ වට කරගෙන හැමෝම පළතුරු කනවා. සමාජ විද්‍යාඥයා එතන හිටපු 85 කොල්ලෙක්ගෙන් ඇහුවා.
0: හරි.
2: පුතා, මොකද්ද මේ උනේ? ඕගලන්ට මං කිව්වේ මේක නෙවෙයි. ඒගොල්ලෝ කියනවා මේකට තමයි උබුන්ටු කියන්නේ.
0: උබුන්ටු.
2: උබුන්ටු එකේ තේරුම තමයි අපිට අපි ඉන්නවා කියන එක.
0: උබුන්ටු.
2: සමාජ විද්‍යාඥයා වැටුණා.
0: හරි.
2: මානසිකව.
0: පතුරු ගියා. මානසිකව.
2: අපිට තනියම ජීවිතේ පුදුම වේගෙන් යන්න පුළුවන්. පිළිගන්නවා. මාත් එහෙම ගිහිල්ලා දිනනවා. දිනන්න ලේසි. දිනලා තියෙනවා. ඒත් මම තේරුම් අරන් තියෙනවා. ජයග්‍රහණේ සතුට බෙදා ගන්න පිරිසක් නැතිකොට දිනුවත් කුසලානේ අතේ තියාගෙන තනියම බලාගෙන ඉන්න වෙන. ඒක තමයි තනියම දිනන ගේම් වලට වඩා ටීම් ගේම්ස් ලෝකේ ජනප්‍රිය.
0: රයිට්.
2: ලෝකේ ජනප්‍රියම ගේම් එක මේ දවස්වල යනවා. ඒ තමයි ෆුට්බෝල්. ඒක සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක්. කණ්ඩායමක් සෙල්ලම් කරන එක. කණ්ඩායම පිටිපස්සේ රටවල් ඉන්නවා. කණ්ඩායම පිටිපස්සේ මහද්වීප පිටින් ඉන්නවා. එහෙම ඉන්න පිරිස වැඩි වෙන්න තමයි මේ ජයග්‍රහණය ලොකු වෙන්නේ.
0: හරි.
2: ඒ නිසායි ෆුට්බෝල් ලෝකේ ජනප්‍රියම ක්‍රීඩාව වෙන්නේ. ඒක තනියෙන් ගහලා දිනන එකක් වුණා නම් මිනිස්සු 7-5කට ඕක් ගණන් ගන්නවා.
0: ඔව් ඇත්ත.
2: ෆුට්බෝල් කියන්නේ මිනිහේ බෝලයක් අරන් ගිහලා පිට්ටනියකට තව කාත් එක්ක තනියෙන් සෙල්ලම් කරලා දිනන එකක් වුණා නම් ඕක පිටිපස්සේ මිනිස්සු නැහැ.
0: හැම ප්ලේටම එක බෝලි ගානි දුන්නනම් ඕක පිටිපස්ස මිනිස්සු නෑ.
2: මිනිස්සු නෑ. ඇයි හැම ප්ලේටම එක බෝලි ගන්නේ?
0: නෑ මං කියන්නේ. ඒක තනි තනියෙන් ප්ලේ කරනවා.
2: හැම මිනිහෙකුටම එක බෝලි ගාන දුන්නම කොහෙ තනි තනියෙන්ද?
0: ඒගොල්ලගේ
2: අනේ මේ මෝඩ කතා. මේ උදේට කිසි දෙයක් ක්ලාස්ටි කරගෙන ආවිල නැතෝ Facebook එකේ තියෙනවා කොපි කරලා මෙතන. මේ ඕමනම් කරන්න එපා. ඕම කරලා මේ අනිත් මිනිස්සුන්ගේ කතා සවුත්තු කරන්න එපා. හරි අමාරින් මේ හොයාගන්නේ මං කතා.
0: ඒගොල්ලන්ට තියෙනවා Ubuntu. අපිට තියෙනවා Bulto.
2: Ubuntu නෙමෙයි Ubuntu.
0: Ubuntu.
2: ඒකවත් හරියට අහගෙන නැහැ නේ මෙතන.
0: ඈ මං කලිමු කොනි දන්නේ නැහැ.
2: සිල් දන්නේ නැත්නම් අහගන්න එපා. ඈ ඒක හරියට අහගෙන නැහැ නේ.
0: Ubuntu Ubuntu.
2: Ubuntu නෙමෙයි Ubuntu.
0: Ubuntu.
2: දුම කරදරයක් නැත්තම්. ඒ උදේට කරදර කරන්නේ ඇයි ඔයා?
0: අපිට අපි ඉන්නවා අරවින්ද.
2: මට කවුරුවත් ඕනේ නැහැ.
0: Ubuntu. එදා නිවාඩුවක් දෙන්නකෝ.
2: නිවාඩු නෑ. නිවාඩු කියන එක නෑ කියලා ඉවරනේ. හා. මොන නිවාඩුවද මේ ಇಲ್ಲ. හදවත පුපුරයි තරහ. මොනවද මේ?
0: සෙනෙහස Ubuntu නේ.
2: උදමේ ගොඩ මිනිත්තු වගේ එයාපෝට් යන්න ඉල්ලන්න මිනිත්තුන් පිළිගන්න. මිනිත්තුන්ට එයාපෝට් ගිහලා මෙහෙ කරන්න ඕනේ නැහැ මිනිත්තු ගිහලා ඔය ඔය ඌබේ එකක් කාර්ය දාගෙන ඔය වාහනයක් කුලියට අරගෙන ගෙදරට එනගෙන මේ පෑ භාගයන.
0: ඔව්ද එයාපෝට් යන්න ඉන්නේ.
2: චි. මොනවද මේ මොන ලෝකද ඉන්නේ?
0: හතයි විනාඩි 28යි.
2: 28යි තමයි.
0: Very good morning.

0: හරිනි. තාමත් මෙදස්සල කවුරත් එච්චර ආසයි ෆුට්බෝල් මැචස් බාන්න ෑනේ. බල ඉන්න කු නන්දුවන්න අන්තිමහරි වෙන්න ඕන ජූලි මාසි වෙන්න ඕන තින් මේක රස්නේෙන්ට තරක් බලමරයි නොකේ.
1: හැබැයි රොනාල්ඩෝගේ අර ගෝල් එක ගැන කතා කරා, මෙසීගේ ගෝල්ස් තුන ගැන කතා කරා, එහෙම පොඩි පොඩි වැඩ
0: රෙකෝඩ් යන්නේ
1: රෙකෝඩ් එකක්. ඊට පස්සේ චමරි අතපත්තු 100ක් ගහලා තියෙනවා.
0: චමරි අතපත්තුත් ෆුට්බෝල් ටීම් එකේ
1: නෑ. මේ දවස්වල යනවනේ 20යි 20 ලෝක කාන්තා.
0: මම දැකලා දුකින් ඉන්නයි මොකද දුකින් හිටියාට. බොරුවට අවධානය ගන්න දුකින් හිටියක් දන්නේ
1: නෑනේ. සෙන්චරියක් දැම්ම අයත්. හරි,
0: එතකොට අපේ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම මේන්ස් ටීම් එක මේ කවුද ඒ වහන්නේ? පිරිමි ක්‍රිකට් කණ්ඩායම
1: නෙදාසල මැචස් නෑනේ
0: වෙලාවට. We are lucky. ජේෂාවිල ගියානේ, කතා කරන්නත් බැරි වුණා. ඒක නෙමෙයි. අපෝගේ දවස් ටිකෙම දිගටම කතා කරා, පොල්තෙල් ගැන කතා කරා. ඔබට මතක ඇතිනේ?
1: හරි, මතකයි.
0: පොල්තෙල් ගන්නවටත් වඩා පොල්තෙල් ගැන දැනුම තමයි වැදගත්. ඔබ විශ්වාස කරනද ලංකාවේ තාම? දැන් ඔබට මන් දන්නවා ආයිෂුවර් එකට බෝතලයක දාලා ලේබල් එකක් ගහලා මූඩියක් ගහලා නිෂ්පාදිත දිනය, එතකොට කල්ලිකුත්තු වීමේ දිනය, කවුද කොහෙද මේක හැදුවේ, ඔය විස්තර ටික ඔබ ගන්න පොල්තෙල් බෝතල ඇති නේද? ඔබ එහෙම බෝතල් කරපු පොල්තෙල් ගන්න කෙනෙක්ද? නැත්තම් ෂොපින් බෑග් එකකට දාලා බැරල් එකකින් ගන්නකද? ඔබ කැමති කොහොමද? කැරපොත්ත වැටුණු බූලියෙන් ගන්නද? ඔබ කැමති මීයා වැටුණු බූලියටද, හූරා වැටුණු බූලියෙන්ද ඔබ තෙල් ගන්න ආස? මොකෙන්ද? ඒ කොයිජකින්ද? පොඩක් ස්පෙෂල් රහකින්.
1: එතකොට ඒවද අපි අරගෙන පාවිච්චි කරලා තියෙන්නේ?
0: එහෙම ගානක් නැහැ. ඒ කියන්නේ අවංක මුදලාලි කෙනෙක් කිරියොත් කියනවා මේ සත්තු වැටෙන්නේ නැහැ නේද මේකට? මේ එහෙම ලොකු සත්තු වැටෙන්නේ නැහැ. ඔය කටුස් එක්ක හරි මේ ඔය දුවගෙන යනවනේ මෙතනස. මොන මේ ලේනෙක් වැටුණා පෙරේදා ඉතින්.
1: හරි,
0: ගණ්ඩෑසල ඉතින් ඔය ඇතුලේ ඇති.
1: පොඩි සත්තු අලි කොටි වැටෙන්නේ නැහැ.
0: කොටි වැටෙන්නේ නැහැ ඔය ලේනු මීයෝ. කරපොත්ත හුණු උඩින්. විශ්වාස කරන තාමත් ලංකාවේ මිනිස්සු 70%කට වැඩි ප්‍රමාණයක් ඒ තෙල් ගන්නවා. අනේ මිනිස්සුන්ට හම්බෙන මහ ලොකු ලාභෙකුත් නැහැ. ඔය ගේන තෙල් RBD කරලා නෙමෙයිනේ, ඔය රිෆයින් කරලා බ්ලීච් කරලා ඩියෝඩරයිස් කරලා නෙමෙයි අර ලොකු බූලියේ ඉන්නේ ඔය.
1: හරි,
0: ඒක තියෙන එකම ජාතිය තෙලුත් නෙවෙයි ඇත්තට. ඉඳලා හිටලා මේ හොඳ තෙල් හම්බෙනවද දන්නේ නැහැ. හැබැයි අඩියේ තව තෙල් තියෙද්දි ආයෙගෙන හැල ඒ බූලියට තෙල් දානවා. මුදලාලි දන්නවනේ දැන් බැරල් එකේ තෙල් දැන් දවස් සතිය දෙක දැන් සෑහෙන ප්‍රමාණයක් ඉවර ඇති කියලා. ඇත්තටම මේ වෙළඳාම් පැත්තෙන් ඒ බිස්නස් එක ලාභයි ඒගොල්ලන්ට. බෝ ලොකු වියදමක් කරන්නේ නැතුව ඒ තෙල් ටික ගේන්න
1: පුළුවන්.
0: හොඳ ලාභයක් තියාගෙන ඒක දෙන්න පුළුවන්. ඒක ඇත්තටම මේ ප්‍රොෆිට් මාර්ජින් එක ටිකක් හොඳට තියෙනවා.
1: හරි. ඕකේ.
0: මිනිස්සුත් ගන්නවා ඉතින්. මොකද ලාලට මොකද කියනවා නෙමෙයි. ඕනම දෙයක ඉල්ලුම තියෙනකොට සැපයම නිකාම්ම
1: හැදෙනවා.
0: සැපයම හැදුවා කියලා දැන් ඔයා මොකක් හරි ප්‍රොඩක්ට් එකක් හදනවා. ඕන තරම් හදනවා. එහෙම ඔයා හැදුවා කියලා මිනිස්සු ගන්නෑ.
1: ඒකනේ.
0: ඉල්ලුම හැදුනොත් මේ රව් කුණු ජරාවක් වුණා. මිනිස්සු ගන්නවා නම් හදලා මාකට් එකට දාන එක සාමාන්‍ය සිරිතක්. ඉතින් අපි කඩවලට දොස් කියන්නේ ඉල්ලන දේ දෙනවා ඒක හරි. අපි පුරුදු වෙන්න ඕනේ. දැන් අපි පුරුදු වුණොත් එම නැහැ. අපි මේ මොකා වැටලා තියෙනවද කියලා අපි දන්නේ නැහැ. ඔන්න ඔය ඉස්සරම කතාවක් තියෙනවා. ඔය එක්තරා මේ ලෝකේ පුරා යන මේ එක එක විස්කි එකක් හැදෙන විදිය ගැන කියනවා.
1: හරි.
0: ඒක කියනවා මේ එක පාරක් ඒ ඉස්කාගාරේ බලා ගන්න කවුරුවත් දන්නේ නැහැ. ඈත කතියදනේ.
1: හරි.
0: එක බැරල් එකකට ඒක වැඩ කර හිටු මිනිහෙක් වටනා කියලා. හොඳයි. මේ ඈත කතාව. ඒ බැරල් එකේ විස්කිලු වැඩියෙන්ම විකුණුනේ. හිතන්නකෝ. බැචස් එළියට යනවනේ. ඒකළු වැඩියෙන්ම විකුණුනේ.
1: හා ඕකේ.
0: පස්සේ කාලයක් යනකොට හොයා ගන්න පුළුවන් වුණාලු. මේ පහුගේ කාලකට කලින් අතුරුදන් වෙච්ච මිනිහ තමයි මේකට වැටලා තියෙන්නේ. පුදුම විදිහට මේක විකුරුණාන කියලා හිතන්නකෝ.
1: අම්බෝ.
0: හරිද?
1: හරි, ඔකේ.
0: ඊට පස්සේ මේ ඒකට තින් මිනිස් වැඩේ අල්ලගත්තා. මෙහෙම තමයි උනේ කියලා ඒකට මාර ඉල්ලුමක් ආවා කියලා කියනවා.
1: හරි.
0: ඉතින් මිනිහත් අල්ලු කරන්න බෑනේ ඕකට. ඊට පස්සේ ඕකට අස්සේ දාන්න පටන් ගත්තා. එහෙම කතාවක් තියෙනවා.
1: ඔව් මාත් අහලා තියෙනවා ඒක.
0: සමහරලාට ඔබට අර හූණෙක් දාලා එහෙම පොල් තෙල් මොනවද දන්නේ නැහැ.
1: පුරුදු වෙලා ඇති සමහරක් ඉතින්.
0: නේද? හූණෙක් අඩුම වශයෙන් සමනලයක්වත් දාලා ඕනේද දන්නේ නැහැ තෙල් එකට දැන්. මුදලාලි කරපොත්තු හතරපත් දෙනකව වැටුනේ නැද්ද
1: මේ?
0: කරපොත් එක්ක මේ පාර සෙට්ටුන්නේ නැහැ මහත්තයා. අර බෙහෙත් වර්ග ගැහුවනේ. අපි ඌර්මියෙක් දැම්මා මේ.
1: අනේ.
0: Nobody knows. ඒකයි කියන්නේ බෝතල් කරපු තෙල් බෝතලයක් ගන්න.
1: හරි.
0: කොකෝ ෆ්‍රයිම ගන්න බැරි නම් කමන්නේ. බෝතල් කරපු වෙන එකක් හරි ගන්නකෝ. මොකක් ගත්තත් බලන්න RBD කියලා ගහලා තියෙනවද කියලා. මතක තියාන RBD කරන ක්‍රම දෙකක් තියෙනවා.
1: හරි.
0: කෙමිකලි ඒක හෙන්න ලාබයි. ගොඩක් අය ආස එහෙම කරන්න. එතකොට තමයි RBD එහෙම කරපුවාම තමයි හොඳ නෑ කියලා
1: කියන්නේ.
0: නමුත් ෆිසිකලි යන්ත්‍ර වලින් RBD කරන්න පුළුවන්.
1: හරි.
0: රිෆයින් කරන එක, බ්ලීච් කරන එක, ඩියෝඩරයිස් කරන එක යන්ත්‍රවලිනුත් කරන්න පුළුවන්. කිසිම කිමිකල්ලයක් නැතුව. ඒක ක්‍රමවේදේ ගණන් වැඩි. කොකෝ ෆ්‍රයි හදන්නේ අන්න ඒ ක්‍රමවේදයට. ලෝකේ හොඳයි කියලා පිළිගත්ත සම්මතය තමයි RBD කරපු තෙල්.
1: Yes.
0: ලෝක සම්මතය.
1: හරි.
0: එහෙම නැතුව වෙන තෙල් අපිට පිටරට යවන්න බෑ. ඒ කියන්නේ ඒගොල්ලන් ක්වොලිටි චෙක් කරනකොට ඒගොල්ලෝ රිජෙක්ට් කරනවා. මේක RBD කළා නෑ රිජෙක්ට්. RBD කළා නෑ රිජෙක්ට්. කොකෝ ෆ්‍රයි ෆිසිකලි RBD කරපු මාකට් එකේ තියෙන හොඳම තෙලක්. අදටත් ලෝකේ එක්ස්පෝර්ට් බිස්නස් එකට තෙල් 70%ක් දෙන්නේ මේ කොකෝ ෆ්‍රයි හදන සේන මිලස් කියන ආයතනේ.
1: හරි.
0: ගන්න මිනිස්සුන්ට මේ ජවනිකාව ඇති.
1: ඕකේ.
0: ගන්න ආයතන.
1: ගන්න ආයතන.
0: මේ ඔක්කොම අහලා රාමායනේ මහන් ඉඳලා රාම කවුද කියන හැටයට මෙව්වා ඔළුවට යන්නේ නැති බව අපි නොදන්නවා නෙමෙයි. That's all right. අපිට මේ සමාජෙන්නේ හැම මිනිහෙකුටම හරි දේ හොඳ දේ මේක එහෙම කියලා දීලා වැඩක් නැහැ. ඒක ඕන් නැති මහන්සියක් කියලා මං කියන්නේ.
1: හැබැයි මම ගන්නවා ඒක ඔළුවට.
0: මම ගාරි නයි කියනවා. ඒ හිතුවා මේ
1: මට හින්ට් එකක් කියලා.
0: එහෙනම් මම නම් මහන්සි වෙන්නේ නැහැ. එකපාරක් කියනවා හරියන්නේ නැත්තම් ඉතින් තේ මනුස්සයා ගෙනාපු විදිහට යන්නේ නේද?
1: හොඳ දේ කියනවා.
0: හොඳ දේ කියනවා. මිනිස්සුනේ බාර ගන්නවද නැද්ද කියලා තීරණය කරන අපි මොකක්ද කරන්නේ?
1: ඒ නිදහස ඔබට තියෙනවා.
0: ඔව් අනිවාර්යයෙන්.
1: ඩෙෆිනිට්ලි.
0: ඔව්.
1: 7:39 AI

0: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 0.49ක ආසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. අමතන්න 0112200200. Fitch rating A-LKA Outlook stable. ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
1: මලකඩ. යකඩ මල කෑම කියන්නේ චක්‍රයක්. ගේට්ටුවක් වැටක් ගොඩනැගිල්ලක්. නැත්තම් යකඩෙන් හදපු ඕනම එකක්. මලකඩ කන්න ගත්තම නවත්තන එක ලේසියි. ඒකන මලකඩ කන සැරයක් සැරයක් ගානේ අපි සුද්ධ කර කර තීන්ත ගන්න. සල්ලි වලින් 75%ක්ම වතු. ලංකාව වගේ මුහුදින් වට වුණු නිතරම වහින රටක මලකඩ කන එක තීන්ත ගාලා නවත්තනවා බොන්න. යකඩෙන් හදන ලොකු පොඩි ඕන දෙයක් එක සැරේට ගැලනයිස් කරන්නම් අවුරුදු 25කට එහා වැඩේ තීන්දෙනවා. බාණ්ඩේ අරගෙන එන්න බැරි තරම් ලොකු එකක් නම් අපි ඔබේ ළඟටම ඇවිල්ලා දෙන විසඳුමකුත් තියෙනවා. මෙටලයිසින් කිය. අපි LTL ගැල්වනයිසර් මුළු රටම ගැල්වනයිස් කරන්නේ අපි. දැන්ම කතා කරන්න. 0771 47 47 47. බලන් ඉන්න එපා. මොකද අපි බලන් හිටියට මලකඩ බලන් ඉන්නේ
2: නැහැ. දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 14.5% පොලියක්, 11.52% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
3: මේ අනුවණ තීරණය ඔබේ දෙමාපියන් මහමගට දිගමාවි. ඔබව සමාජයෙන් කොන් කරාවි. ඔස්ට්‍රේලියාව ඔබට තහනම් දේශයක් බවට පත් කරාවි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
5: TD බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක්. අමතන්න 0115 411 411. නැතහොත් ළඟම ඇති STB බැංකු ශාකාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
6: 2026 FIFA උණුසුම ජූනි 12 වනදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
7: SLT Mobitel Pure TV නිල විකාශක
8: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවල මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
9: අරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එක ගත්තේ.
10: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
11: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
12: ඇහුණා නේද? හරියන්න හරිම තැනට යන්න ඕනි LOLC Finance වලට. අපි වැඩි විස්තර කියන්නම්. ඊට පස්සේ කොකෝ ෆ්‍රයි ගැන අද උදේම අපි කතා කළා. විස්තර ඔබට කිව්වා. පොල් තෙල් ගන්නකොට ගන්න ඕනි හොඳම ප්‍රොඩක්ට් එක ගැන දැන් අපි ඔබට කියලා තියෙන්නේ. බජාජ් ප්ලැටිනා හැඩකාර වැඩකාරයා හොඳට තෙල් කරන, ඒ වගේම හොඳ ලස්සන ලුක් එකක් තියෙන බයික් එකක් තමයි බජාජ් ප්ලැටිනා කියලා කියන්නේ. සිංගයකට අපි ගියාම අනිවාර්යෙන් බලන්න ඕනි ඒගොල්ලන්ගේ තියෙන අලුත්ම අලුත් ෆ්‍රිජ් එකක්. ඒක බලන්න ඕනේ. මේක ඩිජිටල් ඉන්වර්ටර් රෙෆ්‍රිජරේටර් එකක්. ඉතින් විදුලිය ඉතිරි කරලා දෙන්න 50%ක් විදුලිය ඉතිරි කරලා දෙන්න මේ ෆ්‍රිජ් එකට පුළුවන්කම තියෙනවා. ඒකත් ගන්න. ඒ වගේම ඔනර් ෆෝන්සුත් බලන්න. සමහරකට මේ වෙලාවේ ෆෝන් එකක් ගන්න ලොකුවට ඔබට උවමනාවක් නැති වෙන්න පුළුවන්. හැබැයි සමහරකට පොඩි තියනනේ පොඩි ටෙක් අදහස් තියෙන කට්ටිය එහෙම ගියාම අනිවාර්යෙන් සිංගකේදී ෆෝන්ස් ඒ තියෙන සෙක්ෂන් එකේ නතර නැවිලා බලනවා. ඔනර් ෆෝන්ස් ටික බලනවා, රේන්ජ් එකම බලනවා, X9D ෆෝන් එක බලනවා. ඇත්තට බලන්න වටින ෆෝන්ස් තමයි, ඊටත් වඩා ගන්න වටින ෆෝන්ස් තමයි මේ ඔනර් කියලා කියන්නේ. හොඳ වාරන්ටියක් එක්ක ඔබට ගන්න අවස්ථාව තියෙනවා සිංගයකෙන්. ඊළඟට හච් 15 පැකේජ් එක ගැනත් අපි කතා කරමු. තවමනාද අපි කමර්ෂල් බැංක ගැන මතක් කරන්න. 11%ක් දක්වා සුපිරි පොලියක් දෙන්න කමර්ෂල් බැංක එක ලෑස්තිලා ඉන්නවා. ඉතින් 1,05,000ක් තියෙනවා නම් නැත්නම් ඊට වඩා වැඩි ගාණක් තියෙනවා නම් ඒ සල්ලි ටිකත් අරගෙන එන්න කමර්ෂල් බැංක එකට. දවස් 100 ඉඳන් දවස් 500 වෙනකල් ඔයගලන්ට ෆික්ස් ඩිපොසිට් දාන්න පුළුවන්. ඉතින් හොඳ පොලියක් එක්ක හොඳ ගාණක් අතට එන වැඩක් තමයි මේ ෆික්ස් ඩිපොසිට් දාන එක. ඉතින් කමර්ෂල් බැංක එකත් එක්ක වැඩේ කරන්න විෂන් කෑ ගැනත් මතක් කරන්න ඕනේ. ඇස් පරීක්ෂාව අඩුම වශයෙන් අවුරුද්දකට දෙපාරක්වත් කරන්නම ඕනි කාරණාවක්. අපි සමහරක් වෙලාවට නෙමෙයි, අපි ගොඩාක් වෙලාවට ඒක මිස් කරනවා. ඉතින් ඒ නිසා මේ ඇන ඔබට මතක් කරන්නේ. මෙහෙම ඔළුවට ඇන මතක් කරන්නේ ගිහිල් ඇස් පරීක්ෂාව කරගන්න විෂන් කෑගට යන්න. ඊළඟට ලංකා ටයිල්ස් මතක් කරලා නෝනි, ලෝකයක් ජයග්‍රහණය කරපු අපේ රටේ සුපිරිම ටයිල් එක තමයි ලංකා ටයිල්ස් කියලා කියන්නේ. ඉතින් මේ ටයිල්ස් අපිට හඳුන්වා දීමේ ඉඳලා අලුත් ට්‍රෙන්ඩ්ස් අපිට හඳුන්වා දීමද හැමදේම කරන පුරෝගාමියා වගේ ඉන්නේ ලංකා ටයිල්ස්, රයිට්? ඉතින් ලස්සන ඩිසයින්ස් එහෙම තියෙනවා, පොඩ්ඩක් ගිහිලා බලන්න. ගෙයක් දොරක් හදනවා නම් සුපිරිම ප්‍රොඩක්ට්ස් දාලා ගේ හදන්න අමතක කරන්න එපා. මොකද ගේ හදන්නේ ඔබටනේ, ඔබ වෙනුවෙන් තමයි ඔබ මේ හදාගන්නේ. ඉතින් ඒකට බාල ප්‍රොඩක්ට්ස් දාන්න යන්න එපා, විශේෂයෙන්ම ඔය ටයිල්ස්. ඊට පස්සේ මේ ඇලුමිනියම් දාන වැඩේදීත් හරිම සැලකිලිමත් වෙන්න ඕනි. ඩිස්කවුන්ට් බලලා වැඩේ කරන්න ගියෝතින් සමහරක් විට ඔබ ඔය දාන්නේ බාල ප්‍රොඩක්ට් එකක් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා හරිම ප්‍රොඩක්ට් එක දාන්න, ඇලුමෙක්ස් දාන්න කියලා එතනදිත් මතක් කරනවා. ඊළඟට වහලේ ප්‍රශ්නේ සහ සිවිලිමේ ප්‍රශ්නේ, ඒ දෙකම විසඳ ගන්න පුළුවන් කලර් අප් වලින්. කලර් අප් lk.com සයිට් එකට ගියොත් ඕගලන්ට ඒ ගැනත් වැඩි විස්තර දැනගන්න පුළුවන්. මේ දවස්වල අපේ කාගිල්ස් ෆුඩ් සිටි වේ තියෙන ඕගලන්ට ඉලෙක්ට්‍රික් කාර් එකක් ජයග්‍රහණය කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. අපි අහමු ඒ ගැන විස්තරේ.
13: Top and win within rupiyal million 5ක් වටිනා BAW electric motor එකක් දිනා ගන්න අදම කාගිල්ස් ෆුඩ් සිටි එන්න. කාගිල්ස් ෆුඩ්
14: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
15: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.

0: RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
0: කුකු ෆ්‍රයි සතුටු රසය ගෙනෙන ගුණය
2: කමර්ෂල් බැංකුවේ නුඹේ ස්ථාවරතාව

මට චුට්ටක් නිදාගන්න පරක් වුණා. දැන් අද මගේ වොයිස් එක, අද මගේ නිකන් කල්පනාව, වෙනදටත් ටිකක් කල්පනාව අඩුයි වගේ. හැබැයි මට හිතෙනවා අද මට ටිකක් නිකන් එච්චරම නෑර ෆීලිං ඕසම් ගතිය නෑ වගේ කියලා. ඇත්ත නින්දකට එච්චර දෙයක් කරන්න පුළුවන්. ඔයාගේ දැන් රෑ නිදාගත්තේ නැත්නම් පහුවදා සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාන්න. එහෙම නිදාගන්න නැතුව ඉඳලා බලන්නකෝ, අනිත් දවස ගන්න දෙයක් නෑ. ඉතින් ඒ වගේ ලොකු බලපෑමක් තමන්ගේ ජීවිතයට ඇති කරන්න නින්දට පුළුවන්. ඉතින් ඒ නිසා තමයි නිදා ගැනීම අත්‍යවශ්‍ය කාරණාවක් වෙන්නේ. සමහරක් විට ඔය නින්ද යන්න නැති වෙන්න ඔබට එක එක ප්‍රශ්න තියෙන්නත් පුළුවන්, රයිට්? ඉතින් ඒ ඔක්කොම ප්‍රශ්නත් එක්ක බලන්න ගෙදර තියෙන මැට්‍රස් එක කොයි වගේද කියලා. නිකන් නිදාගන්න හිතෙන්නවත් නැති මැට්‍රස් තියෙනවා නේද සමහර? ඒ වගේ මැට් එක නම් ඔබ නිදාගන්නේ ඇත්තටම ඔබට නිින්ද අහලකටවත් එන්නේ නැතුව ඇති, රයිට්? අපි චේන්ජ් කරමු, අපි චේන්ජ් කරමු. අපි ගමු සුපිරිම මැට්‍රස් එකක්. ඒකට අපි කියන්නේ වැලන්ටිනෝ ඉටලි කියලා. ඉතින් අපි ඒ ප්‍රොඩක්ට් එක ගැන කතා කරමු. මේක ඇත්තටම මං ආසයි මේගොල්ලෝ මේ කියන කතාවට දවසම ලස්සන කරන නින්දක එක්ස්පීරියන්ස් එක ගන්න තමයි අපි ඔබට ආරාධනා කරන්නේ. දවසම ලස්සන කරන නින්දකට පුළුවන් පහුවදා ලස්සනම ලස්සන දවසක් කරන්න, රයිට්? වැලන්ටිනෝ ඉටලි ගැන අපි තව වැඩි විස්තර කතා කරමු අද දවසේද. ඒ වගේම ප්‍රයිම් ගෲප් එකෙන් අපිට ආරංචියක් ලැබිලා තිනෝ මේ අවස්ථාවේදී. මතකද ද පැලස් ගම්පහ, ද පැලස්, රයිට්? ඉතින් ඒ ප්‍රොජෙක්ට් එකේ දැන් මේ වෙනකොට ඉතාම සීමිත ප්‍රමාණයක් තමයි ඉතුරු වෙලා තියෙන්නේ. හරියටම කිව්වොත් නිකන් 25ක් විතර වගේ තමයි ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් ඔබට ඔන්න දැන් විශේෂයෙන් මතක් කරනවා ඔයගලන්ට මේ වැඩේ ගොඩ දා ගන්න පුළුවන්. අපි ආයෙ මතක් කරනවා, මොකද පහුගිය දවස්වල වෙන වෙන ප්‍රොජෙක්ට්ස් ගන්නේ අපි කතා කරේ. ද පැලස් එකේ දැනට අපාර්ට්මන්ට්ස් 25ක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. රුපියල් මිලියන 25 ඉඳලා ඔයගලන්ට ගන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් ඒ නිසා ඒ ගැන පොඩ්ඩක් ගම්පහ පැත්තට යන්න ආසයි. ඒ වගේ නිස්කලංක පරිසරයක, ඒ වගේම අවශ්‍ය කරන හැමදේම තියෙන සුපිරි පරිසරයක ජීවත් වෙන ඔබත් ආසයි නම් පහුගිය දවස්වල අපි කියද්දි ඒ ගැන හිතලා ඊට පස්සේ අමතක වුණා නම් සමහරක් විට එහෙමත් වෙනවානේ. ඒ කාලේ හිතනවා ගම්පහර අරකින් ගන්න ඕනේ කියලා හිතලා. හැබැයි ඔබට අමතක වුණා නම් අපි ආයෙ ඔබට මතක් කරනවා තවමත් ඔබේ අවස්ථාව ඉතිරි වෙලා තියෙනවා. තව 25ක් අපාර්ට්මන්ට්ස් තියෙනවා. මිලියන 25 ඉඳන් ගන්නත් පුළුවන්. අපි කෝල් කරන නම්බර් එක දෙන්නම්. 061-666-222 ප්‍රයිම් ගෲප් එකට කෝල් එකක් දෙන්න. ඊළඟට තවමනද අපි රෝසා කහට ගැනත් මතක් කරන්න ඕනි. දැන් දන්නවනේ තේකක් හදාගන්න විදිය. හරියටම උණු වතුරට, නටන උණු වතුරට තේ කොළ දාලා විනාඩි දෙකක්, විනාඩි කමාරක් දෙකක් අතර කාලයක් ඒක හොඳට තැම්බෙන්න අරින්න. හරිද? දාපු ගමන් ගන්න යන්න එපා. එහෙම තම්බලා ගත්තට පස්සේ තමයි නියම ටේස්ට් එක එන්නේ. රෝසා කහට එහෙම ට්‍රයි කරලා බලමු. 7:49

0: මචා හතයි විනාඩි 52යි අපි පත්තරේ බලන්න ඕනේ ඊට කලින් ඔගලන්ට බර්ගර් කිං වෙතින් සැරට දෙකක් හම්බ වෙනවා හරිද රසම රස ස්පයිසි ක්‍රිස්පි චිකන් බර්ගර්ස් දෙකක් රුපියල් 1450කට හම්බ වෙනවා කියන කොටත් ආසයි රයිට් ඉතින් බර්ගර් කිං එකට කෝල් කරන්න දැම්ම නම් උදේ වැඩි කෝල් කරන්න 0112123123 කියන නම්බර් එකට spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට right ඊළඟට මතක් කරන්න ඕනි අපි NLB ලොතරැයි ගැන මතක් කරන්න ඕනි දවස ගානේ ඉතින් මොකක් හරි ලොතරැයියක් තියනවනේ නේද ඉතින් ඔබව වාසනාවන්තයෙක් කරන්න තමයි NLB බලාගෙන ඉන්නේ අද අපි ඒගොල්ලන්ගේ සුබ දවසක් ලොටරි එක ගැන කතා කරමුද ඕකේ ඊළඟට bajaj 3 wheel ගැන මතක් කරන්න ඕනි bajaj 3 wheel පිටිපස්සෙ ඉන්නේ දවැන්තයා කවුද දන්නවද දන්නානේ ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම ඉතින් ඒ නිසා අපිට අර කිසිම හිතේ නිකන් දැන් බජාජ් 3 wheel එකක් ගත්තට පස්සේ නිකන් හිත නිදහස් ගතියක් තියෙනවා ඇත්තටම. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් වාහනයක් ගත්තම නැත්නම් කොහෙන් හරි අර ගෙන්නුවම අපිට තියෙන ප්‍රශ්නය තමයි මේක මොකක් හරි අරලා කාටද මේ කියන්නේ මොකද්ද කරන්නේ කියන එක එනවනේ. ටිකක් දවස් යනකොට වාහනේ ඔන්න පාවිච්චි කරන ගමන් ටික දවසක් යනකොට ඔන්න ඔය බය එනවා. හැබැයි බජාජ් 3 wheel එකක් නම් ඔබ පාවිච්චි කරන්නේ කවමදාකවත් ඒ බය එන්නේ නැහැ. මොකද ඩේවිඩ් පීරිස් මෝටර් සමාගමේ ඒ සේවා ජාලය 1400ක විතර නියෝජිත ජාලයක් ඉන්නවා. ඉතින් ඒ නිසා කිසි දෙයකට වරි වෙන්න දෙයක් නැහැ සර්විස් එකද ඊට පස්සේ ස්පෙයාර් පාර්ට්ස්ද හැමදේම හැමතැනම හරිද ඊළඟට තවමනාද පැල්වත්ත ගැන මතක් කරන්න ඕනි පැල්වත්ත බටර් ගැන ගී ගැන ඊට පස්සේ අපි ඒගොල්ලන්ගේ අයිස්ක්‍රීම් යෝගට් කිරි එක නන් ෆැට් එක මේ හැම ප්‍රොඩක්ට් එකක් ගැනම අදත් අපි කතා කරමු පැල්වත්ත කියලා කියන්නේ අපේ රටේ සුපිරිම සුපිරි බ්‍රෑන්ඩ් එකක් ඊළඟට තව මොනවද ඕස්ට්‍රේලියාවට බෝට්ටුවින් යන්න එපා අල්ලනවා අල්ලලා එහෙ පනිෂ් කළා එහෙ ඔක්කොම හම්බ වෙන ටික ඔක්කොම හම්බ වෙලා ඊපස්සේ ලංකාවට එවලා ලංකාවේදීත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා ඊට පස්සේ ආයෙත් නම ගෑවිච්ච කෙනෙකුටවත් ඕස්ට්‍රේලියාව පැත්ත පලාතේ නීත්‍යානුකූල විදිහටවත් යන්න හම්බ වෙන්නේ නැහැ ඔබ ඔය කරන මෝඩ වැඩේ නිසා ඒ නිසා ඕස්ට්‍රේලියාවට බෝට්ටුවින් යන්න එපා බෝට්ටුවින් යන්න බෑ 7:54
1: හතර වටේම පත්තර තප්පරේට සියතට
2: සියත පත්තරේ විත්හසා
1: අනුග්‍රහය CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන
3: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සී සයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම් උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය
0: Hi Hasa good morning
4: good morning Ascharya me කුකුල් බස් කියලා ගොරකවලට රවටනවා නේද බොන්චි කියලා අමුමිරිස් වලට රවටනවා එහෙම කියවනේ උදේපා ඒක තමයි එහෙම රවටනවා නේ අපි සමාජපිට සමහරලාට නිවුස් කියලා විහිළු වලට රවටනවා නේද හා තමාර විහිළු කියලා නිවුස් වලට රවටනවා ඒ වගේ ප්‍රශ්න වෙනවා. ආව පත්‍රයේ විස්තරය අරගෙන
0: හරි ඔකේ.
4: පත්‍රවලට යන්න කලින් මම මතක් කරලා ඉන්නම් අදත් බයික් X55 SUV එක ගැන අපි කතා කරන්න ඕනේ ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් ලංකාවට ගෙන්වා බෙදා හරින තවත් ඉතින් ලස්සන විශිෂ්ට වාහනයක් තමයි බයික් X55 කියලා කියන්නේ මේ දවස්වල නිතර පාරේ දකින්න හම්බෙන වාහනයක්. යන එන ගමන් නිකන් ඒ මොකද්ද කියලා දෙපාරක් හැරලා බලන්න හිතන වාහනයක් පාරේ යනවා දැක්කොත් ඒ ගොඩක් දුරට මේ X55 එකක් වෙන්න පුළුවන්. අද අපි කතා කරන්නේ වාහනේ කාර්යක්ෂමතාවය ගැන. ලීටර 1.5ක ටර්බෝ චාර්ජ් පෙට්‍රල් එන්ජින් එකකින් තමයි මේ වාහනේ දුවන්නේ. අශ්ව බල 185ක් දක්වා බලයක් මේ එන්ජින් එකෙන් නිපදවනවා. ටෝක් එක NM305ක ටෝක් එකක් තියෙනවා මේ වාහනේ. වේග 7ක ගියර් පද්ධතිය එක්ක නගරයේ වගේම දුර ගමන් පැදගෙන යන්නත් විශිෂ්ට ඩ්‍රයිවිං එක්ස්පීරියන්ස් එකක් ලබා දෙන්න තමයි බයික් X55 වාහනේ කලස් කරලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ අංකයට කෝල් එකක් දීලා 0114700678 අන්නේ අංකයට කෝල් එකක් දීලා වැඩි විස්තර අහගෙන ඔයාලට පුළුවන් ටෙස්ට් ඩ්‍රයිව් එකට වෙලාවක් වෙන් කරගෙන යන්න හයිඩ් පාක් කෝණයකට ගිහිල්ලා එතන තියෙනවා මේ බයික් වාහන ටික තියලා ඔයාලට ගිහිල්ලා පැදලා බලලා වාහනේ අත්විඳලා බලලා තීරණයක් ගන්න පුළුවන්කම තියෙනවා. ඒ බයික් X55 ගැන, ඊළඟට මම මතක් කරන්නේ ස්විස්ටෙක් ඇලුමිනියම් ගැන. ඔයා මේ දවස්වල කිසියම් ඉදිකිරීම් කටයුත්තක ඉන්නව නම් ඒ ඉදිකිරීම් කටයුත්තට අදාළව මොකක් හරි විදිහක ඇලුමිනියම් ෆැබ්‍රිකේෂන් වැඩක් එතන වාට කරගන්න තියෙනවා නම්, ඒ කියන්නේ අපි හිතමු වාට ස්ලයිඩින් ඩෝස්, ස්විං ඩෝස්, ෆෝල්ඩින් ඩෝස්, වින්ඩෝස්, පැන්ට්‍රි කබඩ්ස්, බාත්රූම් ඩෝස්, එන්ට්‍රන්ස් ඩෝස් වගේ ඕනෑම ඇලුමිනියම් ෆැබ්‍රිකේෂන් වැඩක් එතන තියෙනවා නම් ඔයාගේ ෆැබ්‍රිකේටර්ට කතා කරලා කියන්න ස්විස්ටෙක් ඇලුමිනියම් එක්ක මේ වැඩේ කරන්න කීයක් යනවාද කියලා කොටේෂන් එකක් දෙන්න කියලා. ඊට පස්සේ ඔයා කොටේෂන් එක යවන්න 0176780000 කියන දුරකථන අංකයට වට්ස්ඇප් පණිවිඩයක් හැටියට. ඊට පස්සේ වැඩේ කරන් යන්න ඕන විදිහ ස්විස්ටෙක් එකෙන් ඔයාට කියයි. අන්තිමට ස්විස්ටෙක් එකෙන් ඉන්ස්පෙක්ෂන් ටීම් එකක් ඔයාගේ වැඩේ ඉන්ස්පෙක්ට් කරලා රුපියල් මිලියන 2.5ක් දක්වා කෑෂ් බැක් එකක් ඔයාට ලබා දෙන්න ස්විස්ටෙක් කටයුතු සූදානම් කරලායි තියෙන්නේ. අන්න එහෙමයි ස්විස්ටෙක් ඇලුමිනියම් ඔයාගේ වැඩේට සපෝට් කරන්නේ. තව විස්තර තියෙනවා කතා කරන්න, ඊට කලින් පත්‍රවලට යමු. දිවයින පත්‍රයට මං එනවා ඉස්සෙල්ලාම්. කෝරලයිම ග්‍රාමීය බැංකුවේ ආරක්ෂකයා වැසිකිළියේ සිරකර ජනේලය කඩා ඇතුළට පැන සේප්පුව කපා කෝටි 5ක රන් හොරුගෙන යති. මොරගහහෙන කෝරලයිම ප්‍රදේශයේ පිහිටි සමුපකාර ග්‍රාමීය බැංකුවට ඊයේ අලුයම කඩා වැදී ආරක්ෂකයාට පහර දී බැඳදමා යකඩ කපන යන්ත්‍රවලින් එහි තිබූ සේප්පුව කපා රුපියල් කෝටි 5කට අධික වටිනාකමකින් යුත් රන්නාභරණ කොල්ලකාගෙන පලාගේ සංවිධානාත්මක කල්ලිය අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් 3ක් විමර්ශන ආරම්භ කරලා තියෙනවා. තාම අත්අඩංගුවට අරගෙන නැහැ. මේ දවස්වල වරින් වර වාර්තා වුණ ආශ්චර්ය මේ ඔය ග්‍රාමීය ප්‍රදේශවල තියෙන බැංකු මංකොල්ල කෑම එහෙම නැත්තම් බැංකුවල නිකන් මේ පයින් ඇවිල්ලා සල්ලි උදුරන් ගිය සිද්ධියකුත් ඒ අතරේ වාර්තා වුණා. ටිකක් ග්‍රාමීය ප්‍රදේශවල වැඩි, අපි කියන්නේ වැඩි ජනාකීර්ණ නැති තැන්වල තියෙන ආරක්ෂාව එච්චරටම තර කරලා නැති බැංකු වගේ ආයතන ටිකක් කවුරු හරි කණ්ඩායමක ඉලක්ක බවට පත් වෙමින් තිබෙන බව මේ දවස්වල වෙච්ච වාර්තා වෙච්ච ප්‍රවෘත්ති කිහිපයක් නිසා නිකමට හිතෙනවා පොඩ්ඩක් කවුරු හරි ඉති වග කිව යුතු අය ඉන්නවනම් ටිකක් අවධානය යොමු කරන්න. අරුණ පත්‍රයට අපි එන්නේ ඊළඟට. හැඳුනුම්පත් ගැන වට්ස්ඇප් පණිවුඩ ජාවාරමක්. ජාතික හැඳුනුම්පත් සම්බන්ධයෙන් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිල පණිවුඩ ලෙස යොමුවන ව්‍යාජ පණිවුඩවලට නොරැවටන ලෙසත් එය වංචාවකට ලක් කිරීමේ උත්සාහයක් බවත් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සඳහන් කරනවා කියලා අරුණ පත්‍රයේ තමන්ගේ හෙඩ්ලයින් එකෙන් වාර්තා කරලා තියෙනවා. මේකේ වැඩි විස්තර තියෙනවා දෙවනි පිටුවේ. පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වට්ස්ඇප් හරහා කිසිදු හෝ තොරතුරු සත්‍යාපනයක් සිදු නොකරන බවද එම ආයතනය පෙන්වා දෙයි. දැන් මේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් එන පණිවිඩයක් හැටියට එනවා. පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පනතට අනුව ඔබගේ ජාතික හැඳුනුම්පත් තොරතුරු යාවත්කාලීන කිරීම සහ සත්‍යාපනය කිරීම සඳහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිල වශයෙන් ආරාධනා කරනු ලැබේ කියලා SMS එන්න පටන් ගන්නවා. ඊට පස්සේ පොඩි දේවල් ටිකකට පියවර වශයෙන් ඔයාව කමාන්ඩ් කරගෙන ගිහිල්ලා අන්තිමේදී වාගේ සංවේදී පෞද්ගලික දත්ත තොරතුරු හොරකම් කරගෙන වාගේ බැංකු ගිණුම් වලට අත දාන්න තමයි මේ හදන්නේ කියලා මේ ආටිකල් එකේ කියවෙනවා. ඉතින් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් ඔයාට වට්ස්ඇප් පණිවිඩ ආවොත් එහෙම ඒ වට්ස්ඇප් පණිවිඩ නොසලකා හරින්න කියලා තමයි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ඔබට කියන්නේ. ඡන්දයේදී ඇඟිල්ලේ තීන්ත ගෑමේ නීතිය ඉවතට. මැතිවරණවලදී නොමැකන තීන්ත භාවිතා කර ඡන්දදායකයාගේ ඇඟිලි සලකුණු කිරීම පිළිබඳ නීතිමය ප්‍රතිපාදන ඉවත් කිරීමට අදාළව ජනාධිපතිවරයා ඉදිරිපත් කරන ලද යෝජනාවකට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇත. දැන් අපි ඡන්දය දාන්න ගියාම අපේ ඐඩෙන්ටි කාඩ් එක බලලා ඐඩෙන්ටි කාඩ් නම්බර් එකත් ලියාගෙන ඒගොල්ලෝ ලිස්ට් එක තියෙනවා කලින් ඉඳන්ම. ඒකේ ආමේ අහවල ආව ඡන්දය දාන්න කියලා ලකුණු කරගෙන අපේ ඇඟිල්ලෙත් මාක් කරනවා මේ නොමැකෙන තීන්ත වලින් අපි ඡන්දේ දාපු එක්කෙනෙක් කියලා. මේ අර හොර ඡන්ද දැමීම වළක්වන්න. හැබැයි 2004 වසරේ ඉඳන් තමයි අපි ජාතික හැඳුනුම්පත අනිවාර්ය කරලා තියෙන්නේ ඡන්දය දැමීම සඳහා. ඒතකොට ජාතික හැඳුනුම්පත අනිවාර්ය කරලා තියෙන කොටත් එක්කෙනෙකුට දාන්න පුළුවන් එක ඡන්දය. එක්කෙනාට ජාතික හැඳුනුම්පත් දෙක තුනක් නැහැනේ. ඉතින් එතකොට එකම කාරණයක් වෙනුවෙන් අපි සේෆ්ටි ප්‍රෝටෝකෝල්ස් දෙකක් අනුගමනය කරන එක මුදල් නාස්තියක් කාලය නාස්තියක් කියලා ඒ දෙකෙන් එකක් ඉවත් කරන්න තමයි මේ සූදානම් වෙන්නේ. දිනමින පත්‍රයට මං එනවා. අධිකරණය ගැන විවාදයක් ඉල්ලා විපක්ෂය මැති සබේ යකා නටයි. දයාසිරි අජිත් සෙංකෝලය උත්සන්න හදති. මැති සබේ වැඩ තාවකාලිකව අත්හිටුවයි. ඊ අපි තාම හරිම ලස්සන සිදුවීමක් දැක්ක පාර්ලිමේන්තුවේ. නොස්ටැල්ජියාවක් දැරුණයියේ පාර්ලිමේන්තුවේ ජවනිකාව දකිද්දි. අනේ අවුරුදු කීපකට කලින් ඉතින් කොහොම තිබිච්ච පාර්ලිමේන්තුවද දැන් මේ වැඩිය කිසි කලබලයක් නැත්තේ. ඔන්න ඊයේ එහෙම පොඩ්ඩ අතීතය මතක් කර පොඩි කලබලකාරී පාර්ලිමේන්තුවක් අපි දැක්ක. කට්ටියක් සෙන්කෝලේ උස්සක් දුවන්න හදනවා, නැද්දට වෙලා කෑ ගහනවා වගේ. ඉස්සර පාර්ලිමේන්තුවේ දිනපතා දකින්න තියෙන නාඩගම් වලින් ස්වල්පයක් ඊයේ දකින්න හම්බුණා. මේක මේ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 20 දෙනෙකු අධිකරණ පද්ධතිය සම්බන්ධයෙන් හදිසි විවාදයක් ඉල්ලා සිටීමත් සමග පාර්ලිමේන්තුවේ ඇති වූ උණුසුම්කාරී තත්ත්වය මැද දයාසිරි ජයසේකර සහ අජිත් පී පෙරේරා මහත්වරු සෙන්කෝලේ අසලට පැමිණේ රැගෙන යාමට උත්සාධාරණ අයුරු ඊයේ දක්නට ලැබුණා. ඉතින් වේත්‍රධාරී සහ සහකාර වේත්‍රධාරීවරයා ඇතුළු පාර්ලිමේන්තුවේ ස්ටාෆ් එකේ කට්ටිය සෙන්කෝලේ බේරගන්න මහන්සි වෙන හැටි අපි දැක්කා. මේ හදිසි විවාදයක් ලබා දෙන ලෙස විපක්ෂයේ මන්ත්‍රීවරුන් කළ ඉල්ලීම සම්බන්ධයෙන් කථානායකවරයා ආණ්ඩු පක්ෂයෙන් කරුණු විමසීමේදී සභානායක බිමල් රත්නායක අමාත්‍යවරයා සඳහන් කළේ ඒ සඳහා එකඟ විය නොහැකි බවයි. අවශ්‍ය නම් ඒ කරුණ සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් සිදු කරන්න එකඟයි කියලා කිව්වා. ඊට පස්සේ තමයි මේ කලබලකාරී තත්ත්වය ඇති වුණේ. එහිදී මෙම උණුසුම් තත්ත්වය හටගත් අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දෙමාස්ථාවේදී අදහස් දක්වමින් පැවසුවේ විනිසුරුවරුන් 8 දෙනෙකුගේ පවතින පුරප්පාඩු සහ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් පැන නැගී ඇති අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් මෙම විවාදය ඉල්ලා සිටින බවයි. එමෙන්ම අධිකරණ ක්ෂේත්‍රයේ පැන නැගී ඇති ව්‍යූහාත්මක ප්‍රශ්න සඳහා විසඳුම් වහාම සම්පාදනය කිරීමට පාර්ලිමේන්තුව මැදිහත් විය යුතු බවද විපක්ෂ නායකවරයා මෙහිදී පෙන්වා දුන්නේ. ඉතින් ඔය කියන විනිසුරුවරුන් 8 දෙනෙක් පත් කරන්න මේ හුඟ දවසක ඉඳන් මේ පුරප්පාඩු එහෙම තියෙන්නේ. ඒ කාරණා ගැන කතා කරන්න තමයි විවාදය ඉල්ලලා තියෙන්නේ. ඒ විවාදය ලබා නොදීම හින්දා තමයි ඊයේ පාර්ලිමේන්තුව තුළ මේ ගැටුම්කාරී තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. ඊට පස්සේ මං යනවා ලංකාදීප පුවත්පතට. ඇපෑල 20 වෙයි ඥානසාර හිමිගේ සිර දඬුවම ස්ථිරයි. ද්වේෂයෙන් තොරවීම වචන සංයමය පූජ්‍ය පූජක මූලික කාර්යභාරයක්. මහාධිකරණ විනිසුරු මංජුල තිලකරන්න එහෙම කිව්වයි කියලා කියනවා. ජාතීන් අතර සංහිඳියාව බිඳහෙලීමට ක්‍රියා කිරීමේ චෝදනාවට වරදකරු කරමින් බොදුබල සේනා සංවිධානයේ හිටපු මහලේකම් ගලගොඩත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළ මාස 9ක බරපතල වැඩ සහිත සිර දඬුවම කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඊයේ තහවුරු කළේය. ජාතීන් අතර සංහිඳියාව බිඳහෙලීමට ක්‍රියා කිරීමේ චෝදනාවට තමන් වරදකරු කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා නියම කළ මාස 9ක බරපතල වැඩ සහිත සිර දඬුවම සහ රුපියල් 1500ක දඬුමුදලින් තමන් නිදොස් කර නිදහස් කරන්නේ ඉල්ලා ගලගොඩත්තේ ඥානසාර හිමියන් ඉදිරිපත් කළ අභියාචනය කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ප්‍රතික්ෂේප කළේය කියලා තියෙනවා. ඒ අභියාචනය ප්‍රතික්ෂේප කරමින් සිර නියම කරන ලද සිර දඬුවම ස්ථිර කරලා තියෙනවා මහාධිකරණය විසින් ඥානසාර ස්වාමීන් වහන්සේට එල්ල වෙච්ච. ඒ අතර විනිසුරන් පත් කිරීමට සියල්ල සූදානම්. සෙන්කෝලේ උස්සල ගිල්ලත් නඩු අහන වේගය අඩු කරන්නේ නැහැ කියලා අධිකරණ ඇමතුමා කිව්ව බව ලංකාදීපයේ වාර්තා කරලා තියෙනවා. ඉතින් එතුමා කියන්නේ මේ පාර්ලිමේන්තුවේ කලබල කරලා සෙන්කෝලේ ගිල්ලත් විපක්ෂයේ ඇතැම් කණ්ඩායම් වලට එරෙහිව පවත්වාගෙන යන නඩු අහන එක පරක්කු කරන්නේ නැහැ කියලා. ඒ වගේම
0: ඔය ඒ වාක්‍ය ෆන්නේ
4: ශෝක්‍රේද ඒක හරි විරෝධයි. ඒ කියන්නේ මං කිව්වේ සමහරලාට නිවුසුයි විහිළුයි පැටලෙනවා කියලා මං බොරුවටද කිව්වේ? මං ඒකයි කිව්වේ. ඉතින් මේ අධිකරණ ඇමතිතුමා තමයි කියන්නේ පුරප්පාඩුව පවතින විනිසුරුවරුන් පත් කිරීමට සියලු කටයුතු සූදානම් කරලා තියෙන. ඒක ළඟදිම කෙරේ. ඒකට කලබල වෙන්න එපා. සෙන්කෝලේ උස්සල ගිල්ලත් නඩු අහන වේගය අඩු කරන්නේ නැහැ කියලා.
0: මට මැවිලා පේනවා.
4: කියලා සෙන්කෝලේ ගිලිනවද? ඔව් මැජි එහෙම ඉන්නවා. ස්ට්‍රීට් පර්ෆෝමන්ස්ල එහෙම ඉන්න කඩු ගිලින. හෙට අනිද්දාට විපක්ෂ කවුරු හරි සෙන්කෝලේ ගිලින්නේම ට්‍රයිගත්දෙන් ඇතර ඉඩ තියෙනවා. ඕ තමයි අද දවසේ වෙලා තියෙන අද දවසේ පත්තර විස්තර. යන්න කලින් CDB රන් අය ඔබට දෙන මහඟු අවස්ථාව මතක් කරන්නම්. රත්රන් අයදන ස්තරම්ම තැනින් දැන් අවම පොලියට ඉහළම අත්තිකාරමක් ලබා දෙනවාට අමතරව ඔබේ ජල විදුලි දුරකථන බිල්පත්වලට සහනයක් කියන්නේ රන් සහනයක් ලබා දෙන්නත් සූදානමින් ඉන්නවා. වැඩි විස්තර ඔබට දැනගන්න පුළුවන් ළඟම CDB ශාඛාවකට ගොඩ වුණොත්. එහෙම නැත්නම් කෝල් එකක් දෙන්න 01 187 388 388ට. සුබ දවසක්.
0: සුබ දවසක්.
5: හතර වටේම පත්තර තප්පරේට සියතට.
2: සියත පත්තරේ විත්හසා.
1: අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල්පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 01 187 388 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
3: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
0: වෙලා උදේ 8:08.

0: ඉන්දියා තා ටොප් ස්ටෝරි
1: තෙල් දිනිය සිද්ධියේ සැකකරුවත් අරංගුවට තෙල්දිනියේදී සිරුර හමුවූ බෞද්ධ චිකිත්සකවරියගේ පෙම්වතායයි සැකකරන පුද්ගලයා අතරංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ සැකකරු සහ ඔහුගේ වංචා සඳහා සහ ලබා දුන් ඔහුගේ විවාහක බිරිඳද යාපනයේදී අතරංගුවට ගත් බවයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යූ වුඩ්ලර් පැවසුවේ අධිකරණ නියෝගයක් මත සැකකරුගේ විදේශ ගමන්ද තහනම් කර තිබූ බවයි. ඒ පිළිබඳ ආගමන විගමන දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති බවයි ඔහු පැවසුවේ. සැකකරු පිළිබඳ විමර්ශන පොලිස් කණ්ඩායම් තුනක් මගින් ක්‍රියාත්මක වුණා. දැන් තවත් දේශීය පුවතක්. කටුනායක ගුවන්තොටුපොළේදී රුපියල් මිලියන 352ක හෂිෂ් තොගයක් බහරයට ගෙන තිබෙනවා. ඒ ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ විසින් හෂිෂ් තොගය ගෙන 18 හැවිරිදි කැනේඩියානු තරුණියක් අතරංගුවට ගැරුණා. දැන් ක්‍රීඩා පුවතක්. ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී උස්බෙකිස්තානයට එරෙහිව විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ප්‍රතිකාල ක්‍රීඩක ක්‍රිස්ටියානු රොනාල්ඩෝ සමත් වුණා. ඒ ලෝක පාපන්දු ඉතිහාසයේ ලෝක කුසලාන තරගාවලිය 6කදී ගෝල රැස් කළ ප්‍රථම සහ එකම ක්‍රීඩකයා බවට පත්වෙමින් 41 වන විය පසු වන රොනාල්ඩෝ මෙතෙක් ලෝක පාපන්දු ඉතිහාසයේ කිසිදු ක්‍රීඩකයෙකු ළඟා වීමට නොහැකි වූ අතිදැවන්ත කඩේමක් පසු කළා. තරගයේ මුල් භාගයේදීම ප්‍රතුගාලය 1-0 ලෙස පෙරමුණ ගෙන සිටිනවා.
0: Top story. අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
2: අනුවටයි දශම හතරෙන්

0: කියන මේ වර බිස්නස් එකක් කරන්න හිතලා තියෙනවා මට හිතලා තියෙනවා අනිවාර්යෙන්
1: හරි
0: ඉතින් මම අර චූටි එකේ බලනවා ඉතින් අපි බලන්නේ ඉතින් හැම වෙලාවෙම පොඩ්ඩක් කරලා ගොඩාක් සල්ලි වෙන බිස්නස්
1: තියෙනවා අනිත් එක ඉක්මනට සල්ලි හම්බ කරන් තමයි
0: පොඩ්ඩක් කරලා ගොඩාක් හම්බ කරන්න පුළුවන් සල්ලි ගොඩාක් ඒවා ඉල්ලීගල් හොඳේ
1: ඔව් නේද
0: කරන්නේ යන්න හොඳ නැහැ
1: හරි ඕකේ
0: මහන්සිලා කරලා තමයි අපි තැනකට එන්න ඕනේ
1: ඒ කියන්නේ කාලයක් යනවා
0: කාලයක් පොඩ්ඩක් යනවා නේ නමුත් ඒකේ ප්‍රතිඵලය හොඳයි සීළු දෙයට වඩා ව්‍යාපාරය කරගෙන යන අතරේ තියෙන මානසික සහනය අති විශාලයි
1: අනිවාර්යෙන්
0: නේ දවසක එකේ සල්ලි නැහැ කියලා කියන්න බෑ සල්ලි නැහැ කියලා කියන්න බෑ සල්ලි තියෙනවා
1: සල්ලි
0: තියෙනවා ඒතර මේ නමුත් අර මමත් ඉතින් චූටියනේ මේ බිස්නස් එක පටන් ගන්න තමයි මට හරි ආසක් තියෙනවා එක්ස්පෝර්ට් කරන්න හරිද මොනවාරි ගමන්නේ මං හිතනොත් එහෙනම් ඔයාව හරි ඔතන එක්ස්පෝර්ට් කරලා දානවා මං බැලුවා
1: හා හොඳ රටක් බලලා
0: ගන්න මිනිහෙන්නේ
1: හොඳ රටකට ජපාන් යුරෝප්
0: ඔව් ඒ වෙනනම් ගන්න ඒ වෙනනම් ඔයාව කරවල වලටවත් ගන්න
1: මතක තියාගන්න සිංගප්පූර්
0: මට ඔයාව ඔයාගෙන් කරවල හදලවත් ඒ රටවල් වලට යවන්නේ කරවලවත් ගන්නෑ
1: ආව අහන්නක බලන්න ඉස්සලා
0: ඔයා කරවල කරලා නැහැ ඊට වඩා හොඳ ෆ්‍රෙෂ් කරවල එහෙ තියෙනවා හරිද මම හැමදාම තිච්ච ප්‍රශ්න තමයි ව්‍යාපාර පොඩි කරගෙන යනකොට මෙයා ප්‍රශ්න එනවනේ සමහර දැන් මට ප්‍රශ්න ඔයා දෙයක් කරන්න ගන්න යනකොට තමයි වාට ඒකට සම්බන්ධව ඈඳිලා තියෙන ප්‍රශ්න තේරුම් තේරෙන්න
1: පටන් ගන්න.
0: ආ නමක් රෙජිස්ටර් කරන්න මේ රටේ තියෙන අමාරුව.
1: හරිද
0: නේද?
1: Yes yes.
0: යකඩෝ තමන්ගේ ව්‍යාපාරයට නමක් දා ගන්න තියෙනවා. ඈ?
1: හා.
0: වාට නමක් ලස්සන එකක් හිතෙනවා. ඔයා ඒක දාන්න පුළුවන්ද කියලා දැනගන්න සති ගාණක් ගිහිල්ලා ඔයා දැනගන්න.
1: දාන්න බෑ. ඒක
0: දාන්න. සති ගාණක් ගිහිල්ලා කියවගන්න කියන. දාන්න බෑ. ඒක අහගන්න අපි සත්‍ය තුනක් හතරක් ඉන්නවා කිය මං මේ රටේ.
1: හරි.
0: නේද?
1: පුදුම ඉවසීමක් නේ.
0: පුදුම ඉවසීම. මේ රටේ ඉගෙන ගන්න තියෙන්නේම මෙයා ඉවසීම.
1: ආ යස් යස්.
0: මේ රටේ තියෙන්නේම ඉවසීම ඉගෙන ගන්න. නේද? තියෙන්නේ ඉවසීම ඉගෙන ගන්න. ඔබ මේ මනරම් අදහස් ඇති. නමුත් ඒක කරන්න ගියාම
1: හරි.
0: ඒවට මේ පොඩි කොල කෑල්ලක් අත්සන් කළා. අවසරයක් දෙන මිනිස්සු නටන නාඩගම් අපිට දෙන රන් එක දැක්කහම මට පුදුම හිතෙනවා. ඊට කලින් බිහිවෙච්ච ව්‍යාපාරවලින් හම්බ වෙන ටැක්ස් සල්ලි වලින් නේද මේ ආයතන දුවන්නේ මුන් එක දන්නේ නැද්ද මේවා වැඩ කරන නිලධාරීන් මෙහෙම තමන් ගාවට වැඩක් කරගන්න ව්‍යාපාරයක් ලිස්ට් කරගන්න නම බලාගන්න ව්‍යාපාරය ලියාපදිංචි කරගන්න මේ එන මිනිස්සුන්ට මොන්න තරම් ඉක්මනට ට්‍රීට් කරන්න ඕන
1: ඕ ඒකනේ
0: මොන්න තරම් වේගෙන් දැන් හැමදාම කියනවනේ අවුරුද්දක් ගන්න දැන් කියනවනේ මේ තනි කවුලුවකින් වැඩ කරගන්න ඔය කවුලුව නරකද ඇලුමික්ස් එකෙන් කෙලින්ම ෆ්‍රේම් එක අරගෙන තියලා හැදුවා. ආ
1: ආ.
0: එහෙ තියෙනවා රෙඩිමේඩ් කවුලු.
1: Yes.
0: ජනෙල්.
1: හරි.
0: ඒ තනි කවුලුව නිකන් හොඳ ස්ලයිඩින් වින්ඩෝ එකක්.
1: හරි. ඒ කියන්නේ වැඩ
0: බටර් වගේ තල්ලු වෙන.
1: ඕ.
0: ශ්‍රද්ධාකල් හොඳට වැඩ කරන. හොඳ ස්ලයිඩින් වින්ඩෝ එකක් අරගෙන හදන්නකෝ ඔය තනි කවුලුව. තනි ජාතික කවුලුවක්.
1: හරි.
0: මොකක් හරි කරන්න ගියාම මේකට ආයෝජකෙක් ආපම මේ මිනිහට ආස හිතෙන්න. හිතන්නකෝ අපිට රිනවුන්ස් කරන්න පුළුවන් දවසක් ඔයා හිතනවද කවදා හරි තියේ කියලා ලෝකෙට එන්න අපේ රටට ඔබේ ව්‍යාපාරික අදහස ඔබේ ආයෝජනය අරගෙන ලිඛිතව කරන්න නීතිමය වශයෙන් කරන්න තියෙන සියලු කාරණා උපරිම දවස් 14ක් ඇතුළත ඉවර කරගන්න පුළුවන් අපිට එහෙම රිනවුන්ස් කරන්න පුළුවන් දවසක් අපි ජීවත් වෙලා ඉන්න කාලෙත් එයිද මිස්
1: එයි එයි
0: Hey hey hey hey hey hey hey Dei dei dei dei dei
1: Oy dawas 14 wage ahenne ithin athulata ena ewa vitarai

0: ඉරාවට ඒක වෙලාට තුලාවට යන්න නේද? ගිහම ඒ ගන්නත් බෑ.
1: හරි.
0: ඉතින් මේ ව්‍යාපාර කරන්න ගත්තාම ප්‍රශ්න පේන්න ගන්නවා මෙයා.
1: ඔව්
0: ඔව්. මට හම් වෙනවා ගුරුවරයෙක්. මං එයාට කියනවා ව්‍යාපාර කරන්න එපා වෙනවා. සමහර ප්‍රශ්න දැක්කහම. හ්ම්. ගුරුවරයා මෙච්චරයි. දැන් ගුරුවරයාත් එක්ක මං පාරේ යනවා.
1: හරි.
0: ගුරුවරයා මං අහනවා ඔයාට පේනවද පුතා අතන තියෙන විශාල ගල? මම සද්දන්ත ගල.
1: හරි.
0: ගුරුතුමා මගෙන් අහනවා ඔයා මොකද හිතන්නේ අරවින්ද පුතා? මේ ගල බර ඇතිද? ගුරුවර එපා. මං වගේ තුනක් විතර උසුව ගලක් දැන්.
1: හරි.
0: මං කියන බරයි බරයි බරයි බරයි. ඒක මහා විශාල ගලක් ගුරුතුමා. ඒක මාරම බරයි. ගුරුතුමා මගේ දිහාට හැරිලා කරට උරිස්සට අත තියලා කියනවා. පුතා. ඒක බර වෙන්නේ ඔයා ඕක උස්සන්න හැදුවොත් විතරයි නේද?
1: හ්ම්
0: හ්ම්. ඒක නිකන් පාඩුවේ ඔයා බලන් හිටියොත් ඒක බරයිද වාට කියලා. ආ
1: ආ.
0: මං කොහෙන්ද ඒක දිහා නිකන් පාඩුවේ බලන් හිටියට ඒක බර නැන්නේ. ඔයාගේ ව්‍යාපාරයට එන ප්‍රශ්න දිහා ඔයා එහෙම බලන් ඉන්නකෝ පුතා.
1: හ්ම් හ්ම්
0: හ්ම්. සමහර දේවල් දිහා.
1: හරි.
0: වරපේන ප්‍රශ්න තියෙනවා කියලා. ඉස්සෙල්ලා ඔයා සැහැල්ලුවෙන්. ඔයා ඒක උස්සන්න ගියොත් තමයි ඔයාට ඒක බර දැනෙන්නේ. හැබැයි පුතා ඔයාගේ වටෙන් ගියොත් ඒක බරයිද?
1: ආ
0: මං කිව්වා නෑනි වටෙන් ගියොත් බර නෑනි. මෝඩ කතානේ ගුරුතුමා. ඉතින් පුතා ඔයා වටෙන් යන්නතුව ගල උස්සන්න යන්නේ මෝඩ වැඩනේ පුතා වකර.
2: ඒකනේ මෝඩ යකෙක් පුතා.
0: පුතා මෝඩ යකෙක්ද පුතා?
2: අරවින්ද පුතා.
0: අරවින්ද වා මෝඩ යකෙක්නේ. ඔයාටත් අර ඔයාගේ ෂෝ එකේ ඉන්න මෝඩ යකෙක්නේ. මෙව බොවලා
2: මං තමයි මුලින්ම කිව්වේ.
0: එයා පොඩ්ඩක් යන්නම් වෙන්නේ. ඔය ඇසිරින් මට අල්ලන්නේ. ඔය ඇසිරින් මට අල්ලන්නේ. දැන් ඒක ගියා. ඔයාට තිබිච්ච අවස්ථාවේ අන්තිම දොරටු ඔය සද්දෙට වැහුනේ. කටින්ද තමයි වැහුනේ. මාළුව නැහින්නේ මොකින්දද?
2: ඕ දිස්නා මෝඩේ.
0: මෝඩේ යකෙක්
2: දිස්නා මුණු සිංහ. හරි.
0: මෝඩ යකෙක් නිසා හෙට එයාපෝට් කියලා කොහෙ ආයිත් දන්නේ නැති නිසා මං තීරණය කරනවා. ඒ රිස්ක් එක මං ගන්න නැහැ කියලා පුතා.
2: ඔයා ඒක කියනවනේ මගේ බඩ දන්නවා.
0: බඩ දන්නවට මට කමක් නැහැ පුතා.
1: හරි.
0: අයියට පාර හොයාගෙන කොළඹ එන්න දන්නේ නැද්ද? අයියා බබාද? කුවේට් ඉන්න දන්නවා. කසාද බඳගෙන දරුවෝ හදලා ඉස්කෝලේ දාලා ඒව කරන්න දන්නවා. අර රොකට් බෝම්බ වැටෙනකොට ඒවෙන් බේරිලා ඉන්න දන්නවා. SMS එක අපම ගියාසට රින් ගන්නත් දන්නවා.
1: හරි.
0: දැන් කුවේට් ඉන්න බෑ. දැන් වෙන කොහේ හරි තන ලොකු තැනක ලොකු සල්ලියකට පඩියකට යන්න ඕන කියලා ඒව අයියට පුළුවන්. අයියට කටුනායක ඉඳලා කොට්ටාවේ බෝගහවිල පාර හොයා ගන්න දානවා. නෝ නෝ චෝචි අයියා මම චෝචි අයියා පැටියා නෙමෙයි. විරු කරන්න නෑ මට.
2: රයිට් ඔයා මාර වටින අදහසක් කිව්වේ. ඒ ඔයාගේ ගුරුතුමාර
0: වේ. දැන් වෙනන්නේ මගේ හිත කැඩුණා ඔයා කියපු කතාවෙන්. ඒකට ඔයාට වන්දි ගෙවන්න වෙයි. එයාපෝට් එකේ
2: මම අදම දාගන්නවා මගේ
0: ආසයි සමහරට මගේ මේ දුෂ්ටකම
2: බිස්නස් මීටින් එක මම දාගන්නවා. අද මම හිතුවා මගේ බිස්නස් පාර්ට්නර්ව හම්බ වෙන්න. මොකද ආරවෙන් මට අවධානය දෙන්නකෝ චුට්ටක්.
0: ආ වට ඇටෙන්ෂන් නෙල්ල
2: නේ මේ මිච්චර කෑ ගන්න
0: හස්බන්ඩ් දෙන්නේ අවධානය.
2: ඒ දෙනවා ඉතින් ෂෝ එකේදී හස්බන්ඩ් අවධානය දෙන්න විදියක් නැහැනේ. ෂෝ එකේදී වා තමයි
0: මට හස්බන්ඩ් මට හිතෙනවා වඩ අවධානය මදි වෙලා තියෙන කියලා.
2: මට එළියේදී ඕකේ මේ මෙතනදී තමයි අවධානය නැත්තේ.
0: සරලයි.
2: මම මෙතන නම් අවධානය ඕනේ නැහැ.
0: හරි. මම හැමදේම හොඳින් වහගෙන ඉන්නේ. මම හැමදේම ඉතාලම සුපරීක්ෂාකාරීව විචක්ෂණශීලී වහගෙන ඉන්නේ. මිනිස්සේ කලබලයක් නැහැ මට. හොඳ අන්තියක් අඳිනකොට කලබලයක් නැතුව අඳින්න ඕනේ.
2: දැන් අරවින්ද අද මගේ බිස්නස් පාර්ට්නර් එක්ක මම යනවා මේ බර්ගර් කින් එකට. ගිහිල්ලි වලලා ස්පයිසි ක්‍රිස්පි චිකන් බර්ගර්ස් දෙකක් අරගෙන කන ගමන්. අපේ බිස්නස් අයිඩියා එක ගැන අපි කතා
0: කරමු. 1450.
2: ඒකනේ.
0: ඔව් හොඳයි එහෙම හිතන එක.
2: හරි.
0: මේ දවස්වල දාන මීටිමක් දාගන්න ඒකේ. එයාට කියන්න යන්න ඕනේ 1450 කතා.
2: ඔව් ඒක හරි.
0: ෂෝක් බන් එක. මම කතා කරන්නම්කෝ.
2: හරි.
0: බර්ග් එකක් බිල්ඩ් කරනවා. බර්ග් එකක් ගොඩනැගිල්ලක් වගේ. ඔයා දැකලා තියෙනවද? ඒගොල්ලෝ ඉස්සෙල්ලාම ගන්නවා තනි මිටට මිරිකල පොඩි කරන්න පුළුවන් තරම් සැහැල්ලු හරිම ෆ්ලෆි බනිස් කෙරියක්.
2: රයිට්.
0: එක කෝන් ඩස්ටඩ් බන් එකක්. එක ලස්සනට එක පිහිපාරෙන් ටින්. ඒගොල්ල නින්ජා කඩුවකින් කපන.
2: හරි.
0: හැම බර්ගකින් එහෙකම ඒවගේ නින්ජා කෙනෙක් ඉන්න
2: නසිර් කෙනෙක් නින්ජා කෙනෙක් නින්ජා කෙනෙක්
0: කවුද ඉන්නේ
2: නින්ජා
0: මට හෙවන්නේ
2: නින්ජා නින්ජා
0: කවුද නසිර් කියන්නේ
2: කවුද
0: නසීර් කියන්නේ කවුද නසීර් නිකන් කෙනෙක්
2: නෑ එයානි නසීර් කඩු පහර දෙක
0: නින්ජාගේ සමුරායි කඩු පහර සින්
2: හරි
0: කෝන් ඩස්ටඩ් බන් එක දෙකට කැපෙනවා
2: ඕකේ
0: ඒ බන් එක අරගෙන දාන්න ඕනේ ග්‍රිල් එකට එක මද පදමකට එක පිච්චෙන්න ඕනේ
2: හරි
0: එතකොට තමයි ඒකේ ක්‍රිස්පිනස් එක එන්නේ උඩ ලේයර් එකේ
2: ඕකේ
0: දැන් එනවා ලොකුම ලොකු ක්‍රිස්පි චිකන් තයි එක වෙනේව දෙන්නේ
2: හරි
0: කටු තියනවද කටු නෑ පුතා කටු අයින් කරනවා මම හිතනවා චිකන් පාට්ස් වල ලස්සනම සහ රහම කෑල ජූසිම කෑල ඕක කියලා
2: චිකන් තයි
0: යා ඒකේ බොන්නේ තියනවා ඇත්ත
2: හරි
0: ඒක ඒගොල්ලෝ අයින් කරනවා
2: හරි
0: අයින් කරලා හදපු තනිකර රහ පිරිච්ච ජෙරි ජූසි චිකන් චංක් එකක් මේක.
2: හා ඕකේ.
0: ඒක මෙතන තමයි රහස තියෙන්නේ. ඒක ලොකම මොනවදෝ බඩු ටිකක් තියෙනවා.
2: හා
0: හා. වටපිට බල්ලරන් තමයි ඒවා දාන්නේ. හ්ම් හ්ම්. මම අපි බලා ගන්න මොනවද ඉන්ග්‍රීඩියන්ට්ස් කියලා. ඒක පෙන්වන්නේ. මේක හදනවා ක්‍රිස්පි. හැම කෑල්ලක්ම රත්තරන් පාටට එන්නේ. එන්නේ.
2: ඒ කියන්නක.
0: ඒක තිබ්බා.
2: හරි ඕකේ.
0: ලෙටුස් දැම්මා. මෑයෝ දැම්මා හරිම බේසිකලි හදන රහම රහ කෝන් ඩස්ටඩ් බන් එකක් ඇතුලෙන් හැදෙන ක්‍රිස්පි චිකන් බර්ග එකක් එකක්ද නෑ 1450ට එයින් දෙකක් මට එකක් කාගන්න බෑ අපේ ගියේ එකේ දෙකක් කෑවා
2: මට සාමාන්‍ය කන් ප්ලම් බර්ගර්ස්
0: බර්ගර්ස් කෙනා
2: බර්ගර්ස් බර්ගර් කින් එකේ රහයිනේ මං සාමාන්‍ය මං හිතනවා මට දෙකක් කන්න පුළුවන්
0: සමහර අය ඒ සමහර අය
2: හරි
0: ඇඩිෂනල් එක මොනාරි ඕනේ කියලා ලොකු ෆ්‍රයිස් කරනවා බර්ගර් කින් එකේ ෆ්‍රයිස් නිකම් ෆ්‍රයිස් තමයි තික් කට් ෆ්‍රයිස් කියන්නේ මහත කෑලි
2: තියෙන ඕ ඇත්ත ඇත්ත
0: මහත දිග ලොකු ඒවා ලොකුයි ඒක අනිත් එක මං හරි ආසයි ඒගොල්ලන්ගේ ඒ බේක් කරලා තියෙන ගතිය අපි කාලේ වරනකම් මේකේ ක්‍රිස්පිනස් එක
2: ඕකේ
0: ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් වල තියෙනවා තික් කට් ෆ්‍රයිස් එකේ
2: ඒගොල්ලන්ගේ චීසි ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් එකකුත්
0: තියෙනවා වැලි බඩ් කරපුවා ගොඩාක් ෆ්‍රයිස් ಜಾති තියෙනවා
2: ඕකේ
0: එකක් සයිඩ් එකට ගන්නත් පුළුවන් අර 1450ට වඩා පොඩි ගානක් වේදම් කරපුවා බාගවිට ඔබට චීස් ඕන වෙන්න පුළුවන් දාගන්න ඔබට පැටි එක දෙකක් කරන්න හිතනවා වෙන්න පුළුවන්. මේ තරම් බඩගිනි ආපු දවස් තියෙනවා. තව පොඩි ගානක වෙනසකින් මේක වැලි වැඩ් කළා. ඔයාගේම නිර්මාණයක් විදිහට මේ බර්ග එක බිල්ඩ් කරගන්න පුළුවන්. බර්ග එකක් බිල්ඩ් කරන්න ඕනේ.
2: රයිට්.
0: එතකොට ඒකේ ගතිය තියෙන්නේ. ලස්සනට ඔතලා ලේබල් කරලා මේසෙට එනවා ට්‍රේ එකේ.
2: වව් සුපිරි සුපිරි.
0: ආසම ඩ්‍රින්ක් එකක් සිලෙක් කරගන්න. එක ඔෆිසි ඩ්‍රින්ක් එකක් නැත්නම් හොට් බෙවරේජ් එකක්. මොකුණාද ඔබ කැමති? දෙකටම තියෙනවා. ගෙන්න ගන්න පුළුවන්. ඒ කොහොමද කියන්නේ 0112 123 123ට කතා කළා. යන්න කලින් ඕන්න යන්න වෙලාවක් හද නැත්තම් වැඩ කර කර ඉන්න තැනට මේක ගෙන්න ගන්න පුළුවන්. මං ඕඩරයක් දාලා තින්න ඔයාටයි මටයි.
2: Thank you so much. කීයටද
0: කියන්නේ? මං ඕඩරයක් දාලා තින්නේ මට.
2: ඔයාටයි මටයි කියන්නේ.
0: නිකන් කිව්වද?
2: දැන් උදේ අර කුබෝටා ගැන කියලා. දැන්
0: කුබෝටා නෙමෙයි උබුන්ටු.
2: උබුන්ටු ගැන කියලා. දැන් කියන
0: කුබෝටා. කුබෝටා කියන්නේ මොකක්ද? කුබෝටා කියන්නේ ට්‍රැක්ටරය.
2: දැන් දැන් තවනින් කතා කරමු. හරි. දැන් අපි දෙන්න තව කතාවක් කියන්න. දැන් බජාජ් ප්ලැටිනා කියලා කියන්නේ කී දෙනෙක් යන්න පුළුවන් බයික් එකක්ද? දෙන්න යන්න පුළුවන්. කොහොමත් බයික් කියන්නේ දෙන්න යන එකක්.
0: දෙන්නට තමයි යන්න පුළුවන්. මං හතර පහ යනවා දැකලා තියෙනවා.
2: අපි විතරක් නෙමෙයි මේක පොලිසියක් දකින්න.
0: පොලිසියතර ඉස්සර පොඩි කව තියන්ගෙන දෙතින් බිම් බලාගෙන ඉන්නවා
2: නේද?
0: සමහර අය පොඩි කව මැද තියන් යනවා. පොඩි කව සෑන්ඩ්විච් කරලා
2: තියෙනවා. ඕවනේ.
0: දෙකට එකෙන් වහගෙන යනවා.
2: ඈතින් යනවා.
0: පවුලේ පොඩි වාහනේ නිතින් ඕක.
2: හරි ඕකේ.
0: දැන් මේක ඇත්තටම මේ බයික් එකක් දීලා බයික් එකක් මාරු කරලා අලුත් බයික් එකක් ගන්න ආයට හැඩකාරය වැඩකාරය ගන්න ආසයි. ඒක හරි. ඒකද මේ වැඩි. මේ ගෙදර අමතර වාහනයක් ගන්න හිතන් ඉන්නවද? ඒකත් රෝද 4ක්මද ගන්න හිතානින්නේ. නරකද රෝද 2ක්. රෝත දෙකක්. පොඩි ඉඩක නතර කරලා තියන්න. හැම වෙලාවෙම වාහනේ එළියට ගරාජ්ජකින් ගන්න ඕනේ නැති වෙන. හෙල්මට් එකක් දාගෙන බයික් එකේ යනකොට මං ආසම කාලා තා හුලම්පාර.
2: ඔව් නේද?
0: හුලම්පාර වදින එක.
2: ෆ්‍රී ඒසී.
0: මාර ගති. මොන අවුවේ ගියත් ඒ හුලම්පාර නිසා ඒව දැනෙන්නේ නැහැ. අර දැන් මට බයික් එකේ යද්දි වාහනේ එළවගෙන යනකොට ගොඩාක් දේවල් හරි පැහැදිලිව පේනවා. ලෝකේ තියෙන විශාලතම වින්ඩෝ එක මට තියෙනවා.
2: හරි ඔකේ.
0: කොහෙන් බැලුවත් පේනවා. කිසිම තැනක ඩිස්ටර්බන්ස් යන්නේ නැහැ. කාර්කේ ගිහිල්ලා අවුරුදු ගාණක් එහෙට මෙහෙට ගියත් දැකපු නැති දේවල් මම බයික් එකේ යනකොට දැකලා තියෙනවා. ඒක වෙන ගතියක්. බයික් වල පිටිපස්සෙන් යන එක ඊට වැඩිය හොඳ ගතියක්. මේ බයික් එකේ තියෙන ටෙක්නොලොජි ගැනත් පොඩ්ඩක් මතක් කරන්න ඕනේ. බජාජ් ආඩම්බරෙන් කතා කරන DTSI එන්ජින් එකක් තමයි
2: බජාජ් ප්ලැටිනම් එකේ තියෙන්නේ.
0: ඊට අමතරව මේක EFI.
2: ඒ කියන්නේ තෙල් හොඳට කරනවා EFI නිසා.
0: තෙල් ඉතාම හොඳට කරනවා EFI වුණාම. ඒ ටෙක්නොලොජි එක ඔබ ඉගෙන ගන්න ඕනේ නෑ. ඒක ඉගෙනගෙන හරිම ටෙක්නොලොජි එකේ උළු දාලා තියෙනවා. එහෙම නොවෙන ලීටරයකින් කිලෝමීටර 107ක් රීච් කරන්න බෑ බයිසිකලයකට.
2: යා ඒකනේ නේ.
0: මේකට බරක් දාලා දෙන්නේ දාලා යන්න පුළුවන් භාණ්ඩයක් මේක.
2: ඔව්.
0: මේක ලස්සනයි. මේක හොඳයි.
2: ඒකයි අපි කියන්නේ හැඩකාර වැඩකාරයා කියලා.

0: ඔෆිස් එක වැඩ කරනවට අපි එක එකට පොඩි පොඩි ප්‍රශ්න එනවා.
1: යා.
0: එතන වෙලාවල සමහර මූණව සවුත්තු කරගෙන ඉන්නවනේ. මොකද මචං මොකක්ද මොකරේ අවුලද දෙන්නේ?
1: ඔව්.
0: නෑ මචං මේ පොඩි සීන්. මචං උබුන්ටු. ඔබට ජෙනුවින්ලි කියන්න බල අපිට අපි ඉන්න උබුන්ටු. ජෙනුවින්ලි කියන්න පුළුවන්ද?
1: ඔව් පුළා. උබුන්ටු.
0: මිස්. පුන්නක්කු කන වගේ ඒවා කියන්නේ නෑ මිස්. ඒවට ඉමෝෂන්ස් මික්ස් කරන්න ඕනේ. මේ
1: කියලා දෙන මං කරා
0: මේ මිනිහ කෙන අමාරු වැටලා ඒ මනුස්සයා ඔහේ බාලා ඔළුව කඩාගෙන ඉන්නාට උබුන්ටු එවනේ බ්‍රෝ උබුන්ටු
1: හරි බ්‍රෝ උබුන්ටු
0: බලනකො හලෝ අර කිසිම නැහැ නේ ඉමෝෂන් එකක් මොකද්ද ඉතින්
1: කියන්නේ උබුන්ටු
0: එන්න උබුන්ටු
1: ඉතින් මං උඩරිම දුන්නා
0: බ්‍රෝ උබුන්ටු අපිට අපි ඉන්නවා බ්‍රෝ
1: උබුන්ටු
0: කිසිම නැහැ බෑ ගන්න බෑ
1: අනේ
0: සන්න කකුරු කියන්න බෑ වගේම තමයි ඕක
1: ඔන්න
0: දැන් මං හිතන්න මම දැන් මානසික වැටලා දනිස් කැඩලා ඉන්නේ මං තුවාල වෙලා ඉන්නේ
1: හරි
0: මං එන්නවා
1: අරින්ද අයියා ඔයා මොකරි අවුලකින්ද
0: ඒ ලොකු සීනේ නෑනේ පොඩි කතාව මේක
1: අරින්ද අයියා උබුන්ටු
0: අනේ යනවා යන්න
1: අපිට අපි ඉන්නවා
0: ඒක හොඳයි ඊට වැඩිය
1: ඕ අරක අපේ ලැන්ග්වේජ් එක නෙමෙයිනේ
0: නෑ එහෙම තමයි සමහර ඒවා අපේ ලැන්ග්වේජ් නෙමෙයි තමයි
1: හරි
0: amigos yaluwani adios see you yaluwani
1: hari
0: adios amigos ubuntu සමහර භාෂාවල සමහර වචන තියෙන අපේ vocabulary එකේ පාවිච්චි කරන්න ඕන
1: ඕකේ කුදසයි
0: කුදසයි මොකද කුදසයි කියන්නේ
1: මොකද්ද
0: කුදසයි
1: කියන්නේ මම කියන්නේ මම ඉතින් කිව්වන්නේ
0: කුදසයි කියන්නේ මොකද්ද
1: මොකද්ද මට මතක නෑද
0: ඒ කියන්නේ
1: මොකද්ද කුදසයි
0: කුදසයි කියන්නේ ප්ලීස්
1: ප්ලීස්
0: දන්නේ
1: ඕකේ කියන්නේ ඕකේ
0: ඕකේ
1: කියන්නේ
0: මිස කුදසයි වෝටර් ප්ලීස්
1: හා
0: ගොහන් කුදසයි
1: කොස්ස ප්ලීස්
0: රයිස් ප්ලීස් නිකම්ම කුදසයි ප්ලීස් ප්ලීස්
1: රයිට් නයිස් ලස්සනයි නේ වචන එහෙම
0: උබුන්ටු බ්‍රෝ ප්‍රශ්න උබුන්ටු මතක තියාගන්න අපිට අපි ඉන්නෝ එහෙමනේ අපි ඔය පොඩ්ඩ බැරුණොත් පාරට එහෙම එන්නේ එහෙම තමයි අපිට අපි ඉන්න නිසා තමයි හැම වෙලාවෙම ඉන්න බැරි වෙන්න පුළුවන් නමුත් සීන් එකේ ඉන්නෝ දැන් වෙලා 8 වෙනාඩි 30යි තාත් මොනාලේ පොකටික කතා කරන්න එපේ
1: ඒකනේ හච් 15 පැකේජ් එක තාම දාගත්තේ නැද්ද අපි හැමදාම මේ දවස් ටික අහන ඔබෙන් තාම දාගත්තේ නැද්ද ඔබ මීට වඩා ගාණක් වියදම් කරනද කියන්නේ 1199 එකට වඩා
0: ගාණක් වඩා ඔබේ ඩේටා පැකේජ් එකට ඩේටා වලට වියදම් කරනවද දැන් මම දන්නවා ඔබ කෝල්ස් ගන්න මොකකින්ද මම හුඟක් කරලා විශ්වාස කරනවා ඔබ කෝල්ස් ගන්න නැත්තේ WhatsApp
1: වල නැත්නම්
0: Viber හරහා ඉමෝ කෙනෙක් කෝල් ගන්න පුළුවන් නැද්ද
1: ඔව් ඉමෝ වලින් පුළුවන් හැබැයි ඉතින් WhatsApp තමයි ඉතින් හැමෝම use කරන්නේ
0: ඒ කියන්නේ
1: මැසෙන්ජර්
0: වලින් ගන්න පුළුවන්
1: මැසෙන්ජර්
0: වලින් දන්නේ නැති මිනිහෙකුට උනත් කෝල් එකක් ගන්න පුළුවන්
1: ඔව්
0: ඒ මනුස්සයා මැසෙන්ජර් ඉන්නවනම් ඩේටා හරහා කනෙක් වෙනවා නම දැනගත්තාම ඇති
1: හරි
0: සර්ච් කරලා මූණ බැලුවා මෑන්ස්නම් මැසෙන්ජර් එකෙන් කෝල් එකක් ගන්න පුළුවන් එහෙම කනෙක් වෙනවා ලෝකෙ
1: yes
0: මං අහන ඔබ මැසේජ් යවන්නේ කොහොමද ඔබ SMS ගන්නවද දැන් SMS WhatsApp නේ
1: ඩග්ගල
0: ඒ WhatsApp එකේ තියෙන ජොලිය සොමිය අපිට মালටිමීඩියා මැසේජ් එකක් යවා ගන්න පුළුවන් දැන් අලුත් එක තමයි වොයිස් මැසේජස් යවන එක දැන් අලුත් ට්‍රෙන්ඩ් එක වොයිස් මැසේජස්
1: ඕ ඒකනේ
0: ඕන ඩිසපියරින් දානවා අපි දන්නවා අපි යවපු ෆොටෝ එක ස්ක්‍රීන්ෂොට් එකක්වත් ගහන්න බෑ කියලා
1: හරි ආරක්ෂිතයි
0: ආරක්ෂාව
1: yes
0: ඉතින් අපි ඩේටා වලින්ම තමයි මේ ගමන යන්නේ normal call එකක් ගන්න මිනිහෙක් හරි අමාරුයි හොයාගන්න එහෙම එකක් තියෙනවා ගොඩක් මිනිසුන්ට අනිත් මිනිහාගේ මූණ බලාගෙන කතා කරන්න ඕනේ ඉතින් ඔබ ඩේටා එක්කනේ වැඩ කරන්නේ තව තව එක එක බ්‍රවුසින් වල මොන හරි එක එක වැඩ ඇති මේ රුපියල් 1199 පැකේජ් එකට ඇප්ස් 15ක් දීලා
1: හරි
0: ඒවට ඩේටා අන්ලිමිටඩ් ප්‍රොමිස් කරලා ඒ 15ෙම නැති තවත් මොනවද එහෙම පොරවලුත් ඉන්නවා ඒ මිනිස්සු ගැනත් හිතලා තියෙනවා ওই පැකේජ් එක ඇතුළෙම වැඩිපුර ඩේටා GB 35ක දීලා තියෙනවා GB 35ක් කියන්නේ හොඳ ඉලක්කමක් හොඳ ඉලක්කමක් උඩරි ඉලක්කමක් නේ
1: හොඳ ලකුණක්
0: හොඳ ලකුණක් කියන්න. ඒක හොඳ ලකුණක්.
1: සීරියස්ලි.
0: හරිද? ඊට අමතරව තව රුපියල් 100ක ෆ්‍රී ලෝඩ් එකක් දෙනවා. කෝල් මම කතා කරන අයට. ඔබ 1199 නමයකට වඩා ඔබේ ඩේටා වලට මාසයන්තෙන්න්න වේදන් කරන්නන. ලෙක්මිටියලියෝ බ්‍රෝ කමෝන්
1: මොකද
0: ඔබුන්ටෝ බ්‍රෝ ඔබුන්ටෝ හෙට හෙට මතකද දවස කවද්ද කියලා?
1: ලස්සනයි.
0: හෙට බ්‍රහස්පතින්ද? අයියා එන්නේ ඔහට උදේ එන්නේ අයියා.
1: මම ලස්සන කියලා. හා හා
0: නෑ. හැම අවස්ථාවම ගිලිහිනව තමුන්නේ හැගේ. හැම අවස්ථාවක්.
1: දුර්වල පන්දු රැකීමක්.
0: නෑ ම චාටර්.
1: Okay guys, අපි දැන් මතක් කරන්න යන්නේ සිංගර් එක ගැන. ළඟදි සිංගර් ෂෝරූම් එකකට ගියාද බැලුවද අලුත් ඉලෙක්ට්‍රොනික අයිටම්ස්
0: තියෙනවා? මම ළඟදි ගියේ නෑ අතන. බුරුකෙන් ඕනේ.
1: අර මම මේ ළඟදි ගියා මොකද මට එයා කන්ඩිෂන් එකක් ගන්න ඕනේ වුණා. ඉතින් එතකොට මම දැක්කා ලස්සනම ලස්සන ඉලෙක්ට්‍රොනික අයිටම්ස් තියෙනවා. ඉතින් ඒ අතර මම දැක්කා ඒගොල්ලන්ගේ අලුත්ම ෆ්‍රිජ් එක. මාර ගති මාර ලස්සන ඒ ෆ්‍රිජ් එක. ඒ ෆ්‍රිජ් එක ඇවිල්ලා ඩිජිටල් ඉන්වර්ටර් රෙෆ්‍රිජරේටර් එකක්.
0: දොර දෙක.
1: ඒගොල්ලන්ට ඉස්සලා මම ඒගොල්ලන්ට ෆ්‍රිජ් එක විශ්සන.
0: දැන් දොර දෙක තිබෙන දැන් පොඩි මදිකමක් වගේ නේ.
1: දොර දෙකක් තියෙනවා.
0: හතරක් පහක් තියෙනවා නම් තව හොඳයි. දෙක තියෙන්න ඕන නිකන්. මැන්ඩේටරි වගේ තනි දොර ෆ්‍රිජ් දැන් ගන්නවා අඩුයි.
1: Yes yes. හොඳ පෙනුමයි. ෆ්‍රිජ් එකක් ගන්නකොට අපි ඒකත් බලනවානේ. කොයි වගේ
0: ෆ්‍රිජ් එකේ පෙනුම තියෙනවද?
1: තියෙනවා. අනිත් එක මේකේ සයිස් එක ගැන කිව්වොතින් මේක ලීටර් 276.
0: ලීටර් 276. හොඳ
1: හොඳයි. ඕ සුපිරි.
0: 276 ඇති. ඕක පුරවන්නත් ඉතින් දඟලන්න ඕනේ. ආරෙද හොඳයි හොඳ හොඳ හොඳ ඉඩක්. අස්මාලු ටික එලෝලු පළතුරු ටික දාලා තවම ජෑම් දාලා කේක් දාලා ඉතින් තැනකට ගන්න ෆ්‍රිජ් එක නිකන් අර ඇරියාම සාලෙට පේන්න පැත්තට හරවලා තියන්න ඕකේ කරපිංච දෙහැටි නටු තියෙන දාට ඕක ඇරියාම අනේ සෝන වාගේ ෆ්‍රිජ් එක.
1: පුරුදු වෙන්න ඕනේ ෆ්‍රිජ් එකක් හරියට යූස් කරන්නත් නේ. දැන් පිටරට බැලුවොත් වීඩියෝස් එහෙම බැලුවොත් කොච්චර ලස්සනට ඒගොල්ලෝ ෆ්‍රිජ් එක තියාගන්න අපේ shopping bags purola wala dala
0: fridge එක ලස්සන තියාගන්න. ඔය එහෙම මෙහෙම කරලා ගන්න අර fridge එකේ දාන ලස්සන පොඩි boxes එහෙම තියෙනවා. freezer bags තියෙනවා. freeze කරන්න පුළුවන් boxes තියෙනවා. මම මේ ළඟදී දැක්ක බලන්න හොයලා දැන් අපි දන්නවනේ ඔය ceramic pans එහෙම තියෙනවා අඬ පිටින් තියෙන එක.
1: ඔව්
0: ඔව්. මම දැක්ක ceramic pan එක තියෙනවා අඬ detach කරන්න පුළුවන්. අඬ ගලවන්න පුළුවන්. එහෙමම පියනෙන් වහන්න පුළුවන්. අඬ ගලවලා පියනෙන් වහලා නිවෙන්දර ෆ්‍රිජ් එකට දාන්න පුළුවන්. ඒ නියමයි නේ ඒක.
1: නැතර නැතර.
0: ඒක නම් ෆ්‍රිජ් එක සිංගරකේ තියෙනවා කියලා මම දන්නේ නැහැ. ඔය කියන වළඳ.
1: හරි.
0: ඒ වගේ වළං જાති ගොඩක් තියෙනවා. ඒ වළං ස්ටෝ කරන්නත් ලේසි. පොඩක් කොහෙල බලන්න අඬ ගලවන්න පුළුවන්. අඬ ඕන එකකට හයි කරන්න පුළුවන්.
1: අඬ ටේක.
0: හරිද?
1: හරි.
0: අඬ ග්‍රැජුවට්.
1: හරිද? එහෙනම් හරිනේ සිංගේකට යන්න විශේෂම දේ තමයි විදුලිය ඉතිරි කරලා දෙන්න මේ ෆ්‍රිජ් එකට පුළුවන් 150ක් විදුලිය ඉතිරි කරලා දෙනවා. අවුරුදු 20ක වොරන්ටි එකක් හම්බ වෙනවා. ගෙවන්න ගන්න පුළුවන් රුපියල් 142,999ක් වුණාට ටික ටික තමයි ඔබ ගෙවන්නේ. රුපියල් 5,950ක් වගේ මාසෙකට ගෙවලා ෆ්‍රිජ් එක අරගෙන යන්න.
0: අපි හිතමු ඔබට බිස්නස් එකක් කරන්න අදහසක් පහළ වෙනවා. ඒක වාහිතන්නේ මං හිතන්නේ මිනිස්සු සාමාන්‍යයෙන් මං ගත්ත මිනිස්සු 10 දෙනෙකුගෙන් එක්කෙනෙකුට තමයි ව්‍යාපාරයක් කරන්න කියන අදහස හරියන්නේ.
1: හා සීරියස්ලි
0: කරන නොකරන එක කොහොම වුණත් පළවෙනි දේ වෙවිලා Tamanටම අදහස එන එකනේ. නෑ මං කොච්චර හොඳ රස්සාව කරත් මං ව්‍යාපාරයක් කරන්න ඕනේ. ඔබ 55න් විශ්‍රාමයයි 60න් යයි සමාජතැන්වල. හරි මොකෙන් හරි යනවනේ. ඉතින් අනේ මට එක්ස්ටෙන්ෂන් නැද්ද ඊද තවටිය හිටියයිද. එහෙම හිතෙන්නේ ඇයි? තමන් මුකුත් කරගත්තේ නැති වෙනවා.
1: හරියට හරි.
0: මිනිස්සු ඇයි තමන්ට දෙයක් කරගන්නේ නැත්තේ? මිනිසුන්ගේ ඔළුවේ තියෙනවා අතේ සල්ලි නැතුව බිස්නස් එකක් පටන් ගන්න බෑ කියලා. ඒක හරි.
1: ආ.
0: හැබැයි එතන පොඩි වැරද්දකුත් තියෙනවා එහෙමම. හැම මිනිහම බිස්නස් පටන් අරන් තියෙන්නේ අතේ තියෙන සල්ලි වලින්මද? ඔය කොළඹට ආපු ඔක්කොම සල්ලි කරා රුපියල් 2500ක් වගේ නරන් එළ.
1: 500යි සමහර කට්ටිය.
0: 500යි shopping bag එකයි.
1: කොහොමද ඒගොල්ලෝ ඔහොම දිනුනේ?
0: අපි අහලා තියෙනවා නේද ලස්සන මේ බණ කතාවක්. චුල්ල සෙට්ටි ජාතකය. මේකුණක් අරගෙන ගිහිල්ලා ප්‍රකෝටිපතියෙක් වෙච්ච සිටුවරෙක් වෙච්ච තරුණයෙක්ගේ කතාවක්. ආ
1: ආ.
0: ලයිෆ් එක ඊට වඩා ලේසි පුතා. කිසිම වෙලාවක මේකුණක් කොන්නන් අපි ගෙදර දෙන්න.
1: හරි.
0: එහෙනම් අල්ලලා මේක කරපියවා තියෙනවා.
1: හරි හරි.
0: ඒකෙන් දැන් දියුණු වෙන්න අමාරු.
1: හ්ම්.
0: ඔබ යන්න LOLC එකට. ඔබට සොලිඩ් බිස්නස් අදහසක් තියෙනවනම් ගිහිල්ලා LOLC එකට ඇත්ත කියන්න. LOLC එකට බොහොම දක්ෂයි. ඔය ව්‍යාපාරික අදහසක් අරගෙන ආපුවම. ඒක පළදරන අදහසක්ද නැද්ද කියලා කියන්න.
1: හා ඔකේ.
0: ඒකේ පුංචිම හරි රිදි රේඛාවක් තියෙනවනම් LOLC එක මං කියන්නේ කොන්දේසි විරහිත උදව් කරනවා කියලා.
1: හ්ම් හ්ම්.
0: කොන්දේසි තියෙන්න එපැයි.
1: හ්ම් හ්ම්.
0: නැත්නම් ඔබට ඩිසිප්ලින් එක නැති වෙනවා.
1: Yes.
0: ඔබට කොන්දේසි ටික කියලා දෙනවා. ඒ කොන්දේසි වලට ඔබ කැමති නම් ඔබේ අදහසේ තියෙන රිදී රේඛාව අඳුනගන්න LOLC කේ නිලධාරින්ට බැරි නෑ. ඕක තමයි ගොඩක් ආයතනවල නැති.
1: හරියට හරි.
0: සමහර උන්ට අපි කියන දේ තේරෙන්නේ නැහැ. අපි එක්ස්ප්ලেইন කරනවා මැරිගෙන. ගාල රිට උඩ නාපු මුට්ටිය වගේ ඔළුව වණවණ හිටින ගොඩක් මිනිස්සුන්ට අපේ භාෂාව තේරෙන්නේ නැහැ. අපි කියන වචන වලට යටින් තමයි අපේ ධෛර්යය කොච්චරද කියන එක කියන්නේ.
1: හරි.
0: අපේ වචන වලට යටින් තමයි අපි කොච්චර අදිෂ්ඨානශීලීද කියන එක
1: පේන්නේ.
0: නිකන් වචන වලින් මං වෙන අදිෂ්ඨානශීලී ධෛර්යවන්ත මිනිහෙක් කියලා කවුරුත් ගණන් ගන්නෑ.
1: ආ.
0: නමුත් තමන්ගේ ප්‍රසන්ටේෂන් එක දිහා බලලා LOLC කේ ඉන්න නේදන් ඇස් පුංචි කළ ඔබ දිහා බලාගෙන ඉන්නවා. ඔබ අතපය හසුරුවන විදිය, ඔබේ මූණේ තියෙන ඇක්ෂන්, ඔබේ නලල රැළ ගැහෙන විදිය, ඔබේ ඇස් දෙකේ තියෙන කාන්තිය, ඒගොල්ලන් හැමදේම වැදගත්.
1: හරි, ඔකේ.
0: ඒගොල්ලෝ නාඩියට දන්නවා මේක දුවන බිස්නස් එකක්. රයිට්, අපි කැමති ඔයාලට ෆැසිලිටි එක දෙන්න. ඒක හැමෝටම කරන්න බෑ. ඉතින් LOLC එකට යන්න.
1: LOLC ෆයිනෑන්ස් එකට යන්න.
0: LOLC finance. එහෙමම කියන්නේ කියලා අපිට කියලා
1: එවලු. LOLC finance.
0: LOLC finance. පුරුද්දරින් LOLC කියලා තමයි කියන්නේ. Right?
1: Okay.
0: ඉතින්
1: මම මොකද්ද මේ කියන්න හිටි? මම කියන්න යන්නේ දැන් කමනේ කමන.
0: මොකද්ද වගන්නේ?
1: මං කියන්න යන්නේ කතා දෙකක් තියෙනවා එකට කියන්න.
0: කතා කියන්න යන්නේ.
1: කතා දෙකක්. මං ආසයි අර ජාවාරම් කාර්යෝ ගැන කතා කරලා ඊට පස්සේ විෂන් කෑයකට යන්න ඒක පොඩි link වෙන තැනකට. හරිද?
0: මට ආසද ජාවාරමක් කරන්න.
1: නෑ නෑ.
0: මං ජාවාරම පටන් ගත්ත මිස්.
1: මං කවදා ජාවාරම කරා?
0: මම පටන් ගත්ත
1: ජාවාරම. හැබැයි මම දන්නවා 100%ක් මොයා කවදාවත් ඒ වගේ දෙයක්
0: කරන්නේ නැහැ. මම ජාවාරම පටන් ගත්තා.
1: මං ඒක විශ්වාස කරන්නේ
0: නැහැ. මම මිනිසුන්ට බෙදනවා.
1: හරි.
0: හොඳ සිතුවිලි. හොඳ සිතුවිලි බෙදෙන ජාවාරමක්.
1: ඒක ජාවාරමක්ද?
0: දැන් ඒ වචනේ කොහොම මිනිස්සුන්ට කැමතිද?
1: දැන් ඔබ එක දිගට ජාවාරම් කාරෙක් දැක්ක සැනින් ඔබ රැවටෙනවා නම් ඔබට දැක්කකම හිතන අනේ මේක හුදුම මිනිස්සෙක් කියලා හිතනවා. කරුණාකර විෂන් කෑයකට යන්න, ඇස් පරීක්ෂාවක් කරගන්න. මොකද එහෙම නිකන් දැක්කකෝ
0: මේ ජාවාරම් කාරෙක් දැකලා කැමති වෙන්නේ මිස් ඇස් වලින් නෙවෙයි නේද?
1: ඒක හදවතට දැනෙන කෑ.
0: ආ ඒක නෙමෙයි. ආ
1: ඕකේ ඕකේ. එහෙනම්
0: ඒක really bad.
1: ඒක අයින් කරමු. Thank you අරවින්ද. ඔමාව නිවැරදි කරාට.
0: ඔව්. ඒක හදවතට දැනෙන.
1: හදවතට දැනෙන්න ඕනේ නේ.
0: එහෙනම් අරම කනකාටේ. ඔබ කනකාටුනේ ඒක උගන්වන්න බෑ. සමහර මිනිස්සු ඉන්නවා අම්මෝ ස්කෑනර්ස් වගේ.
1: හරි.
0: මිනිස්සු දැකලා කියනවා අපේ වයිපරේට පුළුවන්. මේ ඔය මිනිහා නම් හරියන්නේ නැහැ හොඳේ. මම ඉතින් ලොකු මං පණ්ඩියානේ.
1: හරි.
0: නෑ. මමනේ ආශ්‍රය කරන්නේ කියලා. මට තව අවුරුද්දකින් මේ මිනිහා ගැන කියන්න තියෙනෙත් වයිෆ් කීප එක තමයි.
1: වයිෆ්ලට තියෙනවා. ඒ කියන්නේ අර ඒගොල්ලන්ට ගට් ෆීලින් එක ඒගොල්ලන්ගේ තියෙනවා. ඒක ගට් එකෙන් එන්නේ ඒගොල්ලන්ට දැනෙනවා. ටක් ගාලා. ලේඩිස්ලාට.
0: ඔව්. අපි කරන එකේ හොඳ නරක හොයාගන්න නම් එයා දන්නවා. හැබැයි අපේ වයිෆ් කරොත් කරන්නේ.
1: එයා මොකද මං ගැන කියන්නේ?
0: මං හිතන්නේ ඒකව දැනගන්න ඕනේ. අපේ හිතවත්කම් තියෙයි එයා ඔයාගෙන කියන ටිකව දන්න තිතක්.
1: ඉතින් මේ අපි මේ කියන්නේ දැන් සමහර කාලවලට ඔය ජාවාරම් කාර්යයට ඔබ රැවටෙන්නේ යනකොට දැන් හිතන්නකෝ ගෙදර පිරිමියෙක් කෙනා රැවටෙන්නේ යනවා වයිෆ්ට මේක දැනෙනවා. යාර හිතනවා මේක නම් හරියන වැඩක් නෙමෙයි මේ මගේ මිනිස්සු අමාරුවේ වැටෙන වැඩක් කියලා. ඒ වෙලාවට වයිෆ් ඔබට කියයි අනේ ඔය වැඩේ නම් කරන්න එපා
0: මහත්තයා. මේ මිනිසුන්ට ඔය හැකියාව තියෙනවා දන්නවද?
1: ඒ දැනෙන එකනේ.
0: විශ්වාස කරන්න. අපිට ඉව තියෙනවා අපි පාවිච්චි කරපු නැති නිසා දැන් අපිට ඒක නැහැ. අපිට යම් යම් දේවල් දැනෙනවා.
1: හරි.
0: එහෙම සිස්ටම් එකක් අපේ තියෙනවා. හැමදේම කනින් ඇහලා ඇහින් දැකලා අතේ ගෑඟේ පතේ ගෑවිලා නෙමෙයි අපි ඉගෙන ගන්නෙ. අපි මතපත ගන්න නැතුව ඉගෙන ගත දේවල් කොච්චර තියෙනවද? ආශ්‍රය නිශ්‍රය කරන්නේ නැතුව මේක හරියන්නේ නැහැ කියලා දැනගත්තේ කොච්චර තියෙනවද?
1: ඔව් ඔව්.
0: ඉතින් හැකියාව දිනු කරගන්න පුළුවන් නම් මරු. ගෑනුන්ට කොහොමද තියෙනවද? අපිට තමයි ටික අඩු. අපි ඕන මිනිහෙක් ඕනයක අපි ඉතින් මොඩයක් ඉන්නේ අපි. ඕන මිනිහෙක් කරේලා ගන්න.
1: නැකෙ මමුකුත් කිව්වේ නෑ.
0: වඩ කැමති දෙයක් කියන්නේ මිස වඩ මේ ෂෝ එකේ වයි මුකුත් කතා කරන්න නැතුනොත් මිසක් ඒත් වල අපිට වාව ෂෝ එකට වැඩක් නැති නේ.
1: නෑ මම කියන්නේ මොඩයක් එක් කියලා කිව්වේ ඔයා. එහෙම මම මොනවද කියවෙන්නේ?
0: ඔයත් මොඩයක් එක් නේ මට කොහොමද කියන්නේ?
1: ඉතින් ඒ නිසා දැන් අපි හැම අතිම ඕගලන්ට විස්තර කරලා දීලා තියෙනවා මේ ජාවාරම් කාර්යයන්ට රැවටෙන්න එපා, අතේ තියෙන සල්ලි ටික නැති කරගන්න එපා, මේ ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යනවා කියන සීන් එක වෙන වැඩක් නෙමෙයි.
0: බත් කූරෙක් වගේ වෙන්න.
1: රයිට්.
0: ඔබට පුළුවන් ද බත් කූරෙක් වගේ වෙන්න?
1: කොහොමද බත් කූරෙක්ගේ?
0: බත් කූරේ හරි amazing සතෙක්.
1: හරි.
0: ඔබ උදියා බලලා නැහැ. ඌට literally pain නැති කොනක් නැහැ. හ්ම්. ඌගේ ඇස් තියෙන විදියට ඌට හැම තැනම පේනවා. ඌන් අල්ලන්න එච්චර අමාරු ඒකයි.
1: ඌගේ ඇහැ ඇතුළේ ඇස් ගොඩක් තියෙනවා.
0: ගොඩාක් තියෙනවා. ආ. චූටි චූටි ඇස් ගොඩ තියෙනවා.
1: හ්ම්.
0: බාගලාට දාස් ගානක් බාගල ලක්ෂ ගානක් ඇති. පොඩිපොඩි කෘමිසත්තු කනෝ.
1: හරි.
0: උගේ හැකයා මං කියන්න. අපි තු මැස්සෙක් එනවා ඕදිහාට. ඌ දන්නවා ඊළඟ තප්පර ගාන ඇතුළත ඇනලයිස් කරලා තේරුම් ගන්න.
1: හරි.
0: ඊළඟ තප්පර දෙක ඇතුළත මේ මැස්සා එන්නේ කොතන්ටද කියලා. බත්කුර එතනට ගිහිල්ලා ඉන්නේ.
1: හරි.
0: ඌ මැස්ස පස්සේ එලවන්නේ.
1: හරි.
0: අර ඌ එනවා මැස්ස එනවා ඈගල බත්කුරා ඉතරයි.
1: මියුසික්. හා ඕකේ.
0: ඊට පස්සේ ෆියුනරල් එක ගන්න. ඔබටත් බත්කුරෙක් වගේ ප්‍රෙඩික් කරන්න පුළුවන් නම් මේ මිනිහා එන්නේ අපේ මුළු පවුලම අනාථ කරලා දාන්න කියලා. මං හිතන්නේ ඒකේ ලොකු වගකීමක් වයිෆ්ට යනවා. ජාපාරංකාරයොත් මේ ගේම නවත්තන්නේ මතක තියාගන්න. ඒ වගේම අපි නවත්තන්නෙත් නෑ මේක හරියන්නේ නැති වැඩක් කියලා කියන එක. ඕස්ට්‍රේලියානු රජය කිසිසේත්ම නවත්තන්න ලෑස්ති නෑ. දිගටම පණීඩියෝ වෙනවා. එන්ඩිවා එන්ඩිවා එන්ඩිවා එන්ඩිවා එන්ඩිවා එන්ඩිවා. ඔබ ඉතින් ඇන්ඩේ අදිනවා අදිනවා අදිනවා අදිනවා. එන්ඩිපා එන්ඩිපා. කොහොම හරි අල්ලනවා කියන තැන තමයි.
1: හරි.
0: ඒගොල්ලන්ගේ රටට ගියාම මම ඔය බලතින බෝඩ සිකියුරිටි කියලා ඒගොල්ලන්ගේ සීරීස් එකක්. ඒක දෙපාරක් බැලුවා නම් පුතා ඕස්ට්‍රේලියාව දිහා බලන්නවත් නැහැ. බෝට්ටු කතා නෙමෙයි. වීසා නම් යන්නත් ටිකක් මොකද්ද වගේ.
1: මේ නොදනුවත් කමඩ තමයි මෙච්චර දේවල් කරන්න
0: යන්නේ. සිරා.
1: අටයි විනාඩි 49යි.

0: ඇවි බැංකුවෙන්න්නු බේ ස්ථාවර තැන්පතුවට සියට ධාතුනයි දශම හතයි පහක් දක්වා සුපිරි පොලියක් අමතන්න බිඳුව අයකයිකයි පහයි හාරසියකොළහයි හාරසිය කොළහ නැතහොත් ළඟම ඇති ස්TB බැංකු ශාකාවට පැමිණෙන්න්න කොන්දෙස සහිතයි.
1: අම්මා ඔන්න මං අද ඔක්කොම කෑම ටික කෑව.
2: හොඳ ළමයා. සීට සීයක් පිරිසිදු කොකෝ ෆ්‍රයි RPD පොතෙල් එක්ක පොඩි සතරින් තියන්න කෑම රසට පොඩි වෙනසක් කළා.
3: කොකෝ ෆ්‍රයි RPD පොතෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්.
4: අයියා මට ඇපල් මලක් දෙන්න.
5: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
4: අයියා මට මල් ගොඩාක් දීලා.
5: ඔව්වා මොනවද නංගි, අර H15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ
4: H15 පිස්සුවක්ම තමයි.
6: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න, විශ්වාසය පරිස්සම් කරපු, ක්වොලිටිය මේන්ටේන් කරපු, ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
2: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
7: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
8: හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එක ගත්තේ?
9: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
10: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමකාලින්
11: එකට එකක්. දැන් සැරට දෙකක්. Burger King වෙතින් රසම රස ස්පයිසි ක්‍රිස්පි චිකන් බර්ගර්ස් දෙකක් රුපියල් 1450කට. අද මෙන්න ළඟම ඇති Burger King එකට. ඩෙලිවරි කරගන්න අමතන්න. 0112 123 123.
12: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න. UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න. 0112 832 1000. NIBM The City University, The place to be.
13: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
14: අවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 378 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited, ශ්‍රී ලංකා මහා බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම.
15: Platina 100 Stylish පෙනුමයි, mileage එකයි දෙකම එකම රයිඩ් එකෙන්. DRL Headlight, Anti-Skid Braking System සහ Electronic Fuel Injection තාක්ෂණය සමගින් Platina 100 හැඩ වැඩ කාර්යා. David Peters Motor Company Private Limited with him.
16: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව Majestica Lanka Tiles.
17: ඕනර් සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහ හෝ බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඕනර් ශ්‍රී ලංකාවේ 5G නායකයා.
18: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 400ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් සඳහා 11.79% අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. අමතන්න 0112 200 200. Fitch rating A-LKA Outlook Stable. ලියාපදිංචි මුල් සමාගමකි.
19: මොකක් හරි ත්‍රිවිල් එකක් ගන්න ඕනි.
20: මොකක් හරි නෙවෙයි, ත්‍රිවිල් එකක් නම් බජාජ්ම වෙන්න ඕනි. අලවියෙන් පසු සේවයත් සුපිරි, නඩත්තුවත් අඩුයි.
21: වැඩි දියුණු කළ brand new බජාජ් ත්‍රිරෝද රථය David Peters Motor Company Private Limited within.

0: මාසෙම කරන වියදම් කොම්බැන්ක් ඩෙබිට් කාඩ් එකෙන් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. කොම්බැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ්. මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් උනොත් මාස්පතා ටීවී, ෆ්‍රිජ්, වොෂින් මැෂින් මුල් තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1,000කටත් වැඩියි. අවසන් දිනුම් මැදින් සයිඩ් බයි සයිඩ් ෆ්‍රිජ්, ලැප්ටොප්, iPhone ඇතුළු තවත් තෑගි රැසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ස්. ගෙවන්න, ගෙවන්න, දිනන්න.
1: ලීටරයට වැඩිම දුරක් සමග Hero Deluxe 100 යතුරුපැදිය, self start, side stand indicator, tubeless tire ඇතුළු විශේෂාංග රසක් වසර 5ක හෝ කිලෝමීටර් 70,000ක වොරන්ටියක් සමග රුපියල් 585,400කට දෙවෙනි පුරා Hero අලෙවි නියෝජිතයන් විදිහට.

0: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල්
1: සමාන. අතුලිතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම slim line door සහ window series එක Swiss Tech Slim Line.
2: යනවා හලෝ යන්න. තමන්ගේ අම්මාවයි තාත්තාවයි පාර්ට් රටල එනවා මෙතන තව ලැජ්ජ නැතුව කියවන්න. ඔක්කොටම කලින් මගෙන් ගත්ත ණයකවල ඉන්නෝ.
3: ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යාමට උත්සාහ කළොත් ඔබට නැතිවන්නේ ඔබව පමණක් නොවේ. ඔබේ දෙමාපියන්ටත් යන්නේ මන් නැති වේවි. ඔබ සමාජයෙන් කොන් වේවි. ඕස්ට්‍රේලියාව ඔබට සදහටම තහනම් දේශයක් වේවි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක්
4: නැහැ. Brand new 3 wheeler සඳහා රුපියල් 883ක දිනක වාරිකයට ලීසින් පහසුකම් දැන් LB Finance වෙතින්. අමතන්න 0112200.
5: Stylish පෙනුමයි mileage එකයි දෙකම එකම ride එකේ. Electronic fuel injection තාක්ෂණය සමගින් Platina 100 head of වැඩකාරයා. David Peters Motor Company Private Limited within
6: Samata Atadun Gamanata Javayadun Ratata Panadun 30 Vasaraka Vishishtatwe Abhimanaya People's Leasing Vishwase Pramukhaya
7: Shop and Win within rupiyal million 5k watina BAW electric motor athayak dinaganna aduma Cargill's for city enna Cargill's for city
8: Finishing wahalak lesa color of flow wajabena
9: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරස් තමයි
10: අයියේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එක ගත්තේ
11: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
12: LOLC Finance හරියන්න හරිම තැන
13: වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
14: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්
15: කොමර්ෂල් බැංකුවෙන් ඔබේ ස්ථාවරතාව

0: ත්‍රි මණ්ඩලය
1: තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසී ප්‍රමුඛයා.
0: කලින් එකට එකක්, දැන් සැරට දෙකක්. Burger King වෙතින් රසම රස Spicy Crispy Chicken Burgers දෙකක් රුපියල් 1450කට. අද මෙන්න ළඟම ඇති Burger King එකට. Delivery කරගන්න අමතන්න 0112123123.

0: తిలకవర్ధన టెక్స్టైల్స్ සමග 5G රෙවලූෂන් එකට එකතු වන්න රුපියල් 69,999 සිට පවර්ෆුල් 5G ෆෝන්ස් හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
1: කමර්ෂල් බැංකුවේ නුඹේ ස්ථාවර තැන්පතු වලට වැඩි පොලියක් සමග උපරිම ආරක්ෂාවක්. කෙටි කාලීන සහ දීර්ඝ කාලීන ස්ථාවර තැන්පතුක් ආරම්භ කරන ඔබට 11%ක් දක්වා ඉහළ පොලියක්. කොම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් එක භාවිතයෙන් ආයෝජනය කිරීමේදී තවත් වැඩි පොලියක්. රුපියල් 105ක් හෝ ඊට වැඩි මුදලකින් අද මොබේ ආයෝජනය ආරඹන්න.
2: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න. ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුවක්. මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
0: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
3: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
4: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි කොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
0: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
5: ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
6: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
7: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
8: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා? හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර්සයිකලේ වගේ. බොරු තරන්නේ නැණි. කලින්ම ඩිරෙක්. ගහපු ගමන් ස්ටාර්ට්. සෙල්ෆ් ස්ටාර්ට් නේ. 10 කල්පනා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරෙන් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 60,000ක් දුවනවානේ. ආන් එන්ජින්. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ. වැදගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස් පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්නේ. වොරන්ටියට නම් ඇනේ. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70,000. රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 0111 207,000 කෝල් එකක් ගහන්න. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා.
9: මාසෙම කරන වියදම් කොම්බැන්ක් ඩෙබිට් කාඩ් එකෙන් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. කොම්බැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ්. මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් උනොත් මාස්පතා ටීවී, ෆ්‍රිජ්, වොෂින් මැෂින් මුළු තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1000කටත් වැඩියි. අවසන් දිනුම් මැදින් සයිඩ් බයි සයිඩ් ෆ්‍රිජ්, ලැප්ටොප්, iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න කෙවන්න දිනන්න.
10: උදේ 9:03

0: किया था टॉप स्टोरी
1: डेंगू रोगीन संख्याव तवदुरटत् तिहलट මෙවසරේ ගත වූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 48,287ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. සිදු ඇති මරණ සංඛ්‍යාව 29ක්. ජනාධිපති ලේකම් කාර්යාලයේ උපදෙස් පරිදි අද සිට දින 3ක් අධ්‍යාපනම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාස 112ක් මූලික කරගනිමින් ඩෙංගු පරීක්ෂණ ක්‍රියාත්මක බවයි ජාතික ඩෙංගු වර්ධන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශීලා සමරවීර පැවසුවේ.
2: තාමත් අපි දකිනවා කොළඹ ගම්පහ මාතර කළුතර රත්නපුර ගාල්ල නුවර දිස්ත්‍රික්කවලින් තමයි රෝගීන් වැඩි වශයෙන් වාර්තා වෙන්නේ. විශේෂයෙන්ම ජනාධිපති ලේකම් කාර්යාලයේ උපදෙස් පරිදි අද හෙට සහ අනිද්දා දින විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාස 112ක.
1: දැන් විදෙස් පුවතක්. යුරෝපයේ උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළ යාමෙන් ප්‍රංශය, ස්පානිය සහ ඉතාලිය යන රටවලට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. ප්‍රංශ අග්‍රමාත්‍ය සෙබස්තියන් ලෙකෝනෝ පැවසුවේ අධික උණුසුම් කාලගුණය මතේ අනාරක්ෂිත ජලාශවල පිහිනීමට ගිය 40 දෙනෙකු පමණ මෙවැනි විට මියගොස් ඇති බවයි. එරට ප්‍රදේශ රසකට අධික උණුසුම් තත්ත්වය පිළිබඳ රතු අනතුරු ඇඟවීම් නිකුත් කළා. ස්පානියේ ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඉතාලියේ රෝමය, මිලානෝ, ෆ්ලොරන්ස් ඇතුළු නගර 15කට අධික උණුසුම පිළිබඳ රතු අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසින් විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: අපිට කිසිසේත්ම සතුටු වෙන්න පුළුවන් තත්ත්වයක් නෙමෙයි ඩෙංගු වලින් අපේ රටේ මරණ 29ක් වුණා කියන එක. ඩෙංගු රෝගියෝ 48,287ක් ඉන්නවා කියන එක. ඒක කිසිම හේතුවක් උඩ අපිට එකඟ වෙන්න පුළුවන් ඉලක්කමක් නෙවෙයි.
1: අනිවාර්යෙන්.
0: අපිට පේනවා මේ වේගන යනදී. දැන් ඉස්පිරිතාල පිරෙන්න පටන් ගන්නවා. දවසකට ඩෙංගු රෝගීන් 1000ක් පණිනවා. එහෙම වාර්තා වෙනවා. ඉතින් මේක සෙල්ලමක් වෙන්නේ කොහොමද?
1: ඒකනේ නේද?
0: මහා
1: බරපතල තත්වයක්.
0: පුදුම විදිහට මේ ඩෙංගු රෝගී රිපෝට් වෙන්නේ. දැන් මාස කීයද තාම මේ මාස 6යි. මේ ඩෙංගු උණුසුම පටන් අරන් මාස ඉතරක් නැහැ.
1: ඉතරක් නැහැ. ඔව්.
0: අපි නිකන් ඩෙංගු පටන් ගත්ත කාලේ නිකන් වෙහි කාලෙත් එක්ක අල්ලලා ගත්තොත් මාස
1: 3ක්.
0: මේ මාස 3ක් වගේ තිස්සේ තමයි අපි ඩෙංගු ගැන කතා කරන්නේ. හ්ම් හ්ම්. ඉතින් උපදෙස් දෙනවා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් එහෙට මෙහෙට අපි කියන්න වෙලා තියෙන වැඩේ. ඇක්ෂන් ගන්න මිනිහෙක් නැහැ. දැන් ඔගොල්ලෝ මිනිස්සුන්ට කියන්නේ දුන් ටික මේවා කරගෙන මිනිස්සුන්ටම ගහ ගන්නද කියලා දාන්නකෝ.
1: ආ ඒකනේ නේද?
0: ඕගොල්ලොම දුන් ගහ ගන්න. හ්ම්
1: හ්ම්.
0: ඕගොල්ලොම කාන සුද්ධ කරගන්න. දැන් ඔය ටික කාලෙකට කලින් ඔය දිහවල පැත්තෙන් හැරිලා යන පාරක් තියෙනවා.
1: හරි.
0: කැප්ටන් සුමුදු රාජපක්ෂ මාවත. හ්ම්
1: හ්ම්.
0: උතන තියෙනවා මේ උත්සව ශාලාවක් ගුවන් හමුදාවට අයිති. ඊගල්ස් ලේක් සයිඩ්. අනේ කවුරු හරි අහගෙන ඉන්නවනම් මේ කතාව වැඩක් කරන මිනිහෙකුට කියන්න. වැඩක් කරන මිනිහෙකුට. කටින් බතල නම් ඕන කෙනෙකුට හිටවන්න පුළුවන්. වැඩක් කරන්න නිකන් අර ඒක කොහොම හරි කරන්න ඕනේ කියලා. එහෙම හිතන මිනිහෙක්ව දන්න මම නම් දන්නේ නැහැ කාවත්. මේ එහෙම හිතන මිනිහෙක්ට කියන්න පුළුවන් හැකියාවක් තියෙන කෙනෙක් ඉන්නවනම් මේක අහලා කියන්න.
1: හරි.
0: ඒ ඔය කියන ඊගල්ස් ලේක් සයිඩ් කියන උත්සව ශාලාව පිටිපස්සේ සහ ඉස්සරහා. පිටිපස්සේ සම්පූර්ණයෙන්ම වට වෙලා තියෙන්නේ ලොකු වැවක් වගේ එකකින්. ඉස්සරහත් තියෙනවා ඒ වගේම කෑල්ලක් පාරෙන් එහා පැත්තේ.
1: හරි.
0: ඉස්සර මට මතකයි. ඕක පොඩි තෙප්පම් වගේව දාලා ඕකේ තියෙන ජපන් ජබර ඕකට වැටෙන කුණු කාණු දෙකේ මහ විශාල කාණු පද්ධතියක් ඇවිල්ලා ඕකට කනෙක් වෙනවා.
1: හරි.
0: මහ විශාල කාණු පද්ධතිය. ඕකට තමයි කනෙක් වෙන්නේ. ඕකට තමයි වතුර ටික සේරම හොදගෙන රංග වෙලා දාන්නේ. ඉතින් කුණු යරවයි මේවයි ඔක්කොම එනවා ඇල්ගීත් ඕන තරම් හැදෙනවා.
1: හරි.
0: ජපන් ජබර හැදෙලා තියෙනවා එළෝ සංසාරෙට දැන්. මං කිව්වේ ඉස්සරම ඕක දවසක් කර දවසක් වගේ හැමදාම සුද්ධ කරනවා. ජපන් ජබර අයින් කරනවා. කුණු ටික එකතු කරලා ගොඩට ගේනවා. ඒව ඩිස්ට්‍රොයි කරනවා. මේක සයිකල් එකක් වගේ කරගෙන ගියා. ඇත්තටම අපි ඒ දවස්වල වැඩක් හොඳට වෙනකොට අපි හොයන්න යන්නේ නැහැ කවුද මේක කරන්නේ.

0: ඔක්කොමත් ඉතින් අපි දන්නේ දඩලියන්න උසාවි දාන්නයි නේ ඔය කරන ඉතින් දන්නේ මේ ඔක්කොම උපදෙස් මිනිස්සුන්ට තමයි දැන් ඒ පැත්තේ මිනිස්සුන්ට අපි මෙහෙමම කියන්නද පුළුවන් විදියට තෙප්පන් හදාගෙන ඒක අස් කරන්න කියලා
1: ජබන් ජබර ගලවල දාන්නද
0: ජබන් නෙමේ ජපන් ජබන් කියන්නේ මොකක්ද
1: ජපන්
0: ජබර ජබන් කියලා එකට වැටෙන ජබන්
1: සීරියස්
0: මේක ජපන් ජබර
1: ජපන් ජබර
0: ඒ කානු බහින ඒවා සම්පූර්ණයෙන්ම ඒ ජබරෙන් වැහිලා තියෙන්නේ මේක නගර සභාවටද එතන ඉඳලා හූ කිව්වත් ගල්කිස්ස දෙහිවල නගර සභාවට ඇහෙන දුර
1: හරි
0: හූ කිව්වොත් ඇහෙනවා මහලකු දුරක් නෙවෙයි ඉතින් ඒගොල්ලන්ද මේක කරන්නේ පරිසරෙන්ද මේක කරන්නේ නාගරික සංවර්ධන අධිකාරියෙන්ද මේක කරන්නේ
1: වාරි මාර්ගෙන්ද
0: කරන්නේ
1: කෘෂිකර්ම අමාත්‍යංශෙන්ද
0: කියන්නේ කො කරන්නේ ඒකෙන් හරි කරවන්නකෝ මේ වෙලාවේ කාන්තා හා ළමා කටයුතු වුණත් කවන්නේ හදිසි අවශ්‍යතාවයක්
1: ප්‍රධානම ප්‍රශ්නයක්
0: මේ කානු පද්ධතියයි මේ වතුර බහින තැන් ටික ක්ලීන් කරලා දෙන්නකෝ අපිට ඒවට උපකරණ නැහැ අපේ උදුළු එහෙම මේ ඕ මිනිස්සුන්ට ඔක් කරන්න බෑනේ ඉතින් ඔයගලට කියලා වැඩක් නැහැ නේ ලොක්කා ඒ පාර්ලිමේන්තුව ඉලක්කම් කියන අය ඇවිල්ලා ඉතින් රෙඩ්ඩු වැඩි වෙනවා තමයි එතකොට පිස්පිරිතාල පිරිලා ඊළඟට එන ලෙඩුන්ව බලාගන්න විදියක් නැති වෙනවා තමයි. හැමෝටම ප්‍රයිවට් හොස්පිටල් එකකට යන්න පුළුවන් වාතාවරණයක් හදලා දීලා නෑනේ. මේ තියෙන ටික කරලුණාට පස්සේ මේ අල්ලට කාලයන් තම්.
1: ජීවිතේම
0: රෝල ගහගන්නේ. මේ ප්‍රයිවට් හොස්පිටල් එකට ගිහලා දරුවෙක්ව දවස් 4ක් 5ක් පිස්පිරිතාලක තියන්න පුළුවන් කමක් මිනිස්සුන්ට නෑ බහුතරයකට.
1: ප්‍රශ්නේ මුල බලන්න. මුල තියෙනවා. මෙන්න ප්‍රශ්නේ.
0: ඒක කියන්නයි මේවා අපිට කරන්න ලාවන්නේ නෑ. ඔන්න ඕගොල්ලෝ පුළුවන් විදියට කරගන්න. ඔය බැබ අරගෙන ඕගලන්ට ඕන් දෙයක් කරගන්න නේද? ඔය බැබ මොනහරි කරලා ඕගොල්ලෝ බිස්නස් කරන්න පටන් ගන්න ගියොත් අන්න මිනිස්සුන්ට පත් වෙලා අඩේ බැබ අපේද එහෙනම් මේක මොකක් හරි කරලා සුද්ධ කරන්න. එහෙම වුණොත් මිනිස්සු හෙට්ට. ඉතින් මම කියන්නේ ඒක මිනිස්සුන්ට පවර් ලබා ගන්න.
1: ඉවරයිනේ.
0: සුද්ධ කරන්න බැරි නම් මම කියන්නේ බැබ මිනිස්සුන්ට දීලා දාන්න. දීලා දාලා ඕගොල්ලෝ හොඳ බිස්නස් ටිකක් කරන්න ඕකේ. අගේසි අවුලන්නේ කියලා මොනම එතන බෝඩ් එකකුත් දාන්න. ඒත් අන්න එතකොට ඉතින් මිනිස්සු මොනවා හරි කරලා
1: එහෙම
0: මෙහෙම කරලා ඕක සුද්ධ කරගෙන එතන ලස්සන වෝටර් ෆ්‍රන්ට් කියලා එක එක ඒවා හදාගෙන මිනිස්සු මොනවා හරි කරගන්නද?
1: ඊට පස්සේ ගන්න.
0: අනේ ඒක නම් කරන්නේ.
1: එහෙමනි කරන්නේ.
0: නේද? ආයි කියන කැප්ටන් සුමුදු රාජපක්ෂ මාවත ඒ පාරේ යනකොටයි.
1: හරි.
0: ඒක තියෙන්නේ. හරියටම කියනවනම් ගුවන් හමුදාවේ ඊගල්ස් ලේක් සයිට් උත්සව ශාලාව ඉස්සරහසා පිටිපස්සේ පිටිපස්සේ කැලල මම දැක්කේ නෑ ඉස්සරහ කැලල තමයි ওই පාරේ යනකොට මම දැක්කේ නවත්තලා බලන්න වටිනෝ ඒ තරම් කුණුයි ජපන් ජබරයි වටේ තියෙන කානුවල වතුර කොහමද බහින්නේ කියලා කියන්නකෝ දැන් කුණු ඇවිල්ලා තට්ටු තට්ටු හිර වෙලා තියෙන්නේ කොහමද වතුර ටික බහින්නේ කියන්නකෝ බලන්න මේවා ගැන අපිට මොකුත් දන්නේ නැති මිනිස්සුනේ. දන්න අය කියන්නකෝ බලන්න. ඔයා හිතනවද මේවා කියලා වැඩක් තියෙනවා කියලා? වැඩක් තියෙනවා කියලා?
1: නෑ ඉතින් කුණු ජලයේ නෙමෙයිනේ ඩෙංගු මඳුරුව ඇති වෙන්නේ.
0: කුණු නේ නේ මේනි නේ ඉන්න මඳුනවා ඉන්නේ.
1: ඩෙංගු
0: මඳුනවා ඉන්නේ පිටුදු ඥානේ
1: නේ.
0: ඕ මඳුරුව ලංකයිකෙන් වතුර අරන්නේ පිටුදු ඥානේ.
1: ඒ හින්දා උණු ඥානේ.
0: උණු ඥානේ. මඳුනෝ කාපු ඩෙංගු අපිව
1: මොකද
0: කරන්නේ මදුරෝ ගණන් කරන්නද
1: මදුරෝ ගණන් ඩෙංගු මදුරෝ වෙනමයි අනිත්
0: ඉරිතිනේ උම්
1: රිපෝට් එකක් දෙන්නද ගණන් කළා
0: නේද
1: මොනාරි කරන්නේ ඉතින් නේද මිනිස්සුනේ
0: හරි කරනා වගේ පෙන්නන ඕම් කරලා තියෙනවා ගිහින් බලන්න පොඩි ජනගණත්වයක් නෙමෙයි ඔය ඒරියා එකේ තියෙන්නේ පොඩි සෙනගක් ඉන්න ඒරියකද දෙහිබල ගල්කිස්ස රත්මලාන කියන්නේ දෙවි හාමුදුරනේ ඇඟේ හැපෙන්න මිනිස්සු ඉන්නවා හැබැයි හිතන්නකෝ ඒ පැත්තෙන් මේක වසංගත තත්ත්වයක් ඇරෙට බර්ස්ට් වුණත් එම කොහෙන්ද ගොඩගන්නේ?
1: ඒකනේ.
0: ඩෙංගු මදුරෙක් දෂ්ට කරපු මිනිහෙක්ව දෂ්ට කරව තව ඩෙංගු මදුරියෙකුට ඌට වාහකයෙක් වෙලා ගෙදර ඉන්න සේරටම වැඩේ දෑවැද්ද දුන්නේ නැකි. එතනින් ගිහලා ඊළඟ ගෙදරට දෑවැද්ද දුන්නේ නැකි. අන්න එදාට කතා කරන්නකෝ. අන්න එදාට අපිත් කතා කරන්න.

0: නෑ.
1: දැනට අපිට තියෙන්නේ අපි කිව්වා ඒත් අපි දන්නවා කියලා වැඩක් නෑ කියලා. කාටද මේ කියන්නේ? අරයට කිව්වම මෙයාට කියන්නලු, මෙයාට කිව්වම අරයට කියන්නලු. සමහරව තියෙන එයාට කෑල්ලයි මෙයාට කෑල්ලයි.
0: හරි.
1: අපි දන්නේ නැහැ කොයි කෑල්ල කොයි මිනිහටද ඇයිති කියලා. ඕගොල්ලෝ උඩම ඉන්න කට්ටිය හිතන් ඉන්නවා වැඩේ හොඳට යනවා කියලා. ඕම් කිව්වා. හොඳටම යනවා. හොඳට ඕම යනවා.
2: ඇත්තටම හොඳට යන වැඩක් ගැන කියන්නද? මම මේ කියන්නේ කමර්ෂල් බැංක් එකේ දෙන ස්ථාවර තැන්පතු වලට දෙන පොලිය ගැන. 111ක් දක්වා පොලිය හම්බ වෙනවා. 111ක් දක්වා පොලිය. දවස් 100, දවස් 200, දවස් 300, 400, 500. මේ තමයි දාන්න පුළුවන් කාල සීමාව. 500ට දැම්මොත් 111ක පොලියක් ඔබට හම්බ වෙනවා.
1: ඉතින් ගොඩාක් දේවල් තියෙනවා මතක තියාගන්න. දැන් ඩෙන්ගු වලින් පරිස්සම් වෙන්න ඕනේ. දරුවන් ඇත්තට මේ දවස් ටික එළියට පහළියට යවන්න එපා. ඒකත් මතක තියාගන්න.
2: දැන්
1: මේකත් මතක තියාගන්න.
2: මේකත් මතක තියාගන්න ඕනේ.
1: අපි දන්නේ නැහැ. ඉතින් ලෝකේ දැන් ආර්ථිකය කියන එක එක එක විදිහට හැසිරෙනවා. දැන් මේ කාලේ ආර්ථිකය හැසිරෙන්නේ කොහොමද? අපි කියන මේක සංකෝචනය කරන අවස්ථාවක්, අකුලන අවස්ථාවක්. එතකොට සල්ලි බැංකුවලට ගෙන්න ගන්නවා, ලොකු පොලිය ගෙවනවා. ඒක තමයි ආකර්ෂණය ඇති කරනවා. එතකොට මොලේ තියෙන මිනිස්සු අඳුරට බැන බැන ඉන්නේ නැතුව පහනක් පත්තු කරනවා. දැන් මේ වෙලාවේ පත්තු කරන්න තියෙන පහන මොකද්ද? ෆික්ස් ඩිපොසිට් කියන පහන පත්තු කරන්න.
2: හරි. කොහෙද පත්තු කරන්නේ?
1: කමර්ෂල් බැංකුවේ. ඒ පහන පත්තු කරා.
2: හරි.
1: 111ක් දක්වා ගෙවනවා. මේ පහුගේ මාස කීපයකට උඩින් ගත්තොත් 34යි 5යි 6යි. කෙලින්ම 11යි. ඇප් එක කරා දැම්මොත් ඊටත් වඩා වැඩි කියලා කියනවා. ඒගොල්ලන්ට තියෙන ෆ්ලෑෂ් කියලා ඇප් එකක් නේද?
2: හරි. ෆ්ලෑෂ්.
1: අපිත් වැඩි විස්තර කියන්නේ යන්නේ නෑ ඒක ගැන. ඔබට පුළුවන් 13යි 16ට කෝල් කරාම කෙලින්ම ඔබ කතා කරන්නේ කමර්ෂල් බැංකුවේ අදාළ සෙක්ෂන් එකට.
2: හරි. ඔකේ.
1: හොඳේ. මේ කතා කරලා අහන්න. 111 වෙන්නේ කොහමද? 111 පැනලා මට හොඳම පොලියක් මගේ ෆික්ස් ඩිපොසිට් එකට ගන්න මම කීයක් දාන්න ඕනද? දවස් කීයක් බැංකුවේ තියන්න සයින් කරන්න ඕනද කියලා. ඒක බලලා ඒ ප්ලෑන ඔබට සෙට් නම් go ahead. බලන්න එපා. බල බල ඉන්න එපා. ටක් ගාලා යන්න. ඔබ දන්නවා ඒතර හදිසි සල්ලි මොනවාට ඒක ඕනොතින් කරන්නේ නැහැ. ඕනෝ ගන්න.
2: ඕ ඉතින් එහෙම තමයි.
1: ඉතින් මේ වෙලාවේ තියනවා මේක දාන්න. කොහේව? ඉතින් 13යි 16ට කමර්ෂල් බැංකුවට කතා කරන්න. තියනවාද ලක්ෂ 5ක් ඇත්තින්නේ? දාන්නකෝ.
2: ඒක රයිට්. දැන් මේ කතා කර කර ඉන්න වෙලාවෙත් හිතන්නකෝ නිකන් ඉලෙක්ට්‍රික් කාර් එකක් හම නිකන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ෂොප් කරනවා කියන එකට මම ඒක විශේෂ අවධානයක් දෙන්න ආරවින්ද. මොකද 2500ක බඩු ගන්නවා කියලා කියන්නේ විශේෂ ක්‍රියාකාරකමක් නෙමෙයි. අපි සාමාන්‍යයෙන් යනවා කාගිල්ස් ෆුඩ් සිටි අවශ්‍ය කරන දේවල් සතිපතා හරි දවස්පතා හරි මාස්පතා හරි අපි ගන්නවනේ. ඒතර 2500කට හරි ඊට වැඩියෙන් හරි භාණ්ඩ මිලදී ගන්නවා කියන එක අපේ සාමාන්‍ය ලයිෆ් ස්ටයිල් එකේ කොටසක්. ඒකයි මම කියන්නේ නිකම්ම ඕගලන්ට කාර් එකක් ජයග්‍රහණය කරන්න හම්බුනොත් කොහොමද කියලා. ඉලෙක්ට්‍රික් කාර් එකක් මේක දෙන්න ඉතින් කාගිල්ස් ෆුඩ් සිටි. හරිද? රුපියල් 2500ක හරි ඊට වැඩියෙන් හරි භාණ්ඩ මිලදී අරගන්න නම් කළා තියෙන බ්‍රෑන්ඩ්ස් 22න් 3ක් ඔබේ බඩු ලයිස්තුවට එකතු කරගන්න. ඊට පස්සේ ඔගලන්ට හම්බෙන බිල් එකේ කෝඩ් එක 0703 181 181 SMS කරන්න. එතනින් ඒ වැඩේ ඉවරයි. ඊට පස්සේ ඔබට තියෙන බලාගෙන ඉන්න අනිවාර්යෙන් ජයග්‍රාහකෙක් බිහි වෙනවා. ජූනි මාසේ 30 වෙනිදා තමයි අවසාන දවස. ජූනි මාසේ 30 වෙනිදාන් පස්සේ අපිට කියන්න පුළුවන් මෙන්න මෙයා තමයි ඉලෙක්ට්‍රික් කාර් එක ජයග්‍රහණය කරේ කියලා නේ. ඒක හරි.
1: ඒ සමහරම යාළුවෝ කියලා තිනවා. ඉතින් බම් මදුරුව වැඩි නම් අපිට බාර දීපන්. අපි ට්‍රීට්මන්ට් කරනවා නෑ. නිකන් වෙන්නේ නැති කරනවා යැත්තේ.
2: මොන ට්‍රීට්මන්ට්ද?
1: මේ වගේ යාළුවෝ අපිට ඉන්නා.
2: එයා
1: මදුරුවට බෙහෙත් ගන්න එන්න ලෑස්ති.
2: ඕකේ.
1: නිකන් යාළුවෝ මේ කලදුරගෙන බලන ගාන යාළුවෝ.
2: ස්විච්චාවෙන්ද?
1: මදුරුව පස් දෙනෙක් කන්න ඕනේ නැත්තවල්.
2: අනේ පව්.
1: 10ක් කන්න ඕනේ.
2: හරි.
1: එතකොට තාම නේද අපි මේ දැන් හවසට මේ එකතු කරගත්තේම ලුණු මිදි කියලා විතර හරියන්නේ මදුර එකතු කරාම නම් ගොඩක් එනවා.
2: තඩි මදුරෝ ඉන්නවා. හවසට එන මදුර නම් ඩෙන්ගු නෙමෙයි නේ ඒගොල්ලෝ නිකන්.
1: මන් දන්නේ නැහැ. ඉතින් කොහොමද
2: අහලා දැල්ලා ගන්න.
1: මේ ළඟට යන්න බෑ නෝ කනවනේ. අන්තික මම මදුරෝ මරන්නෙත්
2: නැහැ. මරන්නේ.
1: මොකද කියන්නේ අපි අපිට හරිම අවදානමක් තියෙනවානේ.
2: ඒකනේ. සමහර කට්ටියන කන්න මෙහෙම දීගෙන ඉන්නවා.
1: ඔව්.
2: මගේ ලේ මන් තුණ්ඩා. මන් නන්දුනා මදුරුවට කියලා එහෙම ඉන්නවා.
1: ඔව්. මදුරුවට. ඒ නෙමෙයි ජීවිතේම දන් දුන්නා කියලා ඉතාලම් සමහර අය.
2: එච්චරනම් කරන්න බෑ මට.
1: මොනවද කරන්න පැංගිරි ගාමුද පැංගිරි?
2: පැංගිරි ගන්න පුළුවන්. තව තියෙනවා මාකට් එකේ තියෙනවා එක බ්‍රෑන්ඩ් එකක් තියෙනවා කිව්වට කමක් නැද්ද? සොෆෙල් කියලා තියෙනවා ක්‍රීම් එකක්. ඔය චූටි ළමයිගේ
1: වගේ. කමන්නේ බ්‍රෑන්ඩ් කියන්නේ නැනේ කමන්නේ මොනවා හරි. ඒක චූටි
2: ළමයිගේ ඔය ගන්න සොෆෙල් කියලා තියෙනවා ඉස්කෝලේ යන ළමයිට ගන්න වගේ.
1: බ්‍රෑන්ඩ් බේරල වැඩ නැහැ මිනිස්සු බේර ගන්න.
2: අනිවාර්යෙන්. ඒක තව පැංගිරි තෙල් පොඩි පොඩි බොටල්ස් තියෙනවා. ඒ වැඳුම් වලට තමයි ගොඩක් වෙලාවට ස්ප්‍රේ කරන්නේ. මේස් දෙකට ඉස්කෝලේ යනකොට ළමයාගේ.
1: මං සිද්ධාලේප එකේ දැහල් තියෙනවා අර පොඩි පැංගිරි බෝතල්.
2: පැංගිරි බෝතල්.
1: සරායේ බෑ පැංගිරි ඈ. මේ මේ මේ ෆර්නිචර් වල එහෙම වට ගන්න එපා. එහෙම පිටිම පැල්ලම හිටන.
2: ආ ඕකේ.
1: ඒකයි. පිටිල යන්න පැංගිරි වල.
2: ඇඟේ ගන්න එපා නේ.
1: ඇඟේ ගන්න පුළුවන්. ෆර්නිචර් වල ගන්න එපා. ෆර්නිචර් මදුර ගාවට අපිට ඩෙන්ගු හැදෙන්නේ නැහැ නේ
2: පුතේ. ඒ විදිහට ආරක්ෂිත ක්‍රම පාවිච්චි කරන්න ඉතින්නේ. අපි ඒක අපි මොකද අර වචනේ? උබෝටෝ.
1: උබුන්ටෝ.
2: උබුන්ටෝ. මොටි වචන මතක හිටින්නේ.
1: කවුරු හිටියේ නැදත් උබුන්ටෝ. අපිට අපි ඉන්නවා. එහෙම කියලා මොනවා හරි කරමු.
2: අපි පරිස්සම් වෙමු නේ.
1: ඔව්. සමදානයක් කට්ටි එකතු වෙලා දාගන්න. පුළුවන් විදියට අවට පහත සුද්ධ කරගන්න. ගේ ඇතුලේ පැත්ත බලන්න.
2: හරි.
1: ඒ ටික පොඩ්ඩක් බලා ගන්න. අයියෝ අයියෝ අඳුරෝ බෙදෙංගුවෝ.
2: අයියෝ
1: අඳුරෝ. බලත් එන්නේ මේ එල්ලිනෝ යරමන ඔක්කොම ඉලව්වස්සේ තමයි
2: එන්නේ. ඒකනේ. අපි කතා කරමු දැන් හොඳ නිින්දක් ගැන අපි කතා කරමු. ෆැලන්ටිනෝ ඉටලි මෙට්‍රස් එකත් එක්ක.
1: හම්බෙච්ච නැති අය ඉන්නවා 140කට වැඩිය මේ ලෝකේ. එක්ක ස්ට්‍රෙස් එකකින්ද නින්ද යන්නේ. සමහර මිනිස්සු නම් ඉන්නවා කරපු වැඩින්ද නින්ද යන්නේ. කරපු වැඩ මතක් කරලා නින්ද යන්නේ. ඒකට අපිට කන් දෙන්නේ නැහැ. ඒක ගෙවන්න. කරපු දහදුරා වැඩින්ද නින්ද යන්නේ නැත්නම් ඒව ගෙවන්න. ඒව මේ මෙට්ට වලින් වහන්න බෑ අපිට.
2: හරි.
1: හැබැයි ඔබට ස්ට්‍රෙස් එක නිසා ආතතිය නිසා නින්ද යන්නේ නැත්නම් එහෙම නැත්නම් මානසික පීඩාවක් නිසා නින්ද යන්නේ නැත්නම් බොඩි ටෙම්පරේචර් එක වැඩි නිසා නින්ද යන්නේ.
2: හරි ඕකේ.
1: ඔබට කොන්ද අමාරුව තියෙනවා නිදා ගන්න අමාරුද ඔබේ මෙට්‍රස් වහාම අයින් කරන්න. අපිට දෙන්න පුළුවන් ඒගොල්ලන් ගාව තියෙන ආරෝග්‍ය කියලා මෙට්‍රස් එකක්.
2: හරි.
1: මම හිතුවා දැන් ඕතොපෙඩික් ගාව මෙට්‍රස් තියෙන ලෝක එකයි කියලා. නෑ. ඔබේ කොන්ද අමාරුවේ ස්වභාවය අනුව ඔබට දෙන්න ඕන මෙට්‍රස් එක කොච්චර ෆර්ම් වෙන්න ඕනද? ඒක හොඳටම ෆර්ම් වෙනද? ඒක මීඩියම්ද?
2: හරි.
1: ඒක එහෙම නැත්තම් ඒක ඊට වඩා සොෆ්ට්ද? ඒක තීරණය කරන්න පුළුවන්. ඒක තීරණය කරන්න බෑ ඔයාගෙන් කොන්ද අමාරුව අහලා. ඔයාගේ ස්ලීප් පැටර්න් එක ඔයා කොයි අතරද නිදා ගන්න ඔයා කොහමද ඔයාගේ ඇඟේ බර වැටෙන්නේ කියන එක චෙක් කරන්න පුළුවන් ඒගොල්ලන්ට තප්පර දෙක තුනෙන් චෙක් කරනවා.
2: හා ඕකේ.
1: මැෂින් රීඩින් එකක් ගන්න ඒ නිසා ඔබ දන්නවා මේක හරි කියලා. ඒ අනුව ඒගොල්ලෝ කියනවා ඔයාට මෙන්න මේ මේ කියන සැප පහසුව දීලා මේ මෙට්‍රස් එකේ ෆර්ම්නස් එක මෙන්න මේ ගානට මේන්ටේන් කරන්න ඕනේ. එතකොට ඔයාට මේ මෙට්‍රස් එක සෙට් වෙනවා කියලා. සාමාන්‍යයෙන් සතියක් හමාරක් ඇතුළත මෙට්‍රස් එක ඒගොල්ලන්ට දෙන්න පුළුවන්කම තියෙනවානේ.
2: වව් නියමයිනේ.
1: right
2: hari
1: ekala mata metros check karanne tikanna godak ay kiyala metros ek inna gannone ne ehema check karanna ba kohomada metros ekak valentino italy kiyala denawa metros ek diga wennone wetila nidaha gannone
2: hari
1: pore ehera mehera perilla balannone ape usual sleeping position ekata gihilla ela wennone ekala gara koola kotte kut thiyena e kotte hema welawama seethalai la seethalak hema welawama thiyena body temperature ekak kiyey unath eken tag gala rasne yadala cool ekak apita anip patter denawa
2: e ekat ganna pulan
1: e ganna pulan වැලන්ටිනෝ ඉටලි කියන්නේ මෙට්ට විකුණන කම්පනියක් නෙමෙයි නින්ද ගැන කතා කරන කම්පනියක්. ඒගොල්ලෝ කතා කරන්නේ මෙට්ට ගැන නෙමෙයි. ඒගොල්ලෝ කතා කරනවා ඔබට මේක නින්ද යනවා කියලා. ඔබට නින්ද යන්න ඕනේ. නින්ද යනවා නම් මෙට්ට නැතත් කමන්න. ඔන්න නින්ද යන්න නැත්නම් ඔබ වැලන්ටිනෝ ඉටලි මෙට්‍රස් එකක් ගන්න ඕනේ. ස්ලීප් මේකර්ස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ වෝඩ් ප්ලේස් එකේ තියෙන. හොයාගන්න පුළුවන් ඉන්ටර්නෙට් එකේ නිකන් සර්ච් කරන්න. වැලන්ටිනෝ ඉටලි කියලා ගහන්න, ස්ලීප් මේකර්ස් කියලා ගහන්න, සිංහල විස්තර ටික එනවා. අපි හිටන්නේ දර නම්බරයකුත් දෙන්න. නිකන් දැනට දැනගන්න. නින්ද ගැන දැනගන්න. නින්ද කියන්නේ සැපක් කියලා දැනගන්න.
2: ඔව් නේ. දෙයිය දුන්න දෙයක් කියලා දැනගන්න.
1: දැනගන්න.
2: Yes.
1: දවසෙම මගේ ඇඟේ විනාශ වෙච්ච සියලු දේ නින්දෙදි තමයි රිකා වෙන්නේ. නිදා ගන්නවා කියන්නේ පැය කීයක් කර නිදා ගන්න එක නෙමෙයි. පැය 8ක් uninterrupted දෙකෙන් එකක් හරි මිස් නම් ඔබ නිදා ගන්නේ නැහැ.
2: ඕකේ.
1: එහෙම 8 නැත්තම් ඒත් වැඩක් නැහැ. පැය 8 නිදා ගන්නවා ඒ disturbed නම් පෙරලි පෙරලි නම් යන්නේ. රෝලි පොලි අප් අප් අප් අප් අප් වගේ නිදා ගන්න වැඩක් නැහැ
2: නේද?
1: වැඩන්නේ නැති නිදාගත්තේ නෑ වගේ තමයි. ඉතින් ඔබට ස්ට්‍රෙස් තියෙනක අහන්න දෙයක් නෑ. ඔබේ ස්ට්‍රෙස් එක කවදාවත් ඉවර වෙන්නේ නෑ. ඔබ පව් එක අතකට. මහන්සිලා වැඩ කරන මිනිස්සුන්ට ඔබට ඔබ පව්.
2: ඔබ ඔබට නිකන් දෙන්න පොඩි සහනයක් නේ.
1: මොකටද හලෝ හම්බ කරලා?
2: ඒකනේ නේද?
1: නිදා ගන්නත් පිළියන්න නැත්තම්. මොකටද හම්බ කරලා? අඬත් නැ බොණ්ඩත් නැ නිදා ගන්නත් නැ. ඉතින් මොකක්ද ඉතුරු වෙන්නේ?

0: එදා රෑ මට අද වගේ මතකයි. ගොම්මන් අඳුරු මැදින් මා ත්‍රීවිල්ලයට නැගගත්තේ මාගේ ඥාතින් දියණියගේ ගෙදර යෑමේ බලාපොරොත්තුවෙන්.
1: දිග වැඩේ තේරෙන්නේ
0: නැහැ.
1: මාගේ ඥාතීන්ගේ දියණියගේ
0: මාගේ ඥාති යාළුවෙක්ගේ ගෙදර යෑමේ
1: ඥාති ආදී.
0: ඔයා
1: එන්නකො කතාවට මට එන්න දෙන්න. ඔයා කතාවට මං හොට ගන්න දන්නවනේ. ඉතින් අපේ වත්තේ විතරයි අපි මං ඔක්ක ගන්න.
0: හරි, දැන් මෙහෙම යනකොට දැන් මේ කපාට
1: කතාව කියන්නේ. දැන් ඔය කතාව
0: ඉවරයි. ඒස්පරින් කියන බෑග එක එතනින් ඉවරයි කතාව.
1: බෑ තමයි.
0: කපාටම ත්‍රිවිල් එක පොඩ්ඩක් නතර වෙනවා. හරිද? කක්ද මන්ද පොඩි ප්‍රශ්නයක්. මම ඊට පස්සේ ත්‍රිවිල් එකේ අයියාගේ අම්මා ඇසුවා. අයියා අයියා, කිමද මේ කාරණා? ඇයි මේ මොකද උනේ කියලා මං එයාගෙන් ඇහුවා.
1: අපිට තේරෙනවා.
0: ඊට පස්සේ කොහොමද නංගි මේ පොඩ්ඩක් මොකක් හරි වුණා මෙතන පොඩ්ඩක් මේවා වුණා වාහනේ.
1: අයිය අර විදිහට මේ කතා කරන්නේ. කිමද මේ කාරණා කියලා ඔයා ඇහුවාට ඉන්නවා මේ මොකක් හරි වෙලා තියෙන මේ මැරෙන්නත් ඉන්නවා පොඩ්ඩක් මේ අපිත් මේ බලනවා දැන් මේ මේක මොකද වෙලා.
0: එතකොට මම බියෙන් කැටි ගැන්නුණා. මම බැලුවාම
1: බියෙන් සලිත වුණා.
0: සලිත වුණා මාව. මේ පාළු
1: ඒ මොහොතේ මේ පාළු මණ්ඩියේ මගේ ලොමු දැහ ගැන්නුණා.
0: ලොමු දැහ ගැන්ුණා කියන්නේ හා මේවා වුණානේ.
1: මම ලිස්මවිලුණා ගියා.
0: මා බියෙන් වටපිට බැලුවා. කවුරුත් නැද්ද අපේ පිටේට? අයියා, අපි කොමක් කරම්ද? එතකොට ඒ අයියා කෝ
1: අයියා
0: නෑ
1: මොනවා ගන්නද? පොඩ්ඩක් ඉන්නව ත්‍රිවිල හදාගන්න.
0: නැගණිය බියනවන්න. ත්‍රිවිල් එක සාදා ගන්න ආසටි මම් පෙන්නන්නම් කියලා කිලෝමීටරයක්වත් එයා ඇවිදගෙන ගියේ නෑ. යාට නියෝජිතෙක් හම්බුණා. එයා නියෝජිතයවත් අරගෙන ඇවිල්ලා
1: මේක නියෝජිත දරන් හිටියා මේක මේ වෙලාවේ වෙනවා කියලා.
0: මංගද නෑ, එහෙම ඉදින් දරන් ඉන්නේ නෑ
1: නේද? නියෝජිත කොහොමද හම්බුනේ මේ මහරය?
0: එක තමයි කියන්නේ මේ නියෝජිතය ඒ වෙලාවේ ඕපන් කළා යාගේ මේක නියෝජිත
1: මේ මහරය පාම් එක දෙකට දුන්නා.
0: ගොම්මන් කියලා නිකේ මහරය කියලා කිව්වේ නෑනේ.
1: ගොම්මන් මහරය මෙව්ව තමයි වදන්.
0: ඉතින් බලන්න දැන් එදා මම කොච්චර නේද බය හිතෙනවද රෑක වුණාද
1: කියලා. ඒක ඇත්තම කියන්නද?
0: හරි,
1: නියෝජිතයෝ ඉන්නවා තමයි කිලෝමීටර 20ට ඔබට ඩේවිඩ් පීරිස් එකෙන් දාලා තිනවනේ ඒගොල්ලන්ගේ බජාජ් වාහන කියන එක බලා ගන්න නියෝජිතයෝ.
0: යස්.
1: හරි. මෙයා අමතර ටිප් එකක්.
0: ඔකේ.
1: මහරෑක පානක හදිස්සියක් වුණොත් මේ සමහරට ඇරලා නැති වෙන්න පුළුවන්.
0: ඔව් ඔව් ඔව්.
1: ඒත් ඔයා හිතනවද ලංකාවේ හදිස්සියකටදී පොඩි ගරාජ් එකක් නැහැ කියලා බජාජ් ත්‍රිවිල් එකක් පොඩ්ඩක් හදලා කරලා මොනාරි මැච්චක් ගහලා පහුවෙන්ද උඩට හරියට රිපෙයාර් එකට දාගෙන ගන් ගොඩ දාලා දෙන්න කෙනෙක් නැහැ කියලා හිතනවා.
0: එනේ හැම
1: ඒ තාක්ෂණයේ මිනිස්සු දන්නා මිනිස්සුන්ට මේ බජාජ් ත්‍රිවිල් එක කියන එක හෙන යාව ජීව අයිටම් එකක් නේ. මේ වාහනේ මිනිස්සු දන්නවා. මොකක් හරි කරන්න මැච්චක් ගහන්න යන්න පුළුවන්. මේක බර දාලා අදින්න පුළුවන් වුණාට
0: හරි
1: මේක බහැල තල්ලු කරගෙන ගියාගෙන මේක ඒකනේ මේක වටින්නේ.
0: ඒකනේ ඩෙෆිනිට්ලි.
1: අපි කොච්චර සැප තිබ්බත් මේ කාර් එකක් එහෙම තනියෙන් තල්ලු කරන් යන්න බෑනේ.
0: ආ ආ.
1: මොකද මේ වෙලාවේ අහට පහල ඉන්න මිනිස්සු ඕක කිලෝමීටර් දෙකක් තල්ලු කරන් යන්න අපේ පස්සෙන් එන්නේ නැහැ.
0: ඔන්න චුට්ටක් මහත්තයා මේ හනේ මෙතන නවත්තලා යන්න නේ මහත්තයා මෙහෙම කියලා කියයි අයියා.
1: ස්ටාර්ට් කරගන්න තල්ලු කර සපෝට් එකක් දෙයි ලොකු වාහනේ.
0: හරි.
1: කවුරුත් එනවද මහත්තයා? ඉතින් අද ගෙදර යන්න ඕනෙත් නැහැ. ඔන්න ඔය තල්ලු කරමු යන දිහාකට කියලා. ජන කැකිරි වත්තකට තල්ලු කරා යන්න කියලා එහෙම නැහැ මිනිස්සු. ඒ ත්‍රිවිල් එක තම දෙකල් තියෙනවා අනන්ත එහෙම මොනවා වුණා නම් කක්කාර ඩ්‍රයිවර් බහැලා තනියෙන්ම තල්ලු කරන් යනවා නේද?
0: මේකනි මොකක් හරි ත්‍රිවිල් එකක් ගත්තා නම්
1: ඒක සහෝදර ත්‍රිවිල් එකක් කියලා සපෝට් එක දෙනවා.
0: හරියට එහෙම
1: පොඩි කමියුනිටි එකක් තියෙනවා නේද?
0: ආ ආ
1: පොඩි මම දැකලා තියෙනවා. අයියේ මොකද සපෝට් එක ඕනේ?
0: හ්ම්
1: සපෝට් එක දෙන්නේ අයියේ.
0: මම මේ හයස් එකක් ගිහිල්ලා ටක් ගාලා එන ගමන් මම අයියට සපෝට් එකක්
1: අයිය මේ ටක් ගාලා අලමුද මේ මේකට ටක් ගාලා මේ ළඟ තැන තියෙනවා අයිය මන් දන්න.
0: ඒ මාතර මාතර මේක
1: මාතර ගත්තා මං කියන්නේ. ඔයා කොහෙද ගත්තේ?
0: මාතර මං උනායි දොඩන්නේ මල්ලි. ආ
1: ඒ කොහෙද?
0: හ්ම්
1: ඒ කොහෙද?
0: ඒ නුවර.
1: අනේ හලෝ මේ ලෝ දැම මේ රටේ ඉන්න මිනිස්සු වගේ නේ එහෙම උකුත් දන්නේ
0: නැද්ද? ඒ මාතර දොඩන්නේ කියන්නේ.
1: දොඩන්නේ කියන්නේ මාතර.
0: මාතර.
1: ඔය ඉතුරු දත් දෙකත් අඳුන ගන්න බැරි වෙනකන් කහපාට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. අඳුන ගන්න බැරි වෙන්න ඕනේ
0: මට.
1: දත්ද රත්තරන්ද කියලා හිතෙන්න ඕනේ මට.
0: එහෙනම් හරිනේ බජාජ් ත්‍රිවිල් මොකක් හරි ත්‍රිවිල් එකක් ගන්නවාද? බජාජ් ත්‍රිවිල් එකක් ගන්නවාද? හරිද? තීරණය ඔබ සතුයි. ඊට පස්සේ මම ඔයගලට කියලා දෙන්න යන්නේ. දැන් අපි ෆ්‍රයිඩ් රයිස් හදනවා නේ. ෆ්‍රයිඩ් රයිස් හදනකොට අපිට පුළුවන් පැල්වත්ත බටර් මේකට මික්ස් කරගන්න. හරිද? එතකොට ෆ්‍රයිඩ් රයිස් එකේ රස ඩබල් වෙනවා, ට්‍රිබල් වෙනවා. ඒ තරම් ඇත්තටම. සහ ඔය දැන් අපි හිතනවා හවසට කොයි හරි රෙස්ටෝරන්ට් එකකින් ෆ්‍රයිඩ් රයිස් අරගෙන යනවා. දැන් ඒක අපි ෆ්‍රිජ් එකේ අපි එහෙමනේ අර පිටි මැස්මෙටනේ. එතනදී කියනවා මේක මේ ඔතලා දෙන්න. අපි මේ බල්ලර ගිනියන්න ඕනේ නේද? මේ අපි මේ
1: ඉතල කියලා බොර බොරා කනවා.
0: ලැජ්ජයි නේද චුට්ටක් ඉතුරු නම් ඔතලා ගිනින.
1: පොඩි ගහන.
2: තාත්තිය අපි බල්ලෙකුත් ගෙතරට ගෙදර ගිනියනවා තාත්තේ.
0: ඊට පස්සේ ගෙදර ගිහිල්ලා ඔක ෆ්‍රිජ් එකේ දාලා උදේට ගන්නකොට මතක ඇතුව පැල්වත්ත බටර් දාලා පෑන් එකට අර ෆ්‍රයිඩ් රයිස් ටික දාලා චුට්ටක් නියම් කලපටි ටෙම්පරාදුවක් දාලා ගන්න. මාර ටේස්ට් එකක් තියෙන්නේ. එක්ස්පීරියන්ස් කළා කතා කරන්නේ. කතා කරන්නේ අපි පැල්වත්ත ගැන. පැල්වත්ත කියලා කියන්නේ අපේ රටේ සුපිරි නිෂ්පාදනයක්. ඒක දැන් අමුතුවෙන් ආයි ආයි කියන දෙයක් නෑ. ඒගොල්ලන් ගාව බටර් විතරක් නෙමෙයි. ඕගලන්ට ගීද, අයිස්ක්‍රීම්ද, යෝගට්ද, මුදවපු කිරිද, ඊට පස්සේ ඒගොල්ලන්ගේ නන් ෆැට් මිල්ක් පවුඩර් එක තියෙනවා, ෆුල් ක්‍රීම් මිල්ක් පවුඩර් එක තියෙනවා. ඒ හැම එකකම රස බලන්න පුළුවන්. නම පැල්වත්ත. සෝ
1: දැන් මගේ පාඩම තියෙන්නේ ඔබට පොඩි පාඩමක් කරනවා. ඔන ෆෝන්ස්
0: ගෙදර දීම සාදා
1: නෑනේ. ඔන ෆෝන් එකක් ගෙදර දීම සාදා ගන්න ආකාරයද?
0: ගෙදර දීම සාදා ගන්න බෑ.
1: රෙසිපි එකක් නෙමෙයි.
0: රයිට්.
1: ඔබේ ෆෝන් එක. අපි ජීවිත කාලේ එක එක්කෙනා එක එක ෆෝන්ස් වලට හුරු වෙලා තියෙනවා. දැන් අපි දකින ට්‍රෙන්ඩ් එකක් තමයි මිනිස්සුන්ට ෆෝන් දෙකක් තියෙනවා නේ. මම ඔබට කියන්නම්. දෙවනි ෆෝන් එකක් ගන්න අදහසක් පහළ වෙන හැමතැනක නැත්නම් දෙවනි එකක් මොකක් හරි කයි. ඔය දෙකෙන් එකක් මොන හරි කැඩුනා කියමුකෝ බැටරිලා මොන හරි වෙලා.
0: හා.
1: අපි ප්‍රාර්ථනා කරන්නේ ඕවා කැඩෙන්න වැටෙන්න කියලා.
0: ඒලාට බැටරිලා කැඩුනොත්.
1: යටි තියව තමයි. අනිවාර්යයෙන්ම ඔබ X9D ෆෝන් එකක් ගන්න. ඔබ ඔන ෆෝන් එකක් ගන්න.
0: හ්ම්.
1: රයිට්. දැන් ලෝකේ තියෙන ලොකුම තරඟේ දැන් ඔබට පේන්නේ තෙල් වලට නෙමෙයි. තෙල් වල නෙමෙයි ලොකුම තරඟේ තියෙන්නේ.
0: චිප්ස් වල.
1: චිප්ස් වලට තමයි තරංගය තියෙන්නේ ලොකුවට.
0: රයිට්.
1: ලොකුම තරංගය තියෙන්නේ එතන. ඒක තාම පේන්නේ නැහැ.
0: හ්ම්.
1: දැන් පහුගිය දවස්වල ඩොනල්ඩ් ට්‍රම්ප් චීන යනවා. සීජිපින් කියන්නේ වැඩි කතා කරන චරිතයක් නෙවෙයි.
0: හරි.
1: හැබැයි කතා කරපු වචන ටික ඇතුළත සීජිපින් එක අනතුරු ඇඟවීමක් කරනවා ඇමරිකාවට. තායිවාන් ප්‍රශ්නේදී කල්පනාවෙන් වැඩ කරන්න.
0: හ්ම්.
1: නැත්තම් තුසීඩීඩීඑස් උගලට අපි අහුවෙන්න ඉඩ තියනවා කියලා. එයා එහෙම කිව්වේ නෑ. හැබැයි ඒක උගුල තුසීඩීඩීඑස් අගුල. ඒ තමයි උගුල. ඇයි? මේ වෙනකොට බලය තියෙන රටකින් නැගීගෙන එන බලය තියෙන රටකට බලය හුවමාරු වෙන එක. ඉතිහාසයේ එහෙම තිබිච්ච හුඟාක් අවස්ථාවලදී යුද්ධයකින් තමයි කතා විවරලා
0: තියෙන්නේ.
1: මොකද අවුලට හේතුව තායිවානේ. ඇයි තායිවානේ මොනවද? තායිවානේ ගස් ලබා දෙන එකද? තායිවානේ මොනකද්ද ගැනද ඔය කතා කරන්නේ? ඇයි තායිවානේ ගැන අතර මේ පොඩි දූපතක චූටි කෑල්ලකට මේසා විශාල රටවල් දෙයක් ඔච්චර දඟලන්නේ ඇයි?
0: ඒ තමයි චිප්ස් හදන්නේ වැඩි වැඩි.
1: ලෝකේ වටිනාකමෙන් වැඩිම චිප්ස් හදන්නේ. මං කියන්නේ පොටේටෝ චිප්ස් නෙමෙයි මේ ෆෝන් වලට දාන අපේ දැන් චිප් එකක් නැති ඉලෙක්ට්‍රොනික අයිටම් එකක් නැහැ ලෝකේ. හැම එකේම තියෙනවා. ඒව හදන්නේ තායිවානේ. හොඳම ඉස්තරම්ම වර්ගයේ.
0: හරි.
1: ඔබට අයිති බව ඔබ පවසනවා. නනන අයිති බව ඔබ පවසනවා. විලට අයිති බව විල පවසනවා. මේ තායිවානේ අනෝ. මම කාටද හිමි නනනනනේ. මේ අයිතිය ගැන චිප්ස් අවුල තියෙන්නේ. ඔය චිප්ස් ගේම් එකේ හොඳ ප්ලේයර් කෙනෙක් තමයි ඕන කියලා කියන්නේ උන්තර මරක තියාගන්න රයිට්.
0: නයිස්.
1: පුදුම තාක්ෂණික හැකියාවන් තියෙන්නේ. තාම ඔබ ඕන එකේ වැඩ හරියටම දැකලා නැහැ කියලා මම ඔබට
0: කියන්නේ.
1: හ්ම් හ්ම් හ්ම්. නෑ නෑ ඔබ දැකලා නැහැ. ඔබ දැකලා නැහැ. ඔබ හිතන්නේවත් නැති දේවල් එන්න නියමිතයි. ඕන කියන කැටගරියත් එක්ක ඉන්න අද ලංකාවේ තියෙන ජනප්‍රියම ෆෝන් එක ඕන. අනිත් බ්‍රෑන්ඩ්ස් මිනිස්සු දන්නවා ඒවා නැතුවනේ. මේ පාවිච්චි කරන මිනිස්සු උන්තරන් ඉන්න. නමුත් ඕන කියලා කියන ලංකාවේ fast selling brand එක ඒවා නිකන් වෙච්ච දේවල් නෙමෙයි. ඒවට හේතු තියෙනවා. ඔය අපි නිකන් ෆෝන් එකක් කරක් මේක මේක කරගෙන සමහර මට හම්බෙලා දෙන මේ ෆෝන් වල ඇවිල්ලා නිකන්
0: මාර දේවල් ගන්න නේ.
1: කොයි වගේ දේවල්ද කියන්නේ? මේ ෆෝන් පාවිච්චි කරන ගුරුල වගේ මිනිස්සු. එළ මේ ෆෝන් ඉන්ඩස්ට්‍රි එකේ ෆෝන් ටෙක්නොලොජි එකේ ගුරුස්. මාර වැඩනේ දාන්නේ මේ ඔන ෆෝන් සරගෙන. ඔන X9D එකක් ගන්න. වැටුනට කැඩෙන්නේ නැහැ කියන එකේ සරල දෙයක්. ඒගොල්ලන්ට කොහොමත් ඒක ටෙක්නොලොජි එකයි නෝහව් එකයි ඔන එකට එක කරන්න තිබුණා. හැම දෙයක්ම තියෙනේවට වඩා උස්සලා තියෙන උඩට. ස්ක්‍රීන් එකේ ක්වොලිටි එක ගත්තත්, ෆෝන් එකේ පෙනුම ගත්තත්, කැමරා ක්වොලිටි එක ගත්තත්.
0: හරි.
1: එතකොට ස්පීකර් එකේ තියෙන ස්ට්‍රෙන්ත් එක ගත්තත්, බැටරි එක පවක 8000 mAh බැටරියක් මේ ෆෝන් එකට දාලා මේගොල්ලෝ.
0: හේ. නියමයි.
1: ඔනෝව තමයි කියන්න දන්නේ. ඒ. ආ. ඔව් ඔව් ඔව්.
0: දැන් වෙලාව. ඇයි?
1: දැන් වෙලාව.
0: 9යි විනාඩි
1: 45. සිගරකින් ගෙවන්න ගන්න පුළුවන් ඕන ෆෝන් ඕන එකක් හොඳේ.

0: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
1: ලීටරයට වැඩිම දුරක් සමග Hero Deluxe 100 යතුරු පෙදිය, Self Start, Side Stand Indicator, Tubeless Tire ඇතුළු විශේෂාංග රසක් වසර 5ක හෝ කිලෝමීටර් 70,000ක වොරන්ටියක් සමග රුපියල් 585,400කට දෙවෙනි පුරා හීරෝ අලෙවි නියෝජිතයන් විදින්
2: සුබ දවසක්
3: අලුත් වෙලා

0: වෙලා
1: ඇගි වැඩි වෙලා
0: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
2: කැමති එකක් අපේ අතේ සුබ දවසක්
3: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මන්
4: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 0.79ක ආසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 0.112200 Fitch rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි
5: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුව Majestic Lanka Tiles
6: Platina 100 stylish penumai mileage ekai dekama ekama ride eken DRL headlight anti skid braking system saha electronic fuel injection taakshane samage Platina 100 heda weda karya David Peters Motor Company Private Limited
7: Billboard Samajikayan Sadaha Kagils Footset Within Megawattam Astra Itiri Rupyal 225 Renuka Pitikala Polkiri Itiri Rupyal 320 Stewards Rosa Kahatate Itiri Rupyal 195 Lysol Floral Disinfectant Itiri Rupyal 175 Kagils Footset
8: Hari giye hari matanata giye inda LOLC eken loan ekak gatte
9: math hariyanna kiyala hari tanata me yanna
10: one LOLC Finance හරියන්න හරිම තැන
11: වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න

0: ඇති වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලෙකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩිනේ. එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
1: ගන්නවා ලයිසන් එක.
2: දැන් හරිනේ අමාරු.
0: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. යාලගේ වාර්ෂික සඵල පොලිය අනුපාතය 11.52ක් වුණේ. ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 14.5ක පොලියක් ඕන හිටිය ගෙවන්න බැරිය. 13.19ට කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩ නීති නේද?
3: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.

0: ආර්.බී.ඩී. පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
0: කුකු ෆ්‍රයි සතුට රසය ගෙනෙන ගුණය
2: රත්තරන් නැදෙන ඉස්තරම් තැනක් අදිස්සියට පරිස්සමට රත්තරන් තැනක් CDB රන්නය එක
3: ලයිට් වාට ෆෝන්
2: බිලට සහනය මෙන්න
4: CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ චල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න අද මම තන්න 011 7383 388 CDB රන්නය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන
5: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකේ ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරය David Peters Motor Company Private Limited with him.
6: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් experience කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. Ward Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
7: Shop and win within rupial million

0: BAW ඉලෙක්ට්‍රික් මෝටර අතර එක් දිනා ගන්න අදම කාගිල්ස් ෆුඩ් සිටි එන්න. කාගිල්ස්
1: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා.
2: මිලියන 2කමාරක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-718 WhatsApp කරන්න.
3: ගියේ හරිම තැනට ගිහින්ද? LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
4: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
5: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011-715-555 අමතන්න.
6: දිමොවෙතින් අලුත් Tata Passenger Vehicle එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක free service පහසුකමක් සමග වාහන තවමත් පරණ මිලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 076-844-9797 කොන්දේසි සහිතයි.
7: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
8: සියත දෙවයින පුරා.

0: සිංහ
1: මුණ සිංහලා ඔච්චර හොඳ මිනිස්සු නෙමෙයි.
0: එච්චර
1: හොඳ මිනිස්සු නෙමෙයි. දරුණු මිනිස්සු. මුණ සිංහගේ තාත්තා.
0: බොහොම දරුණු.
1: ස්ටාර් සුරම්යාගේ.
0: හරිම දරුණුයි.
1: ලංකාවට පො දරුණුම බොඩිගාඩ් කෙනෙක්.
0: අනිවාර්යයෙන්ම.
1: දරුණුම බොඩිගාඩ් කෙනෙක්.
0: දවසක් මට මතකයි අපේ ගෙදර බාල ටයිල්ස් දාලා තිබුණේ අපේ තාත්තා අඩිය පොළවේ කවුද කියලා ගැහුවා.
1: එහෙම ගැහුවාම රැල්ලක් වගේ ගිහලා අන්තිම හරිය ටයිල් වීසි වුණා කියලා.
0: හරියට හරි. පුපුරලා ගියේ
1: දකුණු ඉන්දියා චිත්‍රපටියක් වගේ මේගොල්ලන්ගේ තාත්තට කේන්ති ගියා.
0: එදා ඉඳන් තමයි අපි තීරණය කරේ අම්මෝ අපේ ගෙදර නම්
1: සිවිලෙමෙන් කුඩු හැලෙනවා. ඒ ගැම්මට.
0: ගැම්මට.
1: මොකටද මේ බාල ටයිල් දැම්මේ? කාගෙන්ද මේ? කවුද බාල ටයිල් දැම්මේ? එයාමයි. එයාමයි.
0: එයාම තමයි දැම්මේ. ඊට පස්සේ අපි තීරණය කරා අම්මෝ අපි ලංකා ටයිල්ස් පමණයි අපි දාන්නේ.
1: මේ මිනිහා කරන වැරදි වලට අපිටයි කන්න වෙන්නේ.
0: නැත්නම් ඔය කියන දවසකට තුන් පාරක් විතර කේන්ති ගියා කියන්නකො.
1: ඒක නම් ඇත්තටම හොත්තක් නෙවෙයි නේද?
0: ඉතින් ඒ නිසා අපි තනි කර ලංකා ටයිල්ස්.
1: අත කවුද? සමන ලේක් වගේට මිනිස්සයා මේ තරම් දරුණු මිනිහෙක් කරේ කවුද? වයිෆ්ද වගේ.
0: එයාගේ අතීතය.
1: එයාගේ අතීතය.
0: එයාගේ අතීතය.
1: එයාගේ අතීතය අම්මා දැනගත්තා. ඔය තියෙන කතාව අනේ මේ කතාව ඕන්නේ අපි ඒ කතාව අහලිමු දැන්. ඉතින් තාත්තා මොකද්ද කරලා තියෙන්නේ කියන්නකෝ.
0: තාත්ති මොකද්ද වෙලා තාත්ති.
1: ඔව් කියන්න.
0: තින්නේ.
1: අසෙක්ගෙන් කෝල් එකක් අතා.
0: ඉලෙක්ට්‍රිෂන් කෙනෙක්ගෙන් කෝල් එකක්.
1: හඩුවෙල ඉලෙක්ට්‍රිෂන්ගෙන් කෝල් එකක් ඇවිල්ලා
0: තාත්තා අම්මා ගන්නකොට හිරෝ කියලා කියලා.
1: ඉලෙක්ට්‍රිෂන් කොයිස් එක හොද වදි. අම්මට කරන්ට් එක වැදුණා 44000. තාත්තට 120000 වැදුණා. ටයිල් ටයිල් පිටින් තමයි මේවා යන්නේ.
0: ඒකනේ ඒකනේ. ඇත්තට ওই බාල ටයිල්ස් දැම්මම
1: තද්ද වෙලා කඩිය පොලේ ගහන්නත් බෑ. ස්රස් ගාලා ඉරක් යනවා.
0: සමරකයි කියන්නේ සපත්තු දාගෙන ඉන්න එපා පොඩ්ඩක් සපත්තු ගා. එහෙමත් කියනවා සමරකයි.
1: සපත්තු උල් සපත්තු දාගෙන. අර අපි කාලයක් අර වීදුරු ලෑල්ලක් උඩ ගියේ.
0: උල් සපත්තු
1: දාගෙන. ඒව දාන් එන්න කියන්නේ. ලංකා ටයිල් නම් ගේ ඇතුළට අල්ලලා තියෙන්නේ. උල් සපත්තු දාගෙන එන්න කියන්නේ. මේ ටයිල් ඔරොත්තු දෙනවා. මේ ටයිල් එක print එක ඔරොත්තු දෙනවා.
0: හරි.
1: මේ ටයිල් එකට බර ගන්න පුළුවන්. මේක ලේයර්ස් ගණනාවක් තියෙනවා. මේක double fired අලුත් ටෙක්නොලොජි එක.
0: Okay.
1: ලෝකයේ එහෙම තමයි හදන්නේ. අලුත් machinery ගෙනාවා ගිය අවුරුද්දේ මතකද ඔයාලට?
0: අපි කතා කරා. අපි කතා කරා.
1: ලංකා ටයිල්ස්. ඉතින් තාම මේ දවස්වල discount මේකක් නැහැ. discount scene එකක් ඉස්සරහට සමහරට එයි.
0: ඔව් නේ මේ ඉතින් යන්නේ
1: ටයිල් ලයිටින් discount මොකටද? හොඳ ටයිල් එකක් කියන්නේ හැමදාම discount තමයි ගෙදර නම් ගියාම. discount එකේ මොකද තියෙන්නේ? පොඩි dopamine shot එකක් සතුටක් එනවනේ නේද?
0: ඒ වෙලේ සතුට.
1: ඒ වෙලේ සතුටන එන්නේ නේද? නමුත් අපිට හැමදාම සතුටින් ඉන්න බෑ. හැමදාම dopamine හොඳ product එකක් මං ගත්තා. ටයිල් වල අවුරුදු 20ක් වෙනත් මුකුත් වෙලා නැහැ. එහෙම ඔබ කියන්න ඕනේ දවසක.
0: නයික හරි.
1: ලංක ටයිල් ගත්ත මිනිස්සුන්ට මේ වචන ටික කියන්න පුළුවන්. බය නැතුව කියන්න පුළුවන්. එදා වගේමයි. එදා වගේමයි අද.
0: Yes.
1: තාමත් එහෙමයි. කිසි වෙනසක්
0: නැහැ. Definitely.
1: නේද?
0: මේ
1: නේද? අපි ක්‍රිකට් ටීම් එක වයනෝ. තාමත් කිසි වෙනසක් නැහැ. ටයිල් උත් එහෙමයි.
0: තාමත් එහෙමයි කිසි වෙනසක්.
1: කිසි වෙනසක් නැහැ. ලස්සන අර ඩිසයින්ස්. සමහර ඒවා පොඩි නිකන් පැටර්න්ස්. සමහර ඒවා ලස්සන ඩිසයින්ස්.
0: හරි ඔකේ.
1: මොනවද ඔබට ඕනේ? ඔබට මොසයික් වලින් දෝනේ දෙන්නම්. ලස්සනම ලස්සන මොසයික් රේන්ජ් එකක් තියෙනවා.
0: මීටරේ ටයිල්ස් වලින් දෝනි ලොකු ටයිල්ස් දෙන්නම්.
1: බාත්รูම් එකක් නිකන් ගියාම එලියට එන්න හිතෙන්නේ නැති විදිහට හදාගන්න ටයිල් තියෙනවා.
0: හරි ඔකේ.
1: ගෙදර තාප හැම මිනිහම බිම බලාගෙන ඉන්න නිහතමානී වෙලා නෙමෙයි ටයිල් එක ලස්සන බලන්නේ. ඒම ටයිල් අල්ලන්න ආස නැහැ. හැමතැනම ඉරිතලල හින ගහලා ගියා වගේ ටයිල් අල්ලන.
0: හොඳ එකක් අල්ල ගන්නනේ. ඒ කියන්නේ ලංකා ටයිල්ස් නේ. හරි මේ අපේ නැන්ද කෙනෙක් කියනවා මාරිදෙරයාගේ ඇස් පේන්නේ හරිද? දැන් අපේ මේ ඔය සිවිලිමේ අපේ දාලා තියෙන ස්ට්‍රිප් සීලින ගන්නේ ඒකේ වේයෝ කනවා. ඒ නැන්දක පුතා ආරතන වේ කනවා අන්න. හරි. හරියට මෙතන ඒ කියන්නේ එයාට පේනවා වේයෝ කන පුතා ආර දැන් හරි වේයෝ කන හරි අන්න කන්න ගත්තා.
1: පුඩා දේ ලොකු කරලා බලන්න මේකක් තියෙන යාට නේ.
0: මාර ඇස් පේනීමක් තියෙන යාට නම් මාර මං කියන්නේ ඒ වගේ ඔබේ ඇස් පේනවා නම්
1: ඒ නැන්දලා හිම ලබන්න පින් කරලා තියෙනවා ආත්ම ගන්න.
0: අපේ ඇදේ හැම කොහොම පේනවද නේ? ලොකුවට පේනවා ඇති. මගේ වැරදි.
1: කියන්නේ සිවිලිම ගැන කියනවා වගේ. සිවිලිම වාගෙනදී අපි මොකද මෙතන කරන්නේ?
0: ඉතින් එහෙම වෙලා තියෙන්නේ එහෙම මිනිසුන්ගෙන් කතා අහන්න උනේ ඇයි? හරි සිවිලිමක් නෙමෙයි මම දාලා තින්. හරි
1: සිවිලිම සවුත් වෙලා නේද මල්ලි? සිවිලිම සවුත් වෙලා ඔයගොල්ලන්ගේ.
0: ඔව් සවුත්.
1: ඒවල් හතර පහකට හැෙන කියන්නේ. එළියටත් කියලා. ඔයගොල්ලන්ගේ සිවිලිම නම් මල්ලි සවුත් වෙලා ඉතින් නේද? අපරාධී දින්නේ දිටි. ඔයගොල්ලෝ ඉතින් ලීගනේ හැටි දන්නේ නැහැ නේ. මොනවද මේ දාලා තින්නේ? රෙඩ් බලව්ද?
0: මොකද
1: රෙඩ් බලව්?
0: ආයෙම જાතියක් තියනද?
1: කැම්පස් රෙඩ් බලව්.
0: රෙඩ් බලව්.
1: අහන්න කොල්ලෙන් අහන්න.
0: ආ ඕකේ.
1: ආසයි ඉතින් ලී වලින් ආපු සිවිලි මං.
0: හැබැයි ඉතින් ප්‍රශ්න.
1: පැවැත්ම ගැන වග කියන්න බෑ. ලී පැවැත්ම ගැන වග කියන්න බෑ විශේෂම අපේ වෙදර් කන්ඩිෂන්ස් වල.
0: හරි.
1: අපේ පොළවේ හරියට පොඩි පොඩි සත්තු ඉන්නවා. උණුත් ඔය වහින කාලට ගොඩ වෙනවා ගේ ඇතුළට.
0: වහලට තමයි කෙලින්ම සෙට් වෙන්නේ.
1: ගොඩාක් උන් ඉතින් එතන තමයි සෙටල් වෙන්නේ නේද?
0: යස්.
1: ඔතන නිවාස යෝජනා ක්‍රමයක් ඔය වහලේ ගහලා බැලුවොත් ගලවල බලන දවසක වහලේ උඩ නිවාස යෝජනා ක්‍රම හදලා තියෝ. එක එක එක එක විදිහට.
0: ඕක එක ප්‍රශ්නයක්. ඊට පස්සේ වැස්සත් ප්‍රශ්න, අවුවටත් ප්‍රශ්න. හරි ස්ට්‍රිප් සීලින් එකක් නෙමෙයි නයි. ඒ කියන්නේ ලීවලින් නම් අපි ගහලා තියෙන්නේ. අපිට කොයි මොහොතෙත් ප්‍රශ්නයක් තියෙනවා.
1: පොඩි හරි එකක් තියෙනවා.
0: මොකක් හරි එකක් තියෙනවා.
1: ඒක නිවැරදි කරන්න වහලෙම ගලවන්න ඕනේ. ඒකයි වැඩි. නැත්නම් අපිට අතනින් අරන් මෙතනින් තියාගන්න පුළුවන් නම් ওই මොනවාකවත් ප්‍රශ්නයක් නැහැ.
0: ඕ ඒක නම් ඇත්ත.
1: කැලෙන් කැලේ ආයෙලි කැලේ ගියා. එතනට
0: ඒ
1: જાති වෙන එකක් ගහන්න. අනේ එහෙමනම් ආවුලන්නේ. එහෙම කරන්න බෑනේ. මොකද ඒවා සම්බන්ධ කරන්නේ එකින් එකටනේ. දැන් අපේ මේ ප්‍රොඩක්ට් එක ගහුවත් එකින් එකට ටංග් ඇන්ඩ් ග්‍රූව් සිස්ටම් එකට මේක කනෙක් කරනවා.
0: රයිට්.
1: යොහම ගලවනවා කියන්නේ ඇත්තටම ලොකු සෙල්ලමක්. හැබැයි වෙලා තියෙන්නේ මේ ලී සබ්ස්ටිටියුට් එකක් හැටියට colorup.lk.com හඳුන්වලා තියෙන ඒගොල්ලන්ගේ සයිට් එකේ තියෙන මේ ස්ට්‍රිප් සීලින් එක. කොස් පාටට, මහගොනි පාටට, බුරුත පාටට, බුරුත නේ තේක පාටට.
0: තේක බුරුම
1: තේක පාටට. ආ බුරු බුරුත නෙමෙයි බුරුම
0: තේක.
1: බුරුතයි බුරුමයි
0: ඒ ලස්සන ඒ පාට ඒ වෛරම තියෙන විදිහට ලස්සන ඒගොල්ල ගව තියෙනවා.
1: වෙලා තියෙන්නේ ඒකත් හයි කරාට පස්සේ ගලවන්න උනොත් රිපෙයාර් එකක් ආවොත් වහරෙත් ගලවන්න. වෙලා තියෙන රිපෙයාර් එකක් එන්නේ නැහනේ.
0: අන්න ඒකනි කියන්නේ. අන්න ඒකයි මේ කියන්නේ. හරිද?
1: රිපෙයාර් එන්නේ නැහනේ. ඉතින් මොකටද ගලවන්නේ?
0: ඉතින් කාලාන්තරයක් පාවිච්චි කරන්න පුළුවන්. ඕගලන් 0115748738 කතා කරොත් colorup ගැන විස්තර දැනගන්න පුළුවන්. නැත්නම් අර සයිට් එකට යන්න colorup.lk.com කියන සයිට් එකට. අපි විෂන් කියාගෙනත් මේත් එකම කතා කරගෙන යමු. දැන් ඇස් පරීක්ෂාව සම්බන්ධයෙන් පොඩි හරි අයිඩියා එකක් ඔළුවේ තියෙනවද? ඒ කියන්නේ අවුරුද්දකට දෙපාරක් ඇස් පරීක්ෂාව කරන්න ඕනි. මේක පොඩ්ඩක් ඔළුවට දාගන්න.
1: මේක කරමුද නෙමෙයි කරන්න ඕනි කියලා මතක තියාගන්න.
0: කරන්න ඕනි කියලා මතක තියාගන්න. ඒකත් අනිවාර්ය සාධකයක්. සාමාන්‍යයෙන් අපි ඒක අපේ බ්ලඩ් එක බලනවා නේ. අපි ඒවා චෙක් කරලා බලනවා. ඒ වගේ
1: මේ අපේ මේ අවතුම් පැවතුම හොඳ නෑනේ.
0: අන්න ඒකනේ වෙලා
1: තියෙන්නේ. අපි මේවා දැනගන්නේ මොන හරි
0: කන බොන විදිහට.
1: ශරීරෙනේ තියෙන්නේ මෙච්චරයි තියෙන්නේ මේ තමයි වාහනේ. වාහනයක් සේල් එකකින් ගන්න පුළුවන් මේ જાති එකක් ගන්න බෑනේ.
0: අන්න ඒකනේ කියන්නේ නේද?
1: ඉතින් වාහනෙට තෙල් දානවා බලනවා රිපෙයාර් කරනවා ඉතින් ස්පෙයාර් පාර්ට්ස් දානවා නේද?
0: ආ
1: අපි ඉන්ස්පෙක්ෂන්ස් වලට වාහනේ අරන් යනවා. ඔහොම ඔහොම කරනවා නේද? මේ ශරීරයටත් ওই ටික ඕනේ.
0: මේන්ටේන් කරන්න ඕනේ.
1: අපේ හිත කියන එක ගෙනියන වාහනය තමයි මේ.
0: හරි.
1: භවය තියෙනකම් මේ වාහනේ යන්න ඕනේ. මේක හැම කෑල්ලම චෙක් කර. මේක ක්‍රූෂල් කෑලි තියෙනවා. ඒකෙන් හොඳම එකක් තමයි S2 කියලා කියන්නේ.
0: හරි.
1: මිනිස්සුන්ට ජීවිතේ ඕන පදම් විඳින්න හදපු දෙයක් තමයි මේ S2. ආ. මේ කවුළු දෙකෙන් තමයි මේ ඔක්කොම ඩීටේල් ටික ඇතුළට ගන්න. මේක පේන්නේ නැතුව ගියොත් එහෙම වැඩේ ඉවරයි. මේක පේන්නේ නැතුව ගියාට පස්සේ වැඩක් නැහැ මොනවද තිබ්බත්.
0: විශේෂයෙන්ම පෙනිලා නැති වුණොත් ඒක මාර
1: ඕන්නෑ කියලා ඔබට හිතෙනවා.
0: ඕ ඒක නම්
1: නිකන් ඔහේකින් අර මැරෙනකන් ජීවත් වෙන්න තමයි ඊළඟට
0: තියෙන්නේ.
1: මං කියන්නේ මැරෙනකන් S2 පේන්න ඕනේ. කරගන්න පුළුවන්ද? ඔව්. ඔබ කල්පනාවෙන් හිටියොත් ඔව්. ඔබට ඒක කරගන්න පුළුවන්. මැරෙනවා මැරෙනවා. ස්පේනෝ. ස්පේන්න ඕනේ මට නම්. යන්න විෂන් කෑකට. චෙක් කරන්න S2. ඔබේ දෙක S2 චෙක් කරගන්න. තාත්තා ගෑම්මගේ විතර නෙමෙයි ඔබේ S2 චෙක් කරගන්න. ඒ ඔබේ S2 චෙක් කරගන්න. පොඩි වෙලාවයි යන්නේ. මිනිත්තු දෙකක් නෑ දෙකක් යන්නේ. ඔව් දෙකක් යයි.
0: දෙකක් වගේ යයි පොඩ්ඩක් ඉතින් කතාව. අපි ලෑස්ති වෙනකොට පොඩ්ඩක් වෙලාව යනවා. චෙක් කරන්න වැඩි වෙලාවක්
1: නැහැ. චෙක් කරන්න ඇත්තට ගන්න ටික් ගාල් චෙක් කරනවා. ටක් ටක් ටක් ටක් ගාල් දැම්මා. කාචරේක දැම්මා අවුලක් නැහැ සර්. S2 හොඳටම හොඳයි. සර් ටොන්න ආයි ප්‍රෙෂර් චෙක් කර ගන්න පුළුවන්. ආයි ප්‍රෙෂර් එකට මම හිතන්නේ පොඩ්ඩක් ගෙවන්න ඕනේ.
0: හරි.
1: ඒව ගැන හිතන්න එපා.
0: තමන්ගේ S2.
1: තමන්ගේ S2. ඒකට පොඩි ගාණක් ගෙවලා S2 මේක පරීක්ෂා කරනවා. Come on.
0: සමහර කයි ළමයි ඉන්නවා ඉගෙන ගන්න අදිමදි කරන සමහරක් වෙලාවට ඒගොල්ලන්ගේ ඇස් වල ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ඒකටත් හේතුව.
1: මේ ළමයා කිසි දෙයක් තියෙනවා බෝඩ් එකේ තියෙනවා ලියා ගන්න නැහැ අවදාන්න නැහැ පොත පොත බලන්නේ නැහැ. හරියට වහගෙන ගියාම මේ ළමයට අමාරුයි පොත් කියවන කඳුළු වෙනවා ඇස් වලින් ළඟට කරලා බලනවා ඔළුව රි දෙන්න ගන්නවා. ඔබ අපි ස්මාර්ට් වෙන්න ඕනේ චුට්ටක්.
0: Yes.
1: ඉන්න සම්ප්‍රදායික මිනිස්සු වගේ හැම එකම මේ මූට ඉගෙන ගන්න නැහැ මට කිසිම ඕමනා නැහැ ගෙදර ඉගෙනලා දාන්න ඕනේ.
0: ගෝගාලන්
1: පොල්ලක් කරන් දෙන්න ඕනේ. බෙල්ලෙන් අලං මුල්ලෙන් තියන්න ඕනේ.
0: දවල්ට කන්න දෙන්නේ නැහැ රැට කන්න දෙන්නේ
1: අද බහින්න එපා උඹ එළියට පාඩම් කරන්න නැතුව සමහර පොඩි එකගේ ප්‍රශ්න වගේ ඇස්පෙන් නැද්ද දන්නේ මේ පොඩියට මාර ප්‍රශ්න ගොඩක් තියෙනවා ඇස්පෙනීම සම්බන්ධව
0: හරි
1: ඉතින් මේ මොනවද මේ ස්ක්‍රීන් වලම ඉන්නේ ඔය ගන්නට පේනගත් ලොකු දෙයක් මට නම්
0: ඇත්ත යන්න විෂන් කෑයකට
1: ඒක තියෙනවා අර බ්ලූ ෆිල්ටර් කරලා එහෙම දාන කන්නාඩි තියෙනවා ගොඩක් වෙලා ස්ක්‍රීන් වල ඉන්නවනම් ඇස් දෙක නිකන් විනාශ කර ගන්න එපා ඒවට තියෙනවා ක්‍රම සහ විදි කිම බැදි වෙල යන්නේ මං මුලා වූ එකුන්සේ මොකද මේ වෙලා තියෙන්නේ
0: ඒකනේ යන්නකො විෂන් කෑයකට
1: විෂන් කෑයකට යන්න විෂන් කෑයකට යන යන සැරයක් ගානේ හන්දි එකෙක් ඉඳන් සල්ලි ඉල්ලන්නේ ආ විෂන් කෑමක් යකලෙත් එහෙම ගන්නෑ රිසෙප්ෂනිස් සල්ලි ඉල්ලන්නේ
0: ඒකනේ
1: සේරම සල්ලි නෙවෙයි ඒගොල්ලන්ට තෝනේ රිලේෂන්ෂිප් එක. ඇස්තක සම්බන්ධ පරීක්ෂණයක් කරගන්න මොනාර දෙනවා ඩග්ගාල ඒගොල්ලන්ට තෝනේ විෂන් කියා කියන නම ඔබට මතක තියෙනවා. ඉතින් බලන්නකෝ ඒගොල්ලෝ මේ පොඩි යාළුකමක් හදාගන්න පොඩි අවස්ථාවක් ඉල්ලන්නේ.
0: ඔව් නේද?
1: It's beautiful.
0: අපි ෆ්‍රෙන්ඩ්ස් වෙමු. හරි. මේ අපි අද සුබ දවසක් ලොටරි එක ගැන කතා කරමු. මේක මාර ලේසි ජයග්‍රහණය කරන්න. මොකද මම එහෙම කියන්නේ අංක 3යි 1 ලග්නයයි තියෙන්නේ. අංක 3ක් ගලප ගන්න බැරිද? එක ලග්නයත් එක්ක ලග්න තියෙන්නේ 12යිනේ
1: ගලප ගන්න බෑනේ මිස් අපිට
0: හරි මං කියන්නේ අපි ට්‍රයි
1: ගලප ගන්න බෑ ඉතින් ගලපුණොත් තමයි මිස් නේ ගලප ගන්න කියන්නේ අපි ගෙදරින් ගෙනලා ගලපනව නෙවෙයි මිස් අපි උත්තර එතන ගන්න මොනවද මේ කියන්නේ ඕනාට වඩා ඉතින් ක්‍රියේටිව් වෙන්න කියලා ඔය වගේම කියනවට වඩා හොඳයි මිස් ගෙදර හිටියා නම් තතියක් දෙයක් ඇත්තමයි මං කියන්නේ
0: හරි හරි ආයිදෙන්න එහෙම ගැලපෙන්න බැරිද ඔබ ගත්ත ලොතරැයියයි දිනුම් අදින අංක 3යි ගැලපෙන්න බැරිද? ලග්න ගැලපෙන්න බැරිද? ලග්න තියෙන්නේ 12යි.
1: ඔයාට ඇත්තටම ලොකු තෑග්ගක් ඇදෙනවා ඔයා ගෙදර යනකොට සල්ලිත් එදා හම්බුණා කියන්නේ.
0: හරි.
1: මොනවද ඔයා ගෙදර ගෙනියන්නේ? කියන්නේ ඔයාට මොකක් හරි වගේ හිතේ තියෙනවා කර සල්ලියක් හොඳ
0: දොමෙන්න. කීයක් වගේද කියන්නේ මගේ?
1: ලක්ෂ 5ක් ඇදුණා කියන්නකෝ.
0: ලක්ෂ 5.
1: ලක්ෂ 5ක් ඇදුණා. මම ලොකු තෑග්ගක් ගන්න ඉතින් තව දවස්
0: කිහිපයක් යනවානේ. සුබ දවසක් ලක්ෂ 5නේ තියෙන ලොකු
1: තෑග්ග. ලක්ෂ 5 දැන් මෙව්ව වෙලා තියෙනවා. දැන් මොනවද
0: වගේ? අම්මටයි තාත්තටයි මොනව හරි අරගෙන යනවා.
1: මේ එහෙම බෑ. මොනව හරි බෑනේ. ඕවා හිතලා තියෙන්නේ ඔන්න ඔය.
0: අන්න හිර වෙන
1: තැන. මේම තමයි සිහිනේට ලඟ වෙන්නේ.
0: හිර වෙන තැන ඒක තමයි.
1: දැන් මිනිස්සු සල්ලි ආසයි. සල්ලි නිකන් ආසයි ආසයි නෙමෙයි. ඔබ හිතලා තියාගන්න මොනවද ඒ සල්ලි වලින් ඔබ ගන්නෙ? මොකද්ද? ගෙදරට අරන් යන්නේ. මොනවද ඔබ ඔබට ගන්නෙ හිතලා තියනවද ඒක හිතන්න ඕනේ ඒක දිගේ තමයි ලොතරැයි ගන්න ආසාව ටක් ගාලා ක්‍රියේට් වෙන්නේ
0: රයිට් ඕකේ එතකොට යා ලොකු ගාණක් ඇදුනා කියලා හිතන්නකෝ
1: දැන් ලක්ෂ 5ක් ඇදුන මොනවද ගන්න කියනවා
0: ලක්ෂ 5ක් ඇදුනත් ආ
1: මේ වැඩක් නැහැ නේ මේකට සල්ලි හම්බෙලා
0: නෑ නෑ තියෙනවා
1: එකක් ඉතින් ඔළුවේ නැහැ නේ මොකද්ද ගන්න කියලා අහන්නකො මගෙන්
0: ආට ලක්ෂ 5ක් ඇදුනත් මොකද්ද ගන්න
1: මොකද්ද වංග
0: ඒත් දඩ අපිට කපාරේ ඉන්නේ.
1: මම කියන කිනේව කරන්න එපා.
0: මතක් කරලා තියාගන්න ඊට.
1: සල්ලි ඕනේ. සල්ලි වලින් මොනවද කරන්න කියලා දන්නේ. මම එක්ස්පෝර්ට් බිස්නස් එකක් මේවා කරලා තියෙනවා.
0: හරි.
1: හරිද? මට එකට ඔෆිස් එකක් හොඩක් හදනවා.
0: හරි.
1: ඒකට මට ලොකු පුටුවක් ඕන වෙලා තියෙනවා.
0: ඒ කියන්නේ ඔයාගේ
1: ඡායක. ඔයාගේ මේසෙකුයි.
0: ඔයාගේ ඡායකද?
1: ඔව්.
0: ඉතින්
1: මම ඒක අරන් යනවා.
0: ඔෆිස් එකේ තියෙන කරන් යමුකෝ.
1: මේකනොත් එකක් අරන් ගියා ඒක මම.
0: හොඳයි හොඳයි එනවා සුබ දවසක් ගන්න පළවෙනි තෑග්ග ඉලෙක්ට්‍රික් යතුරු පැදියක් හරි එහෙම නැත්නම් මුදලින් රුපියල් ලක්ෂ 5ක් හරි තියෙනවා අංක 3ක් ගැලපුණා රුපියල් 50000ක් දෙනන්න පුළුවන් ඊට පස්සේ තව 25000 තෑගිද අරවද මේවද ඔක්කොම තියෙනවා දවසේ සුබයි සිහින දිනයි සුබ දවසක්
1: ඔයාට මතකද අපි මීට කාලයකට කලින් කතා කරා ගම්පහ ද පැලස් කියලා ප්‍රොජෙක්ට් එකක් ගැන
0: ද පැලස්
1: ඒක උණු කවුම් වගේ මිනිස්සු අතර ජනප්‍රිය වුණා මොකද නුවර පාරට මීටර් 100ක් දුරින් මීටර් 100 වුණාට ඒ පරිසරය සම්පූර්ණයෙන් වෙනස්.
0: හරි, ඔකේ.
1: වාහන ශබ්දයක් ඇහෙන්නේ. හ්ම් හ්ම්. ඒ මහ පාරක් අහල පහලක තියනවා කියලා හිතෙන්නෙම නෑ කියන්නකෝ.
0: හ්ම් හ්ම්.
1: ගාඩනින් වලට තමයි ඒගොල්ලෝ වැඩිම මං හිතන්නේ ගාඩන් එක ලස්සනට හදලා.
0: හරි, ඔකේ.
1: අර මිනිස්සුන්ට අර තව හිතන්නේ අර වයිස් ඉස්සරහට කියන්නේ අර රයිතුමා දවසක් උද්‍යානයේ ඇවිදිමින් හිටියා. ලස්සන නිල් පාට කුරුල්ලෙක් එතන තිබිච්ච ලස්සන පේර ගහක පේරවල මොකද ඔයෙට තියෙන ලස්සන පේර ගහක් කියන්නේ
0: ඇපල් ඇපල් ගහක්
1: ඇපල් ලාරියනේ ගස්ලබ උඩරියෝ හා කැවෙන්ඩිස් බනානා කේල් ගහක වහලා හිටියා
0: අලු කෙසෙල් ඒට වඩා හොඳයි
1: මේක මට හොඳයි
0: හරි ඕකේ
1: රයිතුමත් මගේ නම් මාලිගෙත් මගේ නම් ගාඩන් එකත් මගේ නම් කේල් ගහක් වුණාට කවුරක් නැහැ
0: ලැබෙනවනේ අපිට ඒක ලස්සන උද්‍යානයක් රාජකීය උද්‍යානයක්
1: අනේ උද්‍යානය. ඒකනේ පැලස් කියන්නේ. මේක ලස්සන උද්‍යානයක තියෙන්නේ. ආසනය උද්‍යානයක් වගේ තැනක ජීවත් වෙන්න බැතින ගෙවල් 25යි තියෙන.
0: තව ඉතුරුලා තියෙන ගෙවල් 25යි බ්‍රෝ.
1: සෑහෙන ලොකු ප්‍රොජෙක්ට් එකක්.
0: යා ඕකේ.
1: තව 25යි. දැන් මට මේ ඊයේ තොරතුරු කියන්නේ සමහරට 24යි 23යි වෙන්න පුළුවන්.
0: පුළුවන්.
1: තව 25යි තියෙන. හොඳ ප්‍රයිස් වලට යනවා.
0: හරි.
1: මොකද එතකොට ප්‍රොජෙක්ට් එක කන්ක්ලූඩ් වෙනවා. මේ ඔන්න තව හොඳ වෙලාවක් මේ ඇවිල්ලා තියෙන්නේ. තව 25යි. යන්න කතා කරන්න. ඉල්ලන්න ඉල්ල බලන්න මිලියන 25 සිට තියනවා කියලා තියෙනවා.
0: හොහෝ.
1: Try your luck.
0: Okay.
1: ඉස්සලා ගිහලා තැනට ගිහලා ආස වෙන්නකෝ. මේවට කතා කරන්න අපි නම්බර් එකක් දෙන්නම්. අවසාන apartment 25 හොඳේ. අවසාන apartment 25. හිතන්නකෝ මේ ගම්පහ නගරය, උපනගර, මහා නගර, ඒ ඔක්කොම එකම දුරවල් වලින් තමයි ඔබට සෙට් වෙන්නේ.
0: Okay.
1: නුවර පාරට මීටර 100යි.
0: හා. නියමයි.
1: නුවර පාරට ආවට ඒකකට ආවට පස්සේ ආයෙ ඉති
0: හැමදේම
1: සතර දිසා ජය ගන්න පුළුවන් මේ ගේ
0: කෝල් කරන නම්බර්
1: එක තමයි 0.71 1.66 0.66යි 222යි 222යි 222යි 666යි 222 ගම්පහ the palace
0: the palace
1: විසිපයි apartment විසිපයි මිලියන 25 සිට ඉහළට ඔක්කොම 25
0: 25 තියෙනවා නේ
1: එච්චරයි
0: අපේ ගෙදර තේ හදන වැඩේ බාරගෙන තියෙන්නේ මම හැමෝම කියනවා මම හදන තේක හරි රසයි කියලා ඒකට මම පොඩි ට්‍රික් එකක් පාවිච්චි කරනවා පළවෙනි දේ තමයි මම ෂොප් කරනකොට ගන්නේ රෝසා කහට දෙවෙනි දේ තමයි මම තේක හදනකොට වතුරක උණු කරලා තේකොළ දාලා විනාඩි දෙකක් ඒක තැම්බෙන්න තියෙනවා
1: නියමයි
0: ඊට පස්සේ තමයි ඒකේ රස පාට ඊට පස්සේ ඒකේ තියෙන සුවඳ හැම එකම එන්නේ ඊට පස්සේ මට පුළුවන් නම් ඇයි ඔබට බැරි අනිවාර්යෙන් try කරලා බලන්න රෝස කහට එක ගන්න රෝස කහට එක නියමයි අනිත් එක ඒකේ එන දැන් සාමාන්‍යයෙන් අපි තේ බොන විදි දෙකක් තියෙනවානේ අපි කිරි දාලා තේ එකක් බොනවා සහ අපි නිකන් තේ බොනවානේ දැන් නිකන් තේ බොනකොට මේ පාට ගැන හරිම ඒ කියන්නේ දැන් කිරි දැම්මම කලයක ඉතින් අර කිරි එකත් එක මික්සලා නේන හැබැයි නිකන් තේ එකක් බොනකොට ඒකට තියෙන්න ඕනේ මාර ලස්සන පාටක් අන්න ඒ පාට ගන්න පුළුවන් මෙන්න මේ ට්‍රික් එක ඔබත් පාවිච්චි කරෝති රෝසා කහට වලින් හරි නේද අරවින්ද මිනිත්තු දෙකයි 2 minutes
1: හරි
0: අර මේකක් ගන්න ඕනේ අනේ අර පොඩි වැලි ඔරලෝසුවක් මිනිත්තු දෙකේ
1: වැලි ටිකක් දා ගන්න ඕනේද
0: නෑ වැලි දා ගන්න ඕනේ නෑ වැලි ඔරලෝසුවක් ගන්න
1: ඕනේ ආ වැලි ඔරලෝසුවක් ආ විනාඩි දෙක මනින්න
0: දෙක මනින්න එතකොට ගන්න ඒක
1: තවට ස්මාර්ට් වොච් ඇති
0: ඇර ලස්සන කරන්න ඕනේ.
1: ආ, වාට ඕනේ මේක නිකන් හෙන ස්ටයිල් කරන්න.
0: Yes, නිකන් අමුතු විදිහට.
1: හොඳයි. අපි එහෙම නිකන් කාල වේලාව අරන් තේබුණ જાතියක් නෙමෙයි මෙයා.
0: දඩ බඩස් දැම්මත ඒකල
1: උණු. අපිට පුදුම හදිස්සියක් මෙයා ජීවිතේ තියෙන්නේ. අපිට රස විඳින්න පුළුවන් පොඩි පොඩි දේවල් ගෙදර ගොඩාක් තියෙනවා.
0: යා, ඒකනේ.
1: ලස්සන පොඩි සින්දුවක් පොඩි ස්පීකර් එකක දාලා අහන ගමන් වෙලාව අරගෙන තේබුණ එක ලක්ෂරය එකක්. ඒක ඐඩෙන්ටිෆයි කරපු මිනිස්සු ලක්ෂයකට කීය දෙන්නේ. සටසට පටපට ගාලා ගියා. ඉතින් ඒ තමයි අපේ ජීවිතය.
0: දුවන ගමන් තමයි ඔක්කොම
1: කරන්නේ. ඔබ මොනවටද මේ ජීවිතේ මේ සේරම කරන්නේ? ඔබට මේ ඔක්කොම කරලා විඳින්න විනාඩියක් දෙකක් තුනක් හොයාගන්න බැරි නම් ඔබ මොකද්ද මෙච්චර කල් කරේ එතකොට දැන්?
0: ඒ කියන්නේ අපේ තියරි මෙහෙමනේ. කවදා හරි දවසක අපි සතුටු වෙනවා.
1: ඒ කවද්ද ඒ දවස කියන්නේ?
0: කවද්ද ඒ දවස? ඒක අද කරගන්න. මේ මොහොත කරගන්න.
1: ලස්සන මත මියුසික් හොඳ ස්පීකර් එකක් තියෙනවද ගෙදර? හොඳ ස්පීකර් එකක් තියෙනවා ඔන්න ලක්කී ඈ.
0: හරි.
1: සිංගරකට කියලා බාන හොඳ ඒවාටයක් තියෙනවා. හ්ම්. දාලා
0: හොඳ සිංගල්
1: දාන්න. හොඳ දාන්න පොඩි හොඳ ගිටාර හොඳ ක්ලාසිකල් ඔන්න.
0: කිමද සුමීහිරියේ මේ අරුම. මහද පිබි දෙන්නේ. ඈ?
1: මිස් ඔයාට ජීවිතේ උගන්වන්න ඕන මිස් පන්ති දාලා රැට.
0: බංකු අරගෙන
1: තේනවද? බංකු තියලා එක වොන්නා. තේනවද?
0: හරි.
1: ආගම මොන මියුසික් එකක් දාන්න ලස්සන මියුසික් එකක් දාන්න හොඳ ක්ලාසිකල් গিitar පාරක් දාන්න ක්ලාසිකල් গিitarක් ඇහෙනවා ඔබට
0: ring
1: ring ring
0: ring
1: ring ring ring ring ක්ලාසිකල් গিitar කොහොමද ක්ලාසිකල් গিitar කොහොමදනේ ring ring ring ring ring ring ඊට වඩා හොඳ කිමද සුමීරියේ මේ අරුණ දාගන්න බුර්ගයන් ඕනේ
0: හරි කොමර ලස්සන මියුසික් එකක් දාගෙන හොඳ හුස්මක් අරගෙන
1: වෙලා බලන්න. ඔබට තියෙනවනේ ලස්සන කප්පයක්. ගෙදර තියෙන ලස්සන තේ කෝප්පෙ තියෙනවනේ ඔබට. බිරිඳට, ළමයට. එකම එකේද බොන්නේ? ඔබ තියාගන්න.
0: හරි ඔකේ.
1: අමුත්තන්ට නෙමෙයි අර කබඩ් දැරලා හොඳ මේවා ගන්න. අපිට අපි හම්බ කරලා අපි කන්නේ.
0: ඔව්.
1: අපිට තමයි හොඳ මේවා තියෙන්නේ. ඔබට ටී සර්විස් එකක් වගේ දෝනේ. පෝච්චියට තේ දාගෙන ඇවිල්ලා සීනි වෙන මරන් ඇවිල්ලා කප්ස් ටික අරන් ඇවිල්ලා
0: ෂෝග්නේ
1: ගාඩන් එකේ අර යකඩ පුටුව මේසෙ තියලා
0: හරි
1: මියුසික් කෑල්ලලා දාලා හවසට තේ එක ගෙන ඇල්ලලා තියලා පොඩි හුලඟක් එන අසරේ කකුල් දෙකත් මෙහෙම මෙහෙම කරලා සරවත් හොඳර ගහලා සෑල්ලෙන් ඇල්ලලා කකුල් දෙක වරනවා.
0: ආසයනේ
1: තේ එක හදාහත සමහරට පොඩි නිකන් බට කුකී කුකු තපහප දැන් බොන තේ එක ක්‍රෝස කහට එහෙම බොන්නකෝ. මොකද්ද වෙලා තියෙන්නේ?
0: මට
1: එහෙම කරන්න ඕනේ. මගේ ලයිෆ් එක මම චේන්ජ් කරගන්න ආරෙවෙන්ද? මට එහෙම වෙන්න ඕනේ. මට ඔය චේන්ජ් කරලා තියන්න. මම ගන්න තරියෙන්. මට ඔය චේන්ජ් කර. මට වෙන්න මේ අපේ වැඩට ඉවර හේනවා. අපි අපි ඉවරයි.
0: ඉවරයි වැඩි ඉවරයි.
1: එහෙනම් අපි අපෝ හෙට හම්බෙමු.
0: රයිට්.
1: මොකද වෙනා වෙන්නේ?
0: නෑ නෑ.
1: හෙට අපි හම්බෙමු. හෙට අපි ඔයයි මායි උදේ මේ වෙලාවට

0: අවස්ථා වැඩිමලු තරයිය. NLB හඳහන ඔබත් අදම NLB හඳහන බලාගන්න.
1: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
2: SLT Mobitel Pure TV නිලවිකාශක.
3: කලින් එකට එකක්, දැන් සැරට දෙකක්. Burger King වෙතින් රසම රස Spicy Crispy Chicken Burgers දෙකක් රුපියල් 1450කට. අදම එන්න ළඟම ඇති Burger King එකට. Delivery කරගන්න අමතන්න. 0112123123.
4: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIB The City University සමගින් ඔබගේ Global Life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න. 0112832000. NIB The City University, The Place to Be.
5: CB බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක්. අමතන්න. 0112532000. නැතහොත් ළඟම ඇති SDB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
6: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
7: ලීටරයට වැඩිම දුරක් සමග හීරෝ ඩිලක්ස් 100 යතුරු පෙදිය සෙල්ෆ් ස්ටාර්ට් සයිඩ් ස්ටෑන්ඩ් ඉන්ඩිකේටර් ටියුබ්ලස් ටයර් ඇතුළු විශේෂාංග රසක් වසර 5ක හෝ කිලෝමීටර් 70,000ක වොරන්ටියක් සමග රුපියල් 585,400කට දෙවෙනි පුරා හීරෝ අලෙවි නියෝජිතයන් විදින්න

0: क्या था टॉप स्टोरी।
1: ट्रैक्टर सह विंच भावितेट मादल दिवरेंट यली अवसर। ट्रैक्टर सह विंच भावितेन मादल कर्मांते पवत्वागिने अमट राज्य समक यली एकंग तावेकट एलंबी बव समस्त लंका मादल हिम्यांगे संगमे पवसरवा। එහිලෙකම් දිල්රුක් ප්‍රනාන්දු පැවසුවේ නාරා ආයතනයේ පරීක්ෂණද අඛණ්ඩව සිදු කරමින් පවතින බවයි.
2: මදල් කර්මාන්තය කරගෙන යෑමේදී ඒ කරන කර්තව්‍ය සම්බන්ධව අපි ඊයේ ජනාධිපති මහජනාධ්‍යක්ෂ ජනරාල් ඩී ගමගේ මහත්තයා සමග සාකච්ඡා කරා. ඉන් පසුව ඉවර අමාත්‍යාංශයේ ලේකම්තුමා සමග අපිට සාකච්ඡාවක් දීලා තිබුණා අපි 6 දෙනෙකුට. ඒ සාකච්ඡාවේදී නාරා ආයතනයේ පරීක්ෂණ ඉදිරියට කරගෙන යන අතර අපේ රැකියාව අපි කරගෙන යන අවස්ථාව අපි ලබා ගත්තා. ඉතින් අපි ස්ලීම් කරා ඒකෙදී අපේ කර්මාන්තයේ බිඳ වැටලා තියෙන ආකාරය සමග සම්බන්ධව ඒගොල්ලෝ ඉදිරියේදී ඒ සම්බන්ධ විදිරි ක්‍රියාමාර්ග ගන්න බවත් ඒ සම්බන්ධව ඉදිරියට කරලා දෙන බවත් දැනට අපි කරගෙන ආපු මේ රැකියාව ඉදිරියට කරගෙන යන්න මාදල් හිමියන් පිරිමිතඟතාවේ ප්‍රකාශ කරා.
1: ට්‍රැක්ටර් සහ වෙන්ච් භාවිතයෙන් මාදල් කර්මාන්තය නියලීම රජය මගින් තාවකාලික වත්හිටුවා තිබුණේ එමගින් සිදුවන වෙරළකාදනය ඇතුළු පාරිසරික සාධක සැලකිල්ලට ගනිමින්. ට්‍රැක්ටර් සහ වෙන්ච් භාවිතය අත්හිටුවීමට එරෙහිව මාදල් දෙහිවරයින් අවස්ථා කිහිපයකදී ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට රැස්ව විරෝධතාවයද නිරත වුණා. දැන් විදෙස් පොතක්. ඉරානය විප්ලවවාදී ව්‍යාපාරයක් ලෙස නොව සාමාන්‍ය රටක් ලෙස ඉදිරියට යාමට තීරණය කළහොත් එරටට විශාල ආර්ථික අවස්ථා උදා විය හැකි බව ඇමරිකානු රාජ්‍ය ලේකම් මාකෝ රුබියෝ සඳහන් කළා. ඔහු මේ බව පැවසුවේ එක්සත් අරාබි එමිරාජයේ අබුඩාබි නුවරදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින්. එම තීරණය ඉරානය විසින්ම ගත යුතු බවත් රුබියෝ සඳහන් කළා. ඔහු වැඩිදුරටත් පැවසුවේ ඉරානයේ අනාගත දේශපාලන දිශානතිය තීරණය වන්නේ ආරක්ෂාව සම්බන්ධ කරුණු රැසක ප්‍රගතිය මත බවයි.
0: Theater Top Story.

අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිරි වෙතින් මෙගා වට්ටම් ෆෝචුන් RBD කුකින් ඔයිල් ඉතිරිය රුපියල් 210යි බයිරහා චිකන් සොසේජස් ඉතිරිය රුපියල් 330යි 7up ඉතිරිය රුපියල් 125යි මැජික් වැනිලා අයිස්ක්‍රීම් ඉතිරිය රුපියල් 215යි කාගිල්ස් ෆුඩ් සිරි
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමග.
2: ඔන සමග 5G revolution එකට එකතු වන්න. රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගේ මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
3: ඒවා අපිට වැඩක් නැහැ. මගේ නායකයෝ නැත්තම් ළමයි ඉන්නවා කියලා බලන්නේ. අල්ලලා දානවා පවුල් පිටින් තොට්ට. මේවා ඉතින් ගෑනුන්ගේත් වැඩේ.
4: ඔබේ සැමියා ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යන්න ඕනේ කිව්වොත් කවදාවත් යන්න දෙන්න එපා. එහෙම වුණොත් ඔබට වෙන්නේ මේ වගේ කතා අහන්න. ඒ ගමන නැති කරන්නේ ඔහුගේ ජීවිතය, දරුවන් ගැන අගතිය, පවුලේ නම්බුව, ඔහු බේරා ගැනීම ඔබේ වගකීමයි. අවසන් ගමනට අනුබල දෙන්න එපා. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
5: පරම්පරා ගාන කපේ රටේ හොඳම ඇලුමිනියම් තුන්න. විශ්වාසයෙන් පරිස්සම් කරපු, ක්වොලිටිය මේන්ටේන් කරපු, ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
6: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
7: ලීටරයට වැඩිම දුරක් සමග Hero Deluxe 100 යතුරු පෙදිය, self start, side stand indicator, tubeless tire ඇතුළු විශේෂාංග රසක් වසර 5ක හෝ කිලෝමීටර් 70,000ක වොරන්ටියක් සමග රුපියල් 585,400කට දෙවෙනි පුරා Hero අලෙවි නියෝජිතයන් විදින්න.
8: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 400ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් සඳහා 11.79% අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. අමතන්න 0112200. Fitch rating A-LKA Outlook Stable. ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
9: මට ඇපල් මලක් දෙන්න.
10: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ, තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
9: අයියා මට මල් ගොඩක් දීලා.
10: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකක් දානවා. පිස්සුනේ.
9: හච් 15 පිස්සුවක්ම තමයි.
11: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා.
12: සිත් බැඳගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
13: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය. රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.

0: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0111 832 1000. NIBM The City University, the place to be. වෙලාවකට හිතෙන්නේ නැද්ද? ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා. හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර්සයිකලේ වගේ. බොරු තොරන්නේ නැහෙනි. කලින්ම ඩිරෙක්ට් ගහපු ගමන් ස්ටාර්ට්. සෙල්ෆ් ස්ටාර්ට් නේ. 10 කල්පනා කරලා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරෙන් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 60-70ක් දුවනවානේ. ඕන් එන්ජින්. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ. වැදගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස් පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්න. වොරන්ටියට නම් ඇනේරු. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70,000. රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 0111 2007000 කෝල් එකක් ගහන්න. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා.
1: හිතුවද මේක ප්ලේන් එක කියලා සැප ගන්න? මෙව තමයි කන්න තියෙන්නේ. කනවා නම් කපන්. නැත්තම් පැනපන් මුහුදට.
2: මිනිස් ජාවාරම් කරුවන්ගේ බොරු වලට රැවටී ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව ඇතුල් වීමේ අදහසින් බෝට්ටුවට නැග්ගොත් ඔබටත් අහන්න වෙන්නේ මේ වගේ කතා. ඔබට ඔස්ට්‍රේලියාවට යන්න වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔබට සිදුවන්නේ මහ මුහුදේ මරණය හා අවමානය සමග පොරබදන්න. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
3: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 14.5% පොලියක්, 11.5% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook. අනුවටයි 0.2 අනුවටයි 0.4.

උදේ 10:43 දැන් වෙලාව. අතේ තියෙන ගානට අලුතින් ෆෝන් එකක් ගන්න තැනක් හොයනවා නම්, ඒකට ඉතුරු ටික ගෙවාගෙන යන්න තැනක්. ඔබ යන්න ඕන තිලකවර්ධන සෙලියුලෙකට. එතනට ගියොත් ඔබට බලා ගන්න පුළුවන් ගෙවාගෙන යන්න තියෙන ෆෝන්ස් රේන්ජ් එකේ මොනවද තියෙන්නේ කියලා. මම යන්න කලින් ඔබට මතක් කරන්නම්. Samsung, Honor, Nubia, Tecno, Infinix, OnePlus, Oppo, Umidigi, TCL, Blackview මේ වගේ ලොකු රේන්ජ් එකක් ඔබට එතන බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඔය කෝක ගත්තත් 130 මුලින් ඔබ ගෙවන්න ඕනේ. ඉතුරු ටික ගෙවාගෙන යන ඔබට මාස 24 කාලයක් තිලකවර්ධන සෙලියුලෙකින් දෙනවා. මතක් කරලා යනකොට ඔබට ගැරන්ටි කෙනෙක් එක්කගෙන යන්න, දෙන්නගෙම ID cards අරගෙන යන්න. ඊට පස්සේ 130ක ඩවුන් පේමන්ට් එක කරා ඔබට ෆෝන් එක අරගෙන ගෙදර එන්න පුළුවන්කම තියෙනවා. යන්න පුළුවන් ඔබට කිරිබත්ගොඩ, වත්තර, කඩවත, මහනුවර, ගම්පහ, ජාල, නිට්ටඹු, කුරුණෑගල ඔන්න ඔය කියන හැම ප්‍රදේශයකම තිලකවර්ධන සෙලියුල එකක් තියෙනවා. දැන් ඔය අලුතෙන් ගන්න ෆෝන් එකට බෑක් කවර් එකක්, ටෙම්පර්ඩ් ග්ලාස් එකක්, චාර්ජින් කේබල් එකක්, ඇඩැප්ටර් එකක්, මේ ඕනම දෙයක් ගන්නවා නම් ඒකත් ඔබට තිලකවර්ධන සෙලියුලෙකම කරගෙන ඉන්න පුළුවන්. යන්න කලින් මොන හරි විස්තරයක් දැනගන්න තියෙනවා නම් 077465065 කෝල් එකක් දෙන්න. ඔබ එකපාර සල්ලි දීලා ෆෝන් එකක් ගන්න හිතන් ඉන්නවනම් iPhone එකක් වගේ ඒකත් තිලකවර්ධන සෙලියුලෙකෙම ඔබට කරගන්න පුළුවන්.

0: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නේම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
1: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
2: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
3: කලින් එකට එකක්, දැන් සැරට දෙකක්. Burger King වෙතින් රසම රස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට. අද මෙන්න ළඟම ඇති Burger King එකට. ඩෙලිවරි කරගන්න අමතන්න 0112123123.
4: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය Development Finance තාවර තැන්පතු. ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 14.5% පොලියක්, 11.5% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව. අදම අමතන්න 13.19. සර්වෝදය Development Finance. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook.
5: අපච්චි අපච්චි, ඔයා පොසොන් දන්නවද?
6: මම නම් දන්නවා. පුතා මොනවද දන්නේ?
5: මම දන්නවනේ පොසොන් බද්දි ගීත.
6: ෂා, පොඩි කැලක් කියමු බලන්න.
5: ඉස්

0: ඔයාගේ පොඩ්ඩක් මේ දවස්වල ගමට මැහෙන්න පොසොන් භක්ති ගීත කියනවා ඇති. ඉතින් අපි එක රටට මැහෙන්න සියත දාමු. ඒ භක්ති ගීතේ රෙකෝඩ් කරලා 071-555-6047 වට්ස්ඇප් කරන්න.
1: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න. SLT Mobitel Pure TV
2: ඔහු ඒ නැති කර දැමීමට උත්සාහ කරන්නේ ඔහුගේ ජීවිතය පමණක් නොවේ, ඔබගේ ජීවිතයයි, දරුවන්ගේ අනාගතයයි. ඔබ ඔහු වැළැක්විය යුතුමයි. අවසන් ගමනට අනුබල දෙන්න එපා. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
3: මලකඩ යකඩ මල කෑම කියන්නේ චක්‍රයක්. ගේට්ටුවක් වැටක් ගොඩනැගිල්ලක් නැත්තම් යකඩෙන් හදපු ඕනම එකක් මලකඩ කන්න ගත්තම නවත්තන එක ලේසිනේ. ඒකනේ මලකඩ කන සැරයක් සැරයක් ගානේ අපි සුද්ධ කර කර තීන්ත ගන්න. සල්ලි වලින් 75%ක්ම වතු. ලංකාව වගේ මුහුදින් වට වුණු නිතරම වහින රටක මලකඩ කන එක තීන්ත ගාලා නවත්තනවා බොන්න. යකඩෙන් හදන ලොකු පොඩි ඕන දෙයක් එක සැරේට ගැලනයිස් කරන්නම් අවුරුදු 25කට එහා වැඩේ තීන්දෙනවා. බාණ්ඩේ අරගෙන එන්න බැරි තරම් ලොකු එකක් නම් අපි ඔබේ ළඟටම ඇවිල්ලා දෙන විසඳුමකුත් තියෙනවා. මෙටලයිසින් කිය. අපි LTL ගැල්වනයිසර් මුළු රටම ගැල්වනයිස් කරන්නේ අපි. දැන්ම කතා කරන්න. 0771 47 47 47. බලන් ඉන්න එපා. මොකද අපි බලන් හිටියට මලකඩ බලන් ඉන්නේ
4: නැහැ. හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
5: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011-5715-555 අමතන්න.
6: අනුවටයි දශම දෙකෙන් 98.4 දිවයින පුරා

0: था टॉप स्टोरी।
1: පොල්වගාවටත් රක්ෂණ ආවරණයක්. පොල්පෙල රක්ෂණ යෝජනා ක්‍රමයක් වගාකරුවන් වෙත හඳුන්වා දී තිබෙනවා. කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කළේ සහනදායි වාරිකයක් යටතේ මූලික වශයෙන් නියගය, ගං වතුර, අධික වර්ෂාව, සුළිසුළන් ආයාම් සහ වනාලි විසින් වගාවට සිදුකරන හානි ආවරණය කරන බවයි. ඒ යටතේ එක් පොල්පැලයක් රුපියල් 40ක රක්ෂණ වාරිකයක් යටතේ රක්ෂණය කිරීමේදී වාර්ෂික රුපියල් 550ක රක්ෂණ ආවරණයක් ලබා ගත හැකි. යනුපරිම රක්ෂිත කාල සීමාව වන වසර 6ක් සඳහා රුපියල් 875ක රක්ෂණ වාරිකයක් යටතේ පොල්පැලයක් සඳහා රුපියල් 12450ක වාර්ෂික රක්ෂණ ආවරණයක් ලබා ගැනීමට හැකි වනවා. හෝමෝ සමුද්‍ර සන්ධියේ සිරවේ සිටින නාවිකයන් 11,000කට වැඩි පිරිසක් ඉවත් කර ගැනීම සඳහා දෙවැන්ත මෙහෙයුමක් ආරම්භ කරන බව එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර නාවික සංවිධානය පවසනවා. ඒ මහලෙකම් ආර්සනියෝ ඩොමින්ගස් සඳහන් කළේ එම මෙහෙයුම ඉරානය ඕමාන කලාපයේ අනිකුත් වෙරළබඩ රටවල් සහ ඇමරිකාව සමග සහයෝගයෙන් ක්‍රියාත්මක කරන බවයි. මේ අතර බොරතෙල් මිල පිළිබඳ බ්‍රෙන්ට් දර්ශකයට අනුව බැරලේක මිල ඇමරිකානු ඩොලර් 76.46ක් ලෙස සටහන් වුණා. බොරතෙල් මිල පිළිබඳ WTI දර්ශකයට අනුව බැරලේක මිල සටහන් නැත්තේ ඇමරිකානු ඩොලර් 72.63ක් ලෙසයි. සියත ප්‍රධානපත් මධ්‍යහන 12ට බලාපොරොත්තු වන්න.
0: අනුග්‍රහය සැමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: සිටිනවා.
1: අපි රටටම විතරක් නෙවෙයි මුළු ලෝකෙටම ඇහෙන්න ඒක සිය දෙනාවෝ.
2: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලෙකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩිනේ. එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
3: ගන්නවා ලයිසන් එක.
4: දැන් හරිනේ අමාරු.
2: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. යාලගේ වාර්ෂික සඵල පොලිය අනුපාත 11.52ක් වුණේ. ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 14.5ක පොලියක් ඕන හැටි ගෙවන්න බැරිය. 13.19ට කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩ නීති නේද?
5: ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභ මූල්‍ය සමාගමේ ගුණාකාර රේටින් ඒජන්සි BBB- stable outlook.

අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දේ. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි. ලීටරයට වැඩිම දුරක් සමග Hero Deluxe 100 යතුරු පෙදිය, self start, side stand indicator, tubeless tire ඇතුළු විශේෂාංග රසක් වසර 5ක හෝ කිලෝමීටර් 70,000ක වොරන්ටියක් සමග රුපියල් 585,400කට දෙවෙනි පුරා Hero අලෙවි නියෝජිතයන් විදින්. ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 0.79ක ආසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. අමතන්න 0.112200. Fitch rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි. අනුවටයි දශම දෙකෙන්.

උදේ 11 විනාඩි 22යි දැන් වෙලාව. ප්‍රශ්නතෝ ෂොප් කරන වැඩේ කස්ටමර්ස්ලට දවස ගානේ ලේසි කරන්න මහන්සි වෙන තැනක් තමයි තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් කියලා කියන්නේ. දැන් යාලගේ ෂෝරූම් එකට ඔබ කලින් ගිහිල්ලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම දන්නවනේ එතන තියෙන නිදහස ඔබට යන්න පුළුවන්. තනුත් ගොඩක් තියෙනවා යාලගේ. කිරිබත් ගොඩට යන්න පුළුවන්, නුවරට යන්න පුළුවන්, නිට්ටබුව, චාල කුරුණෑගල මේකෙන හැමතැනම තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් තියෙනවා. ඒත් එක්කම යාලගේ ඔන්ලයින් ස්ටෝර් එක ලංකාවේ ඕනම තැනකට ඕඩර් එකක් ප්ලේස් කරගන්න පුළුවන් යාලගේ වෙබ්සයිට් එකට ගිහිල්ලා. ඒකත් තව ටිකක් ලේසි කරන්න ඕන කියලා හිතලා දැන් ඔන්න WhatsApp නම්බර් එකක් තියෙනවා. මැසේජ් එකක් දාලා ඔබට ඕන මැදුමක් ගෙදරට ගෙන ගන්න පුළුවන්කම තියෙනවා. වැඩේ කරන්න කලින් පොඩි වැඩක් කරන්න ඕන. මුලින්ම ඔබ යන්න ඕන තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් Facebook page එකට. එතනට ගිහිල්ලා ඔබට අර වෙනදා ඇඳුම් තියෙන තැන් වල ඇවිදින වගේ scroll කරලා බලන්න. කැමති ඇඳුමක් තෝරගන්න එකේ photo එක save කරගන්න phone එකට. ඒ photo එක 0.7.656.560. 0.7.656.560 කියන නම්බෙකට WhatsApp එකක් දාන්න. ඒ දානකට ඔබේ නම, address එක, ඔබට ඇඳුමින් ඕන කරන size එක මොකක්ද කියලා message එකක් දාන්න. ඊට පස්සේ ඔබට පුළුවන් ඔබේ ඕන එක place කරගන්න. ඔය විදිහට ලේසි කරලා තියෙනවා WhatsApp message එකකින් ඔබේ ඕඩර් එකක් දාගෙන ඇඳුමක් ගෙදරට ගෙන ගන්න වැඩේ. එහෙම නැත්නම් web store එකට යනවා නම් ඔබට පුළුවන් ලංකාවේ ඕනම තැනකට ඒත් deliver කරගන්න. www.thilakawardena.com තමයි එයාලගේ website එක. ඔන්ලයින් ඕඩර් කරන ඕනම ඇඳුමක් ඔබට පුළුවන්කම තියෙනවා දවස් 21ක් ඇතුළත ආපහු outlet එකකට ගිහිල්ලා මාරු කරගන්න. ඒ වැඩේ තොන ලේසි කරලා දීලා තිනවා. ඒකත් ඔන්ලයින්ම කරන්න පුළුවන් කමක් නැහැ නේද? ඒකට ඔබ physical outlet එකකට යන්නම ඕන. අමතකුණානේ ඔබ ඕඩර් එක දාන්නේ කොළඹ කිරිබත් ගොඩවට තැනකට නම් ඕඩර් එක දාලා පැය 3ක් ඇතුළත ඔබේ අතරම ඒ දේවල් ගෙනත් දෙන්න තිලකවර්ධන එක ලෑස්තිලා ඉන්නවා.

0: ඔබත් ඒලෙවල්ස් අවසන් කළ සිසුවෙක්ද? NIBM ද සිටි යුනිවර්සිටි සමගින් ඔබගේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011-832-1000 NIBM ද සිටි යුනිවර්සිටි The place to be.
1: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011-787-388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමානකකි.
2: හිනාවෙන්න මෙන්න වෙලාව.
3: මම හිතන්නේ අලුත් රෙගියුලේෂන් ඇවිල්ලා තියෙනවා. පයිලට්ස් 3 දෙනෙක් යන්න ඕනේ කියලා.
4: පයිලට්, කෝ-පයිලට්, කෝ-කෝ-පයිලට්.
3: නෑ, පයිලට්, කෝ-පයිලට්, කෝ-මේ පයිලට්.
5: ඔබ දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM.

0: පවුල් දහස් ගණනකින් ගන්න නිසායි මේ අඩුම වීම.
1: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
2: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
3: රුපියල් 35,000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සීක ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
4: සුබ දවසක්
5: අලුත් වෙලා
4: පහසු වෙලා
6: තෑගි වැඩි වෙලා
7: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
8: නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 දැන්ම කතා කරන්න 0710666222 Prime Residences
9: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්තේ සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
10: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස් තරම්
11: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප් ලෝ වැජ බෙනා ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි
12: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගේ
13: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකේ ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්

0: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
1: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලේන් ටයිල් එකතුවක් මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.

0: වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: කලින් එකට එකක් දැන් සැරට දෙකක් Burger King වෙතින් රසම රස ස්පයිසි ක්‍රිස්පි චිකන් බර්ගර්ස් දෙකක් රුපියල් 1450කට අදම එන්න ළඟම ඇති Burger King එකට
1: ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳව ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
1: සියත හෙඩ්ලයින් රිවියු.
2: ඩෙංගු රෝගීන් 48,000 ඉක්මවයි. තෙල්තිනිය ඝාතනය සම්බන්ධ පුද්ගලයා අත්අඩංගුවට. බාදල් දීවරෙන් සහ රාජ්‍ය අතර එකඟතාවක්. බීගොවින්ට සහනයක් ලැබෙන ලකුණු.
0: වැඩි විස්තර 10:12 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.
3: අනුග්‍රහය සැමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය. People's Leasing විශ්වාස

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: කලින් එකට එකක් දැන් සැරට දෙකක්. Burger King වෙතින් රසම රස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට. අද මෙන්න ළඟම ඇති Burger King එකට. Delivery කරගන්න අමතන්න 011 22 123 100

0: ඕනර් සමග 5G රෙවලූෂන් එකට එකතු වන්න රුපියල් 69,999 සිට පවර්ෆුල් 5G ෆෝන්ස් හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඕනර් ශ්‍රී ලංකාවේ 5G නායකයා.
1: බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක් අමතන්න 0115411411. නැතහොත් ළඟම ඇති SDB බැංකු ශාකාවට පැමිණෙන්න කොන්දේසි සහිතයි.
2: 2026 FIFA උණුසුම ජූනි 12 වනදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකේ නොමිලේ බලන්න.
3: SLT Mobitel Pure TV නිල විකාශක.
4: ලීටරයට වැඩිම දුරක් සමග හීරෝ ඩිලක්ස් 100 යතුරුපෙදිය, සෙල්ෆ් ස්ටාර්ට්, සයිඩ් ස්ටෑන්ඩ් ඉන්ඩිකේටර්, ටියුබ්ලස් ටයර් ඇතුළු විශේෂාංග රසක්, වසර 5ක හෝ කිලෝමීටර් 70,000ක වොරන්ටියක් සමග රුපියල් 585,400කට. දෙවයින පුරා හීරෝ අලෙවි නියෝජිතයන් විදින්.
5: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
6: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න
7: ඕනේ. LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
8: අනුවටයි දශම දෙකෙන් 98.4 දෙවයින

0: ලොවපුරා සැරිසරා සත්‍යය සියතටකත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: ඩෙංගු රෝගීන් 48,000 ඉක්මවයි. තෙල් දෙනියේ ඝාතනය සම්බන්ධ පුද්ගලයා අත්අඩංගුවට. මාතෙල් දීවරින් සහ රජය අතර එකඟතාවක්. බීගොවින්ට සහනයක් ලැබෙන ලකුණු.
0: දේශීය සියත. Local news on theater. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: තෙල්දිනිය ප්‍රදේශයේ නවතා තිබූ මෝටර් රථයක් තුල තිබී කාන්තා වලසිරුරක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු ලෙස හඳුනාගෙන ඇති මියගේ කාන්තාවගේ පෙම්වතා සහ ඔහුගේ විවාහක බිරිඳ සහ කුඩා දරුවෙකු යාපනයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ සැකකරුවන් වැල්ලවත්තේ සිට යාපනයේ චාව කච්චේරියේ දක්වා බසෙන් ගමන් කරමින් සිටියදී යාපනයේ කොට්ටාස අපරාධ විමර්ශන කාර්යංශ නිලධාරීන් සහ බලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමකින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි. මෙම සැකකරුවන් පසුගිය දින කිහිපයේ මීගමුව හලාවත යන ප්‍රදේශවල සැඟව සිට ඇති අතර ඔවුන් මුහුදු මාර්ගයෙන් විදේශගත වීමට උත්සාහදර ඇති බවයි පොලිසිය පැවසුවේ. සැකකරුවන් වැඩිදුර විමර්ශනය සඳහා නුවරඑළිය පොලිසිය වෙත බහර දීමට නියමිතයි. පසුගිය 17 වනදා තෙල්දිරිය ප්‍රදේශයේ නවතා තිබූ මෝටර් රථයක් තුල තිබී කාන්තා මලසිරුරක් සොයා ගැනුණා. මියගොස් තිබුණේ අම්පාර මහරෝහලේ සේවය කළ බෞද්ධ චිකිත්සකවරියක් වන අතර ඇයගේ පෙම්වතා විසින් මලසිරුර මෝටර් රථය තුල දමා පලා ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ. සැකකරුටෙරීව ගම්පහ අලුත්කඩේ තිස්සමහරාමයේ සහ පාදුක් යන මහේස්ත්‍රාත් අධිකරණවල නඩු පවතින බවද පොලිසිය ප්‍රකාශ කළා. මෙම වසරේ ගත වූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 48,287ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. සිදු ඇති මරණ සංඛ්‍යාව 29ක්. ජනාධිපති ලේකම් කාර්යාලය උපදෙස් පරිදි අද සිට දින 3ක් අධ්‍යවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාස 112ක් මූලික කරගනිමින් ඩෙංගු පරීක්ෂණ ක්‍රියාත්මක බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර පැවසුවේ.
3: තවමත් අපි දකිනවා කොළඹ ගම්පහ මාතර කළුතර රත්නපුර ගාල්ල නුවර දිස්ත්‍රික්කවලින් තමයි රෝගීන් වැඩි වශයෙන් වාර්තා වෙන්නේ. විශේෂයෙන්ම ජනාධිපති ලේකම් කාර්යාලයේ උපදෙස් පරිදි අද හෙට සහ අනිද්දා දින විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා අධ්‍යවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාස 112ක.
1: ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර පැවසුවේ ඩෙංගු මදුරන් බෝවීම වැළැක්වීමට ජනතාව පෙරමුණගෙන ක්‍රියා කළ යුතු බවයි.
3: ඔබ දන්නවා මේ මදුරුවා බෝ වෙන්න ඉතා කුඩා ජල ප්‍රමාණයක් තිබුණත් ඇති. ඒ නිසා අපි ඒ ගැන සැලකිලිමත් වෙලා අපේ පරිසරය පිරිසිදු කරගන්න ඕන. මොකද දරුවන්ට විභාග තියෙනවා, හාසල්වල පිරිසිදු කිරීම කටයුතු කරගන්න ඕන, නිවාස පිරිසිදු කරගැනීමේ කටයුතු කරගන්න ඕන. ඉතින් මේ ගැන විශේෂ අවධානයක් යොමු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.
1: ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය සඳහා 0117 96 63 66 අමතා ඩෙංගු මර්දන මෙහෙයුම් මැදිරියෙන් ඔබට තොරතුරු ලබා ගත හැකි. මේවන විට මෙරට තුල ඖෂධ කාණ්ඩ 100ක පමණ හිඟයක් පවතින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෘත්තීය සමිති සංධානයේ පවසනවා. ඒ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පැවසුවේ පිළිකා රෝගීන්ට අවශ්‍ය කරන ඖෂධ වර්ග ගණනාවක හිඟයක් පවතින බවයි. ඒ සම්බන්ධයෙන් කඩිනමින් රජ අවධානය යොමු විය යුතු බවයි ඔහු කියා සිටියේ.
4: මේ විදියට රෝගීන්ට අවශ්‍ය කරන අත්‍යවශ්‍ය අත්‍යවශ්‍ය නොවන ඖෂධ සැලකිත ප්‍රමාණයක හිඟය නිසා එක පැත්තකින් එම ඖෂධ නැවත ලබා ගැනීමේදී බාහිර උසුහල්ලි නැත්නම් ෆාමසිවලින් මිලදී ගන්න ගියාට පස්සේ විශාල පිරිවැයක් දරන්න සිද්ධ වෙලා තිබෙනවා. ඒ වගේම තමයි සමහර ඖෂධ මේවට අපිට තියෙන තත්ත්වය අනුව රජයේ රෝහල්වල වගේම පෞද්ගලික අංශයේ පවා හිඟ තත්ත්වයක් තමයි පවතින්නේ. මේකෙන් වැඩි වශයෙන් පීඩාවට පත්වන්නේ කලින් සඳහන් කරපු විදිහටම පිළිකාගතුළු දිගු කාලීන රෝගාබාධ වලින් පෙළෙන පුද්ගලයන්.
1: යලකන්නේදී වීගොවීන්ට සහනයක් ලබා දෙනවාද නැත යන සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටින බව කෘෂිකර්මා මාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යම් රාසමාණිකම් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.
5: අපි දැන් නාඩු ගන්න 120ට, සම්බ ගන්න 130ට, කීරි සම්බ ගන්න 140ට මාස් කන්නේ ගත්තේ. යල් කන්නේ පිරිවැය වැඩි වෙලා තියෙනවා. ඇත්ත කරුණු දෙකක් නිසා, විශේෂයෙන් එකක් ඔයන් කපන්න යන මිල වැඩි වෙලා තියෙනවා. දැන් තෙල් මිල වැඩිවීම නිසා කුඹුරු හාන්න ගිය වියදම වැඩි වෙලා තිබෙනවා. ඒ නිසා 137කට විතර වගේ ප්‍රමාණයකට හෙක්ටර් කොබ්බෑකඩුව පර්යේෂණ ආයතනය ගණන් හදලා තියෙනවා මේ වෙනකොට. නමුත් තාම අපි අවසන් තීරණයක් ගත්තේ නැහැ. ඒක හෙටානිද්දා වෙනකොට ගන්න පුළුවන්. ඒ කියන්නේ වියලේ මණ්ඩලයේ වී මිලදී ගන්න මිල ඉහළ දමනවද, එහෙම නැත්නම් ඒ අයට වෙන සහනයක් ලබා දෙන ක්‍රමයක් හදනවද කියන එක පිළිබඳ ගැටලුවක් තියෙනවා. මොකද 150ට විතර ගෙනිච්චොත් ඔය පහුගිය දවස්වලත් පහුගිය කාලෙත් ටිකක් අඩුවට ගත මෝල් හිමියෝ සහල් මිල වැඩි කරන්න බලාගෙන ඉන්නවා. මේක 150කට විතර අපි ගෙනිච්චොත් 150යි කියලා සහල් මිල වැඩි කරන්න බලාගෙන ඉන්නවා. ඒතකොට පොදුවේ පාරිභෝගිකයන්ට බරපතල ගැටලුවක් මතු වෙනවා. ඒගොල්ලෝ සමහරලාට 195ට, 100ට, 105ට ගත්ත වී අපි දැන් වී අලි මණ්ඩලයෙන් 150යි වගේ කියන අගයකට ගියොත් එහෙම ඒක මත පදනම් වෙලා සහල් මිල වැඩි කරන්න ඒක පාවිච්චි කරගන්න ඒක ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා ගොවියට දෙන සහන දෙනවා. ගොවියාව අපි බේරන්න ඕන. අපේ ප්‍රතිපත්තිය මේක. පළමුව ගොවියට පිරිවැයට සලිරන මුදලක් ගෙවන්න ඕන කියන ප්‍රතිපත්තිය ඉඳන් වැඩ කරගෙන යනවා.
1: මෙරට ගම්බිරිස්වලට ඉහළ ඉල්ලුමක් පවතින බවයි නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න ප්‍රකාශ කළේ.
6: අපි ප්‍රධාන ගැනුම්කරු තමයි ඉන්දියාව, ඊට අමතරව ඇමරිකාව, අරාබි එමිරාජ්‍ය, එක්සත් රාජධානිය, ඊට අමතරව සාජා, ඊජිප්තුව, සෞදි අරාබිය, ඒ වගේම ඕස්ට්‍රේලියාව වගේ රටවලට අපේ ගම්බිරිස් අපි අපනයිනි කරනවා. වියට්නාම් සහ ඉන්දුනීසියා වගේ ගම්බිරිස්වලට වඩා අපේ ගම්බිරිස්වලට ලෝක වෙළඳපොලේ ලොකු ඉල්ලුමක් වෙනවා. අපේ ගම්බිරිස්වල මිල සාමාන්‍යයෙන් වැඩි. සාමාන්‍ය වියට්නාම් ගම්බිරිස්සට හතරක් විතර හැපන්න ඕනේ අපේ එක ගම්බිරිස් අටේක සැරගන්න. ඒ නිසා අපේ ගම්බිරිස් වලට වෙනම ලෝකෙ තියෙනවා, වෙනම ඉල්ලුමක් තියෙනවා.
1: නාවල රාජකීය නවපාලම සම්බන්ධයෙන් සමගී ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂිත සිල්වා චෝදනා කළේ මෙලෙසේ.
7: ට්‍රැෆික් ඇනලිසිස් එකක් නොකර ට්‍රැෆික් එක නම් මේකේ ලොකුම ගැටලුව. මං විශ්වාස කරනවා සල්ලි අපතේ ගියා තමයි. ඔව් බිලියන මං හිතන්නේ දෙකහමාරක් විතර වියදම් වෙලා. හැබැයි බිලියන දෙකහමාර වියදම් වෙච්ච පළියට මේක විවෘත කරන්න ඕනද? අපේ මෙච්චර සංවේදී පරිසරයක් පළවෙනි පාරට මේ වර්ජින් වෙට්ලෑන්ඩ් එක හරහා එස් අකුරට පාලමක් ගහන්න ඕනෙමද? ඕනෙමද මේක විවෘත කරන්න ඕනෙමද?
8: තීරණ අරන් තියෙන අපි නෙවෙයි ගරු කතානායකතුමනි. දැන් තීරණ අරගෙන හදලා ඉවරයි පාලම. පෞද්ගලික මං ඔතෙන් ගියට පස්සේ මට ආසයි තුනේ මේක ජොගින් ට්‍රැක්යක් විදිහට තියෙනවා. නමුත් බිලියන 1.6 ගානක් වියදම් කළේ ඉතින් ජොගින් ට්‍රැක් හදන්න අපිට ලංකාවේ මේ ආර්ථික එච්චර දිනු වෙලා නැහැ. ඒක යම් ආකාරයෙන් හරි අපි මේක වාහන සඳහා විවෘත කළ යුතුයි. විවෘත කරන්නේ කුමන වාහන සඳහාද, කුමන වේලාවල් සඳහාද, කුමන සතියන්තයේද, සතිය දවස්වලද, ඒක අපි ට්‍රැෆික් ඇනලිසිස් එකක් කරලා කරන්න ඕනේ. ඒක කරන්න වෙනවා. හැබැයි දෙපැත්තේ තියෙන පාරවල් පළුල් කරගැනීමේ හැකියාව මම නම් දකින්නේ නැහැ. ඒ නිසා අපි පාලම විවෘත කළ යුතුයි කියන මතේ ඉන්නවා. හැබැයි ඒ කුමන ආකාරයෙන්ද කියන එක අනිවාර්යයෙන්ම ට්‍රැෆික් ස්ටඩි එකක් කරලා තමයි කළ හැකි වන්නේ.
1: වෙළඳ සේවා මගින් සිදුකරන ලක්ෂයකට වැඩි විකුණුම් සඳහා බැඩ්බදු අයවීමක් සිදු නොවන බව ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර පවසනවා. ව්‍යාපාර සාර්ථක කර ගැනීම සඳහා බැඩ්බදු සඳහා ලියාපදිංචිය වැඩි වාසි සහගත බවයි අමාත්‍යවරයා පැවසුවේ.
9: වැරදි ප්‍රචාරයක් ගෙනියනවා මම දැක්කා ගොඩාක් සමාජ මාධ්‍යවල පොත්ති නාලිකාවල මේ ලක්ෂයකට වැඩි වුණොත් වැඩ් බද්ද වදිනවා කියලා. එහෙම වෙන්නේ නැහැ. පැහැදිලිවම තවදුරටත් වැඩ් බද්දට යටත් සීමාව මිලියන 60ම තමයි. ලක්ෂයට වැඩි පිරිවැටුමක් තියෙන කෙනෙකුට මේ වැඩ් බද්ද අදාළ වෙන්නේ නැහැ. නමුත් මෙහෙම දෙයක් තියෙනවා. හැබැයි කවුරු හරි කෙනෙකුට කුඩා පරිමාණ සහ මේ ව්‍යවසායකින්ට ගොඩක් දෙනෙකුට වැඩ් බද්දට ලියාපදිංචි වීම ගොඩක් වාසිදායක වෙනවා තමන්ගේ ව්‍යාපාරික කටයුතු සාර්ථක ගන්න. මොකද උදාහරණයක් විදිහට කිව්වොත් දැන් මොනවා හරි නිෂ්පාදනයක් කරන කෙනෙකුට ඒ නිෂ්පාදනය සඳහා යොදා ගන්න අමුද්‍රව්‍ය වෙනුවෙන් එයා වැට් බද්දක් ඉවනවා. ඊට අමතරව එයා ලබා ගන්න වෙනත් සේවා වෙනුවෙන් වැට් බද්දක් ඉවනවා.
1: සමාජ ආරක්ෂණ බද්දට යටත් පිරිවැටුප් සීමාව මිලියන 60 සිට මිලියන 30 දක්වා අඩු වී ඇති බවයි ආර්ථික නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.
9: ඒක 2026 අංක 10 දරන සමාජ ආරක්ෂණ දායකත්ව බදු සංශෝධන පනත නමින් ඕනම කෙනෙකුට ඒක ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ පනත අනුව සමාජ ආරක්ෂණ බද්දට යටත් බදු, ඒ කියන්නේ පිරිවැටුම් සීමාව මිලියන 60 තිබිච්ච එක මිලියන 36 විදිහට සංශෝධනය වෙලා තියෙනවා. ඊයේ එකතු කළ අගේ මත බද්දට මුල සංශෝධනය සහ අර සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද වෙනුවෙන් යන වැරදි ප්‍රචාරය නිවැරදි කරන්න ඕනේ. ඒක වැරදි ප්‍රචාරයේ ගියේ මිලියන 60ම තියෙනවා කියලා සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද. නමුත් ඒක 60 නෙමෙයි, ඒක මිලියන 36ට අඩු වෙලා තියෙනවා.
1: සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ ජාතික සංගමේ ජාතික සංවිධායක නිරුක්ෂ කුමාර පැවසි මෙම බදු සංශෝධන හේතුවෙන් කුඩා කර්මාන්තකරුවන් පීඩාවට පත් ඇති බවයි.
10: ඔබට තියෙන ගැටලුව ඔල්ලෝ දැන් අපි කියමුකෝ ආනයනය කරුගෙන්ගේ තොගවලෙන්දෙක් ගන්නවා මේ ඇපල් ටික. තොගවලෙන්දෙන් තමයි අර පදික වේලදා මේ විකුණු වේලෙන්දා ගන්නෙ. ඒකට එයාට මේ වැඩබදු ක්ලේම් කරගැනීමේ හැකියාවකුත් නෑ අර පදික වේදිකාව ඉන්නකොට. මේක සම්පූර්ණයෙන්ම ගෙඩිමිටිම පාරිභෝගිකය මත වැටෙනවා.
1: නව වැඩබතු සංශෝධනයේ ජූලි මාස පළමුවනදා සිට ක්‍රියාත්මක වීමට නියමිතයි. ටැක්ටස් සහ වින්ච් භාවිතයෙන් මාදැල් කර්මාන්තය පවත්වාගෙන යාමට රජය සමග යළි එකඟතාවයකට එළඹි බව සමස්ත ලංකා මාදැල් හිමියන්ගේ සංගමය පවසනවා. එහි ලේකම් දිල්රුක් ප්‍රනාන්දු පැවසුවේ නාර ආයතනයේ පරීක්ෂණද අඛණ්ඩව සිදු කරමින් පවතින බවයි.
11: මාදල් කර්මාන්ත කරගෙන යෑමේදී එක් කරන කර්තව්‍ය සම්බන්ධව අපි ඊයේ ජනාධිපති මහජනාධ්‍යක්ෂ ජනරාල් ඩී කැමගේ මහත්තයා සමග සාකච්ඡා කරා. ඉන්පසුව ඉවර අමාත්‍යාංශයේ ලේකම්තුමා සමග අපිට සාකච්ඡාවක් දීලා තිබුණා අපි 6 දිනකට. ඒ සාකච්ඡාවේදී නාර ආයතනයේ පරීක්ෂණ ඉදිරියට කරගෙන යන අතර අපේ රැකියාව අපි කරගෙන යන අවස්ථාව අපි ලබා ගත්තා. ඉතින් අපි ලීම් කරා ඒකෙදී අපේ කර්මාන්ත බිඳ වැටලා තියෙන ආකාරය සමග සම්බන්ධව ඒගොල්ලෝ ඉදිරියේදී ඒ සම්බන්ධ විදිරි ක්‍රියාමාර්ග ගන්න බවත් ඒ සම්බන්ධව ඉදිරියට ක්‍රියාත්මක කරලා දෙන බවත් දැනට අපි කරගෙන ආපු මේ රැකියාව ඉදිරියට කරගෙන යන්න මාදල් හිමියන් පිරිමි එකඟතාවයේ ප්‍රකාශ කරා.
1: ටැක්ටස් සහ වින්ච් භාවිතයෙන් මාදල් කර්මාන්තයේ නියලීම රජයේ මගින් తాවකාලිකව අත්හිටවා තිබුණේ එමගින් සිදුවන විරල කාදන ඇතුළු පාරිසරික සාධක සැලකිල්ලට ගනිමින්. ටැක්ටස් සහ වින්ච් භාවිතය අත්හිටවීමට එරෙහිව මාදල් දීවරේ නවසා කිහිපයකදී ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරිපිටට රැස්ව විරෝධතාවයේද නිරත වුණා. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පැවසුවේ මාදල් කර්මාන්තයේ හේතුවෙන් පරිසරයට සිදුවන හානි අවම කර ගැනීම සඳහා අවශ්‍ය නිර්ණායක නාර ආයතනයට ඉදිරිපත් කළ බවයි. දිට්ව සුලිකුණාටුවේ හේතුවෙන් අවදානමට ලක් වූ 425,000ක පිරිසකට ගෙවූ අස්වසුම දීම නම් මේ මාසයේ සිට අත්ඉඩ වූ බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා. ඒ සහකාර කොමසාරිස් දුක්ගෙනවිලේ කළමනාකරන අශන් දර්ශක මේ බව සඳහන් කළේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වමේ.
12: එතකොට මේක ආරම්භක ක්‍රමවේදයක් විදිහට සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය මුල් වෙලා අපි කාණ්ඩ 4ක් යටතේ ගෙවීම් යෝජනා ක්‍රමය යටතේ ගෙවීම ආරම්භ කරා. යනුව සංක්‍රාන්තික අවදානමට ලක් වූ ඒ වගේම දුප්පත් සහ අන්ත දිලිඳු කියන කාණ්ඩ 4 යටතේ ඒ අනුව දෙසැම්බර් මාසයේ රට තුල ඇතිවෙත දිත්වා තත්ත්වයේ හේතු කොටගෙන රජය ගත්ත තීන්දුවක් මත පදනම්ව අපි අර අවදානමට ලක් වූ කාණ්ඩයට ගෙවීම් සිද්ධ කළ 425,000ක ප්‍රමාණය අපි මේ අවුරුද්දේ ජූනි මාසයේ කියන්නේ මේ මාසයේ දක්වා ගෙවීම් සිද්ධ කිරීමට කටයුතු කරා. එතකොට අවදානමට ලක් වූ 425,000ක ප්‍රමාණයේ ගෙවීම් කටයුතු අපි මේ මාසේ මේ අවුරුද්දේ ජූනි මාසයෙන් නවත්තුවා. ඒ වගේම සංක්‍රාන්තික කාණ්ඩයේ 315,000කට අපි ගෙවීම් කටයුතු සිද්ධ කරා. ඒක අපි 2025 අප්‍රේල් මාසයේදී ගෙවීම් කටයුතු නවත්තුවා.
1: රුපියල් මිලියන 352කට අධික හෂිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග කැනේඩියානු තරුණියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කර ඇත්තේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී. සැකකාරිය කැනඩාවේ සිට ඩුබායි හරහා එමිරේට්ස් ගුවන් සේවයට අයත් යානයකින් ඊයේ රාත්‍රියේ දිවිනට පැමිණ තිබෙනවා. ඇගේ ගමන්වලු පරීක්ෂා කිරීමේදී ඒ සංගවා තිබූ හෂිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 35යි ග්‍රෑම් 265ක් සුවාගත් බවයි රේගු නිලධාරීන් පැවසුවේ. සැකකාරිය සහ මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධ වැඩිතුර විමර්ශන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් සිදු කිරීමට නියමිතයි. ඊශ්‍රායලයට ස්වර්ණ ආයුධ නිෂ්පාදන පද්ධතියක් අවශ්‍ය බව ඉරටක් රාමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහු

0: අද දිශානතේ තීරණය වන්නේ ආරක්ෂාව සම්බන්ධ කරුණු රැසක ප්‍රගතිය මත බවයි. එම කරුණු ඉදිරි සාකච්ඡාවලදී අවධානයට ගැනීමට නියමිත බවයි මාකෝ රූබියෝ කියා සිටියේ. අමෙරිකාව සහ ඉරානය අතර අවසන් ගිවිසුමට පැමිණියහොත් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකාවලින් ගාස්තු අය කිරීමට ඉරානයට නොහැකි බවද රූබියෝ ප්‍රකාශ කළා. හෝමුස් සමුද්‍ර සන්ධියේ සිර වී සිටින නාවිකයින් 11,000කට වැඩි පිරිසක් ඉවත් කර ගැනීම සඳහා දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කරන බව එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර නාවික සංවිධානය සඳහන් කළා. ඒ මහලේකම් ආර්සෙනියෝ ඩොමින්ගස් පැවසුවේ එම මෙහෙයුම ඉරානය ඕමානයේ කලාපය අනිකුත් වෙරළබඩ රටවල් සහ අමෙරිකාව සමග සහයෝගයෙන් ක්‍රියාත්මක කරන බවයි. මේ අතර බොරතෙල් මිල පිළිබඳ බ්‍රෙන්ට් දර්ශකයට අනුව බැරලේක මිල අමෙරිකානු ඩොලර් 76ක් ලෙස සටහන් වුණා. බොරතෙල් මිල පිළිබඳ WTI දර්ශකයට අනුව බැරලේක මිල සටහන් වැත්තේ අමෙරිකානු ඩොලර් 72ක් ලෙසයි. යුරෝපයේ උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළයාමත් සමග ප්‍රංශය, ස්පාඤ්ඤය සහ ඉතාලියන රටවලට දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා. ප්‍රංශාග්‍රාමාත්‍ය සෙබස්තියන් ලෙකර්නු පැවසුවේ අධික උණුසුම් කාලගුණය මැද්දේ අනාරක්ෂිත ජලාශවල පිහිනීමට ගිය 40 දෙනෙකු පමණ මේ වන විට මියගොස් ඇති බවයි. එරට ප්‍රදේශ රසකට අධික උණුසුම් තත්ත්වය පිළිබඳ රතු අනතුරු ඇඟවීම් නිකුත් කළා. ස්පාඤ්ඤයේ ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 41 වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඉතාලියේ රෝමය, මිලානෝ, ෆ්ලෝරන්ස් ඇතුළු නගර 15කට අධික උණුසුම පිළිබඳ රතු අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. යලි සිරස්තල ඩෙංගු රෝගීන් 48,000 ඉක්මවයි. තෙල්දෙණියේ ඝාතනයට සම්බන්ධ පුද්ගලයා අත්අඩංගුවට. මාතෙල් දීවරින් සහ රජය අතර එකඟතාවක්. වීගොවින්ට සහනයක් ලැබෙන ලකුණු. අමෙරිකානු හමුදා මත යැපීමෙන් වැළකිය යුතු බව නෙතන්‍යාහු කියයි. සීතතාවල් ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම කුෂාරි උඩුවනගේ. සීත මිලඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට. රැඳී සිටින පෑන් පෙපුවත් සමගින්.
1: පුරා සැරිසරා සත්‍ය සියතටකත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්නේ.

0: ලංකාවේ අපේ නම ඉන්ටර්නැෂනල් ලෙවල් එකට අරගෙන ගිය රේසින් චැම්පියන් ඩිලන්ත මාලිගමුවගේ අද බර්ත්ඩේ එක.
1: Happy birthday ඩිලන්ත.
2: Happy birthday.
3: Happy birthday. Happy birthday. Happy birthday to you.
1: ලොකු ජර්නි එකක්නේ ආවේ. ආපස්සට හැරිලා බලද්දි මොකද හිතෙන්නේ?
2: විශේෂයෙන්ම ලංකාවගේ රටක ඉපදිලා ලංකාවේ ඉන්සන්ගේ ආදරය ලබන නම්මන එක තමයි මට කියන ලොකුම සතුට. රිග්‍රෙට් මුකුත් නැහැ. මං ජීවිතේ අවශ්‍ය හැමදේම අවශ්‍යතාවට කරගෙන සතුටින් ජීවත් වෙනවා.
0: ලයිෆ් එකම වෙනස් කරපු දවසක් මතකද?
2: රේස් ජීවිතෙන්ද වෙනස් වුණේ මල්ලේ ෆිල්ම් එකක් බලලා සිල්වර් ඩ්‍රීම් රේස් කියලා. ඉතින් එදා තමයි මම තීන කරත්තේ මම ලොකු සූරෙක් කරන කියලා. මම හිතන්නේ මගේ ජීවිතේ ටර්නින් පොයින්ට් එකනේ ෆිල්ම් එක තමයි.
1: මේ වෙද්දි අරගෙන තියෙන වටිනම ජයග්‍රහණය
2: ලෝක සූරතාවේදී මම තුන්වෙනි තැනට ඇතරම දෙවෙනියා වුණේ උනාට ඒකේ පාස්ට් ඇක්සිඩන්ට් එකක් කරේ ඊට කලින් ලැප්ටොප් එකට තුන්වෙනි තැන දුන්නේ. ඉතින් ඒක මම හිතනවා සතුරු දවසක් මොකද ලංකාවේ ගොඩාක් ඉතාලියේ රේස් එක බලන්න ඇවිල්ලා කියයි.
0: ලංකාවට කොච්චර ආදරේද කියලා ඇහුවොත්
2: මගේ ජීවිතයටත් වඩා ලංකාවට ආදරේ. ඇත්තටම මම පිටරට රේස් තියනකොට මම ලංකාවෙන් ඉඳලා යනවා ගිහිල්ලා රේස් උන ගාම එනවා. මම මේ රට ආදරේ ඉඳලා තමයි ජීවත් වෙන්නේ.
4: Talk of the town.
1: වෙනස්ම මියුසික් ස්ටයිල් එකක් එක්ක අපේ හදවත් දිනාගත්ත ෆේමස් සිංගර් කෙනෙක් තමයි කේ සුජීවා.
0: අද එයාගේ බර්ත්ඩේ එක. Happy birthday.
5: Thank you so much. Have a

0: දැන් කවුද මුලින්ම විශ් කරන්නේ?
1: අපි ගෙදර පුරුද්දක් තියෙනවා බර්ත්ඩේ කියන්නේ දැන් 24 බර්ත්ඩේ නම් 23 රෑම කේක් එක කපනවානේ ළමයි එකතු වෙලා. 12 වෙනකොට කේක් එක කපනවා. එතකොට අද දවසේ වෙනකොට ඔක්කොමලා විශ් කරලා ඉවරයි.
2: අද ස්පෙෂල් වැඩක් තියෙනව නේද?
1: මගේ උපන්දිනය වෙනුවෙන් අද දවසේ හවස කපරජම්ම කිරිවෙහෙර ලොකු පින්කමක් කරනවා. ඒ කියන්නේ මගේ තරමට මට එක ගොඩක් විශේෂයි.

0: ළඟදි අලුත් සින්දුවක් අහන්නත් පුළුවන් වෙයි නේද?
1: අනිවාර්යෙන්. මේ වෙබ් දේ ප්‍රොඩක්ෂන් එකක් කරලා ඉවරයි. ඒකේ වීඩියෝ එක තමයි දැන් කරමින් ඉන්නේ. බොහොම ඉක්මනින්. ඒ කියන්නේ ජූලයි මාසෙ ඉවර වෙන්න කලින් මගේ අලුත්ම වීඩියෝ එක බලාගන්න පුළුවන්. Talk of the town.

0: ഡെങ്കു മാരാന്തികായി. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: අධික වැසි තත්ත්වයෙන් පසු ඉදිකිරීම් පරිශ්‍රවල ජලය එක් රැස් වූ ස්ථාන වැඩි විය හැක. එම ජලය එක් රැස් වන තැන් ඉවත් කර ඩෙංගු මදුරුවන් මෝවන ස්ථාන නැති කර ගන්න. මේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පණිවිඩයකි.
0: ඩෙංගු මාරාන්තිකයි. ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
2: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස්ටෙක් එකට වට්ස්ඇප් කරා.
3: මිලියන 2,5ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-780-7000ට වට්ස්ඇප් කරන්න.
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: වඩා ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6044ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
2: සිරිබෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ්සට් වෙතින් මෙගාවට්ටම් ඇස්ට්‍රා ඉතිරි රුපියල් 325යි රේණුකා පිටිකල පොල්කිරි ඉතිරි රුපියල් 320යි ස්ටුවර්ට්ස් රෝසා කහටතේ ඉතිරි රුපියල් 190යි ලයිසෝල් ෆ්ලෝරල් ඩිස්ඉන්ෆෙක්ටන් ඉතිරි රුපියල් 175යි කාගිල්ස් ෆුඩ්සටේ
3: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
4: Finishing වහලක් ලෙස color of flow වැජබෙනා
5: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලට වශී වෙන්න Finishing වහලක් නම් color of තමයි.
6: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා? හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර් සයිකලේ වගේ. බොරු තරන්නේ නෑනේ. කැලින්ම ඩිරෙක්ට් ගහපු ගමන් ස්ටාර්ට්. සෙල්ෆ් ස්ටාර්ට් නේ. දහ අතේ කල්පනා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරෙන් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 60,000ක් දුවනවානේ. ඕන් එන්ජින්. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ. වැද්ද ගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස් පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්න. වොරන්ටි එක නම් ගන්නේ නෑ. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70,000. රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 0111 207,000ට කෝල් එකක් ගහන්න. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා.

0: අපි රටටම විතරක් නෙවෙයි මුළු ලෝකෙටම ඇහෙන්න ඒක සිය දෙදාවෝ.
1: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383888 CDB රන් ණය රත්තරන් ණය විතර ඉස්තරම්ම තැන.
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සී සයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
3: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
4: SLT Mobitel Pure TV නිල විකාශක.
5: This වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
6: ලීටරයට වැඩිම දුරක් සමග Hero Deluxe 100 යතුරු පෙදිය, self start, side stand indicator, tubeless tire ඇතුළු විශේෂාංග රසක් වසර 5ක හෝ කිලෝමීටර් 70,000ක වොරන්ටියක් සමග රුපියල් 585,400කට දෙවෙනි පුරා Hero අලෙවි නියෝජිතයන් විදින්.
7: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද NIB the City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011 7332000. NIBM, the city university, the place to be.
8: මලකඩ යකඩ මල කෑම කියන්නේ චක්‍රයක්. ගේට්ටුවක් වැටක් ගොඩනැගිල්ලක් නැත්තම් යකඩෙන් හදපු ඕනම එකක් මලකඩ කන්න ගත්තම නවත්තන එක ලේසිද? ඒකන මලකඩ කන සැරයක් සැරයක් ගාන අපි සුද්ධ කර කර තීන්ත ගාන සල්ලි වලින් 75%ක්ම වතු. ලංකාව වගේ මුහුදින් වට වුණු නිතරම වහින රටක මලකඩ කන එක තින්ත ගාලා නවත්තනවා බෝ. යකඩෙන් හදන ලොකු පොඩි ඕන දෙයක් එක සැරේට ගැලනයිස් කරන්නම් අවුරුදු 25කට එහා වැඩේ තීන්දෙන්න. බාණ්ඩේ අරගෙන එන්න බැරි තරම් ලොකු එකක් නම් අපි ඔබේ ළඟටම ඇවිල්ලා දෙන විසඳුමකුත් තියෙනවා. මෙටලයිසින් කිය. අපි LTL ගැලවනයිසර් මුළු රටම ගැලවනයිස් කරන්නේ අපි. දැන්ම කතා කරන්න. 0771 47 47 47 47 බලන් ඉන්න එපා. මොකද අපි බලන් හිටියට මලකඩ බලන් ඉන්නේ
9: නැහැ. හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා. LOLC එකෙන්නේ ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
10: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
11: මට වෙලාවක හිතෙනවා අපි මේ කතා කරන දේවල් වලින් මේ රට මේ ලෝකේ වෙනස් කරන්න හදන්නේ කියලා මගුල. මං හිතන්නේ අපි ලොකු දායකත්වයක් දෙනවා නේද ඒ වෙනුයි.
12: නෑනේ.
11: නෑ
12: මේ මෙතන මේ පැයකමාර ගත කරගන්න කිගේ දේවල් රටවල් ලෝක හැදෙනවා නම් ඉතින් බැරිය.
13: අපි මේ ඔක්කොම කරන්නේ මොකටද?
11: පටි ගන්න.
12: මේ පැයකමාර ගත කරලා ගියක් හරි
14: වාගන්න. ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට
15: 98.2 FM 98.4 දිව

0: क्या था टॉप स्टोरी
1: බෞද්ධ චිකිත්සකවරියගේ ඝාතන සැකකරුට සහාය දුන් රේදුරේ කත්තඩංගුවට බෞද්ධ චිකිත්සකවරියගේ ඝාතන සැකකරුට සහාය දුන් ප්‍රාදේශීය සභාවේ රේදුරේ කත්තඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තෙල්දෙනිය ප්‍රදේශයේ නවතා තිබූ මෝටර් රථයක් තුල තිබී කාන්තා බලසිරුරක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුට සහාය දැක්වූ කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ රේදුරේ සැකකරු ලෙස හඳුනාගෙන ඇති මියගේ කාන්තාවගේ පෙම්වතා සහ ඔහුගේ විවාහක බිරිඳ සහ කුඩා දරුවෙකුද යාපනයේදී අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ සැකකරුවන් වැල්ලවත්තේ සිට යාපනයේ චාව කච්චේරිය දක්වා බසෙන් ගමන් කරමින් සිටියදී. දැන් විදෙස් පුවතක්. එංගලන්තයේ සහ වේල්සේ ඇතැම් ප්‍රදේශවලට අධික උණුසුම සම්බන්ධයෙන් රතු කාලගුණ අනතුරු ඇගවීමක් නිකුත් කර තිබෙනවා. මේ වන විට පුරෝගතනය කර ඇත්තේ එංගලන්තයේ දකුණු දිග ප්‍රදේශ උෂ්ණත්වය සෙල්සියස් අංශක 38 ඉක්මවා යනු ඇති බවයි. විදුලිය සහ ජලය වැනි අත්‍යවශ්‍ය සේවා යන හිටීමට තීඩ පවතිනවා. යුරෝපීය උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළ යාමෙන් ප්‍රංශය, ස්පාඤ්ඤය සහ ඉතාලිය යන රටවලට දැඩි බලපෑම් එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

0: ഡെങ്കു മാരകമായി. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: ඩෙංගු රෝගයේ සෑදීම සඳහා මිනිසා, ඩෙංගු මදුරුවන් සහ වෛරස් කාණ්ඩ අප පරිසරයේ තිබිය යුතුය. ඩෙංගු මදුරුවන් අප පරිසරයේ සිටින්නේ වර්ග දෙකක EDC aegypti සහ EDC albopictus යන මදුරු වර්ග දෙකකි. ඩෙංගු වෛරස් කාණ්ඩ හතරක් තියෙනවා. 1, 2, 3, 4. ඒ නිසා අපට ජීවිත කාලය තුලදී ඩෙංගු රෝගය 4 වතාවක් වැළඳිය හැකිය.
0: ඩෙංගු මාරාන්තිකයි.
2: අපච්චි අපච්චි, ඔයා පොසොන් දන්නවද?
3: මම නම් දන්නවා. පුතා මොනවද දන්නේ?
2: මම දන්නවනේ පොසොන් බද්දි ගීත.
3: ෂා, පොඩි කැලක් කියමු බලන්න.
2: ඉස්ස.

0: වගේ පොඩ්ඩක් මේ දවස්වල ගමට මැහෙන්න පොසොන් භක්ති ගීත කියනවා ඇති. ඉතින් අපි එක රටට මැහෙන්න සියත දාමු. දැන්ම ඒ භක්ති ගීතේ රෙකෝඩ් කරලා 0.71555.6044 වට්ස්ඇප් කරන්න.
1: අරි ගියේ හරිම තැනට ගියේ ඉන්න. LOLC එකේ ලෝන් එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0.115.715 අමතන්න.
3: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0.71888492 0.71111377. Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
4: ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
5: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
6: ලීටරයට වැඩිම දුරක් සමග Hero Deluxe 100 යතුරු පෙදිය, Self Start, Side Stand Indicator, Tubeless Tire ඇතුළු විශේෂාංග රසක් වසර 5ක හෝ කිලෝමීටර් 70,000ක වොරන්ටියක් සමග රුපියල් 585,400කට. පුරා හීරෝ අලබි නියෝජිතයන් විදින්න.
7: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝ සීරිස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
8: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි.
9: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
10: ගන්නවා ලයිසන් එක.
11: දැන් හරිනේ අමාරු.
9: life එකේ කටක් පොඩ්ඩක් වැඩි.
8: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. fix deposit එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය development finance ඒගොල්ලන්ගේ fix deposit එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි.
9: යාලගේ වාර්ෂික සඵල පොලිය අනුපාත 11.52ක් නුනේ. ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 14.75ක පොලියක් ඕන හිටිය ගෙවන්න බැරිය.
8: 13.19ට කෝල් එකක් ගන්නකෝ.
9: සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩන ඉතින් නේද?
12: ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම් BBB- stable outlook.

0: CDBයක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය. රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
1: ලීටරයට වැඩිම දුරක් සමග Hero Deluxe 100 යතුරු පෙදිය, self start, side stand indicator, tubeless tire ඇතුළු විශේෂාංග රසක් වසර 5ක හෝ කිලෝමීටර් 70,000ක වොරන්ටියක් සමග රුපියල් 585,400කට දෙවෙනි පුරා Hero අලෙවි නියෝජිතයන් විදින්න.
2: රටපුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම වී.
3: රටපුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
4: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා ත්‍රිලෝකයට පිළිගනී. හච් හැමදේකටම ඔප්ෂන් නැක් තියෙනවා.
5: රුපියල් 35,000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් Honor within. Honor X5B Plus. සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් වෙතින් දැන් ලබා ගත හැකි.
6: සුබ දවසක්.
7: අලුත් වෙලා.
6: පහසු වෙලා. තෑගි වැඩි වෙලා.
8: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
9: නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න. The Palace Gampaha. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710666222 Prime Residences.
10: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
11: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
12: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලව වැජබෙනා. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
13: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්.
14: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන්. ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින්. ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා. ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්.

0: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
1: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.

0: අට වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: කලින් එකට එකක් දැන් සැරට දෙකක් බර්ගර් කින් වෙතින් රසම රස ස්පයිසි ක්‍රිස්පි චිකන් බර්ගර්ස් දෙකක් රුපියල් 1450කට අදම එන්න ළඟම ඇති බර්ගර් කින් එකට
1: ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center Ward Place Colombo 7 වෙත හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි
3: මේ දෙකක් දාගෙන ඉන්නද
4: ඇයි කන් දෙක පුරවල කන්නද
5: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට
6: අල්ලේ වල්ලේ මේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට
7: නෑ සුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා
5: නෑනේ අරේ වා
8: සින්දු සිතයා
7: ගියත් සපයි දවලේ
9: එකම ආටිස්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව
10: අනුග්‍රහය
7: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලුතුලි සිල්ලාරේ අනුචාප්තාරේ
10: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්

ඔයාගේ පොඩ්ඩගේ පොසොන් භක්තිගේතයත් රෙකෝඩ් කරලා බිඳුවයි 71 555 6047ට වට්ස්ඇප් කරන්න.

0: දෙනවා.
1: අපි රටටම විතරක් නෙවෙයි මුළු ලෝකෙටම ඇහෙන්න ඒක සිය දෙනාවෝ.
2: සියත පත්තරේ විතසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
3: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
4: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
5: SLT Mobitel Pure TV නිල විකාශක.
6: Finishing වහලක් ලෙස color upflow වැජබෙනා.
7: සිත් පැදගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. Finishing වහලක් නම් color up තමයි.
8: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 400ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් සඳහා 11.79ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 011 2200 200 Fitch rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
9: ලීටරයට වැඩිම දුරක් සමග Hero Deluxe 100 යතුරුපෙදිය, self start, side stand indicator, tubeless tire ඇතුළු විශේෂාංග රසක් වසර 5ක හෝ කිලෝමීටර් 70,000ක වොරන්ටියක් සමග රුපියල් 585,400කට දෙවෙනි පුරා Hero අලෙවි නියෝජිතයන් විදින්.
10: ඔබත් A levels අවසන් කළ සිසුවෙක්ද? NIB the City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011 8 32 2000 NIBM the city university the place to be
11: CB Bank වෙනු බේ ස්ථාවර තැන්පතුවට 13.75ක් දක්වා සුපිරි පොලියක් අමතන්න 011 5 411 411 නැතහොත් ළඟම ඇති STB බැංකු ශාඛාවට පැමිණෙන්න කොන්දේසි සහිතයි.
12: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇති වෙන්න පොකට් මනි දෙන්න.
13: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0.714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලට සියත FM අහන්න.
12: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
14: සියත පොකට් මනි.
15: සියත FM MMMMM real සින්දු නිතර ඇහෙන
16: අනුවටයි දශම දෙකෙන් 98.4 දෙවයින පුරා

0: Matter Top Story.
1: තේහ ඇඟලුම් අපනයින ආදායම පහතට. වසරේ මුල් මාස පහ තුළ අපනයින ආදායම ඇමරිකා ඩොලර් බිලියන 7.3 ඉක්මවා තිබෙනවා. එම කාල සීමාව තුළ සමස්ත අපනයින ආදායම දැක්වුණේ ඇමරිකා ඩොලර් මිලියන 7393.39ක් ලෙසයි. වෙළඳ භාණ්ඩ අපනයින ආදායම ඇමරිකා ඩොලර් මිලියන 5758.44ක් ලෙස දැක්වුණා. එය 7.63% වර්ධනයක්. සේවා අපනයන අංශය 7.31% වර්ධනයක් ලබා ගත්තා. එම ආදායම දැක්වුණේ ඇමරිකා ඩොලර් මිලියන 1634.95ක් ලෙසයි. පසුගිය වසරේ මුල් මාස 5ට සාපේක්ෂව ඇඟලුම් සහ රෙදිපිලි අපනයන ආදායම 4.84කින් පහත ගියා. 2025 වසරේ මුල් මාස 5 තුළ එම ආදායම දැක්වුණේ ඇමරිකා ඩොලර් මිලියන 2136.74ක් ලෙසයි. මෙම වසරේ මුල් මාස 5 තුළ එම ආදායම ඇමරිකා ඩොලර් මිලියන 2033.39ක් දක්වා පහත ගියා. තේ අපනයන ආදායමද පසුගිය වසරට සාපේක්ෂව පහත ගොස් ඇත්තේ 4.62%. පසුගිය වසරේ මුල් මාස 5 තුළ තේ අපනයනින් ලැබූ ආදායම ඇමරිකා ඩොලර් මිලියන 610.1. මෙම වසරේ එම ආදායම ඇමරිකා ඩොලර් මිලියන 581.91ක් දක්වා පහත ගියා.
0: Top Story. අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
2: අනුවටයි දශම දෙකෙන් 98.4 දිවයින පුරා

good afternoon. හවස පහට කලින් ඇවිල්ලා යන්න එන්න. අද පොඩ්ඩක් නහයෙන් කතා කරන්න හොඳේ. එහින්ද අඩුවෙන් කතා කරන්න.

0: සභාවෙන් අවසරයි. අද මම මෙතනට ආවේ පොසොන්පත් දිවියට කියන්න. අඹසවනේ මිහිඳු සමිඳු බණක් දේශනවා. සාදු සාදු සාදු කියා එපන අසනවා.
1: මේ දවස්වල පොඩ්ඩු හරි සද්දෙට ගමටම ඇහෙන භක්ති ගීත කියනවනේ.
2: ඔන්න ඉතින් අම්මලට පුළුවන් ඒක රෙකෝඩ් කරලා 0.71555.6047ට WhatsApp කරන්න.
3: මිහින් තලාවයි තහම් පලාවයි ශාන්ච පුටු පුටු හාස්නයි.
1: එතකොට සියති අපිට පුළුවන් ඒ හොරතල් වොයිස් එක රටටම ඇහෙන්න දෙන්න.
0: මල් පිපි දේවා සිත්
1: ඩෙංගු මාරාන්තිකයි. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
4: ඩෙංගු රෝගයේ වැළඳුණු කෙනෙකුට වෛද්‍ය උපදේශයකින් තොරව වෙනත් වේදනා නාශක හෝ අත්බෙහෙත් පාවිච්චි කිරීම ඉතා භයානකය. සංකුලතාවලට ගොස් රෝගියාගේ ජීවිතය වුවද නැතිවිය හැක.
1: ඩෙංගු මාරාන්තිකයි. ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති.
5: අවදානම් තත්ත්‍ය ආවට පස්සේ අපිට වාර්තා වුණා සාමාන්‍යයෙන් 600-650ක් පමණ දෛනිකව රෝගීන් වාර්තා වුණා ලංකාවෙන්. මේක අපි අඩු කරගත යුතු වෙනවා. ඩෙංගු රෝගය පමණක් නෙවෙයි වෙනත් රෝග තිබෙනවා. ජනතාවට රෝහල් කටව පැමිණීමට අවශ්‍ය වෙන. ඒ අයටත් මේක ලොකු අසාධාරණයක් සිද්ධ වෙන්න පුළුවන්. මොකද මේ රෝගීන් සංඛ්‍යාව වැඩි නිසා හරියාකාරව ඒ රෝගවලටත් වෛද්‍යවරුන්ට සහ හෙද පාර මණ්ඩලයට යොමු වීමට නොහැකි තත්ත්වයක් එන්න පුළුවන්.
1: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට 10:00 12:00ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
6: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
2: Hi, මම ෂේනියා. ෆොරින් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හි

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්. ෆුල් චාර්ජකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින් 800 වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත ඕන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම් දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඕන ශ්‍රී ලංකාවේ 5G නායකයා ලීටරයට වැඩිම දුරක් සමග Hero Deluxe 100 යතුරුපෙදිය, self start, side stand indicator, tubeless tire ඇතුළු විශේෂාංග රසක් වසර 5ක හෝ කිලෝමීටර් 70,000ක වොරන්ටියක් සමග රුපියල් 585,400කට. දෙවෙනි පුරා Hero අලෙවි නියෝජිතයන් විදිහට
1: රිවෝඩ් සමාජිකයන් සඳහා Cargill's Food City within Megawattam, Fortune RBD cooking oil ඉතිරි රුපියල් 210යි, Byraha chicken sausages ඉතිරි රුපියල් 330යි, 7up ඉතිරි රුපියල් 125යි, Magic vanilla ice cream ඉතිරි රුපියල් 215යි.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: ඇලුමිනියම්මනේ
4: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් උනාට ක්වොලිටිය වෙනස්.
0: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
5: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 201 ස්ථාවර තැන්පත් සඳහා 9.79 ආසම සම පොලියක්. LB ස්ථාවර තැන්පත්. අමතන්න 0.1.2.2.2.2.2. Fitch rating A-LKA Outlook stable. Liyapadinchi mulya samagamaki.

අලුත් යාළුවෙක් මෙසේජ් එකක් දාලා. නදී. එයා මට කියලා තියනවා මෙච්චර දවසක් සද්ද නොකර අහගෙන හිටියලු. හැබැයි අද මට ෂුට්ටක් අසරීපයි කියලා කිව්වයින් පස්සේ නහයෙන් කතා කරනවා කියලා කිව්වයින් පස්සේ එයාට දුක හිතුනලු. මෙසේජ් එකක් දාන්න ඕනේ කියලා හිතනලු. අනේ අනේ මං ලෙඩ වෙන්නම උනානේ. ඔයාගේ අත ෆෝන් එකට යන්න මට මෙසේජ් එකක් ටයිප් කරන්න හිතෙන්. බලන්නනේ සමහර වෙලාවටනේ නරකත් එක්ක තමයි හොඳ එන්නේ. නරක මොකද්ද? මම ලෙඩ වෙච්ච එක. හොඳ මොකද්ද? ඉඳලා ඉඳලා නදීට මට මෙසේජ් එකක් දාන්න හිතිච්ච එක. තැන්කියු කෙල්ලේ, ආදරෙන් එකතු කරගන්නවා. අද මගේ වොයිස් එක කැතයිද? කැතයිද? නෑනේ නේද? මාස්කේ ගුද්දාගෙන ඇවිල්ලා තියෙන්නේ. හරි අමාරුවෙන් ඉන්නේ.

0: ඔනර් සමග 5G රෙවලූෂන් එකට එකතු වන්න රුපියල් 69,999 සිට පවර්ෆුල් 5G ෆෝන්ස් හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඔනර් ශ්‍රී ලංකාවේ 5G නායකයා.
1: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නින්දක් experience කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
2: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය, රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
3: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. සිත් බැඳගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් පහල

0: යනවහලෝ යන්න. තමන්ගේ අම්මවයි තාත්තවයි පාර්ට් වටලා එනවා මෙතන තව ලැජ්ජ නැතුව කියවන්න. ඔක්කොටම කලින් මගෙන් ගත්තු ණයකවල ඉන්නෝ.
1: ඕස්ට්‍රේලියාවට බෝට්ටු වෙන්න යාමට උත්සාහ කළොත් ඔබට නැතිවන්නේ ඔබව පමණක් නොවේ. ඔබේ දෙමාපියන්ටත් යන්නේ නම් නැති වේවි. ඔබ සමාජයෙන් කොන් වේවි. ඕස්ට්‍රේලියාව ඔබට සදහටම තහනම් දේශයක් වේවි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටු වෙන්න යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: මේ බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක්. අමතන්න 0115411411. නැතහොත් ළඟම ඇති STB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
3: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 0111 8320000. NIBM The City University, the place to be.
4: සුබ දවසක්.
5: අලුත් වෙලා.
4: පහසු වෙලා.
5: තෑගි
4: වැඩි වෙලා. අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද?
5: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
6: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මන්නේ.
7: වෙලාවකට හිතෙන්නේ නැද්ද? ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා. හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර්සයිකලේ වගේ. බොරු තොරන්නේ නැහනේ. කලින්ම ඩිරෙක්ට්. ගහපු ගමන් ස්ටාර්ට්. සෙල්ෆ් ස්ටාර්ට් නේ. දහා අතේ කල්පනා කරලා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරෙන් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 60-70ක් දුවනවානේ. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ. වැදගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස්පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්නේ. වොරන්ටියට නම් ගන්නේ. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70ද? රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 0111 2017 කෝල් එකක් ගහන්න. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා.
8: මාසෙම කරන වියදම් කොම්බැන්ක් ඩෙබිට් කාඩ් එකෙන් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. කොම්බැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ්. මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් උනොත් මාස්පතා ටීවී, ෆ්‍රිජ්, වොෂින් මැෂින් මුළු තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1000කටත් වැඩියෙන්. අවසන් දිනුම් මැදින් සයිඩ් බයි සයිඩ් ෆ්‍රිජ්, ලැප්ටොප්, iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ස්. ගෙවන්න, කෙවන්න, දිනන්න.
9: මතකද ඒස්තිහා බලාගෙන ආදරේ කියපු දවස?
10: කාටත් හොරෙන්

0: ජුලියට්ට වඩා ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.

කොච්චර රස්සනේ වුණත් මේ වගේ ඔෆිස් එන්න කැමති නේද? අමාරුවෙන් හරි ඇවිල්ලා වැඩ ටික කරන මං වගේ තවත් කෙල්ලෝ සිටීද? සිටීද? ආ නෑ නේ, කවුරුත් නෑ. මං විතරයිද කොහෙද? හා, හැබැයි මට හම්බුණා මේයා. මට ලෙඩේ බෝ කරපු එක්කෙනා මේ ඉන්නේ, කිරිවත්තුඩුවේ සමීර. ඔයාටත් සනීප නැද්ද? මට ගිය සතියේ කියලා තියෙනවා. මාස්ක එකක්වත් දාන්න නැතුව ආවනේ මෙතන සින්දු ඉල්ලගෙන. ඒක තමයි මට බෝ වුණේ. හා, ෂෝක් ඉතින්. මං හැබැයි කැමති ඉඳලා හිටලා මේ වගේ පොඩ්ඩක් නේ වෙනසක් කරන්න පුළුවන්, නහයෙන් කතා කරන්න පුළුවන්. එනිසා ඉතින් මම පොඩ්ඩක් කැමති. හැබැයි ඉතින් අමාරුයි චුට්ටක්. ආයාසෙන් හුස්ම ගන්න. සාමාන්‍යයෙන් හුස්ම ගන්න එක නිකන් නේද? නිකන් අපිට නිකන් ඉබේටම නේ ඒක සිද්ධ වෙනවනේ. ඉතින් දැන් එහෙම නෙමෙයි. දැන් මම හිත හිත ඔන්න හුස්ම ගන්නවා, ඔන්න හුස්ම පිට කරනවා. ඒ වගේ සීන් එකක් තියෙන්නේ. පොඩ්ඩක් හරි ඉතින් වැඩේ මිස් වුණොත් සෝරි තමයි, හෙටේ නම් මම නෑ. හරි, සමීර සින්දු සෙට් එකක් මම මතක් කරලා තිනවා. කෙලින්ම ප්ලේලිස්ට් එක මෙවලා තියෙනවා සින්දු 15ක් කෙවලා. එයින් එකක් හරි දෙන්න කියලා තමයි කියලා තියෙන්නේ. ඉන්න ඉන්න මම බලන්න. අද උම්මා එකක් ඕනෙමයි කියලා තියෙනවා. අද උම්මා දෙන්නේ නැහැ. මොකද අද උම්මා දෙන්න ගියොත් එහෙම හුස්ම හිර වෙන්න ඉඩ තියෙනවා. හරි, අනිතක මේ වෙනකන් ලෙඩක් නැතුව ඉන්න අයට නිකන් නේද? නිකන් ඕන්න නෑනේ නිකන්නේ නේද? උම්මා එකක් නිසා නිකන් නේ ලෙඩ බෝ කරන්න ඕන්න නෑනේ. කවුද මේ අඳන්නේ? දුම්බර ආයේෂා. හලෝ, කොහොමද? ආ, ඔයා මට කියලා තියෙනවා ඒලවල්ස් කරන්න හිතාගෙන ඉන්නේ මොනමන සබ්ජෙක්ට්ස් එක්කද කියලා නේද? මීඩියා, ඉංග්ලිෂ්, සිංහල. වාව්, නියමයි, හොඳටම හොඳයි. ඔයා එතකොට වෙරිස් කෝල් එකට යනවද නැත්නම් ඕකෙව ඉඳගෙනද ඒලවල්ස් කරන්නේ? මට විස්තර කියලවන්න. කොහොම හරි පුළුවන් තරම් තමන්ගේ ඉගෙන ගන්න දේවල් වලට අවධානය යොමු කරන්න ඕනේ සුදු මැණිකේ. හරි, මට මම කිව්වනේ ඊයේද කොහෙදත් නේද, හොඳට ඉගෙනගෙන ලොක්කියෙක් වෙන්න ඕනි. මොකද තාත්තට තියෙන එකම සතුට ඔයා. එනිසා තාත්තගේ මූණට හිනාවක් ගේන්න ඕනේ. හරිද? මටත් සතුටුයි, පවුලේ හැමෝටම සතුටුයි. එතකොට මමත් නිකන් පවුල කෙනෙක් වගේ නේද? හැම වෙලේම ළඟෙන් ඉන්නවනේ නේද? එනිසා තමයි ගෑන ළමයා මගෙන් අහන්නේ මේ විෂයන් හොඳද ඒලෙවල්ස් කරන්න කියලා. ෂෝයිති, මං ඔයාට විශ් කරනවා අනාගතේ සුබ වෙන්න කියලා. රුමේනියාවේ දිනේෂ් මෙසේජ් එකක් දාලා තියෙනවා. වැඩ වැඩි වුණත් සුදු කොච්චි වහන්න එනවා. අයියෝ, අද අස්සලීපෙන් නේද? ඉක්මනින් සනීප වෙන්න ඕනි කියලා තයා ප්‍රාර්ථනා කරලා තිනවා. තැන්ක් යූ දිනේෂ්. ඊළඟට අපි තෝ වහගෙන වැඩ. කොත්ත මල්ලි බොන්න බොමු. අපි කොත්ත මල්ලි මොකටද නේදානේ? කොත්ත මල්ලි සින්දු මං අද ප්ලේ කරන්න කියලා හිතන් ආවේ. ඒ වුණාට මේ කලින් පැයේ එක ප්ලේ වුණා. ඒ නිසා ඒක ප්ලේ කරන්න වෙන්න හැ. කලගල දමයන්ති ඔයාවත් ආදරෙන් එකතු කරගෙන මං හිතුවා මේ සින්දු අහනවා කියලා.

ඔයාගේ පොඩ්ඩගේ පොසොන් භක්තිගේතයත් රෙකෝඩ් කරලා බිඳුවයි 75 555 6747 වට්ස්ඇප් කරන්න.

0: අපි රටටම විතරක් නෙවෙයි මුළු ලෝකෙට මැහෙන්න ඒක සිය තෙදාවෝ.
1: සියද පත්තරේ විදහසා උදේ 7:30ට අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සී සයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනේ හොඳම තීරණය.
3: කලින් එකට එකක් දැන් සැරට දෙකක්. Burger King වෙතින් රසම රස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට. අද මෙන්න ළඟම ඇති Burger King එකට. Delivery කරගන්න අමතන්න 0112 123 123.
4: මලකඩ යකඩ මල කෑම කියන්නේ චක්‍රය. ගේට්ටුවක් වැටක් ගොඩනැගිල්ල නැත්තම් යකඩෙන් හදපු ඕනම එකක් මලකඩ කන්න ගත්තම නවත්තන එක ලේසියි. ඒකනේ මලකඩ කන සැරයක් සැරයක් ගානේ අපි සුද්ධ කර කර තීන්ත ගන්න. සල්ලි වලින් 75%ක්ම වතු. ලංකාව වගේ මුහුදින් වට වුණු නිතරම වහින රටක මලකඩ කන එක තින්ත ගාලා නවත්තනවා බොන්න. යකඩෙන් හදන ලොකු පොඩි ඕන දෙයක් එක සැරේට ගැලනයිස් කරන්නම් අවුරුදු 25කට එහා වැඩේ තීන් දෙන්න. බාණ්ඩේ අරගෙන එන්න බැරි තරම් ලොකු එකක් නම් අපි ඔබේ ළඟටම ඇවිල්ලා දෙන විසඳුමකුත් තියෙනවා. Metalizing key. අපි LTL galvanizer මුළු රටම galvanize කරන්නේ අපි. දැන්ම කතා කරන්න. 0771 47 47 47. බලන් ඉන්න එපා. මොකද අපි බලන් හිටියට මලකඩ බලන් ඉන්නේ නැහැ.
5: 2026 FIFA උණුසුම ජූනි 12වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
6: SLT Mobitel Pure TV. නීල විකාශ
7: මිනිස් ජවාරම් කරුවන්ගේ බසට රැවටි ඔබ ඒ අවාසනාවන්ත බෝට්ටුවට නැගුත් ඔබට සිදුවන්නේ මරණය හා අවමානය සමග පොරවැදීමටයි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක්

0: ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
1: අරිගේ හරිම තැනට ගියේ ඉඳ LOLC එකෙන් නෙලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: LOLC finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011155 715555 අමතන්න.
3: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තික්, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
4: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තර.
5: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් දිවයිනපු

0: क्या था टॉप स्टोरी।
1: ගෝඨාභය පෙත්සම සලකා බැලීම ඇරඹේ. තමන් අත්අඩංගුවට කොට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කළ රීඩ් පෙත්සම අභියාචන අධිකරණයේ හමුවේ සලකා බැලීම ආරම්භ වී තිබෙනවා. ඒ අභියාචන අධිකරණයේ සභාපති විනිසුරු රොහන්තෝපේ සූරිය සහ සරත් දිසානායක යන විනිසුරු මටුල ඉදිරියේ. පෙත්සම් කාර ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා තවදුරටත් කරුණු දැක්වීම සිදු කරනවා. වගුතරකරුවන් වෙනුවෙන් පෙනී සිටින්නේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂ හෙරත්. ගෝඨාභය රාජපක්ෂ පෙත්සම ගුණ කළේ පාස්කු ඉරදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලමින්. පෙත්සමේ වගුතරකරුවන් ලෙස පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂ ශානි අබේසේකර, එහි ස්ථානාධිපති මාධව ගුණවර්ධන සහ නීතිපතිවරයා නම් කළා. දැන් විදෙස් පුවතක්. ඉරානයෙන් තෙල් මිලදී ගැනීමේදී ගෙවීම් සිදු කළ හැකි මුදල් ඒකකය ඩොලර් වලට පමණක් සීමා නොවන බව එරට මහ බැංකුව පවසනවා. එරට තෝරා ගන්නා ඕනෑම මුදල් ඒකකයකින් ගෙවීම් සිදු කළ හැකි බවයි ඉරාන මහ බැංකුව පැවසුවේ. ඉන්ධන අපනයනයේදී නම්‍යශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවද ඉරානය සඳහන් කළා.
0: Top story.
2: අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

තුනයි විනාඩි 10යි වෙලාව. සමීර මට ඔයාව අමතක වෙලා තිබ්බ කියලා තෝ හිතාගෙන ඉන්නේ. මතකයි මතකයි, එක පාට නම චුට්ටක් ඉදින් දන්නද? නම් කීයක් නම් මතක තියාගන්නද සුදු? හැබැයි මම ෆුල් ට්‍රයි කරනවා. හැම කෙනෙක්ගෙම මට මෙසේජ් එකක් දාලා අදෙන් සිංදුවක් කියලන හැම කෙනෙක්ම චූටියට හරි මතක තියාගන්න, හරිද? හැබැයි ඉතින් හිටපු ගමන් ඉතින් පොඩ්ඩක් එහෙට මෙහෙට වෙනවා. අනිතක මේ උණ විකාරෙන් ඉන්නේ, ඒ නිසා දුක් වෙන්න එපා. හරි, කොල්ලා මට මෙසේජ් එකක් දාලා තියෙනවා. වස්තු කැටේ අහගෙන ඉන්නේ, ඔෆිස් වැඩකට පොඩ්ඩක් රවුමක් දාන ගමන් ඉන්නේ. ඔයාට මාව මතක නැහැ? මම කායක යන හැම වෙලේම සියත දාලා බලන ඔයා ඉන්නවද කියලා. අද හම්බෙන් බලපු වෙලාව ඔයාව හම්බුනේ. ඔයාට මාව මතක නැති එක දුකක් හම්බෝ. හැම කෙනෙක්ම ඕනේ නැහැලු, එයා විතරක් මතක තියාගත්තා නම් ඇතිලු. හරි හරි හරි හරි, සමීරලත් හැබැයි කීප දෙනෙක් ඉන්නවා. කිරිවත්තුඩුවේ සමීර ඉන්නවා, දැන් ඔයා ඉන්නවා, තව ඉන්නවා සමීරල, වැලිගමත් ඉන්නවා. එවනට මං ගාව මතක තියාගන්න, හරිද? කුමාරියා වාහනේ යන ගමන් නම් ඉන්නේ පරිස්සමින් යන තැනක යන්න, ගිහිල්ලා පරිස්සමට එන්න ඕනේ. ඕකේ, ඊළඟට මේ හැම වෙලේම මාව හොයන්න එපා හොඳේ. සියත දදා හැමතිස්සෙම හැම වෙලේම මාව හොයන්න එපා. මං හැමතිස්සෙම නෑ, මම ඉන්නේ සතිය දවස්වල හවස දෙකේ ඉඳන් හවස පහ වෙනකම් විතරයි සුදු. ඔයාට පිස්සට යන්නේ අනිත් එක හැමතිස්සෙම මාව හොයලා තියන්නේ. මට නිගම්බවල රාජේෂ් මෙසේජ් එකක් දාලා තියෙනවා. ඔච්චර අසනීපේ ලෙඩ වෙලා ඉද්දිත් ප්‍රෝග්‍රෑම් එකට එන්නේ අනේ අපි නිසානේ කියලා හිතෙද්දි වාවන් නෑ කියලා එයාගේ හාට් එක බ්‍රේක් වෙලා මට ඉමෝජි එකකින් ඒ බව පෙන්නලා තියෙනවා. ඇත්ත නේද ඉතින්? ඇත්තටම ඉතින් ඇත්තම් මට අද අපූරුවට ඇඳට වෙලා ආයිතින් පොඩ්නිවාඩුවක් දාලා ටෙස්ට් කරන්න තිබ්බා. එනට මං ආවා, මොකද මං ආවේ නැතුවනහම මෙතන නාහෙන් අඬන ඇඬිල්ල මං දන්නවනේ, මට මතකයි. ඒ නිසා මං කැමති නෑ එහෙම කාටවත් දුකක් දෙන්න. මම ඉතින් අමාරුවෙන් හුස්ම අරගෙන අමාරුවෙන් සින්දුවක් දෙකක් දීලා ඔබව සතුටින් තියනවා කියලා හිතාගෙන ආවා. ඉතින් ඉතින් මට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්න. බලාගෙන ඉන්නේ සහෝදරිය වගේ කාගෙත් ළඟ ඉන්නයි, දුක සැප ළඟදි හැමදාමත් ළඟ ඉන්නයි, දෙවියන් නුඹව හැමදාමත් රැක දෙන්නයි, අපේ පැතුම නුඹේ අසනීපෙ සුව වෙන්නයි. යේ කියපු සැනින් කවියක් කියවලා දමිත් දිනෝජ් කර්ණසල. තැන්කියු දමිත්, හෙට වෙද්දි මට හොඳ වෙයි නේද? නැද්ද? බලමු. දුගේ ගොඩ නිලෝ කියලා තියෙනවා බෙහෙත් එකක් ගන්න කියලා. අප්පොයි දෙයනේ, මං බෙහෙත් ගන්න අසනෑනේ. මං අවසයි මගේ ප්‍රතිශක්තියෙම් කොහොම හරි ලෙඩ හොඳ වෙලා යනකම් පොඩ්ඩක් බලාගෙන ඉන්න. මරණාසන්න වුණොත් තමයි පොඩ්ඩක් යන්නේ ඩොක්ටර් කෙනෙක්ගේ සහය පතන්න. හැබැයි මෙහෙමයි, මට එහෙම පුළුවන් වුණාට හැමෝට මෙහෙම බෑ. එනිසා ඔබ මේ වෙලාවේ අසනීපෙන්න, ඇඟට කිසි ෆිට් එකක් නැත්තම් බෙහෙත් එකක් ගන්න. මං වගේ ලොකු කඹට ඉන්නේ නැතුව

0: එම නිසා සුදුස්කම්ලත් වෛද්‍යවරයෙකු හමු වී අවශ්‍ය ප්‍රතිකාර ගන්න. ඔබට උණ රෝගය සෑදී ඇතනම් එය ඩෙංගු රෝගය විය හැකි බැවින් විවේකයේ සිටීම ඉතා වැදගත්. මෙය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකයේ පණිවිඩයකි.
1: ඩෙංගු මාරාන්තිකයි.
2: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
3: අවදානම් තත්ත්වය ආවට පස්සේ අපිට වාර්තා වුණා සාමාන්‍යයෙන් 600-650ක් පමණ දෛනිකව රෝගීන් වාර්තා වුණා ලංකාවෙන්. මේක අපි අඩු කරගත යුතු වෙනවා. ඩෙංගු රෝගය පමණක් නෙවෙයි වෙනත් රෝග තිබෙනවා. ජනතාවට රෝහල් කඩාව පැමිණීමට අවශ්‍ය වෙන. ඒ අයටත් මේක ලොකු අසාධාරණයක් සිද්ධ වෙන්න පුළුවන්. මොකද මේ රෝගීන් සංඛ්‍යාව වැඩි නිසා හරියාකාරව ඒ රෝගවලට වෛද්‍යවරුන්ට සහ හෙද කාර්ය මණ්ඩලයට යොමු වීමට නොහැකි තත්ත්වයක් එන්න පුළුවන්.
2: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට 10:00 12:00ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
4: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
5: Thailand කියන්නේ සංචාරක ගමනාන්තයක්.
6: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
7: Hello, hi, මම Jason. Higher Studies වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නෑ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුනේ තායිලන්තයට ආවට පස්සේ.
8: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්.
9: Global University Partners. කතා කරන්න 0.718 492 492 0.71 132 77.
10: ලීටරයට වැඩිම දුරක් සමග Hero Deluxe 100 යතුරු පෙදිය, self start, side stand indicator, tubeless tire ඇතුළු විශේෂාංග රසක් වසර 5ක හෝ කිලෝමීටර් 70,000ක වොරන්ටියක් සමග රුපියල් 585,400කට දෙවෙනි පුරා Hero අලෙවි නියෝජිතයන් විදින්න.
11: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩ මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
12: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
13: ගන්නවා ලයිසන් එක.
14: දැන් හරිනේ අමාරු.
12: වයිෆ් කේ කතත් පොඩ්ඩක් වැඩි.
11: වැඩි වෙන හැමදේම ප්‍රශ්න. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. යාලගේ වාර්ෂික සඵල පොලි අනුපාත 11.52ක් උනේ. ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 14.5ක පොලියක් ඕන හිටිය ගෙවන්න බැරිය. 13.19ට කෝල් එකක් ගන්නකො. සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩ නැති නේද?
15: ජාතික ලොතරැයිම
16: මාසෙම කරන වියදම් කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ඩකින් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනාගන්න. කොම්බැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ්. මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් උනොත් මාස්පතා ටීවී, ෆ්‍රිජ්, වොෂින් මැෂින් මුළු තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනාගන්නා ජයග්‍රාහකින් 1,000කටත් වැඩිය. අවසන් දිනුම් මැදින් සයිඩ් බයි සයිඩ් ෆ්‍රිජ්, ලැප්ටොප්, iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ස්. ගෙවන්න ගෙවන්න දිනන්න.

සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. අනුවටයි දශම දෙකෙන්.

මුතුම ආදරේ හින්දා උණ විකාරෙන් හරි ආවා නේද කියලා අහලා තිනවා දෙවුමෙන්. අයියෝ අයියෝ. පොඩ කතාවක් එකක් හැබැයි. දෙවුමින් දැන් ඉන්නේ ලංකාව නෙවෙයිනේ. කොළ රොමේනියා ගියානේ. හැබැයි එහෙ ගියත් මාව අමතක කළේ නැහැ. ලන්ච් බ්‍රේක් එකේ කොහොම හරි මට මෙසේජ් එකක් දානවා. හරිම සතුටුයි ආ. ආදරේ ඉතින්. ඊළඟට ආසිරි මෙසේජ් එකක් දාලා තියෙනවා. මට මේ එක පළතුරු බාස්කට් එකක් වගේ පෙන්නලා මගෙන් අහලා තියෙනවා මේ මොනවද කියලා දන්නවද කියලා. එයා කිව්වේ මම දන්නේ නැහැ කියලා. මං ඔය බෙරීස් ගැන හොඳට දන්නවා. හරිද? මං ආසයි. බ්ලූබෙරි වල ෆොටෝ එකක් තමයි එවලා තියෙන්නේ. ඔයාලා ලංකාවට එනකොට මට අරන් එන්න ඕනේ. හාද? තුෂාර. හිටපු ගමන් රණ්ඩු කරනවා, හිටපු ගමන් පණ දෙන්න වගේ ආදරෙන් කතා කරනවා. පොතම කොල්ලෙක් තමයි. හරි හරි. අවුලක් නැහැ ඉතින් මාත් ඕනේකට ඔට්ටුයිනේ. ආ? ගේම නම් ගේම, ෆිට් එක නම් ෆිට් එක. හා? මාත් එන්නම් ඔයාට මල් පොකුරක් අරන්. හාද? කියලා අහලා තියෙනවා. කවුදනේ? ආ, රත්නපුරේ විහස් ෆ්ලෝරා එකේ කට්ටිය. ලැබුණ මාසේ මගේ බර්ත්ඩේනේ. එතකොට එනවද? හදිස්සියවත් මේ අසනීප තත්ත්වේ වැඩි වෙලා මොකක් හරි වෙන දෙයක් සිද්ධ වුණොත් මල් පොකුර වෙනුවට මල් වඩමක් එවන්න. හාද? විහස් ෆ්ලෝරා එකේ විදුලියසේ සිද්ධුව දෙන්න කියලා තියෙනවද? හා හා, දෙන්න දෙන්න. මේ පැය අහනවද ඊළඟ පැය අහනවද? ආ, කියන්නකෝ. ආ කියන දෙයක් තමයි. හොඳ, පුතාගේ නම තමයි විහස්නේ.

මම මෙච්චර දවසක් හිතන් හිටියේ මෙච්චර ආදරෙන් කතා කරන්න මට කොල්ලෙක් කියලා. විහාස්ගේ තාත්තා කියලා හිතුවේ. බැරින්නම් මේ විහාස්ගේ අම්මලු. හලෝ තිලිනි. මං ඉතින් ඔයාට අහු වුණා හොඳේ. කවන්නේ ආදරෙන් එකතු කරගන්නවා.

0: ඔන සමග 5G රෙවලූෂන් එකට එකතුවන්න රුපියල් 69,999 සිට පවර්ෆුල් 5G ෆෝන්ස් හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
1: අනුග්‍රහය
2: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
3: රුපියල් 35,000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
4: සුබ දවසක්.
5: අලුත් වෙලා.
4: පහසු වෙලා.
5: තෑගි වැඩි වෙලා.
6: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
7: නුවර පාරට මීටර් 100ක් දුරේ නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න 0710666222 Prime Residences.
8: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
9: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
10: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
11: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාර්කිය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගේ
12: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන්. ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා. ඩේවිඩ් පීරිස් මෝටර් කම්පනි ප්‍රයිවට් ලිමිටඩ්.

0: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
1: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව. මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.

0: වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: කලින් එකට එකක් දැන් සැරට දෙකක් Burger King වෙතින් රසම රස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට අදම එන්න ළඟම ඇති Burger King එකට
1: ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු ඇවිත් යන්න එන්න Valentino Italy flagship experience center World Place Colombo 7 වෙත හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි
3: ඔබත් A levels අවසන් කළ සිසුවෙක්ද NIB in the city university සමගින් ඔබගේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න අදම අමතන්න 011-832-1000 NIBM The City University The Place to Be
4: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 400ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් සඳහා 11.79ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 011-2200 Fitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි
5: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
6: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දේ ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් experience කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.

කොච්චර අසනීපෙන් හිටියත් සින්දුවක් කිල්ලුවොත් හරිද? නොදෙන්න නෑ හොඳේ. අවසාන මොහොත දක්වා එහෙමයි. හරි? සියලු ඉල්ලීම්, ගීත ඉල්ලීම් එහෙම කියන්න ඕනේ නැත්තම් මෙතන. මොනවා ඉල්ලයිද දන්නේ නැහැ. අද උම්මා ඉල්ලන්නත් එපා, දෙන්න බෑ. දැන් මේ සින්දුව ඉල්ලුවේ අනු රොමේනියාවේ. එයා මට ගෙට්වෙල් සූන් කියලක් තියෙනවා. තැන්කූ බාබා. ඊළඟට හොමගමාන්ති දයානි. ඊයේ හොඳට හිටියා නේද? අද මොකද උනේ කියලා අහලා තිනවා. ඊයේ ඇත්තටම ලොකු හොඳකින් නෙවෙයි හිටියේ, ෂේප් එකේ හිටියේ. අද හැබැයි හොඳට ඉන්න බැරි වුණා. අද මන් නරක් වුණා. කමක් නැහැ නේ.

හඳානේ විජේ කියලා තියෙනවා. කොල්ල විතරක් නෙවෙයි අපිත් ආදරෙයි කියලා. අනේ මන් දන්නවා ඉතින්. අර කොල්ලෝ ටිකක් වැඩිපුර ආදරෙයිනේ. ඒක සාමාන්‍ය දෙයක් නේද? කෙල්ලෙක්ට කොල්ලෝ ටික නේද? කොල්ලෝ ටික පණ ඇරලා ආදරය කරන එක නේද? එරට මන් දන්නවා ඉතින්. කාන්තා පාර්ශවයේ අඩුවක් නැතුව ආදරේ මට ලැබෙනවා කියලා. දැන් බලන්න කඳානි විජී ඔයා ඉන්නවා, අනු ඉන්නවා, හොමග මාන්ටි දයානි ඉන්නවා. කී දෙනෙක් නම් ඉන්නවද? මං ඔය කිව්වේ නම් දෙක තුනක් විතරයි. කොහොමුණත් මට ආදරේ නම් මාත් ආදරෙයා. කොච්චර ඔයා ලෙඩ වෙලා හිටියත් මට කමක් නෑ. උම්මා එකක් ඕනෙමයි. පුදුම හිතුවක් කාරයෙක් මේනා. හැබැයි යා ලස්සට කතාවක් කියලා තියෙනවා. ඒක කියන්න ඕනේ. බබා ඔයාගේ ආදරේ කරුණාව හැම කෙනෙක්ටම ලොකු සැනසීමක්. ඒක හොඳටම දැනෙන දෙයක්. අනිත් එක ඒක හැමෝටම දෙන්න බැරි දෙයක්. ඒකයි සියතහන හැමෝම ඔයාට ආදරේ. මිනිස්සු අවංකව වචනයකින් හරි ලැබෙන ආදරයකට ගොඩාක් ආදරේ. ඒක ඔයා අරන් ආපු පිනක්. ඒකයි කායික යන හැම මොහොතකම ඔයාව අහන්නේ, ඔයාව දැනෙන්නේ. දෙවියෝ හැමදාම ඔයාව සතුටින් තියයි. අනේ මෙච්චර දේවල් කියපු ඔයාට උම්මා එකක් නොදී බෑනේ.

ඔයාගේ පොඩ්ඩගේ පොසොන් භක්තිගේතයත් රෙකෝඩ් කරලා බිඳුවයි 75 555 6747ට වට්ස්ඇප් කරන්න.

0: තියෙනවා.
1: අපි රටටම විතරක් නෙවෙයි මුළු ලෝකෙටම ඇහෙන්න ඒක සිය දෙනාවෝ.
2: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383888 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
3: වැඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
4: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකේ. Electronic fuel injection තාක්ෂණය සමගින් Platina 100 හැඩ වැඩකාරයා. David Peters Motor Company Private Limited
5: කලින් එකට එකක්. දැන් සැරට දෙකක්. Burger King වෙතින් රසම රස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට. අද මෙන්න ළඟම ඇති Burger King එකට. Delivery කරගන්න අමතන්න. 011 2 123 123.
6: මේ අනුවන තීරණය ඔබේ දෙමාපියන් මහමගට දුමාවි. ඔබව සමාජයෙන් කොන් කරාවි. ඔස්ට්‍රේලියාව ඔබට තහනම් දේශයක් බවට පත් කරාවි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටු වෙන්න යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
7: අනිදි හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
8: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 515 555 අමතන්න.
9: ඔන සමග 5G revolution එකට එකතු වන්න. රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
8: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හඳහන. ඔබත් අදම NLP හඳහන බලා ගන්න.
10: 2026 FIFA උණුසුම ජූනි 12 වනදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
11: SLT Mobitel Pure TV නිල විකාශක.
12: CDB බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක්. අමතන්න 011 515 411 411. නැතහොත් ළඟම ඇති SDB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
13: මට වෙලාවක හිතෙනවා අපි මේ කතා කරන දේවල් වලින් මේ රට මේ ලෝකේ වෙනස් කරන්න හදන කියලා මගුල. මම හිතනවා අපි ලොකු දායකත්වයක් දෙනවා නේද ඒ වෙනුවෙන්.
14: නෑනේ නෑ මේ මෙතන මේ පැයකමාර ගත කරගන්න පිගියේ දේවල් රටවල් ලෝක හැදෙනවා නම් ඉතින් බැරිය. අපි මේ ඔක්කොම කරන්නේ මොකටද?
13: පටි ගන්න.
14: මේ පැයකමාර ගත කරන ගියක් හරි වාගන්න.
15: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට. තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp මැසේජ් එකක්.
16: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලට සියත FM අහන්න.
15: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
17: සියත පොකට් මනී.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා සියත ටොප් ස්ටෝරි
1: ඊශ්‍රායල් ශ්‍රමිකයින්ට දැනුම් දීමක් ග්ලෝබල් රෙමිට් සමාගමේ මෙහෙයුම් අත්හිටුවීමෙන් පසු ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකිකයින් අතර රටවල් කිහිපයක ශ්‍රමිකයින් මුහුණ පා සිටින ගැටලු පිළිබඳ ඊශ්‍රායලයේ අවධානය යොමු ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. එම සමාගමේ මෙහෙයුම අත්හිටුවා ඇත්තේ අභ්‍යන්තර මූල්‍ය අනුකූලතා ගැටලු කිහිපයක් හේතුවෙන්. මෙහෙයුම් අත්හිටුවීමේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකිකයින් ඇතුළු විදේශ සේවකයින් සතු ඩිජිටල් පසුබිම්වල තැන්පත් කර ඇති මුදල් අත්හිටවනු ලැබුවා. දැනට පවතින නීතිමය සහ නියාමන ක්‍රියාවලිය අවසන් වන තෙක් හෝ අදාළ සමාගම ඈවර කිරීමේ ක්‍රියාවලියට එළඹෙන තෙක් එම මුදල් ආපසු ලබා ගැනීමට නොහැකි වනු ඇති. සමාගම ඈවර කිරීමේ පියවරකදී පාරිභෝගිකයන්ගෙන් මුදල් නිදහස් කිරීමට අවශ්‍ය විධිවිධාන සැලසීමට නියමිතයි. මෙම ගැටලුව ශ්‍රී ලාංකිකයින්ට පමණක් නොව නේපාලය සහ පිලිපීනය වැනි තවත් රටවල් කිහිපයක ශ්‍රමිකයින්ටද බලපෑ ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ. විදෙස් පුවතක්. ඉරානයේ සෛරිභාවය සහ ආරක්ෂාව සහ ජාතික ගෞරවය ආරක්ෂා කිරීම සඳහා සහය දක්වන බව චීනය පවසනවා. එරට විදේශ අමාත්‍යංශය සඳහන් කළේ දෙපාර්ශ්වය අතර අවබෝධතා ගිවිසුම ධනාත්මක තත්ත්වයක් බවයි.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

ආශික, ඔයා මට මෙසේජ් එකක් එවලා තිබ්බා නේද? ආදරෙන් එකතු කරගන්නවා. ඊළඟට ෆර්නෑන්ඩෝ, ශිහාන්ගේ සින්දුව කියේ ඉල්ලුවේ නේ? අද ඉල්ලලා තියෙනවා ශාමික සිරිමාන්නගේ සින්දුවක්. මේ තියන්නේ ඒක. එයා මට කියලා තියෙනවා මේ මං ඉතින් ඔයාගෙන් ඉල්ලුව තිල්ලන්නේ හවස හතරෙන් පස්සේ සෙට්ටන සින්දුවක් තමයි කියලා. හොඳයි, හොඳ අවබෝධයක් තියෙනවා. මේ මං හිතන්නේ ෆින්ලන්ඩ් ඉඳන් මා වහන එකම එක්කෙනා වෙන්න ඕනේ නේද? එයාම තමයි කියන්නේ ෆින්ලන්ඩ් වලින් අහන එකම එක්කෙනා එයා කියලා. ඇත්තටම මේ ෆින්ලන්ඩ් වලින් තව කවුරු රාගෙන ඉන්නවා නම් අනිවාර්යෙන් මෙසේජ් එකක් දාන්න. මොකද ෆර්නෑන්ඩෝ නත් දැනගන්න ඕනේ එයා විතරක් නෙවෙයි කියලා මාව අහන් ඉන්නේ ෆින්ලන්ඩ් ඉඳන්. කලවානි දෙලොක්ෂ, ඔයාවත් ආදරෙන් එකතු කරගන්නවා. ඊළඟට මහනුවර ජයනාත්, එයාත් මට මෙසේජ් එකක් දාලා තිබ්බා ආදරෙන් එකතු කරගන්නවා.

0: භාවෙන් අවසරයි. අද මම මෙතනතාවේ පොසොන්වත් දීපයක් කියන්න. අඹසෙවනේ මිහිඳු සමිඳු බණක් දේශනවා. සාදු සාදු සාදු කිය එපන අසනවා.
1: මේ දවස්වල පොඩ්ඩු හරි සද්දෙට ගමටම ඇහෙන භක්ති ගීත කියනවනේ.
2: ඔන්න ඉතින් අම්මලට පුළුවන් ඒක රෙකෝඩ් කරලා 0.71555.6047ට WhatsApp කරන්න.
3: මිහින් තලාවයි තහම් තලාවයි ශාන්ච පුටු පුටු හාසුනයි.
1: එතකොට සියති අපිට පුළුවන් ඒ හොරතල් වොයිස් එක රටටම ඇහෙන්න දෙන්න.
0: මල් පිපි දේවා සිත්
4: සීබී බැංකුවෙන් නුබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක් අමතන්න 0115411411. නැතහොත් ළඟම ඇති SDB බැංකු ශාකාවට පැමිණෙන්න කොන්දේසි සහිතයි.
2: 100% ප්‍රසිද්ධ කොකෝ ෆ්‍රයි RPD පොල් තෙල් කියන්නේ ස්වභාවික රසගුණ එක්ක සුවබර දෙවියකට මගේ මුළු පවුලටම එක්කරන සතුට රසය.
5: කොකෝ ෆ්‍රයි RPD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසය.
6: මොකක් හරි ත්‍රිවිල් එකක් ගන්න ඕනේ.
7: මොකක් හරි නෙවෙයි ත්‍රිවිල් එකක් නම් බජාජ්ම වෙන්න ඕනේ. අලවියෙන් පසු සේවයත් සුපිරි, නඩත්තුවත් අඩුයි.
8: වැඩි දියුණු කළ බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය
9: ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්
10: CVP ස්ථාවර තැන්පතු වෙතින් 15% දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings ලංකා ලිමිටඩ්, ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමග.
11: ඔන සමග 5G revolution එකට එකතු වන්න. රුපියල් 69,990

0: මාසෙටම මුළු වියදම රුපියල් 20000ක් උනොත් මාස්පතා ටීවී ෆ්‍රිජ් වොෂින් මැෂින් මුල් තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1000කටත් වැඩි. අවසන් දිනුම් මැදින් සයිඩ් බයි සයිඩ් ෆ්‍රිජ්, ලැප්ටොප්, iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. කොම් බැංක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න ගෙවන්න දිනන්න.
1: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු quality maintain කරපු guarantee එකත් එක්කම warranty එකක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස් ම තමයි.
2: ඇලුමෙක්ස් නම් warranty with guarantee.
3: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
4: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM the City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011-8432000. NIBM the City University, the place to be.
5: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 0.79ක ආසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 011-2200. Fitch rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.
6: අම්මේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
7: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
8: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
9: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරනවා.
10: පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
11: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714-151-151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
12: සියත පොකට් මනි
13: අනුග්‍රහය දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 14.5% පොලියක් 11.52% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.99 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011-42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම් කේ බ්‍රාන්කා රේටින් ඒජන්සි BBB- stable outlook

හතරයි වෙනඩේ වෙසි හයයි මදු ඉල්ලප සිදුව තමයි කලින් මම් ප්ලේ කළේ රැස්ව හිදන සමනලියකගෙන් ඉංගියක් ලැබිලද තියෙන මේ වෙනකොට මම් ප්‍රාර්ථනා කරනවා ඉක්මන්ට සමනලියක් ලැබෙන්න කියලා. අපි සංසාරිණී මගේ අහමුද යසස්ක සිින්දුව නාතාස සිින්දුවක් ඉන්න බලන්න. ඉක්මනින් සනීප වෙන්න සුදු අපි තුවට ආදරය කියලා සුජීවනී මෙසේජ්ජකේ එවල තිබ්බා. ඉන්දී සොරි මැනිකේ මට වගේ මෙසේජ්ජකේ වරන් චුට පරක් වුණා. ආගෙන නේද ඉන්නේ? කෝ ඉන්නවද? සුදු දෝනි ෂේරා බබා ලස්සන කටහන අයෝ කියල තියෙන. කවුද මන්ද කියල තිබ අද වොයිස්ස කැබේ වෙනදට වැඩි ලස්සනයි කියලා. අනේ මන්ද එක එක්කරට හිතන හැටි නේද? අබුඩාබිවල සරත් අයියා ඔයාවත් එකතු කරගන්නවා ආදරෙන්. තුෂංගත් එන්නෝ අහගෙන. අයේෂා සඳ මාලින්නෝ කඩුවැලේ.

0: මුළු පවුලටම මගේ ගානටම
1: කුකු ෆ්‍රයි සතුට රසය ගෙනෙන ගුණය
2: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහා බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි
3: දිමෝවෙතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක් දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විරටම වැඩි විස්තර සඳහා අදම අමතන්න 0.76844.97 කුන්දේසි සහිතයි
4: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න
5: ඔබේ සැමියා ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යන්න ඕන කිව්වොත් කවදාවත් යන්න දෙන්න එපා. එහෙම වුණොත් ඔබට වෙන්නේ මේ වගේ කතා අහන්න. ඒ ගමන නැති කරන්නේ ඔහුගේ ජීවිතය, දරුවන් ගැන අනාගතය, පවුලින් නම්බුව. ඔහු බේරා ගැනීම ඔබේ වගකීමයි. අවසන් ගමනට අනුබල දෙන්න එපා. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
6: ඔන සමග 5G revolution එකට එකතු වන්න. රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
7: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
8: අයියා මට මල් ගොඩක් දීලා.
7: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිමට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
8: හච් 15 පිස්සුවක්ම තමයි.
9: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා? හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර් සයිකලේ වගේ. බොරු තරන්නේ නැහනේ. කැලින්ම ඩිරෙක්ට් ගහපු ගමන් ස්ටාර්ට්. සෙල්ෆ් ස්ටාර්ට් නේ. දහා අතේ කල්පනා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරෙන් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 60-70ක් දුවනවානේ. ඕන් එන්ජින්. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ. වැදගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස්පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්නේ. වොරන්ටි එක නම් ගන්නේ නෝ. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70ද? රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 0.11217000ට කෝල් එකක් ගහන්න. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා.
10: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.
11: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් Business, Computing, Interior හෝ Fashion Designing, AI and Data Science, Engineering, Languages, Psychology හෝ Logistics යන අංශයකින් සම්පූර්ණ කරන්න අදම අමතන්න 0.11732 NIBM The City University, The Place to Be.
12: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් loan එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
13: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0.115 715 555 අමතන්න
14: 98.2 98.4

ඒ මල්ලි අහෙමයි කියන්න ඕනේ නේ. මේ අහගෙනද 4:27 විතර තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. දැන් 4:46. මං හිතන්නේ ඔයා මේ පැය භාගෙට නේ පිට ගිහිල්ලා ඇති කියලා. අම්මත් ඉන්නවනේ. කොහෙදනේ යන්නේ? ඔගොල්ලෝ හික්කඩු යනවා? ඒ මොකටද? ඔයා සාමාන්‍යයෙන් හික්ක යනවා යාළුවත් එක්ක. ඒක මන් දන්නවා. මට හිතාගන්න බැරි. අම්මත් එක්කම ඒ පැත්තේ යන්නේ. කකරි වැඩක් වෙන්න ඕනේ, විශේෂ වැඩක් වෙන්න ඕනේ. හරි හරි පරිස්සමින් යන්නකො ඉතින්. අපිට ඕනේ ඉතින් ඔය උපදූප. මේ සින්දුවට මං හිතන්නේ ආසයි නේ. ඔයා ආස හින්දනම් නෙවෙයි සුදු ප්ලේ කළේ, මං ආස හින්දා. දවල් තාදු අහගෙන ඉන්නවා. සිප්මා සැලෝන් එකේ දෙහිවල මගේ ආලෝ ටික ආදරෙන් එකතු කරගන්නවා. තුෂංගා මං වගෙන කිව්වේ නැද්ද? කිව්වා නේද? ආදරෙන් එකතු කරගන්නවා.

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝදන මාසික වාරිකයේ රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
3: කලින් එකට එකක් දැන් සැරට දෙකක් බර්ගර් කින්ග් වෙතින් රසම රස ස්පයිසි ක්‍රිස්පි චිකන් බර්ගර්ස් දෙකක් රුපියල් 1,450කට. අද මෙන්න ළඟම ඇති බර්ගර් කින්ග් එකට ඩෙලිවරි කරගන්න අමතන්න 011 2123 123.
4: ඔහු ඒ නැති කර දෙමීමට උත්සාහ කරන්නේ ඔහුගේ ජීවිතේ පමණක් නොවේ, ඔබගේ ජීවිතයයි දරුවන්ගේ අනාගතයයි. ඔබ ඔහුව වැළැක්විය යුතුමයි. අවසන් ගමන අනුබල දෙන්න එපා. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන

0: Platina 100 stylish penumai mileage ekai dekama ekama ride eken DRL headlight anti skid braking system saha electronic fuel injection taakshane samage Platina 100 heda weda karya David Peters Motor Company Private Limited with you.
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
2: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
3: SLT Mobitel Pure TV නිල විකාශක.
4: මට වෙලාවකට හිතෙනවා අපි මේ කතා කරන දේවල් වලින් මේ රට මේ ලෝකෙ වෙනස් කරන්න හදන කියලා මගුල. මම හිතන අපි ලොකු දායකත්වයක් දෙනවා නේද ඒ වෙනුවේ.
5: නෑ නේ. නෑ මේ මෙතන මේ පැය කමාර ගත කරගන්න පිගියේ වල රටවල් ලෝක හැදෙනවා නම් ඉතින් බැරිය. අපි මේ ඔක්කොම කරන්නේ මොකටද?
4: පඩි ගන්න.
5: මේ පැය කමාර ගත කරන ගියක් හරි
6: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට
7: සෙනසුරාද උදේ 8ට
8: අදහුණා හොර. එහෙනම් තමුන් තමයි හැමදාම අපේ මේ තාප්පේ පොස්ටර් අලවන්නේ නේද?
9: අනේ සර් පස්සෝල් ටිකේ හැමදෙනම ගහලානේ දැන්වීම ඇලවීම තහනම් කියලා.
8: ඉතින් මිනිස්සු මේ තාප්පෙත් ගහලා තියෙන්නේ.
9: ආ මේක නම් ඉතින් මේ පොස්ටර් එක හපු ගමන් වැහිල යනවනේ සර්.
8: ඈ?
10: ජින්තු පිටියේ මොබෙනෝ ජින්තු පිටියේ මොබෙනෝ
11: වටයි දශම හතරෙන් මේ කොමුවට සියතා FM
4: හිතුව නේද මට අමතක වුණා කියලා මේ සින්දුව දෙන්න අද කීප දෙනෙක් මෙල්ලප නිසා කීයටවත් මේක නම් නොදී යන්නේ නැහැ නිරුෂාන් සුනිල් මනෝජ් රන්දික තිලින මොරටු ඉඳන් අහගෙන ඉන්නෝ ආදරෙන් එකතු කරගන්නෝ දුඹර ලලිත් හිටියා ඊළඟට කවුද අපේ අනිත් ලලිත් එයාවත් මතක් කරන්න ඕනේ ඒ වගේම දරණීගල චමින්ද

ආදරෙන් එකතු කරගන්න නිසා දැරණිය කළ චමින්ද කියලා තියෙනවා එයාව තරහෙන් එකතු කරගන්න කියලා. හරි එහෙනම් ආව තරහෙන් එකතු කරගන්නවා. හරිද?

පිළිම තලාවේ අටුව බස් කඩේ සද්දටම සියත දාලා තියෙනවා කියලා මේනික ජයසේකර මට මෙසේජ් එකක් දාලා තිබ්බා. එනම් බත් කඩේ ඔක්කොමත් එකතු කරගන්නවා. Thank you මේනික මෙසේජ් එක පාස් කළාට.

0: Theatre Top Story.
1: ගෝඨාභයගේ පෙත්සම යළි කල්යයි. තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කළ රීට් පෙත්සම වැඩිදුර කරුණු සලකා බැලීම සඳහා ලබන 6 වනදා දක්වා කල්තබා තිබෙනවා. පෙත්සම සලකා බැලීම සිදුවුණේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ සරත් දිසානායක යන විනිසුරු මඩුල් ඉදිරියේ. පෙත්සම් කාර්ය ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා කරුණු දැක්වුවා. වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටියේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත්. ගෝඨාභය රාජපක්ෂ පෙත්සම ගොනු කළේ පාස්කෝ ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලමින්. පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර, එහි ස්ථානාධිපති මාධව ගුණවර්ධන සහ නීතිපතිවරයා නම් කළා. දැන් විදෙස් පෝදාක්. අමෙරිකාව ඉල්ලීම් කළද ලෙබනනෙන් හමුදා ඉවත් නොකරන බව ඊශ්‍රායලය පවසනවා. එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට් සඳහන් කළේ අමෙරිකාව ඉල්ලීමක් කර තිබුණද දකුණු ලෙබනනෙන් හමුදා ඉවත් කර නොගන්නා බවයි. එම ප්‍රදේශයේ පදිංචිකරුවන් යලිත් නොයිනු ඇති බවද ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කළා. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති පස්වරු 6:30ට.
0: Top story. අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දෙවයින පුරා.

0: හෝඩි සන්ඩි
1: හඩි හඩි හඩි ම කළ හඩි ම කළ හවඩි
2: ඇති ඇති අර තැටි මොකද තැටිය ප්‍රතිවාදරය
1: වෙනවාඩි
2: ගන්න
1: හෝ
2: පොලේගයි කැඩිලගල එ රේඩියක මක්කද වෙලා දී
1: හවඩි චාලි
2: අද
1: අද හොඳ දවසක්.
2: ඕ ඕන දවසක් හොඳ දවසක් කියලක ඌහැකිරි
1: නරක වුණත් කියන්න වෙලා හොඳයි කිය.
2: කවුනත් හරි වෙන කාටරි නරකුණත් අපිට කොම ප්‍රශ්නයක්ද?
1: අපිට
2: වැඩක් නෑ. අපිට කිව්වා ඕන දවසක් හොඳ දවසක් කියලා. අද බදාදාද කියලා මං අහන්න ගිය ඇත්තටම.
1: අද බදාදා.
2: අද බදාදා නේද? එහෙනම් මේ අද තියෙනවා ලස්සන ලස්සන දේවල් ටික කතා කරලා.
1: ලස්සන දේවල් කියන්නේ?
2: ලස්සන දේවල් කියන්නේ.
1: හරියට මං වගේ.
2: කවන්නේ ලස්සන වෙන්න කවුද අකමැති කියදිටා තනියෙන් හරිදි ගියව හිත හදාගෙන ඉන්නේ. ඒකත් කොච්චර ලොකු දෙයක්ද?
1: වටිනානේ
2: වටිනානේ. නැත්ත සමහරු ඉන්නවනේ මේ හැමදාම උදේට මම ඔයාගේ කැමති ගුණයක් ඒක. සමහරු ඉන්නවා හැමදාම උදේට කන්නාඩිය බල බල චික් මං කැතයිනි චික් මං කැතයිනි
1: මම නෑ එහෙම
2: අප්සෙට් එකේ ඉන්නේ. බලන්න දැන් සැන්ඩි එහෙම නෑනේ
1: චික් මං ලස්සන අනේ
2: චික් කියලා තමයි එන්නේ. ඉස්සෙල්ලම දැක්කම චික් කියලා තමයි හිතෙන්නේ. මොන බලපුවා
1: ෂා මං ලස්සනයිනේ
2: මොන බලපුවා හිතේ චික් කියලා හිතලා නෑ නෑ මල් ලස්සනයි කියලා හිත හදාගන්න. සතුටින් සැන්ඩි සැන්ඩි සතුටින් සිටීමේ රහස තමයි සැන්ඩි කැතට හිතට ලස්සන කියලා. ඒකත් සැන්ඩි හැමදාම සතුටින්
1: මේ මේ ඇටි ඇටි අම්මෝ
2: කොක් හදලා සිනාසෙන මාධුර්ය ඇහෙනවා.
1: මොකක් හරි දුන්නොත් ඉතින් ඇදගෙන ඇදගෙන ඇදගෙන යනවා.
2: ඔව් ඔව් ඔව් කොනක් කවුරුද අදින්න ඕනේ බඩවැලට යනවා.
1: රයිට් හද එහෙනම් අපි වැඩේ පටන් ගමු.
2: වැඩේ පටන් ගමු. ඔයා දැකලා තියෙනවද සැඩි උකුස්ස?
1: ඕ
2: උකුස්ස
1: මම දැකලා තියෙනවා.
2: කොහොමද උකුස්සදක උකුස්ස පයින් යනවද ඔයා දැකලා
1: තියෙන්නේ? නෑ පියාඹනවා.
2: ඔයාට ඇත්තට උඩ පේන්න විදියක් නෑ නේද? වාගේ සයිස් එකට සාපේක්ෂව ඔයාට උකුස්සෙන් පියාඹන උඩ පේන්න විදියක් නෑ. සාමාන්‍යයෙන් ඔයාට නිකන් සාමාන්‍යයෙන් බැංකුවේ කවුන්ටරේ පහවහට පේන්නේ
1: නැහැ. ඔයා හිතුවද මම කුඹියෙක් කියලා? මට එච්චර මේ පේන්නේ නැති වෙන්න.
2: බැංකුවේ කවුන්ටරේට
1: මට පේනවා.
2: ඔයා මෙහෙම බැංකුවේ කවුන්ටරේ ගහලා අත් දෙකම උස්සලා මේ මං ඇවිල්ලා ඉන්නේ. එහෙම නේද?
1: අනේ බොරු කියන්නේ මම කළා මං හීල්ස් දාගෙන හරි ගියන්නේ.
2: ආ ඒක මිසක්. ඒක මිසක් හීල්ස් කියන්නේ ඉනිමකක් ඔය අර හීල්ස් කියලා කියන්නේ ඒකට.
1: නෑ අනේ බංකුවක් කරගෙන.
2: කතා බහ කරගන්න නේද? ඔව්. තමයි උකුස්ස ගැන මතක් කළේ මේ උකුස්සට සෑහෙන ඈත පේනවනේ සන්නේ.
1: ඔව්.
2: ඒ කියන්නේ උකුස්ස ඉහළ ආකාශයේ පියාඹන ගමන් පොළවේ තියෙන දේවල් හරිම තීක්ෂණ විදියට එයාට පේනවා.
1: අර උකුස්ස ඇස් කියලා කියන්නේ අපි.
2: උකුස්ස ඇස් කියලා කියන්නේ
1: ඒක. සමහර මිනිස්සුන්ටත් තියෙනවා කියනවනේ.
2: උකුසු ඇසයි ඉබ්බි කටුවයි අතර තියෙන අමුතුම කතාවක් කියලා.
1: ඇත්තද?
2: ඔව් උකුසු ඇසයි
1: ඉබ්බි කටුවයි.
2: ආ අපි අද කතා කරමු ඒවා ගැන.
1: ඕකේ හවුස් හැම මාරුණිකන් අහගෙන ඉන්න.
2: හොඳ හොඳ ලාඩම්.
1: හැන්දයි ජමේ.
0: ලාඩම්.

0: සභාවෙන් අවසරයි. අද මම මෙතනට ආවේ පොසොන් බද්දීතයක් කියන්න. අඹසෙවනේ මිහිඳු සමිඳු බණක් දේශනවා. සාදු සාදු සාදු කිය එපන අසනවා.
1: මේ දවස්වල පොඩ්ඩ හරි සද්දෙට ගමටම ඇහෙන භක්ති ගීත කියනවනේ.
2: ඔන්න ඉතින් අම්මලට පුළුවන් ඒක රෙකෝඩ් කරලා 0.71555.6047ට WhatsApp කරන්න.
3: මිහිඳු තලාවයි තහම් පළාවයි ශාන්ත පුටු පුටු හාසුනයි.
1: එතකොට සියති අපිට පුළුවන් ඒ හොරතල් වොයිස් එක රටටම ඇහෙන්න දෙන්න.
0: මං පිපි දේවා සිත්
4: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.

0: కిలక వర్గన టెక్స్టైల్స్ లీటరేట్ వెడి మధురక్ సమగ హీరో డిలక్స్ 100 యాతురుపెదియ సెల్ఫ్ స్టార్ట్ సైడ్ స్టాండ్ ఇండికేటర్ ట్యూబ్లెస్ టైర్ ఎతులు విశేషాంగ రసాక్ వసర పహక హో కిలోమీటర్ 70000క వరంటియక్ సమగ రూపాయల 585400కట దివైన పురా హీరో అలబి నియోజితయన్ విధి
1: అరిగే హరిమ తనట గేయింద ఎల్ఓఎల్ సేకిన్ లోన్ నెగ్గత్తి
2: మాత్ హరియన్న కిల హరి తనటమ యన్నోని
3: ఎల్ఓఎల్ సి ఫైనాన్స్ හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
4: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද එන්නයි බීම් ද සිටි යුනිවර්සිටි සමගින් ඔබගේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK ඕස්ට්‍රේලියා මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න අදම අමතන්න 0115 732000 එන්නයි බීම් ද සිටි යුනිවර්සිටි ද ප්ලේස් ටු බී
5: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවල මැජෙස්ටිකා ලංකා ටයිල්ස්
6: මාසෙම කරන වියදම් කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ඩකින් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න කොම්බැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් මාසෙටම මුළු වියදම රුපියල් 20000ක් වුණොත් මාස්පතා ටීවී ෆ්‍රිජ් වොෂින් මැෂින් මුල් තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1000කටත් වැඩි අවසන් දිනුම් මැදින් සයිඩ් බයි සයිඩ් ෆ්‍රිජ් ලැප්ටොප් අයිෆෝන් ඇතුළු තවත් තෑගි රසක් කරන්න තියෙන්නේ ෂොපින් බිල් පේමන්ට්ස් ඕනම දෙයකට කැෂ් වෙනුවට කාඩ් එක යූස් කරන එක විතරයි කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න ගෙවන්න දිනන්න
7: එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඔස්ට්‍රේලියාව නව සීලන්තේ සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද
8: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරා
9: අද කෑමක නම් කෑම රසටම තිබුණා
10: පොඩි වෙනසක් 100%ක් පිරිසිදු කොකෝ ෆ්‍රයි ආර්බීටී පොල් තෙල් එක්ක මගේ ආදරණීයන්ට සතුට රසගුණ එක්කලා
11: කොකෝ ෆ්‍රයි ආර්බීටී පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසය
12: ෆුල් චාර්ජ් එකෙන් කිලෝ මීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝධ රථය ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින් 0114 700 550
13: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්
14: දැන් බලන්න බඩමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි
13: කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි
15: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි
16: ගන්න ලයිසන් එක
17: දැන් හරිනේ අමාරු
15: ලයිෆ් එකේ කටක් පොඩ්ඩක් වැඩි
13: වැඩි වෙන හැමදේම ප්‍රශ්න හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය
15: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි
13: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි

0: ladang.
1: Imma.
2: Hemin hemin dinum kan anguna.
1: Eh? Mulai terlalu gede.
2: Iba hemin hemin dinum kan anguna. ඒ පොඩි ළමයි කියන්නේ එහෙමනේ.
1: කීකිනවා මැදදී උඩට සුසුකර හුස්ම උඩට ගන්න කොට කියනවානේ. ඉබ්බා හෙමින් හෙමින් කඩුව ළඟට ගියා. ළමන්නේ ගෙඩි ඉන්න දෙයින් කනේ ළඟට ගියේ නෙමෙයි මේ ඉබ්බා උඩින් ගිය කතාව.
2: මම දන්නවා ඒ කොක්කුත් එක්කනේ ඉබ්බා ගියේ.
1: ඔව් කොක්කුත් එක්කනේ ගියේ.
2: ඔව්
1: කොක්කුත් එක්ක ගිහලා මොකද උනේ ඉබ්බට?
2: කටහැරියා විතර ගාල බිමට වැටෙනවා.
1: ඔව් බිමට වැටෙනවා මොකද උනේ ඉබ්බට?
2: ඒකනම් පොතේ තිබෙන්නේ.
1: පොතේ තියෙන දෙයක් ඉතුරු වුණේ නෑ ඉබ්බගේ.
2: ඉබ්බට
1: වැටුණා.
2: කට්ට චොප්ප චොරස්සලා ඉබ්බගේ බෙල්ල කැඩිලා මොන හරි වෙන්න තිති.
1: අන්න ඒක තමයි උකුස්සයි ඉබ්බි කටුවයි අතර තියෙන සම්බන්ධය.
2: හරි හරි නැවත වතාවක් ඔයා පැහැදිලි කරන්න මොකද සම්බන්ධතාවය?
1: දැන් උකුස්සා කෑම හොයාගෙන යන අතරේ උකුස්සා දැක්කොත් බිම ඉන්න ඉබ්බෙක්ව
2: ඔව්
1: එලිම පල්ලෙහාට ගාලවිලා ඉබ්බව ගන්නවා මෙහෙම කකුල් දෙකෙන් අල්ලලා.
2: හරි.
1: ලා අරගෙන යනවා. හැබැයි උකුස්සට තේරෙනවා මියකව මෙහෙම කන්න බෑ කියලා.
2: ඊට පස්සේ උකුස්සම කද කරන්නේ?
1: අන්න ඒක තමයි වැඩේ. හරි. දැන් උකුස්සට තේරෙනවා ඉබ්බගේ කට්ට අයියයි. කට්ට පිටින් කන්න බෑ. මේ කට්ට කඩලා ඇතුලේ ඉන්න සතාව ගන්න ඕනේ එළියට.
2: උකුස්සා එන බුද්ධිමත්නේ.
1: ඔව්. එන මොලේ?
2: ඔව් ඔව්.
1: ඊට පස්සේ උකුස්සම කද ගන්නවද කරන්නේ? ඉබ්බව තරංග ගිලිලා යන ගමන් මිනිහා බලනවා බිම කොහෙ හරි තියනවද කියලා ගල් ගෙඩියක්.
2: හරි.
1: ගල් ගෙඩියක් තියෙනවා දැකලා ගල් ගෙඩිය අඳුරගත්තම

0: කුසගලිව ටාගට් කරලා ඉබ්බව අතාරිනවා ගල්ගෙඩිය උඩට.
1: එතකොට කට්ට කැඩිලා යනවා.
0: කට්ට කැඩිලා ඉබ්බ මැරිලා කුසට කන්න පුළුවන් ගන්නට එනවා. රයිට්. ඒ කතාව එහෙම පැත්තකින් තියෙනවා ඈ.
1: හරි, ඔන්න තිබ්බා.
0: කුසයි ඉබ්බ කටුවා යතර සම්බන්ධේ ඩොගස් ගාලා තියන්න පැත්තකින්. පැත්තකින් තියලා අපි යනවා එස්කීලස්ගේ කතාවට.
1: එස්කීලස් කියන්නේ කවුද?
0: එස්කීලස් කියන්නේ ලේඛකයෙක්. එයා ග්‍රීසියේ හිටපු එක්කෙනෙක්.
1: කොයි කාලෙද?
0: ඒ ග්‍රීක යුගේ.
1: හරි.
0: හරි. ඒ කාලේ හරියටම කිව්වොත් එහෙම ක්‍රිස්තු පූර්ව 525 456 අතර තමයි එස්කීලස් ජීවත් වුනේ.
1: හා හා.
0: එයා පොත්පත් ලියලා තියෙන නාට්‍ය රචනා කරලා තියෙන හාදේ.
1: සොක්‍රටිස්ලාගේ කාලේ වගේ.
0: අනේ කාලේ එක්කෙනෙක්. මේ එස්කීලස්ට අනාගත වක්තෘ කෙනෙක් එහෙම නැත්නම් ශාස්ත්‍රකාරයෙක් කියනවා ඔයා කවදා හරි ඔයාගේ ඔළුවට යමක් වැටිලා මැරෙන්න ඉඩ තියෙනවා.
1: ඕ.
0: එහෙනම් පරිස්සමෙන් කියලා. දැන් මේ ශාස්ත්‍රය අහපු දවස් ඉඳන් එස්කීලස් මේ කෙන ගෘහස්ත තැන්වල ඉන්නේ.
1: ආ.
0: ඒ වහලයක් එහෙම ගහලා තියෙනවනම් මිනිහ ඒක ඇතුළේ ඉන්නේ.
1: ඔළුවට මොකක් හරි
0: ඔළුවට වහලේ කඩාගෙන වැටි. වහලේ උඩ දිර උළු කැටේ ඔළුවට වැටි. යටලී ඔළුවට වැටි කියලා මිනිහා ඉන්නෙම එලි මහන් තැන්වල.
1: මොනා හරි ඔළුවට වැටේ නැත්තම් කියලා.
0: ඔව්. අහස පේන.
1: ඔව්. හිස් අවකාශය.
0: හිස් අවකාශය තමයි මිනිහාට ඔළුවට වැටෙන ගහක් කැටවත් ඉන්නේ. හරි ගහ ගෙඩියක් හරි අත්තක් හරි වැටේ කියලා ගහක් කැටවත් ඉන්නේ. වැඩි හරියක් ඉන්නේ අහස පේන නිදහස් අවකාශයේම තමයි එස්කීලස් ගිහිල්ලා ඉන්නේ. දවසක් මෙහෙම එස්කීලස් එළියට වෙලා කල්පනා කර කර ඉන්නවා මිනිහාගේ ඊළඟ නිර්මාණය ගැන.
1: පොත මොකද්ද කියලා.
0: ඊළඟට ලියන පොත ගැන. එස්කීලස් මෙහෙම කල්පනා කර කර ඉන්නකොට සැන්ඩි ඈත අහසේ යනවා උකුස්සෙක්.
1: හරි.
0: උකුස්සා උස්සගෙන යනවා තඩි ඉබ්බෙක්.
1: අනේ.
0: දැන් උකුස්සා අහසේ ඉඳන් බලන්නේ මොකද්ද බලන්නේ?
1: හොඳ ගලක්.
0: හොඳ ගල්ගෙඩියක් උකුස්සා හොයන්. ගල්ගෙඩියක් හොයලා පහළ බලනකොට උකුස්සට පේනවා එස්කීලස්ගේ තට්ට ගෙඩිය. එස්කීලස්ට කොණ්ඩේ නෑ.
1: ඈ.
0: එස්කීලස්ගේ තට්ටි. තට්ට ගෙඩිය දැක්කම උකුස්ස හිතනවා මේක ගලක් කියලා.
1: ඊට පස්සේ
0: ටිකක් මෙහෙම වූෆ් ගාලා පල්ලෙහාට ඇවිල්ලා ටාගට් කරලා අර තඩි ඉබ්බව අතාරිනවා උකුස්සගේ ඇහෙන් බැලුවාම ගල උඩට.
1: හරි. බැලින්නම්?
0: බැලින්නම්?
1: තට්ට
0: ගෙඩිය. මේ එස්කීලස්ගේ තට්ට ගෙඩිය. අහසින් ඉබ්බෙක් වැටුණා. එස්කීලස්ගේ ඔළුව වැදුනා. එස්කීලස් මැරුණා. ඉබ්බා යන්න ගියා. ඉබ්බ බේරුණා එස්කීලස් මලා සාත්‍රේ හරි.
1: සාත්‍රේ හරිනේ.
0: සාත්‍රේ හරි මං ඒකයි කියන්නේ. සාත්‍රයක් අහනවා නම් එස්කීලස්ට සාත්‍රේ කියපේක හොයාගෙන ගිහිල්ලා හද්ද.
1: නෑ නෑ කාලේ සාත්‍රේ කියන එක ඒක හරියන්නේ නැහැ.
0: ඒව අපි දන්නේ නැහැ.

0: ඔන්න සමග 5G revolution එකට එකතුවන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන්න ශ්‍රී ලංකාවේ 5G නායකයා.
1: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
2: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 400ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් සඳහා 11.79 අසම සමපොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 0112200 Fitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමක
3: 2026 FIFA උණුසුම ජූනි 12වනදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න
4: SLT Mobitel Pure TV
5: Stylish පෙනුමයි mileage එකයි දෙකම එකම ride එකෙන් Electronic Fuel Injection තාක්ෂණය සමගින් Platina 100 හැඩ වැඩකාරයා David Pierce Motor Company Private Limited within

0: RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
0: කුකු ෆ්‍රයි සතුට රසය ගෙනෙන ගුණය
2: දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 14.5% පොලියක් 11.52% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා rating agency BBB- stable outlook
3: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කැෂ්බැක් කතාව
4: ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා
5: මිලියන 2000ක් දක්වා කැෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-17 WhatsApp කරන්න
6: මාසෙම කරන වියදම් කොම්බැක් ඩෙබිට් කාඩ් එකෙන් කරලා පිකල් එකක් ගන්න ඔබට මෙන්නසිචි
7: කොම්බැක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් මාසෙටම මුළු වියදම රුපියල් 20000ක් වුණොත් මාස්පතා TV ෆ්‍රිජ් වොෂින් මැෂින් මුල් තැන්ගේ උපකරණ ඇතුළු දිනා ගන්නා ජයග්‍රාහකින් 1000කටත් වැඩි. අවසන් දිනුම් මැදින් side by side fridge, laptop, iPhone නැතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. Combank debit cards. ගෙවන්න, කෙවන්න දිනන්න.
8: මේ දෙකක් දාගෙන ඉන්නද?
9: ඇයි කන් දෙක පුරවලා කන්නද?
8: සින්දු දෙක දෙක ඇහෙන්නේ එතකොට.
9: අල්ලේ වල්ලේ මේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට
10: නෑසුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා
8: නෑනේ අරේ වා සින්දු
10: සියතයා
11: එකම ආටිස්ට්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව
12: අනුග්‍රහය
10: දැනෙන්න අඳින්න රිසිසේ
13: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්
14: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් දිවයින පුරා

0: Pull up the bass.
1: සැන්ඩිවා සාත්‍ර අහන්නද
2: එකම එක දවසක් අහලා තියෙනවා එතනින් එහාට ඉතින් මට වැඩක් නෑ මක්කලෝ සාත්‍ර අහන එක මං ආසත් නැති දෙයක් මං විශ්වාස කරන්නෙත් නෑ
1: ආය අහන්න එපා වෙන්නම සාත්‍රය කිව්වද ආදියවල මයා මේ මුණ බැලුවා බණ අපිට කියන්න පුළුවන් මේ මිෂ්ගේ ජීවිතය අන්තිම මුෂ්පේතුයි ගණ්ඩවාද යන්න යන යන තන කෙලවෙඩක තමයි වෙන්නේ
2: නෑ මට කිව්වා ඔයා 23 දී කසාද බඳිනවා කිව්වා
1: මොකක් බලලද සාත්‍රකේ මූණ බලලද අත බලලද
2: අත බලල කෙනවා හිත බලල කෙනා
1: මොකක් බලලද කිව්වේ අත බලලද මූණ බලලද
2: අත බලල කිය මූණ බලල කිව්වා දෙකම බලලදම කිව්වා
1: මූණ අත දෙකම බලලද කිව්වා වෙන කාගෙරි අතද අරන් ගියා ඔයා විශේෂ කෂාද බදිනවා කියලා දැන් 53ටත් කිඩුයි තාමා නෑ කියන්නේ ඒක මහරා ශාත්තරය කරේ අපේ
2: ඒකන විශ්වාස කරන්න බෑ එහෙම නෙවෙයි ඉතින් මට එහෙම විශ්වාසයක් නෑ ඉතින් සාත්‍ර සම්බන්ධ
1: නිකන් ජොලියට වගේවත්
2: ජොලියට බලන්න ආසයි ওই වෙලාව එහෙම දීලා මොකක් හරි බලා ගන්න මට වෙලාවක් නෑ ඒකටත්
1: ඒක ශාත්තර ඔක්කොම ඒක මැඩම් මැඩම්ගේ මූණ බැලුවම කියන්න පුළුවන් මැඩම් බිෂි ඒක කොච්චර බිසිද කියනවනම් මැඩම්ට ශාත්තර එක බලන්නවත් වෙලාවට ඇති තරම් බිසි. ඔය වගේ ශාත්තර කරා.
2: ඉතින් ඔයා මං කියන්නේ part time job එකක් තියෙනවන් වාට.
1: ශාත්තර කියන්නේ එච්චර අඩුපාඩු කරදී.
2: දෙන්නම
1: මෙතන දේවාලයක් දාගන්න එක තමයි දැන් අඩුව කර තියෙන්නේ.
2: මොකද දැන් මගෙන් ඔය සම්බන්ධයෙන් තොරතුරු විමසන්නේ?
1: දැන් මං මේ තොරතුරු ඇහුවේ ඇත්තටම මේ අර ස්කීලස්ට් කියපු ශාත්තරේ මතක් වෙලා ආපහු. බලන්න අහසි ගිබ්බෝ වැටලත් මිනිස්සු මැරනවායි කියලා කිව්වහම නේද ඒක මේ කෙනෙකුට හිතෙන්න පුළුවන් ඉතින් අපි එනකොටම මැරෙන දවස ඉබ්බගේ කට්ටේ ලියවිලා වෙන්න ඇති තියෙන්නේ කියලා නේද
2: ඒක තමයි වෙලාව
1: එහෙම එහෙම කියනවනේ එහෙම හිතෙන්න පුළුවන් ඒ වගේ තව එහෙම හිතෙන්න ඉඩ තියෙන තව කතාවක් මම කියන්නම් මේක වුණේ 1979 1979 ඇමරිකාවේ නිව්යෝක් නුවර එම්පයර් ස්ටේට් බිල්ඩින් එකේ තමයි මේ සිද්ධිය වුණා කියලා කියන්නේ ඒ වෙනකොට අවුරුදු 29ක් වයස වෙච්ච එල්විටා ඇඩම්ස් සියදිවි නසා ගන්න කියලා නගිනවා එම්පයර් ස්ටේට් බිල්ඩින් එකේ 86 වෙනි තට්ටුවට. දැන් ඔය ඇස්තික ලොක් කරගෙන බලාගෙන ඉන්නේ අනේ අයියනේ එල්විටා ඇඩම්ස්ට සියදිවි නසා ගන්න හිතුනේ කියලා නේද අහන්න හදන්නේ.
2: ඈ?
1: ඔව්. ඒක නේද අහන්න හදන්නේ. හුදු භාෂාවක් තියෙද්දි බං අනුන්ගේ උපදූප අපිට මොකට දෙකේ බලස්සේ මොකක් හරි යාගේ ප්‍රශ්නයක් වෙන්න ඇති.
2: හරි හරි ඉතින්.
1: ඈ එයි දන්නේ නේද පෞද්ගලික ප්‍රශ්නයක්ද? සල්ලි ප්‍රශ්නයක්ද දන්නේ නේද? එල්විටා.
2: නෑ මං අද උදේ.
1: එල්විටා බූට් එකක් අරගෙන බොයිෆ්‍රෙන්ඩ් අලගෙන.
2: හරි කමන්නේ.
1: ඒ වගේ දහසකුත් එකක් ප්‍රශ්න වගේ මෙහෙම ටවුන් ටවුන් ටවුන් ටවුන් ගාලා පැන නගිනවා මට පෙනුණා. හරි නේද මගේ සාත්‍රේ.
2: ඈ මං කල්පනා කරේ අතට්ටු 86ක් නගිනවා කියන්නේ. එතකොට ඒ සිතවිල්ල ගිහිල්ලා නැද්ද දන්නේ
1: නැහනේ. ඔය ගැරි. ඔයා ඒ තට්ටු 86 නගගෙන තට්ටු 86 නගිනකොටම මැරිලා. ආ 86ක් නැගලා විවර පදින්න දෙයක් නැහැ. 86 නැගගෙන 35 විතර හැද්දි මැරිලා.
2: ලිෆ්ට් එකක් තියෙනතිනේ.
1: දෙකේ යන්න ඇත්තේ. ඊට පස්සේ දැන් 86ට තට්ටුවට ගිහිල්ලා
2: හරි
1: එයා 86ට තට්ටුවෙන් එළියට පනිනවා පැන්නහම ඒ මොහොතේ හමාගෙන ආපු තද්ද බල සුළඟකින් එල්විටා ඇඩම්ස් පහළට වැටෙනක නවත්තනවා තද්ද බල සුළඟකට අහුවෙලා එයා වහපව් වීසි කරනවා හුළඟ විසින් එම්පයර් ස්ටේට් බිල්ඩින් එක ඇතුළට එයාව ගිහිල්ලා වැටෙන්නේ 85 වෙනි තට්ටුවේ ලෙජ් එක කියලා කියන්නේ 85 වෙනි තට්ටුවේ කොරිඩෝ එක ඇතුළට නෙවෙයි මේ කොරිඩෝ එකෙන් එළියේ නිකන් ඔය බිල්ඩින් වල තියෙන මේ කොන්ක්‍රීට් පොඩි කොටසක්
2: එළියට
1: තුරලා මෙන්න මේ ලෙජ් එක උඩට 85 වෙනි එක තට්ටුවයි පල්ලෙහාට වැටෙන්නේ එක තට්ටුවයි හුළඟෙන් ඇතුළට වීසි වෙලා ඇවිල්ලා 85 වෙනි තට්ටුවේ ලෙජ් එකට වැටෙනවා අන්න එතනදී එල්විටා ඇඩම්ස් ගේ අදහස වෙනස් වෙනවා එතරදී ආ හොඳට බය වෙලා කෑ ගහලා උදව් ඉල්ලලා බිල්ඩින් එකේ සෙකියුරිටි ගාඩ් කෙනෙකුට ඒක ඇහිලා 85 වෙනි තට්ටුවේ ඇතුලෙන් දුවගෙන ඇවිල්ලා එල්විටා ඇඩම්ස් බේරගත්තා බලන්න මරණයෙන් බේරෙන්න කියලා හිතාගෙන හිස් අවකාශයට වෙලා හිටපු ස්කීලස්ගේ ඔළුවට අහසින් ඉබ්බෙක් වැටලා මළා මැරෙන්ඩ කියල හිතාගෙන එම්පයර් ස්ටේට් එකෙන් එම්පයර් ස්ටේට් එකෙන් නෙවෙයි එම්පයර් ස්ටේට් බිල්ඩින් එකෙන් බිමට පැනපු එල්විටා ඇඩම්ස් හුළඟ විසින් නැවත ගෙනල්ල බිල්ඩින් එක ඇතුළත කොහෙද මැරෙනද ඉන්න තාම වෙලාවාවිද තව දවස් තියෙනවා මෙතන ඔය පරිප්පුව කකා ඔබ ඉන්නවා කියලා ගෙනල්ල දැම්මා
2: හිතන්න ප්‍රශ්නයක්
1: එපාපා හිතන්න බෑ

ඔයාගේ පොඩ්ඩගේ පොසොන් භක්තිගේතයත් රෙකෝඩ් කරලා බිඳුවයි 75 555 6747 වට්ස්ඇප් කරන්න.

0: පවත්තින්නවා.
1: අපි රටටම විතරක් නෙවෙයි මුළු ලෝකෙට මැහෙන්න ඒක සිය දෙදාවෝ.
2: සියද පත්තරේ විදහසා උදේ 7:30ට අනුග්‍රහය CDB එක රොන් ගණුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
3: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
4: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
5: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි කොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
6: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්. දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 14.5% පොලියක්, 11.5% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අද අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable
7: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
8: CDB බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක්. අමතන්න 0111 5411 411. නැතහොත් ළඟම ඇති SDB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.

0: ඉතින් එකට එකක්. දැන් සැරට දෙකක්. Burger King වෙතින් රසම රස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට. අද මෙන්න ළඟම ඇති Burger King එකට. Delivery කරගන්න අමතන්න. 0112 123 123.
1: This වසරක විශිෂ්ටත්වයේ අභිමානය. People's Leasing විශ්වාසී ප්‍රමුඛයා.
2: මලකඩ. යකඩ මල කෑම කියන්නේ චක්‍රය. ගේට්ටුවක් වැටක් ගොඩනැගිල්ලක් නැත්තම් යකඩෙන් හදපු ඕනම එකක් මලකඩ කන්න ගත්තම නවත්තන එක ලේසියි. ඒකනේ මලකඩ කන සැරයක් සැරයක් ගානේ අපි සුද්ධ කර කර තීන්ත ගන්න. සල්ලි වලින් 75%ක්ම වතු. ලංකාව වගේ මුහුදින් වට වුණු නිතරම වහින රටක මලකඩ කන එක තීන්ත ගාලා නවත්තනවා බොහොම. යකඩෙන් හදන ලොකු පොඩි ඕන දෙයක් එක සැරේට ගැලනයිස් කරන්නම් අවුරුදු 25කට එහා වැඩි තීන් දෙන්න. බාණ්ඩේ අරගෙන එන්න බැරි තරම් ලොකු එකක් නම් අපි ඔබේ ළඟටම ඇවිල්ලා දෙන විසඳුමකුත් තියෙනවා. මෙටලයිසින් කිය. අපි LTL ගැල්වනයිසර් මුළු රටම ගැල්වනයිස් කරන්නේ අපි. දැන්ම කතා කරන්න. 0771 47 47 47 47. බලන් ඉන්න එපා. මොකද අපි බලන් හිටියට මලකඩ බලන් ඉන්නේ නැහැ.
3: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවල මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
1: සියත හෙඩ්ලයින් රිවියු
2: බහුත චිකිත්සකවරියගේ ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවත් අරංගුවට මදුරු කීට ඝනත්වය 5 ගුණයකින් ඉහළයි ඩොලර් බිලියන 7.3ක අපනයන ආදායම ඩොලරය අදත් ඉහළට බ්‍රිතාන්‍ය රත් වෙයි
0: වැඩි විස්තර සවස 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න
3: අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්ව

0: Padang.
1: Wah, ini kan meren di gila bayar lahan tuh.
2: Nah,
1: ini itu. Hei, Mod.
2: Mod. Hei, Mang Heppu nih.
1: Kohed.
2: Baik, kek.
1: Meren di gila, hari boru di gang.
2: නෑ මං කියන්නේ එහෙම මැරෙන්න ගිහිල්ලා නෙමෙයි හරියට හැප්පුණා නම් මැරිලා මම ජීප් එකේ අට
1: ඔහේක ඒකේ ඕන ඇක්සිඩන්ට් එකක් වෙන්නේ හරියට හැප්පුණා නම් මැරිලා
2: ඇත්තට මේ ජීප් එකේ බ්‍රේක් ගැහුවේ නැත්තම් ඒ වෙලාවේ මම ජීප් එකේ අට
1: එමග කොච්චරද දැන් හෙට්ටි පොළ වාලගේ වත්තේ ඔන්න ඔයා ගෙදර ඇතුලේ
2: ආ එහෙම වෙලා තියෙනවා
1: ඔයා ගෙදර ඇතුලේ
2: තියෙනවා මම මෙහෙම යනවා පොඩක් ඉන්න මම මෙහෙම යනවා ඉස්සරහින් පොල් ගෙඩියක් අටට
1: ආ ඉත හරියටම පොල් ගෙඩිය වැටෙන තැන ඔයා හිටියා නා මැරිලා
2: මට ඒක වෙලාදින පොල් අතු වැටෙනවා
1: එහෙම කියන්න බෑ නේද තමාර බෑ ඉන්නවා මැරෙන්නම තරම් දෙයක් උනත් මැරෙන්නේ ගලේ ගැහුවත් මැරෙන්නේ පොලේ ගැහුවත් මැරෙන්නේ කැලේ ගැහුවත් මැරෙන්නේ අලේ ගැහුවත් මැරෙන්නේ එහෙමයි ඉන්නව නේද කව එහෙමයි ඉන්නව කියලා කවද ඔළුව නැන්නේ ඒක තමයි එහෙමයි ඉන්නව කියලා ඔළුව
2: ඇත්තනේ
1: ඕරේ ඔළුව
2: මට ෂුවර් නෑ
1: අර වාහනවල තියෙන ඔළුව වඩන රූත දෙයක් යනකොටකොට මේව පේන්නේ නෑනේ දෙයියනේ මේ රේඩියෝ එකෙන් මිනිස්සුන්ට මේ මෙතන වෙන සමයක් බලන්න විදියක් කවුරුත් හදලා නැහැ තාක්ෂණය මෙච්චර දියුණු ලෝකේ මේ සමයම නරඹන්න විදියක් හදලා නැහැ මේ රේඩියෝ හර මිනිස්සුන්ට මේ හරිම පරාදේ අප්පා වෙන මොකුත් ඕනේ නැහැ මේ සමයම නරඹන්න තිබුණා දැන් මේ ඩ්‍රයිව් ටයිම් එකේ මේවා පෙන්නලා මිනිස්සු හැප්පිලා නතර
2: වෙනවා හැප්පෙනවා ඊට පස්සේ මැරෙන්න ගිහින් බේරෙනවා
1: මම්මේ කියන්න ආවේ
2: ඔව්
1: එහෙම මිනිස්සෙක් ගැන
2: ගලේ
1: ගවම් මැරෙන්නේ ෆ්‍රේන් සෙලක් ෆ්‍රේන් සෙලක්ට කියන්නේ සාමාන්‍යයෙන් ලෝකේ වන්දන්නේ මේ දෙකෙන් මොකද්ද සෙට් වෙන්නේ කියලා
2: හරි
1: සමහරු එයාට කියනවා කියන්නේ ලෝකේ ඉන්න වාසනාවන්තම මිනිහා තමයි ෆ්‍රේන් සෙලක් කියන්නේ කියලා
2: හරි
1: කොච්චර වාසනාවන්තද කියනවනම් එකපාරක් ෆ්‍රේන් සෙලක් ගිය කොච්චිය පිළිපැන්නා
2: හරි
1: ෆ්‍රේන් සෙලක් එදත් බේරුණා
2: හරි
1: බලන්න වාසනාව කොච්චරද කියනවනම් කාර් ඇක්සිඩන්ට් දෙකකට සෙලක් මූණ දීලා තියෙනවා
2: එදත් බේරුණා
1: ඒ දෙකෙම බේරලා තියෙනවා ඊට පස්සේ ෆ්‍රේන් සෙලක්ගේ වාසනාවේ මහිමයට දවසක් දා එයා ගමන් කරමින් හිටපු බස් එක ගඟට පෙරළුණා
2: මෙයා බේරුණා
1: එදත් එයා බේරුණා එයා ගමන් කරපු එයාක්‍රාෆ්ට් දෙකක් අනතුරු වලට මූණ දීලා තියෙනවා. ඒවල ලොකුවට උඩ ඉඳන් කෙලින්ම ප්ලේන් එක කඩන් වැටලා නෙවෙයි. යම් මට්ටමක අනතුරු ඒ අවස්ථා දෙකෙත් සෙලක් බේරුණා. එක දවසක් ෆ්‍රේන් සෙලක් ගමන් කරමින් හිටපු කාර් එක ගිනි ගත්තා. එදත් මේ මිනිහා බේරුණා. දැන් මට තේරෙන්නේ නැත්තේ මේ මිනිහාගේ මේක වාසනාවද නැත්නම් යන යන වාහනේ ඇක්සිඩන්ට් වෙනවා හරි ගිනි ගන්නවා හරි මොකක් හරි වෙන එක මිනිහාගේ අවාසනාවද? තමහර කෙන ලෝකේ වාසනාවක් තිබුණා.
2: ඒ කියන්නේ මිනිහා වාසනාව මිනිහට වාසනාවක් ඇති. හැබැයි මේ වාහන වලට මොකක් හරි අවාසනාවක්
1: නැහැ. මිනිහාගේ ළඟින් හරි යන්නේ උන්ට නම් පුදුමාකාර අවාසනාවක් තියෙනවා.
2: ඕ බස් එකක් පෙරලෙනවා. ගිනි ගන්නවා.
1: වාහන හැප්පෙනවා කාර් ගිනි ගන්නවා ප්ලේන් කඩන්
2: වැටෙනවා.
1: මොනවද වෙලා නැත්තේ? එන හත විතරයි ගහලා ගත්තේ.
2: ඔකෝගේ පහයිද තියන්නේ.
1: ඔබේගේ පහයිද? එන හත විතරයි ගහලා නැත්තේ. මේ ඔක්කොමත් උනාට පස්සේ මේ යකාට ලොතරැයියකුත් ඇදිලා තියෙනවා. එහෙම සමහර මිනිස්සු
2: ඉන්නවා. ගලේ ගැහුවත් මරන්න නම් බෑ.
1: ගලේ ගැහුවත් මරන්න නම් බෑ.
2: අනේ වාසනාවන් ඉතින් අප්පා.
1: ඒක වාසනාවක් වගේම ඒකත් එක්ක එක බෑග් එකේ එන අවාසනාව කොහේ ගියත් මොකක් හරි මරණයට කිට්ටු ඇක්සිඩන්ට් එකක් මොකක් හරි වෙන එක නවත්තන්න නම් බැ. දැන් බලන්න දැන් මට වාසනාව තියෙනවානේ මේ ලාඩම් වැඩසටහන කරන්න හැමදාම හැන්දෑවට ඇවිල්ලා මේ මිනිසුන්ට කතා කරන්න. ඒක ලේසියෙන් කෙනෙකුට හම්බෙන චාන්ස් එකක් නෙවෙයිනේ. රටේම මිනිසුන්ට කතා කරන්න හම්බෙන ඔගේ දිනපතා. හරි වාසනාවක්.
2: ඒ වාසනාව දෙගුණ තෙගුණ වෙලා තියෙනවා.
1: ඒක කරන්න වෙලා තියෙන සැන්ඩි එකනේ. ඉතින් ඔයාලා හිතාගන්න මං වාසනාවක්ද මිනිහෙක්ද මං අවාසනාවක්ද මිනිහෙක්ද?
3: London.

0: අදහවෙන්න අවසරයි. අද මම මෙතනට ආවේ පොසොන්පත් දිවියට කියන්න. අඹසෙවනේ මිහිඳු සමිඳු බණක් දේශනවා. සාදු සාදු සාදු කිය එපන අසනවා.
1: මේ දවස්වල පොඩ්ඩු හරි සද්දෙට ගමටම ඇහෙන භක්ති ගීත කියනවනේ.
2: ඔන්න ඉතින් අම්මලට පුළුවන් ඒක රෙකෝඩ් කරලා 0.71555.6047ට WhatsApp කරන්න.
3: මිහින් තලාවයි තහම් තලාවයි ශාන්ච පුටු පුටු හාසුනයි.
1: එතකොට සියති අපිට පුළුවන් ඒ හොරතල් වොයිස් එක රටටම ඇහෙන්න දෙන්න.
3: මේ

0: ඩෙංගු මාරාන්තිකයි. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: අධික වැසි තත්ත්වයෙන් පසු ඉදිකිරි පරිශ්‍රවල ජලය එක් රැස් වූ ස්ථාන වැඩි විය හැක. එම ජලය එක් රැස් වන තැන් ඉවත් කර ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන නැති කර ගන්න. මේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පණිවිඩයකි.
0: ඩෙංගු මාරාන්තිකයි. ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති.
2: අවදානම් තත්ත්වය ආවට පස්සේ අපිට වාර්තා වුණා සාමාන්‍යයෙන් 600-650ක් පමණ දෛනිකව රෝගීන් වාර්තා වුණා ලංකාවෙන්. මේක අපි අඩු කරගත යුතු වෙනවා. ඩෙංගු රෝගය පමණක් නෙවෙයි වෙනත් රෝග තිබෙනවා. ජනතාවට රෝහල් කඩාව පැමිණීමට අවශ්‍ය වෙන. ඒ අයටත් මේක ලොකු අසාධාරණයක් සිද්ධ වෙන්න පුළුවන්. මොකද මේ රෝගීන් සංඛ්‍යාව වැඩි නිසා හරියාකාරව ඒ රෝගවලට වෛද්‍යවරුන්ට සහ හෙද කාර්ය මණ්ඩලයට යොමු වීමට නොහැකි තත්ත්වයක් එන්න පුළුවන්.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට 10:12ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
3: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011173883388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
4: Thailand කියන්නේ සංචාරක ගමනාන්තයක්.
5: හැබැයි අද වෙද්දි Thailand ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
6: Hello, hi, මම Jason. Higher Studies වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ Thailand. මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස්

0: තයිලන්තට පස්සේ ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඔස්ට්‍රේලියාවට බ්‍රිතාන්‍යයට එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0718492492 0718132777
1: හොඳම
2: ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් Alumex Aluminium ඕන තරම් Alumex නම් ඉස්තරා
3: හරිම තැනට ගියින්ද LOLC එකෙන් ලෝන් එක ගත්තේ
4: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
5: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න
6: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවල මැජෙස්ටික ලංකා ටයිල්ස්
7: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතය මොනතරම් සිම්පල්ද කියලා හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර්සයිකලේ වගේ බොරු තොරන්නේ නැහෙනි කලින්ම ඩිරෙක්ට් ගහපු ගමන් ස්ටාර්ට් සෙල්ෆ් ස්ටාර්ට් නේ 10 කල්පනා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරෙන් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 60-70ක් දුවනවානේ ඕන් එන්ජින් අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ රිපෙයාර් කියන්නේ සල්ලි මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ වැද්දගත්ම දේ ගන්න අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස්පොස් නැති වුණාට මේක ප්‍රායෝගික බාන්නේ. වොරන්ටියට නම් ඇනේ. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70,000. රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 0111 207,000ට කෝල් එකක් ගහන්නකෝ. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා.

0: 라당.
1: 엔센디엔드 방 라스를 갔다 왔기엔데
2: 라스를 갔다 왔
1: 내가 로이 슬레이완게 갔다 왔
2: 로이 슬레이완 하리
1: රොයි සුලේවාන්ගේ කතාව මට මතක්ුණේ ඇත්තටම මේ ඉස්සෙල්ලා අපි කතා වුණානේ අර සේලෙක්ට හෙනයක් විතරයි ගහලා නැත්තේ කියලා අර කාර් ඇක්සිඩන්ට් වෙලා තියෙනවා ප්ලේන් කඩන් වැටලා තියෙනවා හැමකෙම බේරිච්ච හාදයක්
2: හෙනයක් විතරයි ගහලා තිබෙන්නේ
1: හෙනයක් විතරයි මිනිහට ගහලා තිබුණත් එහෙනම් තමයි මට මේ රොයි සුලේවාන් මතක්ුණේ එයා ඇමරිකන් ජාතිකයෙක් ඇමරිකාවේ පාක් රේන්ජ් කෙනෙක් ඒ කියන්නේ වන සංරක්ෂණ නිලධාරියෙක් හැටියට තමයි එයා වැඩ කළේ 1942 සුන්දර සද්දයක්.
2: හරි. වනේ ඇතුලේ ඉන්නවා.
1: ඔව් එයා දැන් රස්සාව කරන්න එයාගේ අදාළ සීමාවේ ඇවිදගෙන යන අතරේ එකපාරටම රොයි සුලේවාන්ට හෙනයක් ගහනවා.
2: ඈ?
1: ඔව්. වාගේ හෙනේ වදින්නේ කොහෙද කියලාද වා හිතන්නේ?
2: කකුල් දෙක ළඟට.
1: කකුල් දෙක ළඟට නෙවෙයි. ඇත්තටම කකුලේ එක නියපොත්තකට තමයි හෙනේ වදි.
2: නියපොත්ත ගැලවෙන්නේ නැතිනේ.
1: නියපොත්ත ගැලවෙන්න තියෙනයක් ගහලා නියපොත්ත තියෙන්නේ. නියපොත්ත කොන්ක්‍රීට්වලින් හදලා. හෙ නියපොත්ත ගැලවෙන්න ඇති. නියපොත්ත ඇගිල්ල තියෙනවද දැද්දත් නැහැ කොහරි. නියපොත්තකට තමයි වැදලා තින්නේ. 1942 ඔන්න ඒ හෙනෙන් එයා බේරුණා. ඊට පස්සේ 1969 ඒ පළවෙනි හෙනෙන් අවුරුදු 27කට පස්සේ දෙවනි හෙනේ වදිනවා රොයි සුලේවාන්.
2: හා
1: ඒ හෙනේ වැදිලා යගේ උරහිස පොඩ පිච්චනවා. එච්චරයි ඈ. උරහිස ටිකක් පිච්චනවා වෙන කරදරයක් වෙන්නේ නැහැ. ඊට පස්සේ 1970 එයා ට්‍රක් එකක් එලෝගෙන ගමනක් යන අතරේ දඩ වඩා අංගාලා ට්‍රක් එකට හෙනයක් ගහලා ඒ හෙනේ බලපෑම හින්දා රොයි සුලේවාන්ගේ කොණ්ඩෙ පිච්චෙනවා.
2: හොන්නේ
1: මේ 1970
2: හරි.
1: එදත් සුලේවාන් මැරුන්නේ නැහැ. 1972 ඊළඟට හෙනයක් ගහනවා රොයි සුලේවාන්ට නැවත වතාවක්.
2: හරි.
1: දැන් මේ හතරවෙනි හෙනේ.
2: ඔව්.
1: ඒ හෙනේට එයාගේ මේ අයිබ්‍රෝස් තමයි අයිබ්‍රෝස් කියන්නේ අයිබ්‍රෝස්.
2: අයිබ්‍රෝ ඇහි බැම.
1: ඇහි බැම. ඇහි බැම සහ ඇහි පිල්ල. නැති වෙලා යන. අවුරුදු පතා පටන් ගත්ත වැඩේ වෙන්න නේද?
2: 72
1: එයා මාළු අල්ලන්න ගිහිල්ලා ඉන්න අතරේ හෙනයක් ගහනවා පස්වෙනි වතාවට. ඒ හෙනේ වැදිලා එයාගේ වලලු කර ඩැමේජ් වෙනවා.
2: හරි.
1: ඉන්ජර්ඩ් වෙනවා වලලු කර. ඊට පස්සේ අවුරුදු 3කින් විතර යට හෙනයක් ගැව්වේ.
2: ඊට පස්සේ
1: දැන් අවුරුදු 3ක් විතර හෙනයක් නොගහ ඉන්නකොටත් මෙහෙට හිතෙන්නේ දැන් නම් ජීවිතේ හොඳ කාලයක් උදා වෙලා වගේ කියලා.
2: නෑ එහෙම නෙමෙයි.
1: මෙහෙට හිතෙන්නේ නැති.
2: නෑ නෑ එහෙම නෙමෙයි මකළු මන්න හිතෙන්නේ. මොකක්ද නැත තවම හෙනයක් ගැහුවේ නැත්තේ නේ.
1: මොකද මන්ද කාලෙක

0: හෙනයක්කත් ගැව්වේ
1: නෑ.
0: එහෙම හිත හිතිද්දි 1976 මිනිහා මිනිහාගේ ගෙදර වත්තේ ඉන්නකොට 6 වතාවටත් හෙනයක් වැදුනා.
1: මොකද උනේ? මැරුණද?
0: නෑ නෑ නෑ, එදත් රොයි සුලේවන් බේරුණා.
1: තව එකයි හෙන හතට තව එකයි.
0: 1977 රොයි සුලේවන්ට 7 හෙනෙත් වැදුනා.
1: මාරු
0: නියුකට හෙන හතක් ගෙවගම මරු කියලා අප්පුඩි ගහන ලෝකයක්. අනේ
1: දෙයියනේ, නෑ මිනිහෙක් ඉන්නවද හෙන හතක් ගහලා බේරිච්ච මිනිහ? කොච්චර අප්පුඩි නෙමෙයි උඩ දාන්න ඕනේ.
0: හරි
1: දැන්
0: හෙන හතක් ඌට හෙන හතක් වැදිච්ච එකේ අප්සෙට් එකට නේ කල්පනා කරන්නේ. හෙන හතක් වැදගත් බේරිලා
1: නේද?
0: හත්තනි පාර මිනිහගේ මේ පපුවට, කෙලිබ පපුවට හෙනේ වැදිලා තිබුණේ. එයාව හොස්පිටලයිස් කරන්න සිද්ධ වුණා. ඇත්තටම එයාට වැදිච්ච හෙන හතෙන් බරපතලම හානිය වෙච්ච හෙනේ තමයි හත්තනි එක. එදත් හැබැයි රොයි සුලේවන්ව මරන්න බැරි වුණා.
1: ආයේ හෙන වැදිලාද?
0: නෑ, ආයේ හෙන වැදිලා නෑ. 7 එක්කෙනෙකුට තියෙන 7 එක්කෙනෙකුට ඉඩඩියෙන්නේ නෑ. ඉඩඩියෙන්නේ නෑ එක්කෙනෙකුට, එක්කෙනාට 7යි සර්.
1: එයා මැරුණේ කොහොමද දන්නේ?
0: අපිට 7ක් තියෙනවා. අපිට තාම එකක්වත් වැදිලා නෑ. තාම 7ම ඉතුරුයි තාම.
1: මම කල්පනා කරේ හෙනවම බලන වැඩි. කෝ මේ මිනිහා? කෝ සුලේවන්.
0: මේ තව දෙකක් ඉතුරුයි.
1: ආ, ඉන්න. හෙන ගන්න.
0: ගාව. උද්දුමාකාර ඉරවක් මිනිහට දීලා දී.
1: පව් මොනවන ඉක්මන් සුවය ලැබේවා. දැන් මැට්ලත් ඇතිනේ
0: 1977 හෙට ගහපු විදියට දැන් ඉක්මන් සුවය ලැබේවා. මෙන්න මේ සින්දුවක් දානවා සැන්දි.
1: අපි යන් සින්දුවක් දාලම
0: බදල අපි හරවද? එහෙනම් ටටා
1: බයි. එතම් වෙනවා අපි
0: මම්මා කලෝ
1: මම සැන්දි.

0: කවපුරා සැරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: බහුත චිකිත්සකවරියගේ මරණයට සම්බන්ධව ප්‍රධාන සැකකරුවත් අරංගුවට. මදුරු කීට ඝනත්වය 5 ගුණයකින් ඉහළයයි. ඩොලර් බිලියන 7.3ක අපනයන ආදායමක්. ඩොලරය අදත් ඉහළට. බ්‍රිතාන්‍ය රත් වෙයි.
0: දේශීය සියත. Local news on Seetha. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: ඇතැම් ප්‍රදේශවල මදුරු කීට ඝනත්වය 5 ගුණයකින් ඉහළ ගොස් ඇති බව රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කළේ මදුරුවන් බෝවීම පහත ගොස් නොමැති බවයි.
3: වෙනම කීට විද්‍යාත්මක පරීක්ෂණ තියෙනවා. මේ කීට විද්‍යාත්මක දත්ත අනුව මේ වෙලට නිරීක්ෂණය කරමින් තියෙනවා. විශේෂයෙන් මේ ප්‍රධාන දිස්ත්‍රික්කවල බස්නාහිර පළාතේ, ගාල්ල, මාතර, ඊට අමතරව මහනුවර, රත්නපුර කියන දිස්ත්‍රික්කවල මේ කීට ගණත්වය ඉතා විශාල වශයෙන් ඉහළ ගිහිලා තියෙනවා. මේ කීට ගණත්වය අපි හඳුන්වනවා බ්‍රිටෝ දර්ශකය කියලා. මේ බ්‍රිටෝ දර්ශකය සාමාන්‍යයෙන් තියෙනවනේ 5%කට ආසන්න අගේ. නමුත් මේ වෙනකොට ඇතැම් දිස්ත්‍රික්කවල, ඇතැම් ප්‍රදේශවල, ඇතැම් ග්‍රාම නිලධාරී කොට්ටාසවල මේ බ්‍රිටෝ දර්ශකය 25 දක්වා ඉහළ ගිහිලා තියෙනවා. ඒ කියන්නේ 5 ගුණයක ලෑමකට මේ තුල පෙන්නනවා. දැන් මේ කීටයෙන්ගේ ඝනත්වය අපි මේ වෙන්න. අතන මේ කීටයා එක දවසකින් මදුරුවෙක් බවට පත් වෙනවා. ඒ කියන්නේ තවදුරටත් ඩෙංගු මදුරු ඝනත්වය ඉහළ යමින්
1: තියෙනවා. මෙම වසරේ ගත වූ කාලය තුල වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 48,287 දිනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 750. මෙම මාසය තුල ඩෙංගු රෝගීන් 14,446 දිනෙකු වාර්තා වුණා. සිදුව ඇති මරණ සංඛ්‍යාව 29ක්. රෝහල්වල ඩෙංගු රෝගී ධාරිතාව තවදුරටත් ඉහළ ගිය හොත් සෙසු ප්‍රතිකාර සේවා සඳහාද බලපෑමෙල්ල විය හැකි බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කණ්ණංගර සඳහන් කළේ.
4: විශාල රෝගීන් ප්‍රමාණයක් රැකබලා ගැනීමේදී මේ කාර්යමණ්ඩලයේ තව ටික දවසක් යනකොට ලොකු පීඩනයක් එන්න පුළුවන්, මානසික පීඩනයක් එනවා. ඒක නිසා හැකියාවන් කඩාවැටෙන්න දෙන්නේ නැතුව අපි රැක ගන්න ඕනේ. මේකට අපි කොහොම හරි මේ රෝගීන් සංඛ්‍යාව අඩු කරගන්න ඕනේ. ඊටත් අමතරව ඩෙංගු පමණක් නෙවෙයි, අනිත් රෝග ඇති වුණොත් දැන් මේ තියෙන තදබදය තුළ එවැනි වලටත් ප්‍රතිකාර ගැනීමට අපහසුතාවයක් ඇති වෙන්න පුළුවන්. රෝහල්ලේ තියෙන මේ ක්‍රියාකාරීත්වය කඩාවැටුණොත් එහෙම. දැන් චිකුන්ගුන්යා රෝගිනුත් විශාල මේ රෝගීන් ප්‍රමාණයක් පෙළෙනවා.
1: ඩෙංගු මදුරුවන් බෝවීම වැළැක්වීම සඳහා ජනතාව පියවර ගැනීම අත්‍යවශ්‍ය බවයි ගොතටුව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක අජිත් විතානගේ සඳහන් කළේ.
5: සාමාන්‍ය ජනතාව මම නම් කියන්නේ තාමත් මේ වෙනකන් නම් නිදාගෙන ඉන්න එපා. මේ වෙනකනුත් ඇහැ කන වහන් ඉන්න ඕන සාමාන්‍ය මිනිස්සු වෙන්න බෑ. මොකද ඒගොල්ලොන්ට මේක කියන වෙනම ක්‍රමයක් තියෙනවනේ, වෙනම භාෂාවක්. ඒ භාෂාව තමයි දැන් පටන් අරන් තියෙන්නේ. ලෙඩාමලොත් වැඩක් නෑනේ. අපිට සිද්ධ වෙනවා ලෙඩා බේරගන්න. ඒ නිසා අපි කැඳ ලෑස්ති කරලා තියෙන්නේ. ඒ කැඳ වලින් අපි ලෙඩා බේරගන්නවා කොහොම හරි.
1: කොළඹ මහනකර සභා බල ප්‍රදේශය තුළ ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පරීක්ෂා කිරීමට ඩ්‍රෝන යානා යොදා ගැනීම ආරම්භ කර තිබෙනවා. ඒ ගුවන් හමුදාවේ සහාය සහිතවයි. මදුරු කීටයන් සිටින ස්ථාන සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවයි බොරැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ධම්මික අධිකාරී වත්තගේ සඳහන් කළේ.
6: අපිට ළඟාවිය නොහැකි ස්ථාන ආවරණය කිරීම සඳහා ගුවන් හමුදාවේ ආධාර ඇතිව ඩ්‍රෝන් තාක්ෂණය යොදාගෙන අවදානම් සහිත ඉහළ මහල් සහිත ප්‍රදේශ ආවරණය කරලා ඒ හරහා අපි සොයා බලීමක් කරනවා. ඒ ස්ථානවල මේ අධික වර්ෂාවත් සමග මදුරුවන් බෝවන ස්ථාන තියෙනවද කියලා අඳුනාගෙන ඒ ස්ථාන ආවරණය කරන්නේ. මදුරු කීටයන් බෝවි සිටින සියලුම ස්ථානවලට නීතිය ක්‍රියාත්මක කරනවා. 560කට ආසන්න ප්‍රමාණයක් නීතිමය ක්‍රියාමාර්ග මේ වෙනකොට අරගෙන තියෙනවා.
1: තෙල්දෙනිය ප්‍රදේශයේ මෝටරතයක් තුල තිබී කාන්තා මලසිරුරක් සොයා ගැනීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් මියගිය කාන්තාවගේ පෙම්වතා හා ඔහුගේ විවාහක බිරිඳ නුවරඑළිය පොලිසිය වෙත බහර දීමට නියමිතයි. ඔවුන් දෙදෙනා යාපනයේදී අත්අඩංගුවට ගෙන තිබුණේ වලාන දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් විසින්. සැකකරු 43 හැවිරිදි වියෙහි පසුවන අතර සැකකාරිය 35 හැවිරිදි වියෙහි පසුවනවා. ඔවුන් පල්ලිකැලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ. පසුකිය 17 වනදා තෙල්දෙනිය ප්‍රදේශයේ නවතා තිබූ මෝටරතයක් තුළ තිබී කාන්තා මලසිරුරක් සොයා ගැනුණා. මියගොස් තිබුණේ අම්පාර මහරෝහලේ සේවය කළ බහුත චිකිත්සකවරියා. ඇයගේ පෙම්වතා විසින් මලසිරුර මෝටරතය තුළ දමා පලාගොස් ඇති බවට සැක පළ වුණා. සැකකරුට එරෙහිව ගම්පහ අලුත් කඩේ තිස්සමහාරාමය කඩුවෙල සහ හොරණ යන මහිෂ්රාත් අධිකරණවල නඩු පවතින බවද පොලිසිය ප්‍රකාශ කළා. ඒ විවාහ වන බව පවසා මුදල් වංචා කිරීම ඇතුළු මුදල් වංචා කිරීම් චෝදනා මතයි. මෙම වසරේ අප්‍රියල් 30 වනදා වන විට හෙරොයින් කිලෝ 1189 ග්‍රෑම් 70ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගෙන ඇති හෂිෂ් ප්‍රමාණය කිලෝ 1260 ග්‍රෑම් 369ක්. අයිස් කිලෝ 813ක්ද එම කාල සීමාව තුළ අත්අඩංගුවට ගත්තා. අද පාර්ලිමේන්තුවේදී මේ බව අනාවරණ කළේ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල විසින්.
7: අත්අඩංගුවට අරගෙන මේ දක්වා විනාශන කර ඉදිරියට ඇති ප්‍රමාණයක් තියෙනවා. හෙරොයින් තවමත් විනාශ කරන්න තියෙනවා. මේවා තවම නඩු අවසන් කරලා නැහැ. කිලෝ 2137 ග්‍රෑම් 599ක් ඉදිරියට විනාශ කරන්න තියෙනවා. මෙතෙන් පිට මින් නැත්තම් අයිස් කිලෝ 3322 ග්‍රෑම් 244ක් ඉදිරියට විනාශ කරන්න තියෙනවා. කොකේන් කිලෝ ග්‍රෑම් 262 ග්‍රෑම් 27ක්, ගංජා කිලෝ ග්‍රෑම් 2039 ග්‍රෑම් 83ක්, හෂිෂ් කිලෝ ග්‍රෑම් 593 ග්‍රෑම් 118ක්, මත් කරල් 78340ක්, මත් පෙටි 30911ක්, ඒ අනුව විෂමද්‍රව්‍ය කිලෝග්‍රෑම් 8554 ග්‍රෑම් 71ක් ඉදිරියට විනාශ කරන්න තිබෙනවා. මේවා තවමත් නඩු කටයුතු අවසන් කරලා නැහැ. එහෙනම් සුරක්ෂිතව ක්‍රමවේදයන් නැත්තේ බාරේ තියෙනවා.
1: දැරණියගල ඇති වූ ගැටුමින් පොලිසිය අපකීර්තියට පත් වූ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසුවේ.
7: අපි දැක්කනේ පහුගිය දිනක පොලිසියත් සමග ඇතිවෙච්ච ගැටුමක්. පොලිසිය අපාර ඇමතිලා තින්නෝ. ඒකේ පසුබිම කතාව පිළිබඳව අපි දන්නේ නැහැ. හැබැයි තින් ඒකේ සමාජයට වැරදි මතයක් යනවා. පොලිස් නිලධාරීන් ගිහිල්ලා මද්දව්වේ දාලා යම්කිසි පුද්ගලයෙක් අත්අඩංගුවට අල්ලන්නවා කියන මතවාදී තමයි යන්නේ. ඔබතුමාට පුනායක ඔබතුමා කාලය ගන්න නිවැරදි කරන්න. ඒක නිවැරදි කරන්න ඕනේ. මොකද ඒකෙන් කළු පැල්ලමක් ඇති වෙනවා නම් ඇති වෙන්නේ පොලිසියට. හැබැයි තින් ගරු ඇමතුමනි, මේක සාමාන්‍යයෙන් මේ රටේ මේ පහුගිය කාල සීමාව තුළ අපි දැකපු කාරණයක්. මේකේ ගෞරවය අගෞරවයට පත් වෙන ශ්‍රී ලංකා පොලිසිය.
1: සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුවන බවයි මහජන ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කළේ.
7: යම් වැරැද්දක් පොලිසිය පැත්තෙන් සිදු වෙලා තියෙනවා නම් අපි ඒ පිළිබඳව සොයා බලන්න මේ වෙනකොටත් පොලිස් විශේෂ කාර්යාංශය යොදවලා තියෙනවා. ඒ පිළිබඳව පූර්ණ විමර්ශනයක් සිද්ධ වෙනවා. කිසිම ආකාරයක අපි සූදානම් නැහැ අහිංසක පුරවැසියන් මේ මද්‍රව්‍ය ජාවාරමට හෝ වෙනත් ජාවාරමට සම්බන්ධ කරගෙන ඒ අත්අඩංගුවට ගන්න. කාලයක් තිස්සේ එතුමා කිව්වා වගේම සමහර ඒවා සංදර්ශනාත්මක මෙහෙයුම් තිබ්බා. ඒවා අපි අවසන් කරලා තියෙන්නේ. අපි පොලිසියට උපදෙස් දීලා තියෙනවා සාධාරණ මේ ක්‍රියාවේ යොදවන්න. කිසිවෙකුත් අහිංසක පුරවැසියෙක් මේවට සම්බන්ධ කරලා කටයුතු කරන්න අත්නොමතික කටයුතු කරන්න පොලිසිය දිර කඩක් නැහැ. ඒ කාලේ වාගේ ජාවාරංකාරයෝ ගිහිලා දේශපාලකයෝ බදාගන්නේ නැහැ. ඉතින් බොහොම සාධාරණ විදිහට මේ මෙහෙම යනවා.
1: මේ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න.
8: මේ වෙනකොට අපිට පේනවා නීතිය නමලා තියෙන හැටි මොන ආකාරයෙන්ද කියන එක මුලසුනේ මන්ත්‍රීතුමනි. ජනාධිපතිතුමත් දැන් අනාවැකිකාරයෙක් වෙලා තියෙනවා. එතුමා කියනවා ඊළඟ මාසේ වෙනකොට මෙච්චරක් මන්ත්‍රීවරු හිරේ යනවා, ඒ අයට දෙන දඬුවම මෙහෙමයි කියලා. එහෙම නැත්නම් ජනාධිපතිතුමා ඒවා කියනවා. එහෙම නැත්නම් ටිල්වින් සිල්ලවුන් නැහැ කියනවා. එතකොට රටේ ජනතාව අහනවා මෙහෙම මේවා වෙන්නේ කොහොමද කියලා. ජනතාව අතර මතයක් තියෙනවා මේක වෙන්න පුළුවන් ක්‍රම තුනකට. එක්කෝ වෙන්නේ ජනාධිපතිතුමා දෙන්න ඕනේ තීන්දුව විනිසුරුවන්න කියනවා, එහෙම නැත්නම් දෙන තීන්දුව විනිසුරුව ජනාධිපතිතුමාට කලින් කියනවා, එහෙමත් නැත්නම් ප්‍රමෝෂන් එක ගන්න ආණ්ඩුවට ටිකක් සපෝට් එක දීලා ඉන්න වෙනවද කියන එක වගේ මිනිස්සු අතර මතයක් තියෙනවා.
1: මන්ත්‍රීවරියගේ ප්‍රකාශයට විරෝධය පළ කරන බවයි ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ කියා සිටියේ.
7: මේක මම හිතනවා බරපතල ප්‍රකාශයක්. ලංකාවේ අධිකරණයට කරන ලද බරපතල අපහාසයක් විදිහට මම මේක දකිනවා. මේක සම්බන්ධයෙන් ඒ විරෝධය මම ප්‍රකාශ කරනවා ගරු රෝහිණී කවිරත්න මන්ත්‍රීතුමියට. මොකද මේ වෙලාවේ අධිකරණ ඉතාම ස්වාධීනව මේ රටේ යුක්තිය සාධාරණ වෙනුවෙන් මැදිහත් වෙන ආයතනයක්.
1: වීකිලෝවක් නිෂ්පාදනයට රුපියල් 137ක මුදලක් වැයවන බවට ගණනය කර ඇති බවයි කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සඳහන් කළේ.
9: තෙල් මිල වැඩිවීම නිසා කුඹුරු හාන්න ගිය වියදම වැඩි වෙලා තිබෙනවා. ඒ නිසා 137කට විතර වගේ ප්‍රමාණයකට හෙක්ටර් කොබ්බෑකඩුව පර්යේෂණ ආයතනය ගණන් හදලා තියෙනවා මේ වෙනකොට. නමුත් තාම අපි අවසන් තීරණයක් ගත්තේ නැහැ. ඒක හෙටානිද්දා වෙනකොට ගන්න පුළුවන්. ඒ කියන්නේ වියලේ මණ්ඩලයේ වී මිලදී ගන්න මිල ඉහළ දමනවද, එහෙම නැත්නම් ඒ අයට වෙන සහනයක් ලබා දෙන ක්‍රමයක් හදනවද කියන එක පිළිබඳ ගැටලුවක් තියෙනවා. මොකද 158 විතර ගෙනිච්චොත් ඔය පහුගිය දවස්වලත් පහුගිය කාලෙත් ටිකක් අඩුවට ගත මෝල් හිමියෝ සහල් මිල වැඩි කරන්න බලාගෙන ඉන්නවා. මේක 150කට විතර අපි ගෙනිච්චොත් 150 කියලා සහල් මිල වැඩි කරන්න බලාගෙන ඉන්නවා. ඒතකොට පොදුවේ පාරිභෝගිකයන්ට බරපතල ගැටලුවක් මතුවෙනවා. ඒගොල්ලෝ සමහරලාට 195ට 100ට 105ට ගත්ත වී අපි දැන් වී අලි මණ්ඩලයෙන් 150යි වගේ කියන අගයකට ගියොත් එහෙම ඒක මතපදනම් වෙලා සහල් මිල වැඩි කරන්න ඒක පාවිච්චි කර ගන්න. ඒක ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා ගොවියට දෙන සහන දෙනවා.
1: එල්නිනෝ තත්ත්වය හමුවේ ගත යුතු පියවර පිළිබඳ ආණ්ඩුවට සිය අදහස් හා යෝජනා ඉදිරිපත් කරන බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කළේ.
10: මගේ දැන් ලබන සතියේ ආපදා කළමනාකරණ ක්ෂේත්‍රය පිළිබඳව ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ඒ සභාවට මටත් ආරාධනා කරලා තිබෙනවා. අපි අදහස් කරන ඒ සභාවට ගිහිල්ලා විශේෂයෙන්ම මේ එල්නිනෝ ලානීනා තත්ත්වය පිළිබඳව ගත යුතු විශේෂිත වූ ක්‍රියාමාර්ග ටික ගන්නට අපේ අදහසුත් ඉදිරිපත් කරලා මේ සඳහා ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නට අපෙත් දායකත්වය ලබා දෙන්නට බලාපොරොත්තු වෙනවා.
1: වයස වෘදු 16ට අඩු දරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය සීමා කිරීමේ පනත් කෙටුම් පතක් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිස මුස්තාපා පාර්ලිමේන්තුවට බහර දී තිබෙනවා. තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කළ රීට් පෙත්සම වැඩිදුර කරුණු සලකා බැලීම සඳහා ලබන 6 වනදා දක්වා කල් තබා තිබෙනවා. පෙත්සම සලකා බැලීම සිදුවුණේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ සරත් දිසානායක යන විනිසුරු මඩුල්ල ඉදිරියේ. පෙත්සම් කාර ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා කරුණු දැක්වුවා. ඔහු සඳහන් කළේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව සොයා බැලීම සඳහා පත් කළ කොමිසම් දෙකමගින් හා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තාවල කිසිදු ස්ථානයක ගෝඨාභය රාජපක්ෂගේ නම සඳහන් කරනොමැති බවයි. පාස්කු ප්‍රහාරය පිළිබඳව FBI ආයතනය විසින්ද විමර්ශනයක් සිදු කළා. එම ආයතනයේ විමර්ශකයන් 33 දෙනෙකු මෙරටට පැමිණ විමර්ශන සිදු කළ බවයි ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේ. නඩුකරයට අදාළව ඉදිරිපත් කර ඇති සීමිත විරෝධතා සමග වගඋත්තරකරුවන් විසින් අසාත් මෞලානා නැමැත්තාගේ ප්‍රකාශයේ පිටපතක් අධිකරණයට ඉදිරිපත් කළා. ජනාධිපති නීතිඥවරයා පැවසුවේ ඒ සමග ඡායාරූප කිහිපයක්ද ඉදිරිපත් කර ඇති බවයි. පිල්ලයන් සහ කරුණා යන පාර්ශව සමග ගෝඨාභය රාජපක්ෂ දේශපාලන කටයුතුවල නිරත වූ බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා පැවසුවේ මෙම ඡායාරූප දේශපාලන රැස්වීමකදී ගනු ලැබූ ඒවා බවයි. මෙම ක්‍රියාව තුළින් පෙත්සම් කරු පාස්කු ප්‍රහාර සිද්ධියට සම්බන්ධ බවට සැකපල කළ නොහැකි බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා. ඔහු කියා සිටියේ අසාද් මෞලානා යනු දේශපාලන රැකවරණය පතා ස්විස්තලන්තයට පලා ගොස් ජීවත් වන පුද්ගලයෙකු බවයි. ඔහු පිල්ලයන්ගේ ලේකම්වරයා වශයෙන් කටයුතු කර ඇති බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා. පෙත්සම පිළිබඳ වැඩිදුර කරුණු දැක්වීම් ජූලි මස 6 වනදා සහ 9 වනදා යන දිනවලද දක්වා කල් තැබුණා. ගෝඨාභය රාජපක්ෂ පෙත්සම ගොනු කළේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලමි. පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර, එහි ස්ථානාධිපති මාධව ගුණවර්ධන සහ නීතිපතිවරයා නම් කළා. සමාජ ආරක්ෂණ බද්දට යටත්වන පිරිවැටුප් සීමාව රුපියල් මිලියන 60 සිට රුපියල් මිලියන 36 දක්වා පහත දමා ඇති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය මාත්‍ය නිශාන්ත ජයවීර පවසනවා. ඔහු සඳහන් කළේ වැඩ්බදු සඳහා යටත්වන පිරිවැටුප් සීමාව රුපියල් මිලියන 60 මට්ටමේ නොවෙනස්ව පවතින බවයි. එකතු කළ අගේ මත බදු සංශෝධන පනත් කෙටුම් පත ඊයේ පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. එමගින් විදේශ රටවල සිට ඩිජිටල් ක්‍රමවේදය හරහා ලබා දෙන සේවා සඳහා වැඩ් බද්ද යටත් කර ඇති බවයි නියෝජ්‍ය මාත්‍යවරයා සඳහන් කළේ.
11: නන් රෙසිඩන්ට් පර්සන් කෙනෙක් අපේ රටේ වෙනුවෙන් පවත්වාගෙන ඩිජිටල් ප්ලැට්ෆෝම් වලින් ලබා දෙන සේවා සඳහා වැඩ් බද්දක් පැනවීමක් සිදු කරලා තියෙනවා. මෙතෙන්දී පැහැදිලිවම සිද්ධ වෙන්නේ ඒ පුද්ගලයා විසින් පවත්වාගෙන යන ඩිජිටල් ප්ලැට්ෆෝම් එක හරහා ලබා දෙන සේවයට ලබා දෙන මුදල සඳහා වැඩ් බද්දක් එකතු කර ගැනීම තමයි මෙතෙන්දී සිද්ධ වෙන්නේ. වෙන විශේෂ කිසිදු දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. දැන් වැඩ් බද්දට යටත් වන සීමාව මිලියන 60 තමයි. ඒක වෙනසක් වුණේ නැහැ. නමුත් සමාජ ආරක්ෂණ බද්දට යටත් වන සීමාව මිලියන 36 දක්වා අඩු කරලා තියෙනවා. ඒකට අදාළ පනත දැන් මාසයකට විතර කලින් මේ පනත පාර්ලිමේන්තුවේ සම්මත වුණා. ඒ පනත මේ වෙනකොටත් ප්‍රසිද්ධියට පත් කරලා තියෙනවා. ඒක 2026 අංක 10 දරන සමාජ ආරක්ෂණ දායකත්ව බදු සංශෝධන පනත නමින් නොවනම කෙනෙකුට ඒක ලබා ගන්න පුළුවන්.
1: වසරේ මුල් මාස 5 තුල අපරායන ආදායම ඇමරිකා ඩොලර් බිලියන 7.3ක් ඉක්මවා තිබෙනවා. එම කාල සීමාව තුළ සමස්ත අපනයන ආදායම දැක්වුණේ ඇමරිකා ඩොලර් මිලියන 7393.39ක් ලෙසයි. වෙළඳ භාණ්ඩ අපනයන ආදායම ඇමරිකා ඩොලර් මිලියන 5758.44ක් ලෙස දැක්වුණා. එය 7.63% වර්ධනයක්. සේවා අපනයන අංශය 7.31% වර්ධනයක් ලබා ගත්තා. එම ආදායම දැක්වුණේ ඇමරිකා ඩොලර් මිලියන 1634.95ක් ලෙසයි. පසුගිය වසරේ මුල් මාස 5ට සාපේක්ෂව ඇඟලුම් සහ රෙදිපිලි අපනයන ආදායම 104.84කින් පහත ගියා. 2025 වසරේ මුල් මාස 5 තුල එම ආදායම දැක්වුණේ ඇමරිකා ඩොලර් මිලියන 2136.74ක් ලෙසයි. මෙම වසරේ මුල් මාස 5 තුල එම ආදායම ඇමරිකා ඩොලර් මිලියන 2033.39ක් දක්වා පහත ගියා. තේ අපනයන ආදායමද පසුගිය වසරට සාපේක්ෂව පහත ගොස් ඇත්තේ 104.62කින්. පසුගිය වසරේ මුල් මාස 5 තුල තේ අපනයනෙන් ලැබූ ආදායම ඇමරිකා ඩොලර් මිලියන 610.1ක්. මෙම වසරේ එම ආදායම ඇමරිකා ඩොලර් මිලියන 581.91ක් දක්වා පහත ගියා. මේ අතර ඇමරිකා ඩොලරයක විකිණුම් වටිනාකම රුපියල් 340ක් දක්වා ඉහළ ගියා. එහි ගැනුම් අනුපාතිකය රුපියල් 330.35ක්. හෂීෂ් මද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවටගත් කැනඩා ජාතික තරුණිය එරට හෙද සිසුවියක් බවට අනාවරණ වී තිබෙනවා. ඇය 18 හැවිරිදි වියෙහි පසුවන තරුණියක්. ඇය අධ්‍යාපනය හදාරණ ස්ථානයේ රියදුරෙකු විසින් මද්‍රව්‍ය අඩංගු පාර්සලය ලබා දී ඇති බව අනාවරණ වී ඇත්තේ විමර්ශනවලදී. රුපියල් මිලියන 352කට අධික හෂීෂ් මද්‍රව්‍ය තොගයක් සමග තරුණිය අත්අඩංගුවට ගෙන තිබුණේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී. සැකකාරිය කැනඩාවේ සිට දුබායි හරහා එමිරේට්ස් ගුවන් සේවයට අයත් යානයකින් ඊ රාත්‍රියේ මෙරටට පැමිණියා. ඇගේ ගමන්මළු පරීක්ෂා කිරීමේදී එහි සඟවා තිබූ හෂීෂ් මද්‍රව්‍ය කිලෝ 35.265ක් සොයාගත් බවයි රේගු නිලධාරීන් පැවසුවේ. අමරිකාව ඉල්ලීම් කළද ලෙබනනෙන් හමුදා ඉවත් නොකරන බව ඊශ්‍රායිලය පවසනවා. එරට ආරක්ෂක මාත්‍ය ඊශ්‍රායිල් කැට් සඳහන් කළේ අමරිකාව ඉල්ලීමක් කර තිබුණද දකුණු ලෙබනනෙන් හමුදා ඉවත් කර නොගන්නා බවයි. එම ප්‍රදේශයේ පදිංචිකරුවන් යලිත් නොපැමිණෙනු ඇති බවද ඊශ්‍රායිල ආරක්ෂක මාත්‍යවරයා සඳහන් කළා. ඉරානයෙන් ඉන්ධන මිලදී ගැනීමේදී ගෙවීම් සිදු කළ හැකි මුදල් ඒකකය ඩොලර් වලට පමණක් සීමා නොවන බව එරට මහ බැංකුව පවසනවා. එරට තෝරාගන්නා ඕනෑම මුදල් ඒකකයකින් ගෙවීම් සිදු කළ හැකි බවයි ඉරාන මහ බැංකුව පැවසුවේ. ඉන්ධන අපනයනයේදී නම්‍යශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවද ඉරානය සඳහන් කළා. ඉරානයේ ස්වෛරීභාවය ආරක්ෂාව සහ ජාතික ගෞරවය ආරක්ෂා කිරීම සඳහා සහය දක්වන බව චීනය පවසනවා. දෙපාර්ශ්වය අතර අවබෝධතා ගිවිසුම ධනාත්මක තත්ත්වයක් බවයි එරට විදේශ මාත්‍යංශය සඳහන් කළේ. මේ අතර බොරතෙල් මිල පිළිබඳ බ්‍රෙන්ට් දර්ශකයට අනුව බැරලයක මිල ඇමරිකා ඩොලර් 74.62ක් ලෙස සටහන් වුණා. බොරතෙල් මිල පිළිබඳ WTI දර්ශකයට අනුව බැරලයක මිල සටහන් වැත්තේ ඇමරිකා ඩොලර් 71.09ක් ලෙසයි. මර්බන් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකා ඩොලර් 67ක් ලෙස දැක්වුණා. එංගලන්තයේ සහ වේල්සේ ඇතැම් ප්‍රදේශවලට අධික උණුසුම සම්බන්ධයෙන් රතු කාලගුණ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. මේ වන විට පුරෝකථනය කර ඇත්තේ එංගලන්තයේ දකුණු දිග ප්‍රදේශයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 38 ඉක්මවා යනු ඇති බවයි. එරට විදුලිය සහ ජල සැපයුමට බාධා එල්ල විය හැකි. යුරෝපයේ උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළ යාමෙන් ප්‍රංශය, ස්පාඤ්ඤය සහ ඉතාලිය යන රටවලට දැඩි බලපෑම් එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
0: ආර්ථික සියත. සියත බිස්නස් රිවියුස්.
1: හෙළගෝ ටැක්සි සේවාවේ රථවාහන ධාවනය කළ දුර කිලෝමීටර් මිලියනය ඉක්මවා තිබෙනවා. එහි නිර්මාතෘ ධනික පෙරේරා සඳහන් කළේ ලබන මාසයේ සිට සිය සේවා දිවයින පුරා ව්‍යාප්ත කිරීම ආරම්භ කරන බවයි.
12: ඔව්, අතරම මාස පහක් වගේ කෙටි කාලයක් ඇතුළත හෙළගෝ එක්ක ලංකාවේ මිනිස්සු කිලෝමීටර් මිලියනයකට වැඩි දුරක් ගිහින් තියෙනවා කියන්නේ ඔවුන් හෙළගෝ මේ අලුත් ටැක්සි සේවාව ගැන තබලා තියෙන විශ්වාසය තමයි එයින් අදහස් වෙන්නේ. ඉතින් ලංකාවේ මේ ටැක්සි ක්ෂේත්‍රයට සාධාරණත්වය සහ විනිවිදභාවය රැගෙන එන්න අපි අඳුන්වලා දීපු හෙළගෝ ගැන විශ්වාස කරලා හෙළගෝ එක්ක ඒ තරම් දුරක් ගමන් ගිය අපේ රටේ මගී ජනතාවටත්, ඒ වගේම ඔවුන්ට සුවදශීලී ගුණාත්මක සේවාවක් සැපයපු අපේ හෙළගෝ රියදුරන්ටත් අපි මේ සුවිශේෂී කඩේම පහු කරන මොහොතේ වාරයක් ස්තුතිවන්ත වෙනවා. ඉතින් අපි ලබන මාසේ ඉඳන් ගාල්ලින් පටන් අරගෙන ලංකාව පුරා හෙළගෝ සේවා ව්‍යාප්ත කරන්න බලාපොරොත්තු වෙනවා.
1: යලි සිරස්තල. බෞද්ධ චිකිත්සකවරියගේ මරණයට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට. මදුරු කීට ඝනත්වය 5 ගුණයකින් නිහලයි. ඩොලර් බිලියන 7.3ක අපනයන ආදායමක්. ඩොලරය අදත් ඉහළට. බ්‍රිතාන්‍ය රත් වේ. සියත සවස ප්‍රධාන ප්‍රවෘත්ති නිමා. මම සප්න වංශික. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති හෙට උදෑසන 6:30ට. ඔබට සුබ රාත්‍රිය.
0: ලොවපුරා සෙරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්න.

0: talk of the town.
1: ලංකාවේ අපේ නම ඉන්ටර්නැෂනල් ලෙවල් එකට අරගෙන ගිය රේසින් චැම්පියන් ඩිලන්ත මාලිගමුවගේ අද බර්ත්ඩේ එක.
2: Happy birthday ඩිලන්ත.
3: ඕම් ඉස්තුති.
4: Happy birthday, happy birthday, happy birthday to you.
2: ලොකු ජර්නි එකක් නේ ආවේ. ආපස්සට හැරිලා බලද්දි මොකද හිතෙන්නේ?
3: විශේෂයෙන්ම ලංකාවගේ රටක ඉපදිලා ලංකාවේ ඉන්සන්ගේ ආදරය ලබන්න හම්බුන එක තමයි මට කියන ලොකුම සතුට. රිග්‍රෙට් මුකුත් නැහැ. මං ජීවිතේ අවශ්‍ය හැමදේම අවශ්‍ය ලාවට කරගෙන සතුටින් ජීවත් වෙනවා.
1: ලයිෆ් එකම වෙනස් කරපු දවසක් මතකද?
3: රේස් ජීවිතෙන්ද වෙනස් වුණේ මල්ලේ ෆිල්ම් එකක් බලලා සිල්වර් ඩ්‍රීම් රේස් කියලා. ඉතින් එදා තමයි මම තීන කරත්තේ මම ලොකු සූරෙක් කරන කියලා. මම හිතන්නේ මගේ ජීවිතේ ටර්නින් පොයින්ට් එකනේ ෆිල්ම් එක තමයි.
2: මේ වෙද්දි අරගෙන තියෙන වටිනම ජයග්‍රහණය
3: ලෝක සූරතාවේදී මම තුන්වෙනි තැනට අතරම දෙවෙනියා වුණේ උනාට කේ පස්සේ ඇක්සිඩන්ට් එකක් කරේ ඊට කලින් ලැප්ටොප් එකට තුන්වෙනි තැන දුන්නේ ඉතින් ඒක මම හිතනවා සතුරු දවසක් මොකද ලංකාවේ ගොඩාක් ඉතාලියේ රේස් එක බලන්න ඇවිල්ලා කියයි
1: ලංකාවට කොච්චර ආදරෙයිද කියලා ඇහුවොත්
3: මගේ ජීවිතයටත් වඩා ලංකාවට ආදරේ ඇත්තටම මම පිටරට රේස් තියනකොට මම ලංකාවෙන් ලා යනවා ගිහිල්ලා රේස් වුණ ගමන් එනවා මම මේ රට ආදරෙයිද තමයි මේ ජීවත් වෙන්නේ
0: Talk of the town
2: වෙනස්ම මියුසික් ස්ටයිල් එකක් එක්ක අපේ හදවත් දිනාගත්ත ෆේමස් සිංගර් කෙනෙක් තමයි කේ සුජීවා.
1: අද එයාගේත් බර්ත්ඩේ එක. Happy birthday.
5: Thank you so much. Have a

0: මුලින්ම විශ් කරන්නේ
1: අපි ගෙදර පුරුද්දක් තියෙනවා බර්ත්ඩේ කියන්නේ දැන් 24 බර්ත්ඩේ නම් 23 රෑම කේක් එක කපනවානේ ළමයි එකතු වෙලා 12 වෙනකොට කේක් එක කපනවා. එතකොට අද දවසේ වෙනකොට ඔක්කොමලා විශ් කරලා ඉවරයි.
2: අද ස්පෙෂල් වැඩක් තියෙනව නේද?
1: මගේ උපන්දිනය වෙනුවෙන් අද දවසේ හවස 4 ගම කිරිවෙහෙර ලොකු පින්කමක් කරනවා. ඒ කියන්නේ මගේ තරමට මට ඒක ගොඩක් විශේෂයි.
0: ළඟදි අලුත් සින්දුවක් අහන්නත් පුළුවන් වෙයි නේද?
1: අනිවාර්යෙන් මේ වෙද්දී ප්‍රොඩක්ෂන් එකක් කරලා ඉවරයි. ඒකේ වීඩියෝ එක තමයි දැන් කරමින් ඉන්නේ. බොහොම ඉක්මනින් ඒ කියන්නේ ජූලයි මාසෙ ඉවර වෙන්න කලින් මගේ අලුත්ම වීඩියෝ එක බලාගන්න පුළුවන්. Talk of the town.

0: නොදන්න මෙඩිසින්.
1: ඔබ නොදන්න මෙඩිසින්.
2: උණ හොඳ කරගන්න අත් බෙහෙත් තියනවාද?
0: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවිද උණකමගේ සමග.
2: වෛද්‍යවරු විදිහට අපි දැකලා තියෙන දෙයක් තමයි බොහෝ විට උණ රෝගය ඇති විට උණ පාලනය කරගන්න සමහර විට විවිධ අත් බෙහෙත් වර්ග පාවිච්චි කරනවා. විශේෂයෙන්ම ඩෙංගු රෝගය හැදුනහම මේ වගේ දේවල් බොහෝ විට පාවිච්චි කරනවා අපි දැකලා තියෙනවා. විවිධ ශාකවල විෂ වර්ග, ඒ වගේම තෙල් වර්ග වැනි දේවල් මේ සඳහා භාවිත කරනවා. ඩෙංගු රෝගය කියන්නේ තවමත් හරියට බෙහෙතක් සොයාගෙන නැති නමුත් හොඳින් පාලනය කර ගැනීමෙන් සම්පූර්ණයෙන්ම සුව කරගන්න පුළුවන් වෛරස් ආසාදනයක්. මේ සඳහා යම් යම් අත් බෙහෙත් භාවිත කිරීමෙන් පළක් වන්නේ නැහැ. ඊට අමතරව මේ අත් බෙහෙත් භාවිත කිරීමෙන් ඩෙංගු රෝගයේදී ඇති සංකූලතාවන්ට අමතරව තවත් සංකූලතා ඇති වෙන්න පුළුවන්. ඒ නිසා හැම විටම සුදුසුකම් තියෙන වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
3: ජීවිතයට වටින වෛද්‍ය කරුණු දැනගන්න හෙට උදෑසනත් සියත අහන්න.
0: ඔබ නොදන්න මෙඩිසින්.
1: ඔබ නොදන්න මෙඩිසින්.
0: තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Studio Health YouTube නාලිකාවට. ඔන්න ගමටම ඇහෙන්න පොසොන් භක්ති ගීත පුරුදුන අපේ පොඩ්ඩෝ රටටම ඇහෙන්න ඒවා දැන් ලස්සනට කියනවා.

0: නවා.
1: අපි රටටම විතරක් නෙවෙයි මුළු ලෝකෙටම ඇහෙන්න ඒක සිය තෙදාවෝ.
2: මාසම කරන වියදම් කොම්බැන් ඩෙබිට් කාඩගින් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනාගන්න කොම්බැන් ඩෙබිට් කාඩ් චැලෙන්ජ්. මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් වුණොත් මාස්පතා ටීවී, ෆ්‍රිජ්, වොෂින් මැෂින් මුළු තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනාගන්නා ජයග්‍රාහකයින් 1,000කටත් වැඩිය. අවසන් දිනුම් මැදීමෙන් සයිඩ් බයි සයිඩ් ෆ්‍රිජ්, ලැප්ටොප්, iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. කොම්බැන් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න කෙවන්න දිනන්න.
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම slimline door සහ window series එක Swiss Tech Slimline.
4: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුවන majestic Lanka tiles.
5: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
6: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නිින්දේ. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් experience කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center Wood Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
7: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIB The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011-8320000. NIBM The City University The Place to Be.
2: මාසෙම කරන වියදම් කොම්බැන් ඩෙබිට් කාඩගින් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනාගන්න කොම්බැන් ඩෙබිට් කාඩ් චැලෙන්ජ්. මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් වුණොත් මාස්පතා ටීවී, ෆ්‍රිජ්, වොෂින් මැෂින් මුළු තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනාගන්නා ජයග්‍රාහකයින් 1,000කටත් වැඩිය. අවසන් දිනුම් මැදීමෙන් සයිඩ් බයි සයිඩ් ෆ්‍රිජ්, ලැප්ටොප්, iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. කොම්බැන් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න කෙවන්න දිනන්න.
8: දිමෝ වෙතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ මිලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 97 97 කුන්දේසි සහිතයි.

0: සමහර තැන්වලදී මිනිස්සු ජීවිතය වගේ ආදරය කරන දේවල් හිටි හැටි දාලා යන්න වෙනවා. එහෙම තැනක් ඔබට ඔබේ ජීවිතේ මුණ ගැහුනොත් ඒක එක්සයිට්මන්ට් එකක්. මොකක්ද කරන්න කියන එක ගැන එක පාරටම තීරණයක් ගන්න අමාරු වෙනවා. හිත හදාගන්න පුළුවන් ලේසිම ක්‍රමයක් තියෙනවා. ඒක තමයි හැමදේම
1: වෙන්නේ හොඳටට.
0: සමහර හමු වීම් තියෙනවා. ජීවිත කාලයක් පුරා අපිට හුඟක් දේවල් අරන් දීපු. ඒත් අපි දන්නේ නැහැ ඒ හමු වීම් කෙලවර වෙන දවස. ජීවිතය කියන්නේ ඒකයි. අපිට හෙට මොකද වෙන්නේ කියලා තීරණය කරන්න බෑ. හැබැයි අපිට එක දෙයක් කරන්න පුළුවන්. අද මොකද වෙන්නේ සහ අද මොකද වෙන්න ඕනි කියලා මහන්සි වෙලා ඒ දේවල් වෙනස් කරගන්න පුළුවන්. වෙන්න තියෙන දෙයක් වළක්වන්න කාටවත් බැරි වුණාට වෙන්න යන දෙයක් එහෙම නැත්නම් වෙන දෙයක් හරියට කරගන්න එක කරන්න පුළුවන්. ඒ නිසා මේ මොහොත ආදරෙන් ගෙවන්න. ආදරයට ආදරේ දෙන්න. එතකොට අනාගතයේත් ඒ දේවල් ඒ විදිහටම නැති වුණත් ඔබට සතුට හිතෙන විදිහට විසඳේවි.
1: අනිවාර්යයෙන්ම. මොකද මේ මොහොතේ තමයි මැජික් එක කියන දේ තියෙන්නේ. ඔබ හිතන විදිහ, ඔබ කරන දේවල්, කියන දේවල්, ඒ හැම දෙයක්ම අනාගතේ ඊළඟ මිනිත්තුවේ වෙනස් වෙන දෙයක් තියෙනවා නම් ඒ දේ වෙනස් වෙන්නේ ඔබ මේ මොහොතේ හිතන විදිහටයි.
0: එහෙනම් ඉතින් අපි අදත් යන් පැය දෙකක ලස්සන ආදරණීය ගමනක්. මේ ඔබ ආදරය කරන සියත ආදර රේඛා.
1: රෑ 9 වෙනකන් ඔබට පුළුවන් අපිත් එක්ක ඉන්න 0711 98294 අපේ WhatsApp නම්බර් එකට හරි ආදර රේඛා 100FM අපේ Facebook page එකට ඇවිත් අත පෝස්ට් කරලා තියෙන පෝස්ට් එක යටින් comment කරන ගමන්ම අපිත් එක්ක කතා කරන්න පුළුවන්.
0: මම නිෂාන්.
1: මං විශ්මී.

0: ഡെങ്കു മാറാന്തികായി. മേ പ്രജാവൈദ്യ വിശേഷജ്ഞ പ്രസില സമരവീര.
1: ഡെങ്കു രോഗയെ സേദീമ സന്ധാ മിനിസാ ഡെങ്കു മധുരുവാൻ സഹ വൈറസ് കാണ അപ്പ പരിസരേ തിബിയയുത്തുയ. ഡെങ്കു മധുരുവാൻ അപ്പ പരിസരേ സിറ്റിന്നേ വർഗ ദേക്കി ഈഡീസ് ഈജിപ്തായി സഹ ഈഡീസ് എർബോപിക്ടസ് ചന മധുരു വർഗ ദേക്കി. ഡെങ്കു വൈറസ് കാണ ഹത്തറക് തീയണോ എക്ക ദേക്ക തുണ സഹ ഹത്തറ മിനിസാ അപ്പട്ട ജീവിത കാലയ തുളതി ഡെങ്കു രോഗയെ ഹത്തറ വതാവക് വെലതിയ ഹെക്ക.
0: ഡെങ്കു മാറാന്തികായി
2: සභාවෙන් අවසරයි. අද මම මෙතනට ආවේ පොසොන් බත් ගීතයක් කියන්න. අඹසෙවනේ මිහිඳු සමිඳු බණක් දේශනවා. සාදු සාදු සාදු කිය එපන අසනවා.
0: මේ දවස්වල පොඩ්ඩු හරි සද්දෙට ගමටම ඇහෙන භක්ති ගීත කියනවනේ.
3: ඔන්න ඉතින් අම්මලට පුළුවන් ඒක රෙකෝඩ් කරලා 0.71555.6047ට WhatsApp කරන්න.
2: මිහින් තලාවයි තහම් තලාවයි ශාන්ච පුටු පුටු හාස්නයි.
0: එතකොට සියති අපිට පුළුවන් ඒ හොරතල් වොයිස් එක රටටම ඇහෙන්න දෙන්න.
2: මල් පිපි දේවා සිත්
4: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහබ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියාවස්ථා, ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0.71888492402 0.71111377. Global University Partners, Number 221, Dharmapala Mavata, Kolamba 7.
5: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited, Sri Lanka Maha Bankwe අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
6: Finishing වහලක් ලෙස color of flow වැජබෙනා. සිත් වැදගනි කල් පවති අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න.
4: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIB the City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 0.11 8 32 1000 NIB the City University, the place to be.

0: να δε σου δουκώ τι γένα ε Disney.
1: Δεν είναι άνα. Σατία τα βασίλα χάβεσαι δέκατα.
2: Theater, hot and spicy with Sudhu Kochi.
1: Goda kadre.
3: Ame, man tamai mesare wediyenma lakunu ganne.
1: Ne ne, man tamai wediyenma ganne.
4: Hari hari, api balamu kohenam Theater pocket money prashna walata kawuda hariyatama uttar denne kiyala.
1: Hariyata uttar dunnot rupiyal 5000 kotthamana. පහවසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
5: සියත පොකට් මනී අනුග්‍රහය.

0: ආපු ගමන් මිනිස්සුන්ට පොඩි පොඩි මොනවද කියන අතමාරු එහෙම ඉල්ලගන්න වෙනවනේ, සල්ලි අමාරුකම් එහෙම. ඒකට මම දන්න ඔයා ආයේ නෑ බෑ කියන්නේ නෑ.
1: අනිවාර්යෙන්
0: ATM එකට දුවලා ගිහිල්ලා හරි අතේ සල්ලි නැත්නම්
1: කෑෂ් ටික
0: ගෙනල්ලා
1: දෙන
0: ජාති
1: කෙනෙක්
0: හොඳ කෙල්ලෙක්.
1: අනිවාර්යෙන්
0: මේ මිනිස්සුන්ට සල්ලි විතරක් නෙමෙයි නැති වෙන්නේ. දැන් සුනිල් එදිරිසිංහ මහත්තයා එක තැනකදී කියනවා, කඳුළු දෙන්න මට හඬන්න, සත් සමුදුර ගොඩ ගලන්න. කියන්නේ මේ වෙලාවේ සල්ලි නෙමෙයි නැති වෙලා තියෙන්නේ, කඳුළු. හයිට්. හැබැයි මම දන්නවා ඔයාට ඒකට සල්ලි වලට වඩා ලොකු උදව්වක් කරලා දෙන්න පුළුවන්. ආයේ කොහේ හරි වෙලාවක සුනිල් එදිරිසිංහ මහත්තයා සින්දුව කියන ඇහුනොත් එහෙම ටක් ගාලා අපේ විශ්මිට කතා කරලා කියන්න. මොකද කඳුළු දෙයි හයි නැහැ ටොන් ගණන්.
1: ඇත්ත ඒවලට කියන්නේ මේ නිකන් කඳුළු නෙමෙයි, සාධාරණ කඳුළු.
0: කිඹුල් කඳුළු.
1: අනේ
0: ආදරයේදී විශ්මි මේ ළඟ ඉන්න ඕනේ කෙනෙක් ඉන්නවා. එයා ළඟ නැති වුණොත් එහෙම ඒ ආදර සබඳතාවය බිඳ වැටෙන්න තියෙන චාන්ස් එක වැඩි.
1: වැඩි.
0: මොකක්ද දන්නවද ඒක?
1: ඒක නා මේ අපි වහන් ඉන්න හැම කෙනෙක් ළඟම ඉන්නවා.
0: අනිවාර්යෙන්. ආදරයේදී වැදගත්ම දේ තමයි විශ්වාසය. ඒක හරියට හෙවණැල්ල වගේ. ආදරයේදී හෙවණැල්ල වගේ හැම වෙලාවෙම ළඟින් ඉන්නේ විශ්වාසය. ඒ නිසා ඔබේ හෙවණැල්ලට ඔබ ආදරය කරනවා හා සමානවම. මොකද හෙවණැල්ල නැති මිනිහෙක් කියන්නේ කවුද? මල මිනිහෙක් කියලා කියනවා. මිනිස්සු ජීවිතෙන් සමුගත්තාම තමයි හෙවණැල්ල නැති වෙන්නේ. මොකෝ කෙලින් හිට ගන්න බෑනේ. එතකොට කොහෙන්ද
1: හෙවණැල්ලක්?
0: යෝගිත මේ ආදරයේදී විශ්වාසය නැති වුණොත් එහෙම ඒ සබඳතාවයත් එතනින්ම බක් හවක්.
1: පුළුවන් තරම් උත්සාහ කරන්න, අනිවාර්යෙන් කරන්න, විශ්වාසය කඩ නොකර ඔයාගේ ජීවිතය වගේම ඔයත් එක්ක එකතු වෙන කෙනාගේ ජීවිතයත් ලස්සනට අරගෙන යන්න.
0: මම හිත ඔයා කියන්න යනවා කියලා කරන්න, අනිවාර්යෙන්ම කරන්න, විශ්වාසය කඩ කරන්න.
1: කඩ කරන්න. ඔව් එහෙම කරන මිනිසුත් අපි අතරේ ඕන තරම් ඉන්න. හැබැයි ඔබ
0: කරන ගෑනුන්ට කියන නමක් තියෙනවා දන්නවද? චපල ගෑනු.
1: චපල ස්ත්‍රීන්.
0: චපල ස්ත්‍රීන්.
1: චපල පිරිමින්.
0: නෑ
1: එහෙම නෑ. විශ්වාසය කඩ කරන පිරිමින්.
0: පිරිමි එහෙම කරන්නේ.
1: ආ රියලි?
0: ඔව්.
1: ආ කමන්න
0: සමාන පදයක්.
1: නොදැනුවත්ව හරි වෙන්න පුළුවන් ගැහණු පිරිමි මේ හැමෝගෙම. හැබැයි අපි වහන් ඉන ඔබ එහෙම කරන්න එපා.
0: 0711 92 94 WhatsApp message එකක් එවන්න ඔබට හිතන දේ ගැන කියලා රෑනවේ.

0: LCDP ස්ථාවර තැන්පතුවෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකින්.
1: දිමෝ වෙතින් අලුත් Tata Passenger Vehicle එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 97 97 කොන්දේසි සහිතයි.
2: මට ඇපල් මලක් දෙන්න.
3: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
2: අයියා මට මල් ගොඩක් දීලා.
3: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිමට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
2: හච් 15 පිස්සුවක්ම තමයි.
4: හිනවෙන්න මෙන්න වෙලාව.
5: මගිතන්න අලුත් රෙගියුලේෂන් ඇවිල්ලා තියෙනවා. පයිලට්ස් 3 දෙනෙක් යන්න ඕනේ කියලා.
6: පයිලට්, කෝ පයිලට්, කෝ පයිලට්.
5: නෑ පයිලට්, කෝ පයිලට්, කෝ මේ පයිලට්.
7: ලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අත් එක්ක 7FM Breakfast Drive අනුග්‍රහය.
8: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම වීම.
9: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
10: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැමදේකටම ඔප්ෂන් එකක් තියෙනවා.
11: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් Honor within Honor X5B Plus. සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතන් වෙතින් දැන් ලබා ගත හැකි.
12: සුබ දවසක්.
13: අලුත් වෙලා.
12: පහසු වෙලා. තෑගි වැඩි වෙලා.
14: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
15: නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න 0716-666-222 Prime Residences.
16: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
17: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
18: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
19: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාර්කිය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගේ
20: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන්. ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා. ඩේවිඩ් පීරිස් මෝටර් කම්පනි ප්‍රයිවට් ලිමිටඩ්.

0: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
1: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලේම

0: අට වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: කලින් එකට එකක් දැන් සැරට දෙකක් Burger King වෙතින් රසම රස ස්පයිසි ක්‍රිස්පි චිකන් බර්ගර්ස් දෙකක් රුපියල් 1450කට අදම එන්න ළඟම ඇති Burger King එකට
1: ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳව ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center Ward Place Colombo 7 වෙත හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි
3: මේ දෙකක් දාගෙන එන්නද
4: ඇයි කන් දෙක පුරවල කන්නද
3: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට
4: අල්ලි වල්ලි වේ වේ වේ එකක් දාන්න ඕනේ නෑ සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට
5: නෑ සුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා
3: නෑනේ අරේ වා සින්දු සියත
5: ගියත් සැපයි දවලේ
3: එකම ආටිස්ට්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව

0: මගේ තන්නේ මාව අඳුරගත්තා.
1: රමේෂ් කායික ඕවර්ටේක් කරද්දී අනිත් පැත්තේ කායික දිහා නිකමට වගේ බැලුණා. පූර්ව තමයි ඒ අනිත් පැත්තේ කායිකේ හිටියේ.
0: බබී මමත් ඔෆිස් යන්නේ.
1: උදේම ඔප්පු ඒ ටෙක්ස් මෙසේජ් එක රමේෂ් කියලා අස්සිනම් කෑ ගහනවා වගේ එයාට ඇහුණා.
2: කමක් නෑ පූර්ණ, මට පුළුවන් ඔයාට නිදහස දෙන්න. මම හැමදාම කියනවා වගේ ඔයා ලස්සන කිරිල්ලියක්. ඉතින් ඔයා කැමති තැනක නිදහසේ කිලෙන්න.

එංගේජ්මන්ට් එකට හරියටම මාසයක් තියෙද්දී එදෙන්න දෙපැත්තකට උනා. පුරණ සෑහෙන්න ට්‍රයි කරා සෙටල් වෙන්න. ඒත් රමේෂයාගේ මතේම හිටියා.

ඔයාගේ පොඩ්ඩගේ පොසොන් භක්තිගේතයත රෙකෝඩ් කරලා බිඳුවයි 75 555 6747 වට්ස්ඇප් කරන්න.

0: අපි රටටම විතරක් නෙවෙයි මුළු ලෝකෙටම ඇහෙන්න ඒක සියතෙදාවෝ.
1: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383888 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සී සයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
3: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගා Tom Fortune RBD cooking oil ඉතිරිය රුපියල් 210යි. බයිරහ chicken sausages ඉතිරිය රුපියල් 330යි. 7up ඉතිරිය රුපියල් 125යි. magic vanilla ice cream ඉතිරිය රුපියල් 215යි. කගේස්
4: හරිගියේ හරිම තැනට ගිහින් ඉඳා. LOLC එකෙන් loan එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
5: LOLC finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 715 555 අමතක.
6: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
7: SLT Mobitel Pure TV නිල විකාශක.
8: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් අය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
9: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න. විශ්වාසයේ පරිස්සම් කරපු, ක්වොලිටිය මේන්ටේන් කරපු, ගැරන්ටියත් එක්කම වරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
10: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
11: මේ බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක්. අමතන්න 011 411 411. නැතහොත් ළඟම ඇති SDB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
12: See you then.

0: හයි විනාඩි 8යි දැන් වෙලාව.
1: මෙහෙම වෙලාවල් දකෙද්දී මෙහෙම වෙලාවල් කියන ලැබෙති හැමදේම වෙන්නේ හොඳකට.
0: අනිවාර්යයෙන්ම. හැමදේම වෙන්නේ හොඳට.
1: අනිවාර්යයෙන්ම. සයන්ස් මං දන්න ගොඩාක් දෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ ඉස්සරටත් වඩා දැන් ඒගොල්ලෝ මේ විශ්වය අපේ පොසිටිව් එනර්ජීස් එතකොට අපි හිතන විදිහ නේචක ඒ හැමදේම ගොඩාක් ට්‍රස්ට් කරන. ඇත්තන කතාව.
0: හරියටම හරි. ගොඩක් දේවල් ආදරෙන් බලන් ඉන්න ඕනේ. ආදරෙන් වැළඳ ගන්න ඕනේ. එහෙම වුණාම තමයි ජීවිතේ අපිට නොපෙනෙන තැන් වලට යන්න පුළුවන් වෙන්නේ. අපි ආශ කරන තැන් වලට යන්න පුළුවන් වෙන්නේ.
1: අපි තුලත් ගොඩාක් ක්වොලිටීස් ඇති අපි තාම අඳුරගෙනවත් නැති. අපිට පුළුවන් නම් ඒවා එකින් එක ෂාප් කරගන්න. එකින් එක කෙනෙක්ට ඒ දෙයින් හොදක් කරන්න.
0: අනිවාර්යෙන්ම ඔබේ ජීවිතේ ලස්සන වේවි. ආදරේදී හිවණල්ල වගේ හැම වෙලාවෙම ළඟින් ඉන්නුනේ විශ්වාසයනේ.
1: අනිවාර්යෙන්ම.
0: ඉතින් ඒ විශ්වාසය රකින්න, විශ්වාසය වැළඳ ගන්න, විශ්වාසෙත් එක්ක ජීවත් වෙන්න. කවදාවත් ඔබව විශ්වාස කරන කෙනාගේ විශ්වාසෙ බිඳින්න එපා. හැමුණොත් එහෙම එක පැත්තකින් හිතක් රිදෙනවා, අනිත් පැත්තෙන් ඔබ ළඟ තියෙන වටිනාම දේ ඔබෙන් ඈත් වෙනවානේ.
1: අනිවාර්යෙන්ම. ආදරයක් වෙන්න ඕනේ විශ්වසනීය ආදරයක්. ඒ විශ්වසනීය ආදරය දෙන්න පුළුවන් කෙනෙක් තමයි හැමදාමත් සීත ආදරයක අහන්නේ.
0: ඉතින් අපි අහන්නේ ඔබෙන් දැනෙන තුරු
1: ඉන්නද වහ නුවගාවින්.
0: රෑ 9 වෙනකම් විතරයි හැබැයි.
1: 0711 98 2 98 4 අපේ WhatsApp නම්බර් එකට හරි ආදරේ 100 FF අපේ Facebook page එකට හරි අද post එක යටින් comment එකක් තියන්න.

0: ഡെങ്കു മാരാന്തികായി. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: ඩෙංගු රෝගයේ වැළඳුණු කෙනෙකුට වෛද්‍ය උපදේශයකින් තොරව වෙනත් වේදනා නාශක හෝ අත්බෙහෙත් පාවිච්චි කිරීම ඉතා භයානකය. සංකූලතාවයට ගොස් රෝගියාගේ ජීවිතය වුවද නැතිවිය හැක.
0: ඩෙංගු මාරාන්තිකයි.
2: සභාවෙන් අවසරයි. අද මම මෙතනට ආවේ පොසොන්පත් දිවිතයක් කියන්න. අඹසෙවනේ මිහිඳු සමිඳු බණක් දේශනවා. සාදු සාදු සාදු කිය එපන අසනවා.
0: මේ දවස්වල පොඩ්ඩු හරි සද්දෙට ගමටම ඇහෙන භක්ති ගීත කියනවනේ.
3: ඔන්න ඉතින් අම්මලට පුළුවන් ඒක රෙකෝඩ් කරලා 0.71555.6047 WhatsApp කරන්න.
2: මිහින් තලාවයි තහම් පලාවයි ශාන්ත පුටු පුටු හාසනයි.
0: එතකොට සියතේ අපිට පුළුවන් ඒ හොරතල් වොයිස් එක රටටම ඇහෙන්න දෙන්න.

0: ජාතිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: අවදානම් තත්ත්වය ආවට පස්සේ අපිට වාර්තා වුණා සාමාන්‍යයෙන් 600 650ක් පමණ දෛනිකව රෝගීන් වාර්තා වුණා ලංකාවෙන්. මේක අපි අඩු කරගත යුතු වෙනවා. ඩෙංගු රෝගය පමණක් නෙවෙයි වෙනත් රෝග තිබෙනවා. ජනතාවට රෝහල් කටව පැමිණීමට අවශ්‍ය වෙන. ඒ අයටත් මේක ලොකු අසාධාරණයක් සිද්ධ වෙන්න පුළුවන්. මොකද මේ රෝගීන් සංඛ්‍යාව වැඩි නිසා හරියාකාරව ඒ රෝගවලට වෛද්‍යවරුන්ට සහ හෙද කාර්ය මණ්ඩලයට යොමු වීමට නොහැකි තත්ත්වයක් එන්න පුළුවන්.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට 10:12ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: මම ශේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ඩොකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
3: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. ග්ලෝබල් යුනිවර්සිටි පාර්ට්නර්ස් 0.7188 492 0.7111 327 777.
4: හිතුවද මේක ප්ලේන් එක කියලා සැප ගන්න? මේව තමයි කන්න තියෙන්නේ. කනවනම් කපන් නැත්නම් පැනපන් මුහුදට.
5: මිනිස් ජාවාරම් කරුවන්ගේ බොරු වලට රැවටි ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව ඇතුල් වීමේ අදහසින් බෝට්ටුවට නැග්ගොත් ඔබටත් අහන්න වෙන්නේ මේ වගේ කතා. ඔබට ඔස්ට්‍රේලියාවට යන්න වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔබට සිදුවන්නේ මහ මුහුදේ මරණය හා අවමානය සමග පොරබදන්න. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
6: අම්මේ, මං තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ. නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නේ.
7: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
8: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම්මනවා.
9: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
10: සියත පොකට් මනි අනුග්‍රහය.
11: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 14.5% පොලියක්, 11.5% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම් කේ. ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: විසි හතයි දැන් වෙලාව.
1: බලන්නීති දේවල් වෙනස් වෙන විදිහවල්
0: මොන වගේද?
1: අපි හිතන විදිහ අපිට වෙන දේවල් හිතාගන්න බැහැයිති.
0: ඒකනම් ඇත්ත තමයිනේ. හිතාගන්න බැරි විදිහට සමහර දේවල් අපේ ජීවිතේ වෙනස් වෙනවා.
1: ඒ වෙනස් වීම දරාගෙන ඔයත් වෙනස් වෙලා ජීවිතේ ඉස්සරහටම යන්න ඕනේ නේද?
0: ඒක තමයි විශ්වාසය තමයි ආදරේ දෙවනල්ල වගේ ලඟින් ඉන්න ඕනේ. අපේම පෝස්ට් එකක් දැම්මහම මෙන්න මෙහෙම කමෙන්ට් එකක් අපිට WhatsApp message එකක් කියලා තිනවා 0711982984 අලුබෝමලෙච් ජගත්. යා කියනවා විශ්මි මෙහෙම හොඳේ. ආදරේ උපදින්නේ විශ්වාසයත් එක්ක. ආදරේට හුස්ම දෙන්නේ විශ්වාසය. ආදරේ කියන අකුරු හතර ගොඩනැගුණේ විශ්වාසය මතයි. ආදරේ කොතනද විශ්වාසය තන. විශ්වාසය කොතනද ආදරේ තන. මගේ රත්තරන් මට ඔයාව විශ්වාස

0: මගේ පණටත් වඩා මට ඔයාව විශ්වාසයි. ආදරයක් ඇති වෙන්නේ විශ්වාසයත් එක්ක. ආදරේ දුර අරන් යන්නේ විශ්වාසයයි. හිතේ ඇති වෙන ආදරේ කෙලවර වෙන්නේ විශ්වාසය නැති දාට. අවුරුදු ගානක් තිබිච්ච දෙයක් වුණත් විශ්වාසය නැති වුණාම ඉවර වෙන්න පුළුවන් කියලා තමයි ඇල්බම් වල ජගත් කියන්නේ.
1: ගැළපෙන්නම ලියලා තියෙනවා ජගත්. විශ්වාසය තමයි වටින්නේ. එතකොට නිෂා නිසුරු මංච නායක මෙන්න මේ විදිහට කියනවා, විශ්වාසයක් එක හිතක තිබ්බත් නුඹට අල්ප මාත්‍රයක්වත් තැකීමක් නැත්නම් නුඹ මාව සදහටම හැර යාවේ. ඉතින් මට නවත්තන්න පුළුවන්ද කියලා.
0: සමහර තැන්වල සමහර දේවල් නවත්තන්න අමාරුනේ. හැබැයි ඔබේ ජීවිතේ ආදරේ දී සෙවනල්ලක් වගේ හැම වෙලාවෙම විශ්වාසය හිටියා නේද ඉන්නව නේද කියන දෙයට කියන දෙයක් ඇතිනේ.
1: ඒ ගැන කමෙන්ට් එකකින්
0: පින්තෝ යතේකේකනෝටේ 2904ට WhatsApp message එකක් කියවන්න එහෙම නැත්තම්
1: ආදරේ කවුන්සියට FM අපේ Facebook page එකට આવીත් අද post එක යටින් comment එකක් තියන්න රෑ 9ට කලින්.

ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIB the City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011-732-1000 NIB the City University, the place to be.

0: වගේම හැමදාම හැමෝටම අයිති නෑ.
1: අනිවාර්යෙන්ම
0: දවසක් තියෙනවා. ඒ දවසට අපි සමහර දේවල් එක තැනකින් නතර කරන්න ඕනේ. එහෙම වුණාම ඒව ලස්සන මතක වෙනවා. ඒ මතක තමයි දවසක මතක් කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් සමහර වෙලාවට අවසරයක් ලැබුණත් නැතත්, හේතුවක් ඇතත් නැතත්, සමහර හමුවීම් වලට නැවතීමේ තිත තියන්නත් වෙලා වෙනවා. එහෙම කාලෙක අග්ගිස්සක නම් ඔබ ඉන්නේ. ඔබට මම මේ කියන දේ හොඳටම දැනෙනවා. ඔබත් සමහර විට, මමත් සමහර විට එහෙම අග්ගිස්සක ඉන්නවා ඇති. මිනිසුන්ට තමන් කැමතිම දේවල් නැති වෙනකොට දුකකට වඩා වෙන හැඟීමක් එනවා. ඒක වචනේ විස්තර කරන්න බෑ. ඒක විඳින කෙනා විතරයි දන්නේ. හැබැයි ලෝකේ ඒක කවදාවත් දකින්නේ නෑ. ගොඩක් අඬන ඕන මිනිස්සු hina wen ekai loke siddha wenne. අපිට යන්න වෙලාව හරි නේද?
1: වෙලාවත් හරි. කෙනෙක්ට හිතෙන්න පුළුවන් නිශාන් හිමිවීම කියන්නේත් අහිමිවීමක්වත් කියලා. හැබැයි මේ මොහොතේ ඔබ ජීවත් වෙන්න උත්සාහ කරන්න හොඳ විදිහට, ඔබ ආදරණීය විදිහට.
0: කවදාවත් හිස් වෙන්න බය වෙන්න එපා. මොකද දන්නවද? හිස් වුණොත් තමයි ආයෙ පිරෙන්න පුළුවන් වෙන්නේ. ගියොත් තමයි ආයෙන්න වෙන්නේ. ගිහින් එන්න. මනිෂා.
1: මං විශ්මි, ඔබට සුබ රාත්‍රියක්.

ඔයාගේ පොඩ්ඩගේ පොසොන් භක්තිගේතයත් රෙකෝඩ් කරලා බිඳුවයි 71 555 6747 වට්ස්ඇප් කරන්න.

0: අපි රටටම විතරක් නෙවෙයි මුළු ලෝකෙට මැහෙන්න ඒක සිය දෙනාවෝ.
1: සියද පත්තරේ විදහසා උදේ 7:30ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383888 CDB රන් අය රත්තරන් අය විතර ඉස්තරම්ම තැන.
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස්ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස්ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
3: ගියේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එක ගත්තේ?
4: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
5: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 7155555 අමතන්න.
6: ඉරනම කියලා එකක් තියෙනවද?
7: ඉරනම ඉපේ විසදන කාලේ තලේ.
6: ඉරනම කියලා එකක් තියෙනවා. නැත්තම් මට මෙහෙම වෙයි. හැමදාම හැන්දෑවට මේ කටහඬින් සින්දු කියලා ආගෙන ඉන්න වෙයිද? ඉරනම කියලා එකක් නැත්තම් ජීවිතේ පිටේ හිතලා ලෑස්ති කරගන්න වැඩක් නෙවෙයිද මේක? මේක දෛවය. ඉරනම.
8: ලා මකලෝ.

0: ഡെങ്കു മാരാന്തികായി. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: දින දෙකකට වඩා ඔබට උණ තිබුණොත් එය ඩෙංගු රෝගය විය හැකිය. එම නිසා සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමු වී අවශ්‍ය ප්‍රතිකාර ගන්න. ඔබට උණ රෝගය සෑදී ඇත්නම් එය ඩෙංගු රෝගය විය හැකි බැවින් විවේකයෙන් සිටීම ඉතා වැදගත්. මෙය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පණිවිඩයකි.
0: ඩෙංගු මාරාන්තිකයි.
2: සභාවෙන් අවසරයි. අද මම මෙතනට ආවේ පොසොන්පත් දිවිතයක් කියන්න. අඹසවනේ මිහිඳු සමිඳු බණක් දේශනවා. සාදු සාදු සාදු කිය එපන අසනවා.
0: මේ දවස්වල පොඩ්ඩු හරි සද්දෙට ගමටම ඇහෙන භක්ති ගීත කියනවනේ.
3: ඔන්න ඉතින් අම්මලට පුළුවන් ඒක රෙකෝඩ් කරලා 0.71555 6047 WhatsApp කරන්න.
2: මිහින් තලාවයි තහම් තලාවයි ශාන්ත පුටු පුටු හසුනයි.
0: එතකොට සියති අපිට පුළුවන් ඒ හොරතල් වොයිස් එක රටටම ඇහෙන්න දෙන්න.
2: මල් පිපි දේවා සි
0: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
4: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
5: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
0: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0.71 492 492 0.71 132 77

0: una da sudu kotigena e disne
1: danen anna sathi dawasala hawasa dekata
2: siyata hot and spicy with sudu kotchi
1: godak kadare
3: amme man thamai me sare wediyenma lakunu ganne
1: naha naha man thamai wediyenma ganne
4: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
5: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා. පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව.
1: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714151 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න.
6: සියත පොකට් මනි අනුග්‍රහය
7: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 14.5% පොලියක් 11.52% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම් කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: ඔය දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුමවි.
1: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
2: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
3: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිකර් ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබාගත හැකි.
4: සුබ දවසක්
5: අලුත් වෙලා
4: පහසු වෙලා තැගි වැඩි වෙලා
6: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
7: නුවර පාරට මීටර් 100ක් දුරේ නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 දැන්ම කතා කරන්න 0716066222 Prime Residences
8: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නව සීලන්ත සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
9: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
10: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි
11: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
12: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන් ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා ඩේවිඩ් පීටර්ස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්

0: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
1: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලේන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.

0: අට වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: කලින් එකට එකක් දැන් සැරට දෙකක් Burger King වෙතින් රසම රස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට අදම එන්න ළඟම ඇති Burger King එකට
1: ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center Ward Place Colombo 7 වෙත හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි

ඔයාගේ පොඩ්ඩගේ පොසොන් භක්තිගේතයත් රෙකෝඩ් කරලා බිඳුවයි 75 555 6747 වට්ස්ඇප් කරන්න.

0: අපි රටටම විතරක් නෙවෙයි මුළු ලෝකෙට මැහෙන්න ඒක සිය දෙදාවෝ
1: සියද පත්තරේ විදහසා උදේ 7:30ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සී සයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම් ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය
3: හරි ගියේ හරිම තැනට ගියින්ද LOLC එකේ ලෝන් එක ගත්තේ
4: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
5: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න
6: ඉරනම කියලා එකක් තියෙනවද
7: ඉරනම ඉපේ විසදන කාලේ තලේ
6: ඉරනම කියලා එකක් තියෙනවා නැත්නම් මට මෙහෙම වෙයි හැමදාම හැන්දෑවට මේ කටහඬින් සින්දු කියලා ආගෙන ඉන්න වෙයිද ඉරනම කියලා එකක් ගත්තා ජීවිතේ පිටේ හිතලා ලෑස්ති කරගන්න වැඩක් නෙවෙයිද මේක මේක දෛවය ඉරනම
8: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට
9: සෙනසුරාද උදේ 8ට
10: අදහුණා හොරා එහෙනම් තමුන් තමයි හැමදාම අපේ මේ තාප්පේ පොස්ටර් අලවන්නේ නේද
11: අනේ සර් පස්සෝල් ටිකේ හැමදෙනම ගහලානේ දැන්වීම ඇලවීම තහනම් කියලා
10: ඉතින් මිනිස්සු මේ තාප්පෙත් ගහලා තියෙන්නේ
11: ආ මේක නම් ඉතින් මේ පොස්ටර් එක ගහපු ගමන් වැහිල යනවනේ සර්
10: ඈ ඔව්
12: ජින්තු පිටියේ මොබෙනෝ ජින්තු පිටියේ මොබෙනෝ
13: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp message එකක්.
0: දැන්ම තරවගේ 9යි 1යි 0.714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
13: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
14: සියත පොකට් මනි.

0: ගීතායයි.
1: සුබ සන්ධ්‍යාවක්. අද සියතෙෆම් රෑ දහයයි ගී දහයයි වැඩසටහනේ ගීත තෝරන්න, ඒ ගීතත් එක්ක මගේ මතක අවදි කරන්න මම සූදානමින් ආවේ. ඉතින් මං ගැන පොඩි විස්තරයක් කියනවා නම්, මං කැමති මාව හඳුන්වලා දෙන්න නිදහස් කලාශිල්පියෙක් කියලා, ෆ්‍රීලාන්ස් ආටිස්ට් කෙනෙක් කියලා. මම රංගනය කරනවා, ගායනය කරනවා, කථිකාචාර්යවරයෙක් විදිහට කටයුතු කරා, බාහිර කථිකාචාර්යවරයෙක් විදිහට කටයුතු කරමින් ඉන්නවා. හඬ සමහර විට ඔබට ඇහිලා ඇති, ඔබට හුරු ඇති. ගුවන් විදුලි නාට්‍යවලට හඬ කවනවා, රූපවාහිනී හඬ කැවීම වැඩසටහන් වලට හඬ කවනවා, වැඩසටහන් ඉදිරිපත් කරන්නේ විදිහට නිවේදකෙක් විදිහට කටයුතු කරනවා. ඉතින් මගේ කුඩා කාලය ගැන මතක් කරොත්, මම 1988 ජූලි 7 වෙනිදා ඉපදෙන්නේ කොළඹදී. ප්‍රාථමික අධ්‍යාපනය තලංගමුතුර කොස්සත් MDA ජයවර්ධන මහාවිද්‍යාලයේ. මම ශිෂ්‍යත්වයේ සමත් වෙලා කොළඹ රාජකීය විද්‍යාලයට යනවා. ඉතින් 1999 රාජකීය විද්‍යාලයට ඇතුළත් වුණාට පස්සේ මම ප්‍රසිද්ධ වේදිකාවට එන්නේ ජයලන් මනෝරත්නයන්ගේ තලමල පිපිලා නාට්‍යයේ. එතැන් සිට මේ දක්වා අවුරුදු 25කට අධික කාලයක් වේදිකා නාට්‍ය ශාස්ත්‍රයේ ඉන්නවා, ටෙලි නාට්‍ය වලත් ඉන්නවා. ඉතින් කොළඹ රාජකීය විද්‍යාලයෙන් පස්සේ මම කැලණි විශ්වවිද්‍යාලයට ගිහිල්ලා මගේ නාට්‍ය හාරංග කලාව පිළිබඳ ශාස්ත්‍රවේදී විශේෂ උපාධිය හදාරලා වසර දෙක කාලයක් තාවකාලික සහකාර කථිකාචාර්යවරයෙක් විදිහට වැඩ කරලා, දැන් ඉතින් වැඩිපුර වේදිකාවේ ටිකක් ටෙලි නාට්‍ය වලත් විවිධ මාධ්‍ය වලත් මට පුළුවන් දේවල් කරමින් ඉන්නවා. ඉතින් අද රෑ 10යි ගී 10යි වැඩසටහනේ ගීත තෝරන මම ඉෂාර ප්‍රමුදිත වික්‍රමසිංහ. අද ගීත පෙළ ගැස්මේ 10 වෙනි ගීතය. 10 වෙනි ගීතය කිව්වට මම අද ගීත පෙළ ගැස්ම පටන් ගන්නේ මගේ මතක එක්ක. පුංචිම කාලේ මට මතකයි අපේ ගෙදර කැසට් එකතුවක් තිබ්බා තාත්තගේ. ඉතින් ඒ කැසට් අපිට අහන්න දාලා තිබ්බා. මට මතකයි අම්මා කියනවා, මම පොඩි කාලේ අම්මට වැඩ කරගන්න ඕන වුණාම මාව පැත්තකින් තියලා ජිප්සිස් ලගේ ලුණු දෙහි කැසට් එක දාලා දුන්නාම මම සද්ද නැතුව පාඩුවේ ලුණු දෙහි අහගෙන ඉන්නවා කියලා. ඒ වගේම මට මතකයි තාත්තා ගාව තිබ්බා නන්දාමාලිනියගේ හඳහාමි කැසට් එක. හඳහාමි කැසට් එකේ සින්දුත් මට හොඳට මතකයි. ඉතින් මම අද පළමු ගීතයේ විදිහට තෝරගන්නේ හඳහාමි ගීත එකතුවේ ගීතයක්. එස් මහින්ද හිමි, කුමාරතුංග මුනිදාසයන්, ආනන්ද රාජකරුණා වැනි කිවිඳුන්ගේ කවි පන්ති තමයි මං හිතන්නේ නන්දාමාලිනිය ඔහොම අපූරු හැඩයකින් සංගීතවත් කරලා පොඩි පරම්පරාවේ රසඥතාවය වර්ධනය කරන්න ඒ දවසල ඉදිරිපත් කළේ. ඔබටත් සමහර විට මගේ අත්දැකීම ඇති, ඔබත් මේ ගීත අහලා ඇති. එස් මහින්ද හිමිගේ රාත්‍රිය, කඳුකර දර්ශන, හොඳ ළමයා, කුමාරතුංග මුනිදාසයන්ගේ මල්බස්, හාවාගේ වග, නැලවිල්ල, රෝසගස, සිරිමත්, ආනන්ද රාජකරුණා කිවිඳුන්ගේ උදය, කුරුල්ලෝ, ගඟ, තාරකා, මල්ගහ වගේ ගීත. මම හිතන්නේ ගීත 14ක් විතර මේ කැසට් එකේ තිබ්බා, සිංග්ලංකා කැසට් පටයක්. ඉතින් මේ කැසට් එකේ ගීත මම හිතන්නේ ටිකක් ලොකු වුණාට පස්සෙත් මම ඇහුවා, තවමත් මම අහනවා. මං හරි ප්‍රියයි ඒ භාෂාවේ තියෙන සරලකමට, ඒ සංගීතයේ තියෙන මිහිරියාවට. මං හිතන්නේ අපි ඊළඟ පරම්පරාවටත් මේ ගීත අහන්න දෙන්න ඕනේ. අධ්‍යාපනය කියන්නේ පොතපතේ තියෙන දේවල් කටපාඩම් කරන එක නෙවෙයි. මං හිතන්නේ හඳ පායන හැටි, ඉර පායන හැටි, කන්ද කසිරිය නැරඹීම, ගහක හැඩේ නැරඹීම, මලක හැඩේ නැරඹීම, මේ කුරුල්ලෝ සමනල්ලු දිහා බලාගෙන ලෝකෙ ගැන ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා කියලා මං හිතනවා. ඉතින් හඳ කියන නිමිත්ත ගත්තම ආදරයත් එක්ක, ප්‍රේමයත් එක්ක, රාගයත් එක්ක අපිට විවිධ රූපක මවන්න යොදා ගන්න සංකේතයක්. හඳ ගැන ගීත ගණනාවක් අපිට ප්‍රේමය එක්ක ඇහෙනවා. සඳේ ඔබයිද මේ යාමේ, සඳ මාහා සිනාසුන, සඳට ආදරේ කියලා, සඳ මිදුලට එනවා වගේ ගීත ගණනාවක්. එතකොට රාමායනේ නෘතියනවා ශ්‍රියමණමත්ති ගීතේ පෑයු ආකාසේ චන්ද්‍රාසේ කියලා. පද්මාවතී නෘතියනවා ලලාටේ චන්ද්‍රයාසේ කියලා. එතකොට හඳත් එක්ක මේ අපේ ගීත සාහිත්‍යයේ සෑහෙන ලොකු සම්බන්ධතා ගොඩක් තියෙනවා. හඳ ගැන මේ මොනවා කිව්වත් අපිට පුංචි කාලේ හඳ පේන්නේ අර රවුමට හාව ඉන්න හඳ. ඉතින් මං හිතන්නේ මේ හඳ ගැන ලස්සනටම මුලින්ම අපිට ඇහුනේ නන්දාමාලිනියගේ හඳහාමි කැසට් එකේ මේ ගීතෙන්. ඒ ගීතය තමයි දැන් අපි අහන්න හදන්නේ. හඳ එක්ක මට තියෙන මතකේ අපේ අම්මා කළුතර. ඉස්සර අපි අම්මලෑ ගමේ ගියාම කළුතර බෝධියට යනවා අම්මලෑ ගෙදර ඉඳන් පයින්. එතකොට අපිට පේනවා හඳ අපේ පස්සෙන් එනවා. ටිකක් කාලයක් ගියාට පස්සේ තමයි තේරුනේ හඳ ඇත්තටම අපේ පස්සෙන් එනවද නැද්ද කියලා. මේ අපි මුලින්ම හඳ දැක්ක විදිය.

0: ගීතායයි.
1: අද සුන්දර මුණ ගැසීම ජනප්‍රිය රංගන ශිල්පී ඉෂාරු ප්‍රමුදිත වික්‍රමසිංහ.
2: නවවෙනි ගීතය මං ඉස්සල ගීතය ගැන කියද්දී කිව්වා අපේ තාත්තගාව කැසට් ගොඩක් තිබ්බා කියලා. නන්දාමාලිනියගේ හඳහාමි අහන්න දෙන අතරෙම ජිප්සීස් ලාගේ ලුණු දෙහිත් අහන්න දුන්නා. ඉතින් මං හිතන්නේ ඒ කාලේ ඒ හුරුවද මන් දන්නේ, මට අදටත් විවිධ ශානරවල විවිධ ශෛලියේ ගීත රස විඳින්න ආසයි සහ මම කැමති. මම මේ හැම ගීතයකටම ගරු කරනවා. සමහර ගීතවල අර්ථ රසයට මං කැමති, සමහර ගීතවල ශබ්ද රසයට කැමති. ඉතින් මං හිතන්නේ මේ රසවින්දනය පුහුණු පුරුදු කරන්න ඕනේ පවුලෙන්, ගෙදරින්, අම්මා තාත්තා. අපේ තාත්තට මං හිතන්නේ එහෙම රහක් තිබ්බ. තාත්තා හරිම ප්‍රියයි හින්දි ගීත අහන්න, පැරණි චිත්‍රපටවල. ඔහු අදටත් පැරණි හින්දි චිත්‍රපට ගීත අහමින් ඉන්න. ඔහු නමින් පියසීල වික්‍රමසිංහ 1947 පෙබරවාරි 3 වෙනිදා තාත්තා ඉපදෙන්නේ. දැන් තාත්තට අවුරුදු 78ක්. ඉස්සර මට මතකයි තාත්තා අපිව නාට්‍ය බලන්න එක්කන් යනවා, විවිධ සංගීත ප්‍රසංග බලන්න එක්කන් යනවා. ඉතින් තාත්තට මං හිතන්නේ ඕනකම තිබ්බා අපිට රසවින්දනය හුරු කරන්න, සහ තාත්තටත් එහෙම රහක් තිබ්බා. තාත්තගෙන මතක් කරද්දී මම කැමති ගීත ගණනාවක් මතක් වෙනවා. බණ්ඩාර හැලියගුණයන්ගේ වන්නිවන පෙතේ අන්දරයායේ වැවුතා උල්ලේසක් මං කරන අප්පච්චි වගේ ගීත ගණනාවක්. නමුත් මං අද තෝරගන්නේ ටිකක් වෙනස් ආරක ගීයක්. දැන් පියපුතු ගැටුම කියන එක අපි නිරන්තරයෙන් දකින ඒ පරම්පරා දෙකේ ඝට්ටනේ. මේක හොඳින්ම පෙන්නවා ඉදිරිවීර සරච්චන්ද්‍රයන් සිංහබාහු නාටකේ. තාත්තා වැරදි කියලා තමයි අපිට පොඩි කාලේ හැමදෙස්සම හිතෙන්නේ. තාත්තර මම කොච්චර බැනලා ඇද්ද අම්මත් එක්ක සමහර විට. තාත්තර දේවල් අමතකයි, තාත්තා මෙහෙම කරන එක වැරදි, තාත්තා මෙහෙම කරන්න ඕනේ කියලා සමහර තාත්තර කෙලින් කියන්න බයයි. අම්මා හරහා තාත්තර කියන දේවල් ගොඩක් තියෙනවා. ගොඩක් පවුල්වල තියෙන පොදු දෙයක් මං හිතන්නේ. හැම පවුලකම නැති වුණත් අම්මත් එක්ක ගොඩාක් කියන්න තියෙන දේවල් කියනවා. තාත්තගෙන් අහන්නේ එක දෙයයි, තාත්තේ අම්මකෝ. ඉතින් තාත්තත් එක්ක ඇත්තටම අපේත් පුංචි කාලේ ලොකු කතා බහක් තිබ්බේ නෑ. හැබැයි තාත්තා අපිට දේවල් එයාගේ උපරිමයෙන් කළා. මට මතකයි පුංචි කාලේ තාත්තා අපිව ඉස්කෝලේ ඇරලා ගෙදර ගේන්න, කියන්නේ මම කොළඹ රාජකීය විද්‍යාලයට යන්න කලින් ගමේ ඉස්කෝලේ ඉඳදී තාත්තා ෆුට් සයිකලයක් තිබ්බා. තාත්තා මේ බයිසිකලේ තියාගෙන අපිව පැදගෙන එනවා. අපේ ගේ තිබ්බේ පාරේ ඉඳන් පොඩි කන්දක් උඩට යන පාරක. ඉතින් තාත්තා බයිසිකලෙන් බැහැලා මාව බයිසිකලෙන් බස්සන්නේ නැතුව තාත්තා බයිසිකලේ තල්ලු කරගෙන යනකොට මට ඇහෙනවා තාත්තගේ බර හුස්ම. මට එදත් තාත්තා ගැන හරිම ආදරයක් ගෞරවයක් ඇති වුණා. ඒ ආදරේ ගෞරවය තාමත් තියෙනවා. අපි අහලා තියෙනවා මේ සරච්චන්ද්‍රයන්ගේ සිංහබාහු නාටකේ එනවා මෙහෙම කියමනක්. පුතු සෙනේ මස් නහර හමසිඳ ඇට සොයා ගොස් ඇට තුලට වැද ඇට මිදුළු මත රඳා සිට දුක් දෙයි නිබන්දා. තාත්තා කෙනෙක්ට පුතෙක් ගැන දුවෙක් ගැන දැනෙන හැඟීම මෙහෙමයි. ඒක වචනෙන් කියන්න බෑ. ඒක මටත් දැනුනේ ගොඩක්ම තාත්තා කෙනෙක් වුණාට පස්සේ. මේක අර තාත්තා මට අහන්න දීපු ජිප්සීස් ලගේ සින්දුවටත් ගැලපෙන්නේ. හින්දා තාත්තා ගැන මෙහෙමත් අපිට විඳින්න පුළුවන් නේද කියලා ඔබටත් හිතවන්න තමයි මේ ගීතය මම තෝරගත්තේ.

0: ගීතයයි.
1: අද සුන්දර මුණ ගැසීම ජනප්‍රිය රංගන ශිල්පී ඉෂාරු ප්‍රමුදිත වික්‍රමසිංහ.
2: මගේ අටවෙනි ගීතය. අපි නවවෙනි ගීතෙන් තාත්තගේ මතක අවදි කළා. අටවෙනි ගීතේ මම තෝරගන්නේ අම්මගේ මතක අවදි කරන්න. තාත්තා අර රෑ නිදි මරාගෙන අපි වෙනුවෙන් වෙහෙසනකොට සල්ලි හම්බ කරන්න. මම කියන්න ඕනේ විශේෂයෙන්ම අපේ තාත්තා කලා ශිල්පියෙක්. ඔහු සැරසිලි කටයුතු තමයි කළේ. විශේෂයෙන්ම ඔහු ඉතාම දක්ෂයි ගොක්කොල කැටයම් වලට. ඔහු මංගල උත්සව, විවිධ උත්සව සැරසිලි වලින් හැඩ කරා රාජ්‍ය උත්සව පවා. ඉතින් තාත්තට ඒ දේවල් ටික කරගෙන යන නිදහස ශක්තිය උනේ අපේ අම්මා. අපේ අම්මා මාවත් අක්කවත් මල්ලිවත් බලාගෙන තාත්තට උදව් කරා. තාත්තා ගැඩවලට අම්මයි අපි තුන්දෙනයිත් උදව් කරා. මට මතකයි සමහර ඒ උත්සව අවස්ථා හැඩ කරන්න අපිත් තාත්තත් එක්ක යනවා. ටිකක් කරඳඩු උස්මහත් වුණාට පස්සේ තාත්තා දවස් ගණන් නිදි මරනවා අපි දැකලා තියෙනවා. තාත්තා ඒ වැඩ ටික කරනකොට අම්මා ගෙදර වැඩ ටික ඇද්ද. මහා පාන්දර නැගිටලා අපිට කෑම උයලා අපේ සියලු වැඩ කරවලා ඉස්කෝලේ වැඩත් අම්මා අපි තුන්දෙනාගෙම බලලා. මම හිතන්නේ මම ශිෂ්‍යත්වයේ සමත් වෙලා කොළඹ රාජකීය විද්‍යාලයට යන්න ඒ අම්මා දෙන නිදහස සහ අම්මා මාව පීඩාවටපත් නොකර මම කැමති දේවල් කරන්න දීලා මාව හරියට ගයිඩ් කරපු එක මට ලොකු හේතුවක් වුණා කියලා මම හිතනවා. මගේ අම්මා නමින් පද්මා ස්වර්ණකාන්ති ගමගේ ඇයිපදෙන් 1954 ඔක්තෝබර් මාසේ 18 වෙනිදා. දැන් ඈට අවුරුදු 71ක්. අම්මා තාත්තා දෙන්නම නිරෝගීව ඉන්නවා. ඉතින් ඒ දෙන්නගේ සමහර ආසාවල් ඉෂ්ට කරන්න මට පුළුවන් වුණා. මම හිතන්නේ ඒගොල්ලන්ගේ සැදෑ සමයේ ගිවෙන මේ කාලේ මම ආසයි ඒ දෙන්න වෙනුවෙන් මට පුළුවන් තව දේවල් කරන්න. එක සැරයක් ඒ දෙන්න දඹදිව ගිහිල්ලා ආවා. තව සැරයක් යන්න ආසාවෙන් ඉන්නවා. ඉතින් මේ ගීතය මම තෝරගන්නේ අම්මට දැන් වෙලා තියෙන දේ කියන්න. මේ ගීතේ තියෙන තරම්ම අපේ අම්මා දුක් විඳ නැති වුණාට අපේ ගොඩක් අම්මලාට උරුම වෙන දේ අම්මලා තමන්ගේ දරුවන් දීගත ලැබුවට පස්සේ නිදහස් වෙයි කියලා හිතුවට අම්මලට සිද්ධ වෙනවා දරුවන්ගේ දරුවොත් බලාගන්න. දැන් අපේ අම්මා මුලින්ම අක්කගේ දුව බැලුවා. ඊට පස්සේ පුළු පුළුවන් වෙලාට මගේ දුව බැලුවා. දැන් මල්ලිගේ දුව බලා ගන්නවා. අම්මා තාම අම්මගේ ඩියුටි එක කරනවා. ඉතින් මේ ගීතේ කියනා වගේ අම්මා කවදා හරි බුදු වෙන්නේ ගහක් කැට නෙමේ කුස්සියේ. මේ ගීතේ පද රචනයේ ප්‍රේමකීර්ති දල්විස්, තනුව වික්‍රත්නායකයන්ගේ.

0: ගීතයයි.
1: අද සුන්දර මුණ ගැසීම ජනප්‍රිය රංගන ශිල්පී ඉෂාරු ප්‍රමුදිත වික්‍රමසිංහ.
2: අද ගීත පෙළ ගැස්මේ මගේ හත්වෙනි මතකය. මගේ මතක බොහෝ දුරට එකතු වෙලා තියෙන අපේ තාත්තගේ කැසට් පීස් ගොඩින්. තාත්තගේ කැසට් පීස් ගොඩිය තිබ්බා තවත් පීස් එකක්, ඒකත් නන්දාමාලනියගේ. පවන ඒ කාලේ ගුවන් යුදලියේ තහනම් වෙච්ච කැසට් එකක්. මේ ගීත තහනම් වුණා. ඒ කාලේ තිබ්බ රටේ තත්ත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදය ගැන අපිට අදහසක් ගන්න පුළුවන්. හැබැයි දැන් මේ ගීත අපිට නිදහසේ අහන්නත් පුළුවන්. අපි අවුරුදු 2500ක ප්‍රෞඪ ඉතිහාසයක් ගැන කතා කළත් අපි කොහෙද ඉන්නේ කියලා අපිට දැන් හොඳටම තේරලා ඉන්නේ. සුනිල් ආරියරත්නයන් මේ පවන වෙනුවෙන් ගීත ගණනාවක් නිර්මාණය කරනවා. අර නන්දාමාලනියගේ හඳහාමි අහනවා වගේ මම තාමත් නන්දාමාලනියගේ පවනත් අහනවා. ඔබ මට කුමුදෙක් මෙයි, සාදු ජන ගණමන, සීතල පොළොවම, ඒලයි අයලාඩෝ, රණදිරණේ, යදමින් බැඳ විලංගුලා, බමුණා උනත් කවදා පායන්ද, නිදහස් බයිලා, ඔබට මතක ඇති, දන්සල් දොරෙහි උපාසකම්ම, සඳේලිය ගඟක් වී, දසමසක්, විරිඳු, වහින්නට හැකින මොංගෝලියානුවනි වගේ ජනප්‍රිය ගීත ගණනාවක් සුනිල් ආරියරත්නයන් පබැඳ තිබ්බා. ඒවට සංගීතය එකතු කළ ඔස්ටින් මුණසිංහයන්, ස්ටැන්ලි පීරිස් මහත්මයා, සරත් දසනායක මහත්මයා, ගුණදාස කපුගේ ශූරින් වගේ, ෂෙල්ටන් ප්‍රේමරත්න, සුනිල් දයානන්ද කෝනාර වගේ පිරිසක්. ඉතින් මම අද තෝරගත්තේ 6 වෙනි මතකයේ විදිහට පවනේ ගීතයක්. මේකත් සිංග්ලංකා කැසට් එකකින් තමයි අපිට ආවේ 1987. මම හිතන්නේ මේ පවන ප්‍රසංග මාලාව කරාට පස්සේ සුනිල් ආරියරත්නයන්ට සහ නන්දා මාලනියට රටින් පැනලා යන්න සිද්ධ වෙනවා. 88 මම ඉපදෙනවා. මම ඉපදෙන අවුරුද්දකට කලින් තමයි මේ කැසට් එක එන්නේ. 1988 ධර්මසිරි බණ්ඩාරනායක නිර්මාණය කරන දවල භීෂණ කියලා නාට්‍යයක්. ඒකේ තියෙන්නේ භීෂණ සමයක අත්දැකීම්. 1988 ජයලත් මනුරත්නයන් නිර්මාණය කරන තලමල පිපිලා නාට්‍යයක්. බොහොම අපූර්වට මේ මතකයන් ටික එකතු වෙනවා. මගේ පළවෙනි නාට්‍ය තලමල පිපිලා, ඊට පස්සේ මට දවල භීෂණ නාට්‍යයේ රඟපාන්න හම්බ වෙනවා. මං ඉපදිච්ච අවුරුද්දේ නිර්මාණය වෙන වේදිකා නාට්‍ය දෙකක්. දවල භීෂණ නාට්‍ය කරාට පස්සේ ධර්මසිරි බණ්ඩාරනායකයන්ට රට අතහැරලා ඉන්දියාවේ යන්න වෙනවා. මේ ඉන්දියාවේදී ධර්මසිරි බණ්ඩාරනායකලා, සුනිල් ආරියරත්නලා, නන්දා මාලනියලා එකට මුණ ගැහෙනවා. යදමින් බැඳ විලංගුලා ගීතේ එක තැනක තියෙනවා කකා බිබී නටන අතර නරුම යහළු ඉහෙලියන්, පන්දු කෙලින අතර ඉහළ පාසල්වල අමනයන් කියන. අපේ අම්මා මට මතකයි කියන සින්දු අහන කාලේ, ඔය පන්දු කෙලින අතර ඉහළ පාසල්වල කියන්නේ ඕගොල්ලන්ගේ ඉස්කෝලේ ගැන තමයි කියන. ඒ වුණා වුණත් මම පවනට ආදරේ. මම අද තෝරගන්නේ අවුරුදු 2500ක් දැන් වයසයි මට මගේ දූපුතුන්.

0: ගීතයයි.
1: අද සුන්දර මුණ ගැසීම ජනප්‍රිය රංගන ශිල්පී ඉෂාරු ප්‍රමුදිත වික්‍රමසිංහ.
2: මගේ 6 වෙනි මතකයට එද්දී මම ටිකක් දැන් ලොකු වෙලා මම ශිෂ්‍යත්ව පාසලලා කොළඹ රාජකීය විද්‍යාලයට ගිහිල්ලා දික්කලිසං අඳින්න අරන් 10 වසරේදී 11 වසරේදී මම දික්කලිසං ඇඳද්දත් මගේ උස අඩුයි. මම ගොඩක් උස කෙනෙක් නෙමෙයි. දික්කලිසං ඇඳද්දත් පොඩ්ඩක් කැතර පේන්නේ. ඊලෙවල් කරද්දිත් මම ගොඩක් උස නැහැ. කොල්ලෝ මට නම දාලා තිබ්බේ මම නාට්‍ය කරන හින්දා නාට්‍ය කොටා කියලා. හැබැයි ඒ කාලේ තරුණ කාලෙත් 16 17 18 කියන්නේ විවිධ හැඟීම් ඇතිවන කාල. බාලිකාවන් දිහා ඇහැ වැටිපුර යොමු වන ප්‍රේමය හොයන ටිකක් හැඟීම් අවදිවන ඇවිස්සෙන කාලයක්. එතකොට මට ගෑනු ළමයි හිටියේ නෑ. මට එහෙම ගෑනු ළමයි ගැන ලොකුවට හිතන්න කාලයක් තිබ්බෙත් නෑ. මොකද ඒ කාලේ ඉඳන් මං හරි කාර්ය බහුලයි. අධ්‍යාපන කටයුතු වගේම මගේ විෂය බාහිර කටයුතුත් මම ගොඩක් කරපු හින්දා. හැබැයි පාසල් කාලේ නිම වෙනවත් එක්කම උසස් පෙළ කරලා මං ජීව විද්‍යාංශයෙන් උසස් පෙළ හදාරලා ඉඳද්දි නාට්‍යත් කර කර ඉන්නකොට ඉස්කෝලේ ශිෂ්‍ය නායකයෙක් විදිහට කටයුතු කරලා ඔක්කොමත් එක්ක මට විවිධ හැඟීම් එද්දි මේ ගීතය මට ඇහෙන එක තැනක. මේ ගීතය ගායනා කරන්නේ කිත්සිරි ජයසේකර. සින්ඩරෙල්ලා යන නමින්ම තමයි කිත්සිරි ජයසේකරගේ මේ ඇල්බම් එකත් නම් වුණේ. මම ඒ කාලේ දැනන් හිටියේ නෑ මේ සින්දු ලිව්වේ කවුද කියලා. හැබැයි මේ කැමීලියා මල කියන එක මම දැකලා නැතුණාට මේ ඉදුමට මට හරි ආසයි තුනා. මොකද ඒ කාලේ තව මල් ගණනාවක ගීතාව මල් සින්දු කියලා අපි ඒවට කිව්වා. සාමේ සින්ඩරෙල්ලා කියන යෙදුමටත් මං හරි පෙරේතු වුණා. සින්ඩරෙල්ලා කෙනෙක් මම දැකලා නැතුණාට සින්ඩරෙල්ලා වගේ කෙනෙක් හිටියනම් හොඳයි කියලා මට හිතුණා. පස්සේ හොයද්දි මට හම්බ වුණා මේ කැමීලියා මල ලියපු කෙනාම තමයි ඩැෆඩිල් මල ලියන්නෙත් කියලා. ඔහු නමින් චාමින්ද රත්නසූරිය. ඔහුම තමයි මල් පිට මලුත් ලියන්නේ. මේ ගීතය සංගීතවත් කරන්නෙත් අසුන් කල්හාර. රෝමාන්තික ඔපරාව මේ දුඳුමාරේ පෙරවැදනක් නැති වගේ ගීත ගණනාවක් චාමින්ද රත්නසූරිය අතින් ලියවෙනවා. ඔය මල් සින්දු ගොඩේ මම ආස කරපු තවත් ගීතයක් තිබ්බා. ඔබ ඇපල් මලක් වගේ. ඇපල් මල්, ඩැෆඩිල් මල්, කැමීලියා මල් අපිට නිරන්තරයෙන් දකින්නට නැති වුණාට මේ සින්දු ඒ කාලේ මගේ හිතේ යම් යම් දේවල් ඇවිස්සුවා. ඉතින් මං අද මේ ගීතේ තෝරගන්නවා මගේ 6 වෙනි මතකයේ විදිහට. මේකෙත් වචන හොඳට අහන්න. සකුණ ගීයේ සැඟවි යන පලා පැහැයි කළු තවරා සැඳ අඳුර ගේන පවන වගේ සියුම් සරින් ඈත එපිටින් හදට වඩී සින්ඩරෙල්ලා. මහත්මා හිතන්නේ ඒ කාලේ ඈත පිටින් සින්ඩරෙල්ලා කෙනෙක් හදට වඩිනකන් බලන් හිටියා.
3: අංක

0: ගීතයයි.
1: අද සුන්දර මුණගැසීම ජනප්‍රිය රංගන ශිල්පී ඉෂාරු ප්‍රමුදිත වික්‍රමසිංහ.
2: අද රෑ 10යි ගී 10යි වැඩසටහනේ ඔබත් එක්ක මගේ මතක අවදි කරමින් මේ ගීත හාර අවසන මම රංගන ශිල්පී ඉෂාර වික්‍රමසිංහ. දැන් මගේ පස්වෙනි මතක ප්‍රේමයේ මේ සතුට විතරක් නෙමේ දුක තියෙනවා, දරා ගැනීම තියෙනවා, ගැටුම් තියෙනවා, සිත රිදවීම තියෙනවා. එතකොට සමහර වෙලාවට අපි කරන ආදරය අනිත් කෙනාට ඒ විදිහටම දැනෙනවද කියන ප්‍රශ්නේ මං හිතන්නේ ප්‍රේම කරන හැම කෙනෙක්ටම ඇවිල්ලා ඇති. මම හිතන්නේ මේ ගීතේ සැහැණ වතාවක් අහලා දිනු. මේ ගීතේ සංගීතය ඊටම අඩුයි, වචන හරි ප්‍රබලයි. මේ වගේ වෙලාවක ඇස් පියාගෙන අඳුරේ අහගෙන මතකයන් අවදි කරන්න පුළුවන් ගීතයක් කියලා මං හිතනවා මේ ගීතේ. මගේ සෙනෙහස මෙතෙක් වේමයි, මනින්නට ඔබ උගෙන නැත තව. මගේ අවසන් සුසුම පමණද අවැසි ඔබ හටමා දකින්නට. අපි රණ්ඩු කරන අපේ ප්‍රේමයේ වෙනුවෙන් අපි පෙනී ඉන්නවා. මම මෙච්චර දේවල් කරත් ඔයාට ඇයි එක දැනින් නැත්තේ කියලා අපි අපිවම ප්‍රශ්න කරනවා. වසර ගණනක යොදුන් ගණනක ගමන් මග අප ගෙවා ඇත්තෙමු. අපි කොච්චර ඇවිදලා ඇද්ද, අපි කොච්චරනම් කතා කරලා ඇද්ද, තරු වියන්නට කුසුම් ප්‍රතිමත දෑත් පටලා ඇවිද ඇත්තෙමු. ඒ මොනවා කරත් එහෙත් සුහදිනි මගේ සෙනෙහස මෙතෙක් වීමයි, මනින්නට ඔබ උගෙන නැත තව. මම හිතන්නේ වැඩිපුර ආදරය කරන ප්‍රේමවන්තයන්ට මේ ප්‍රශ්නේ අනිවාර්යයෙන්ම ඇති. ලස්සන ගීතයක් තවත් මම ආදරය කරන තියෙනවා, මේ ධර්මසිරි ගමගේ ශූරීන් ලියලා වික්‍රත්නායකයන් සංගීතවත් කරලා සුනිල් ඉදිරිසිංහන් ගායනා කරන කුඩා ගමේ මද්දානේ හුලවාලි චිත්‍රපටිය. මේ ගීතයේ අවසානයේ තියෙනවා ආල වඩන අකුරු පහේ තේරවිල්ල සකි, රැට නිදන තනි පැදුරේ නැති සිහිනකි සකි, ආලේ බිඳුනු දා කුමකට කඳුළු හෙලන සකි, ආල වඩන යන තේරුම බෝසත්කම සකි. අපි යමු මගේ පස්වෙනි මතකේ. මේ ගීතය රචනා කරන්නේ බණ්ඩාර කේ විජේතුංගයන්, සංගීතය රෝහණ වීරසිංහයන්ගේ, ගායනා කරන්නේ සුනිල් ඉදිරිසිංහයන්. අපි යමු මගේ පස්වෙනි මතකේ.

0: ගීතායයි.
1: අද සුන්දර මුණ ගැසීම ජනප්‍රිය රංගන ශිල්පී ඉෂාරු ප්‍රමුදිත වික්‍රමසිංහ.
2: මංගිදානේ මම අද ටිකක් වැඩිපුර කතා කළා. ඒක නිසා වැඩි කතා කරන්න නැතුව මගේ හතරවෙනි මතකයට යන්නම්. මං කිව්වනේ මට සෑහෙන කාලයක් යනකම් ආදරවන්තියක් ප්‍රේමවන්තියක් හිටියේ නැහැ කියලා. හැබැයි මම බලාපොරොත්තුනේ මේ වගේ ප්‍රේමවන්තියක් වෙන්නේ නැති. ඒක හින්දාම මම මේ ගීතයට සෑහෙන ආදරය කළා. මගේ ප්‍රේමවන්තිය මට මෙහෙම කියනවා නම් කියලා මට හිතුණා. ඒක හින්දාම කාලයක් මේ ගීතය මගේ දුරකථනය නාද වෙද්දී ඇහෙන ගීතේ වුණා. ඉන්දිකා උපමාලි බොහොම රහට ගයනවා උපුල් ශාන්ත සන්නස්ගලයන්ගේ වචන. සමන්ත පෙරේරා හරි අපූරු තනුවක් නිර්මාණය කරලා තියෙනවා. ගීතේ ටිකක් දිගින්දා මගේ කතාව අඩු කරලා අපි අහමු මගේ හතරවෙනි මතක.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් දිවයින පුරා රැදායයි ගීතායයි
1: අද සුන්දර මුණ කැසීම ජනප්‍රිය රංගන ශිල්පී ඉෂාරු ප්‍රමුදිත වික්‍රමසිංහ
2: පුංචි කාලේ ඉඳන් මම ගොඩක් ආසයි සින්දු අහන්න. ඒ අතරේ මට මන් දන්නේ කොහෙන්ද මේ ගීතේ මුලින්ම ඇහෙන්නේ කියලා මට මතක නැහැ. මේ ගීතයත් සංගීතයේ බොහොම අඩු හරි සරල ගීතයක්. ඔබත් අහලා ඇති ඔබත් කැමති ඇති. එක ගිටාරයක් වාදනය කරමින් ගයන මේ නිහඬ බව බිඳෙන්න. ක්‍රිෂාන්ත එරන්දක තමයි ගායනා කරන්නේ. දවසක් මේ ගීතේ රූපවාහිනිය නරඹන වෙලාවක මම හොයනවා මේක කවුද ලියන්නේ කියලා. මම දකිනවා ටයිටල් එක තානියා අමරසිංහ පද රචනය රෝහණ වීරසිංහ සංගීතය කියලා. කාලයක් ගිලේ ගීතේ මං හිතන්නේ මම අහලා අවුරුදු 15කට විතර පස්සේ මම දේශකෙක් විදිහට කටයුතු කරනකොට මගේ රසවින්දන වැඩසටහනකට මට මතක විදිහට මතුගම සාහිත්‍යුලලක මගේ රසවින්දන වැඩසටහනෙන් පස්සේ විවිධ අය ඇවිල්ලා මාත් එක්ක අදහස් බෙදා ගන්නකොට ඒ සතුට පළ කරන අතරේ එක අක්ක කෙනෙක් මාත් එක්ක කතා කරලා මට මගේ දේශනය සම්බන්ධයෙන් සතුට පළ කරලා එයා වඳුන්වලා දුන්නා මම තමයි මේ නිහඬ බව බිඳෙන්න ගීතේ ලිව්වේ කියලා. එයාට කලින් මම ඉස්සර වෙලා මම ඇහුවා අක්කගේ නම තානියා අමරසිංහ නේද කියලා. මට මං ඒ තානියාව හොය හොය හිටියේ. ඒ තානියාව මට එදා හම්බුණා ඇයි නමින් තානියා පංචාලි අමරසිංහ. මම මේ මෑතකදී අක්කගෙන් ඇහුවා අක්කේ කොහොමද කොයි කාලෙද මේ ගීතේ ලියුනේ කියලා. ඇත්තට මේ ගීතේ ලියලා තියෙන ආනන්ද අභිනායකයන්ගේ ටෙලිනාට්‍යයකට. නමුත් ඒ ටෙලිනාට්‍යෙ මේ ගීතේ භාවිතා කරලා නැහැ. පස්සේ ක්‍රිෂාන්ත එරන්දකගේ කැසට් පටයකට හෝ CD එකකට ගීතයක් අඩු වෙලා තියෙද්දී මේ ගීතය තෝරගන්නවා. මම ඊටම ප්‍රිය කරන ගීතයක්. මම ඉස්සලත් කිව්වා මේ විරහව කියන එක හරි රහට විඳින්න පුළුවන් කියලා. ඒකට කියනවා විප්‍රලම්බ ශෘංගාරය කියලා. ලූෂන් බුලත්සිංහලයන්ගේ ගීතවල, මිල්ටන් මල්ලවාරච්චි ශුරින්ගේ ගීතවල, ගුණදාස කපුගේ ශුරින්ගේ ගීතවල මේ විරහව ඇති පදමට තියෙනවා. මට මතකයි ලූෂන් බුලත්සිංහලයන්ගේ ගීතර අපි යනකොට තාරාවිගලිත නාට්‍ය පුහුණු වෙන්න ඔහුගේ බිත්තිය අලවල තිබ්බා ඔහු ලියපු නිසදසක්. සැබෑ පෙම්මතුන් කිසිදාකෙක් නොවේ. එක් වූ කිසිවකුත් සැබෑ පෙම්මතුන් ලෙස ජීවත් නොවේ. වෙන් වී කියවුන් සදාකල් පෙම්මතුන් ලෙසම ජීවත්තේ. ලූෂන් බුලත්සිංහල 2007 අප්‍රේල් 23. මන් දන්නේ මේක කොච්චර හරිද වැරදිද, කොච්චර ප්‍රතිශතයකින් කොච්චර දිනෙකට අදාළ වෙනවද කියලා. මං ඒ නිසදසරත් කැමති, මේ ගීතයටත් කැමති. මේ නිහඬ බව බිඳෙන්න
1: අංක

0: ගීතයයි.
1: අද සුන්දර මුණගැසීම ජනප්‍රිය රංගන ශිල්පී ඉෂාරු ප්‍රමුදිත වික්‍රමසිංහ.
2: රෑ 10යි ගී 10යි සියත FM ඔබ වෙත ගෙනෙන මේ සොඳුරු හෝරාවේ අපි අවසාන මතක දෙකට ඇවිල්ලා තියෙන්නේ. මගේ දෙවන මතකය. පුංචි කාලේ ඉඳන් අපිට ලොකු ආර්ථික වත්පොහසත්කම් තිබිච්ච පසුබිමක් තිබෙන්නේ නැහැ. හැබැයි අම්මයි තාත්තයි අපිට කිසිම අඩුවක් කරෙත් නැහැ. මට මතකයි මම ශිෂ්‍යත්ව පාසල කොළඹ රාජකීය විද්‍යාලයට යන්න හදනකොට තාත්තට බය හිතුණා කොළඹ 7 ළමයි එක්ක මාව කොන් වෙයි කියලා. රාජකීය විද්‍යාලයට ගියාට පස්සේ තමයි තේරුනේ රාජකීය විද්‍යාලය කියන්නේ ලංකාව වටේම ඉන්න දක්ෂයෝ එකම පවුලක එකම අම්ම කෙනෙක්ගේ දරුවෝ වගේ හැදෙන කිසිම වෙනසක් නැතුව හරිම සමානාත්මතාවෙන් ජීවත් වෙන තැනක් කියලා. මට මතකයි තාත්තා මාව රොයල් එකට යවද්දී අර නොමිලේ හම්බ වෙන නිල් රෙද්දෙන් නෙමෙයි කලිසම් මැහුවේ, ඊට වඩා ටිකක් ගණන් රෙද්දකින් තමයි නිල් කලිසම් මැහුවේ. එතකොට රෝද තියෙන බෑග් එකක් මට අරන් දුන්න ලොකු කෑම පෙට්ටියක්. මොකද තාත්තට බය හිතුණා මම කොන් වෙයි කියලා. සල්ලිත් දුන්නා මගේ අතට කැමති දේවල් කන්න බොන්න. හැබැයි තාත්තා අම්මා මහන්සි වෙන විදිය දැක්ක හින්දා දකින්න හින්දා මට ඒ සල්ලි නාස්ති කරන්න පුංචි කාලේ ඉඳන්ම හිතුන්නේ. මම ගොඩක් වෙලාවට ඉතුරු කරන්න කැමතුණා. මං අදටත් මගේ සමහර මිත්‍රයන්ට සාපේක්ෂව මම ඉතුරු කරනවා. මං ඉතුරු කරන මුදල් වලින් ගොඩක් දේවල් කරනවා. සමහරවිට මම කන්නේ නැතුව සල්ලි ඉතුරු කරද්දී අම්මා ඒ දවස්වල මට බයිනවා. හැබැයි මම කැමති වුණා ඒ කාලේ ඉඳන් ඉතුරු කරලා මට දේවල් කරගන්නවට වඩා අනිත් අයට දේවල් කරන්න. මං හරි කැමති වුණා මගේ අම්මට තාත්තට දේවල් කරන්න, මගේ අක්කට මල්ලිට දේවල් කරන්න, මගේ බිරිඳට දේවල් කරන්න, මගේ දරුවට. අදටත් මට පුංචි දුවෙක් ඉන්නවා, ඇය සෙරසි දෙව්දිතු. මම විදේශ සංචාරයක් ගියත් වැඩිපුරම තෑගි අරන් එන්නේ එයාට. ඉතින් මම කැමති මම හම්බ කරන දේවල් වලින් අනිත් අයව සතුටු කරන්න. හරි හම්බ කරපු දේවල් දුක් මහන්සියෙන් දනඩ පිනට gedara ayata දුන්නේ මං හිතේ මනාපේ. රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ වචන රෝහණ වීරසිංහයන් සංගීතවත් කරලා ඉද්වජය කුඩි ගායනා කරන්නේ මේ විදිහට.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත රිවයින පුරා රැදායයි ගීතායයි
1: අද සුන්දර මුණ ගැසීම ජනප්‍රිය රංගන ශිල්පී ඉෂාරු ප්‍රමුදිත වික්‍රමසිංහ.
2: සියත FM ප්‍රෑදහයයි ගීදහයයි වැඩසටහනේ මගේ පළමු තෝරා ගැනීම, මගේ අවසන් මතකය, ප්‍රේමය, ආදරය, තව වචන ගණනාවක් තියෙනවා. මං හිතන්නේ මේක අන්ලිමිටඩ්, අසීමාන්තිකව අපිට ලෝකෙටම දෙන්න පුළුවන් දෙයක්. මං පුංචි කාලේ ඉඳන්ම හිටියේ ගොඩක් මනෝරත්නයන්ගේ, මනෝ අංකල්ගේ නාට්‍යවල. මනෝ අංකල්ගේ නාට්‍ය හැම එකකම වගේ තිබ්බේ ආදරය. ඔහු ගුරුතරු නාට්‍යයේ එක තැනක කිව්වා, මුළු ලොවටම ආදරය බෙදන්නට හැකි මිනිසුන් බිහිවන මතු දවසක ඔබත් සිනාසී මමත් සිනාසී ලොවම හිනාවෙන ඒ දවසේ මුළු ලොව ඔබට කියයි මෙලෙසින් මම ආදරේ. ඒ වගේම ඉදිරිවීර සරච්චන්ද්‍රයන් ඔහුගේ විලාසිනියගේ ප්‍රේමය කෘතියේ ලියලා තියෙනවා අවසානයට, ප්‍රේමය නම් අසිනිය කුසුමක් වේ, රිසි වූ කෙනෙකුට පූජා කරනට ලෝභ සිතින් තොර පිදුව මනාවේ පෙරලා ලබන්ට නොසිතා බිඳකොත්. මම හිතන්නේ අපි ආදරය කරන්න ඕනේ දේවල් ලබන්න බලාගෙන නෙමෙයි. ආදරය කියන්නේ ගන්න දෙයක් නෙවෙයි, දෙන දෙයක්. හැබැයි අපිට දේවල් මග හැරෙන්න පුළුවන්, අත්හැරෙන්න පුළුවන්, මිස් වෙන්න පුළුවන්. මේ ගීතය අත්හැරෙන්නට ළඟයි, ජීවිතේ තව දුරයි, අත්හරින්නට බැරිම තරමට ඇත්තමයි උඹ හැඩයි. ආදරය කරන, ආදරය අඳුනන, ආදරයට ලෝභ ඔබ හැමෝම. මගේ මේ පළවෙන තෝරා ගැනීම මගේ අවසන් මතකයත් එක්ක එකතු වෙයි කියලා මං හිතනවා. බොහොම ස්තුතියි මගේ මතකෙ එක්ක මෙච්චර වෙලා මාත් එක්ක රස්තියදු ගැහුවට. සුභ රාත්‍රිය.

0: සභාවෙන් අවසරයි. අද මම මෙතනට ආවේ පොසොන්පත් දිවිතයක් කියන්න. අඹසවනේ මිහිඳු සමිඳු බණක් දේශනවා. සාදු සාදු සාදු කිය එපන අසනවා.
1: මේ දවස්වල පොඩ්ඩු හරි සද්දෙට ගමටම ඇහෙන භක්ති ගීත කියනවනේ.
2: ඔන්න ඉතින් අම්මලට පුළුවන් ඒක රෙකෝඩ් කරලා 0.71555.6047ට WhatsApp කරන්න.
3: මිහිඳු තලාවයි තහම් පළාවයි ශාන්ති පුතු පුතු හස්නයි.
1: එතකොට සියති අපිට පුළුවන් ඒ හොරතල් වොයිස් එක රටටම ඇහෙන්න දෙන්න.
0: මං පිපි දේවා සි
1: ඩෙංගු මාරාන්තිකයි. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
4: උණ හිසරදේ මස්පිඩු වේදනාව ඔක්කාරය හෝ වමනය සමෙහි රතුපැහැ ලප විදුරුමසින් හෝ නාසයෙන් රුධිරය පිටවීම යනාදී රෝග ලක්ෂණ ඇත්නම් එය ඩෙංගු රෝගය විය හැකිය. මෙය සෞඛ්‍ය හා ජනමාත්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පරිවිඩයකි.
1: ඩෙංගු මාරාන්තිකයි. ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0.71888492 0.71111377. Global University Partners, නම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.

0: නුන දසුදු කොටි ගෙන ඒ ඩිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්වල හවස දෙකට
2: සියතර hot and spicy with සුදු කොච්චි
1: ගොඩක් ආදරේ

0: මේ දෙකක් දාගෙන එන්නද?
1: ඇයි කන් දෙක පුරවලා කන්නද?
0: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
1: අල්ලේ වල්ලේ මේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට.
2: නෑ සුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා.
0: නෑනේ අරේ වා සින්දු
2: සිතයා.
3: එකම ආටිස්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව
4: අනුග්‍රහය.
2: දැනෙන්න අඳින්න රිසිසේ
4: තිලකවර්ධන ටෙක්ස්ටයිල් 98.2 98.4

0: දෙන්නවා.
1: අපි රටටම විතරක් නෙවෙයි මුළු ලෝකෙටම ඇහෙන්න එක සිය දෙදාවෝ.
2: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
3: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සී සයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
4: සෙනසුරාද උදේ 8ට
5: අදහුණා හොරා. එහෙනම් තමුන් තමයි හැමදාම අපේ මේ තාප්පේ පොස්ටර් අලවන්නේ නේද?
6: අනේ සර්, බස් හෝල් ටිකේ හැමදෙනම ගහලානේ දැන්වීම ඇලවීම තහනම් කියලා.
5: ඉතින් මිනිස්සු මේ තාප්පෙත් ගහලා තියෙන්නේ.
6: මේක නම් ඉතින් මේ පොස්ටරේ ගහපු ගමන් වැහිලා යනවනේ සර්.
5: ඈ?

98.4 මෙගාවාට්ෂයට සියත FM.

0: බේබි කෑවද?
1: ඔව් කෑවා. ඇයි බබා?
0: බේබිට මහන්සිද?
1: නෑ මොකද?
0: එහෙනම් පොඩ්ඩක් ළඟට එන්නකෝ.
1: චී ලැජ්ජනන්ද බාරෙන් ඉන්නේ.
0: වැරද්දක් නෑ. පොඩ්ඩක් ළඟට එන්නකෝ.
1: හා හරිද.

බුද්ධං සරණං

වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහැෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරබයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීමෙන් චිත්ත පීඩා දුරු වී ඔබට

වරක විශාලා මහනුවර ඇති වූ තුන්බිය තුරුකිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළ සේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයෙන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකි.

සදහම් සියත. බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම

එදවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවන්ගේ ගුණ බල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් උපේ සිතේ ඇතිවන සියලුම සැක බිය සංකා දුරු වේවා. ඔබට කිසි විටකත් බියක් තැති ගැනීමක් ලොමු

සදහම් සියත. බෝධි සම්භාරය පුරන්නා වූ මහා බෝසතාණන් වහන්සේ එකල මොනර කුලෙහි උපන්සේක. මෙසේ මොනර කුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසා ගත්තේ උදේ සවස මෙම මෝරපිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝරපිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබට සියලු අයහපත් බලවේගවලින්

අසුරේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයට ගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැලකළ සේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. ඒත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරන සේක්වා. ඉන් පසු සම්බුදු මහිමෙන් සූර්ය දිව්‍ය පුතු නිදහස ලැබීය. ඒ සත්ඵලයෙන් ඔබට ශාන්තියක්ම වේවා.

සදහම් සියත. රාහු අසුරේන්ද්‍රයන් විසින් චන්දිම දිව්‍ය පුත්‍රයාව ග්‍රහණය කරන ලදී. එවිට චන්දිම දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරමින් උන්වහන්සේගේ පිහිට පැතූ කල උන්වහන්සේගේ මහිමෙන් චන්දිම දිව්‍ය පුත්‍රයා නිදහස ලැබීය. බුද්ධානුභාවයේ විදහා දැක්වෙන චන්ද පිරිතේ අනුභවයෙන්

අසුරු සැනක් වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය, සුවසේ අවතිවන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත්වැටීමේ අනුසස් ගෙනහැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

වහන්සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදාවේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

සෑම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භූමාතු දෙවියන්ගේ පටන් අකනිටාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යස සවර්ධනය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජය සිද්ධියම

සම්පන්න ඉතා අනර්ක ගාථා රත්නය. අති ශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලේ අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිදන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මේ නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකට පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදාවේ.

රටයමුණු රජතුමානන් විසින් රන්පතිකල් ලිහා ඔටුන්නෙහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසාගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථාරත්නය යන එන මඟතොට අනතුරුවලින් ආරක්ෂාවීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

صدهم سيرتا සියලු අකුසල් වලින් දුරු වී නිතර කුසලෙහි යෙදීමත් ඉන් තමාගේ සිත පිරිසිදු කර ගැනීමත් සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි.

සකලවිද විශ්ව ඥානයන්ට අධිපති ගණදෙවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්ව ඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණදෙවි වන්දනාවට සැරසෙන්න.

ධනධාන්‍ය සම්පත්තිය, භවභෝග සම්පත්තිය, සැප සම්පත්තිය සහ රූපශ්‍රියාව වර්ධනය කරවා සර්ව සෞභාග්‍ය උදාකරවන ලක්ෂ්මී

0: Good morning, Mashi.
1: Good morning, Nishan.
0: ජීවිතේ අපි හැමෝටම තියෙනවා ලස්සන බලාපොරොත්තුවක්. ඒ බලාපොරොත්තුව වෙනුවෙන් තමයි හැමදාම අපි මහන්සි වෙන්න ඕනේ. බලාපොරොත්තුව කියලා කියන්නේ අපේ ගෝල් එක. නැත්තම් අපේ ඒම් එක. අපි එතනට යන්න දවස ගානේ පොඩි පොඩි දේවල් කරන්න ඕනේ.
1: අනිවාර්යෙන්ම අපි කරන පුංචි දෙයකට පුළුවන් නිශාන් අපේ ජීවිතේ ලොකු වෙනසක් කරන්න. ඉතින් අද දවසෙත් ඔන්න අපි පොකට් මනි අරගෙන ඇවිල්ලා ඉන්නේ.
0: එමනම් ඉතින් අද දවසේ ජයග්‍රහණය කරන පොඩ්ඩු කවුද කියලා බලනවා අපි තව චුට්ටකින්. ඉන්න අපිත් එක්ක දිගටම අහගෙන පොකට් මනි.
1: ඒ වගේම අපිට මැසේජ් එකක් එවන්න කියලාත් මතක් කරන්න ඕන. 6 වසරේ ඉඳලා 11 වසරට වෙනකන් ගෙන ගන්න නංගිලා මල්ලිලා අම්මගේ හරි තාත්තගේ ෆෝන් එකේ ඉක්මනට අපිට මැසේජ් එකක් එවලා තියන්න 0714 151 151 තමයි අපේ WhatsApp නම්බර් එක. එවන්න අපිට මැසේජ් එකක්. අපි ලෑස්ති වෙලා ඉන මේ පැත්තෙන් පොකට් මනි දෙන්න.
0: එමනම් ඉතින් දිනන පොඩ්ඩු හොයාගෙන යන ගමන පටන් ගන්න හදන්නේ බොනිෂාන්
1: මමාෂී.